බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස් පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණ

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත්

0: சத்துட்டு ஹோமோன்ஸ் ஆல்பா ஸ்டுடியோ
1: தவசட்டும் உனக்கிறது விட்டமின்ஸ் ஆல்பா ஸ்டுடியோ
0: எனர்ஜி மார்னிங் வைப் එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: Good morning.
0: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා.
1: Net FM ශ්‍රීත පූජා. ශ්‍රීත පූජා.
5: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
1: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
5: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
1: අනුශාසකත්වය
5: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
1: බැතිබර දායකත්වය
5: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
5: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
1: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
5: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹා ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
1: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
5: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
1: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
5: මාධ්‍ය සත්කාරය Net FM. Net FM.
1: බැතිබර දායකත්වය
6: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
8: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
9: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
10: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීලැප්
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
12: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදා එකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
2: සුබ උදෑසනක්. උදෑසන 6යි විනාඩියකයි වෙලාව. අද ජූලි මාසේ 29 වෙනිදා ඇසළ පුර 15 පොහොය දවස පින්බර ඇසළ පොහොය දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම අද net fm අපි ශ්වේත පූජා සජීවී වැඩසටහන බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට තමයි සජීවීව ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් අටසිල් සමාදන් කරවීම සඳහා සජීවී සම්බන්ධතාවය ලබා දෙන්න සූදානම් වෙන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට සුබ උදැසනක් දර්ශන බණ්ඩාර.
3: අයුබෝවන්. සියලු දෙනාට වාසනාවන්ත පුණ්‍යවන්ත උදැසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් වන්නේ මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් බිහි කරන net fm රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන ආරම්භ කරන්නටයි. ඇසළපුර 15ක පොහෝ දිනය ශාසනික වශයෙන් අපිට ඉතාමත්ම වැදගත්කමක් ගෙන දෙන්නා වූ පුරපසළොස්වක පොහෝ දිනයක්. එනිසා අපි මේ උතුම් පුරපසළොස්වක පොහෝ දිනේ net fm රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පවත්වන්න තීරණය කළේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන මේ විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කැස්බෑව නන්දන මහා පිරිවෙනේ ආචාර්ය අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් දායක සභාව දහම් පාසල කුලගණ සමිතිය ඇතුළු සියලු දෙනා එක්කාසුවයි වැඩසටහන් රාත්‍රී 9 දක්වා සංවිධානය කර තිබෙන්නේ. එදින නිසා මේ වැඩසටහන සමගින් ලොව කොතනක සිටියත් ඔබ එක්කාසු වන වග ගෞරවයෙන් සිහිපත් කරමින් අපි සූදානම් වන්නේ අදත් අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් ඒ වෙනුවෙන් ධර්මාසනයට වැඩමවා සිටින අපගේ හාමුදුරන් වහන්සේ චාරිත්‍රානුකූලව පිළිගැනීම සඳහා දැහැත්වට්ටිය පිළිගන්වන්නට රූපාරංජනී මහත්මියට අපි ගෞරවයෙන් ආරාධනා කරන අතරේ විහාරස්ථානයේ ඉන්න සියලු දෙනාත් නිවසේ ඉන්න සියලු දෙනාත් අපි හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමු. මේ වැඩසටහන මේ විහාරස්ථානයට සම්බන්ධ කිරීමේදී අපි ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ කේඩි ශාන්ති මහත්මිය වගේම නන්දන මහත්මයා සමගින් කේඩි ස්වර්ණා මෙනවිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා. එනිසාවෙන් තමයි අද ලෝකයටම දහම් දායාදය තිලන කරන්නට මේ පුණ්‍ය භූමියේ සිට නැත්නම් බණ්ඩාරගම පින්වත්ත පන්සලේ සිට අපට හැකියාව ලැබුණේ. එනිසා ඔබ සියලු දෙනාගේ ජීවිත සුවපත් වන්නට ධර්මයේ ආශිර්වාද එක්කාසු වේවායි කියන ප්‍රාර්ථනාවෙන් අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා අතිපූජනීය පන්නිල තිලක අපේ ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
4: මේ වෙලාවේ විහාරස්ථාන භූමියේ අෂ්ටාංග උපෝසත සීල සමාදානයේ අපේක්ෂාවෙන් සිටින හැම දෙනාම අෂ්ටාංග උපෝසත සීල සමාදානයට සූදානම් වෙමු. හැම දෙනාම සබ්ද නගල සාදු නාද පවත්වමු. තෙවරක් සබ්ද නගා නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි

අබ්‍රක්මචරියාවීරමණී සික්කහපදං සමාධයාමි මුසාවාදාවීරමණී සික්කහපදං සමාධයාමි

සාදු කියමු. සමාදන් වුණු උපෝසත අෂ්ටාංග සීලය අද දිනය පුරාවට දිවි හිමියෙන් ආරක්ෂා කර ගනිමින් දාන සීල භාවනාදී වූ ත්‍රිවිධ පින්කම් වල නිරත වෙමින් සීලය සමාධිය ප්‍රඥාව වඩ වඩාත් වර්ධනය කර ගන්නට හැම දිනාටම යෝධ කාය බල යෝධ චිත්ත බල ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා. මෙතෙන් සිට අපි හැම දිනාම උදෑසන සම්බුද්ධ වන්දනා පින්කමටත් අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා පුර පොහෝ දිනවල සිදු කරන විශේෂ කිරි ආහාර සම්බුද්ධ පූජා පින්කම වෙනුවෙනුත් එකතු වෙමු. තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ 84,000ක් වූ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයට උන්වහන්සේගේ අස්ථාරේ පුද්ගල වූ ආරේ මහා සංඝරත්නයට අද උතුම් ඇසල පුර 15ක් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය මේ ලෝකයට මංගල ධර්ම දේශනාවක් වශයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ආරම්භ කරන්නට යෙදුණු අද දවසේ ඒ උතුම් තුනුරුවන් විසෙහි මාගේ නමස්කාරය වේවා. හැම දිනාම එකට වඳිමු මා සමගම.

නමෝ තස්සේ භගවතු

මේ කැවිලි පළතුරු පූජා කරමි. මේ ගිලන්පස පූජා කරමි. මේ දෙහෙත් බෙහෙත් ඖෂධ පූජා කරමි. මේ සියලු පූජාවෝ

සංග සුපටිපන්න අනුත්තර රැස්කරගත් මහත් වූ පුණ්‍ය ශක්තියේ ප්‍රථම කොටස සම්මාදිට්ඨික සෙවිල දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වුණු දෙවියන්ගේ දෙහැමි ආරක්ෂාව අපි හැමට ලැබේවා. දෙවියෝ අපේ රටත් සම්බුදු සසුනත් අපි හැවුමත් ආරක්ෂා කොට දෙත්වා. දෙවියෝද අමා නිවනින් සැනසෙත්වා. එත්තාවතාච අංමේ සංභතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ටාච දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. විශ්‍රාමික පාඨශාලාචාරිණී WD කන්නංගර ගුරු මාතාව නමින් පරලෝසපත් සියලු නෑදෑයෝද පී බැනට් ශ්‍රී පෙරේරා මහත්මා නමින් රූපාරංජනී මහත්මිය නමින් පරලෝසපත් සියලු නෑදෑයෝද අපි හැමදෙනා නමින් මිය ගිය නෑදෑයෝද උතුම් මේ කුසල් දහම් අනුමෝදන් වෙත්වා. ඉදං මේ ඥාතීනං සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාති සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාති සුඛිතා වුන්තු ඥාතයෝ. අද ඇසලපුර 15ක් දවසේ උදෑසන කිරි ආහාර සම්බුද්ධ පූජා පින්කමෙත් අෂ්ටාංග උපෝසත සීල සමාදාන බුද්ධ වන්දනා පින්කමෙත් දායකත්වයේ ධර්මින් කටයුතු කරන විශ්‍රාමික පාඨශාලාචාරිණී අපේ ශ්‍රී සුදස්සී ධර්ම විද්‍යාලයේ දීර්ඝ කාලයක් නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමිය වශයෙන් කටයුතු කළ WD කන්නංගර ගුරු මාතාවනි ඔබතුමියට, රසික කන්නංගර මහත්මා, ත්‍රික්ෂි පුල්ලපෙරුම මහත්මිය, මෙදිනි ලක්ෂිකා කන්නංගර දියණිය, යෝමාල් අග්‍රජි කන්නංගර පුතණුවන් ඇතුළු පවුලේ හැමටත්, පී බැනට් ශ්‍රී පෙරේරා මහත්මා, රූපාරංජනී මහත්මිය, ශමිලා පෙරේරා මහත්මිය, නිමේෂාන් පෙරේරා මහත්මා, දි චමින්ද රුවන් කුමාර මහත්මා, පියුමි නිසංසලා මහත්මිය, බි රශ්මික චතුමාල් පුතා, බි රංසර චමත්ක පුතා, බි රන්දුනු චමල්ක පුතා, තෙනුලි සෙහන්සා දුව, මිනෙලි විතුම් සාදුව ඇතුළු පවුලේ හැම දෙනාටමත් අද දවසේ අපේ විහාරස්ථානියට මේ වැඩසටහන එකතු කළ සාන්ති මහත්මියනි ඔබතුමියට, ඒ වගේම නන්දන මහත්මාණනි ඔබතුමාට, ඔබ දෙපළගේ ආදරණීය දියණිය ඇතුළු අපි හැමෝටම ආයු නිරෝගී සම්පත්, නිරුක් නිරෝගී සම්පත් කෙලවර අමා නිවනටම පාරමිතා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාලේ

0: චතු
1: හැම දිනාටම තෙරුවන් සරණයි.
0: සාදු සාදු සාදු. අද උතුම් වූ ඇසලපුර පසළොස්වක පොහෝ දා නෙතෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහනේ උදෑසන අෂ්ටාංග සීලය සමාදන් කරවීම සම්බුද්ධ වන්දනාව සිදු කිරීම සඳහා වැඩමවන්නට යෙදුණු මේ උතුම් වූ පුණ්‍ය භූමියේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ නැත්නම් පින්වත්ත පන්සලේ විහාරාධිකාරී කැස්බෑව නන්දන මහා පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අති පූජනීය පන්නිල තිලක අපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හනනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට විශ්‍රාමික පාඨශාලාචාර්යනි WD කන්නංගර ගුරුමාතාවට වගේම P බැනට් පෙරේරා මහත්මයා ඇතුළු අනිකුත් සියලු දෙනාට අපි ගෞරවයෙන් ආරාධනා කරන අතර උදෑසන ප්‍රවෘත්ති විරාමය ලබා ගන්නටයි සූදානම් වන්නේ. ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව ඔබට පුළුවන් කමක් තිබෙනවා උදෑසන 7 සිට පෝදා විශේෂ සාකච්ඡාව නෙතෆම් රේඩියෝ ඔස්සේ ශ්‍රවණය කරන්නට. ඉන් අනතුරු උදෑසන 8 සජීවී ධර්මදේශනා පැවැත්වීම සඳහා අති පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ මේ උතුම් වූ පුණ්‍ය භූමියට වැඩමවනවා. උදෑසන 9:15 සජීවී ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහාත් අති පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමයි සිද්ධ වන්නේ. ඉන් අනතුරුව පෙරවරු 11:00 දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා පූජපාද පිළිමතලාවේ සීලවංශ ස්වාමීන් වහන්සේ වැඩමවන අතර පස්වරු 2:00 යුගාසන කාව්‍යමය ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමීන් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමීන් වහන්සේ. පස්වරු 4:00 සවස ධර්මදේශනා පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දකුඹුරේ ප්‍රේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අද ඇසලපුර පසළොස්වක පොහෝ දිනේ මේ පුණ්‍ය භූමියට වැඩමවන්නේ අතිපූජනීය මැදිරිගිරියේ පුණ්‍යසාරාපේ ස්වාමීන් වහන්සේ. රාත්‍රී 7:00 ඔබට පුළුවන් කමක් තිබෙනවා සජීවීව මේ පුණ්‍ය භූමියේ සිට විකාශය කරන අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන රාත්‍රී ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට. එන අනතුරුව ඔබට පුළුවන් රාත්‍රී 8:00 ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව සමගින් එක්කාසු වන්න අතිපූජනීය මාපිටිගම කුසලදම්ම ස්වාමීන් වහන්සේ ඒ උතුම් පූජා පැවැත්වීම සඳහා මේ පුණ්‍ය භූමියට වැඩමවනවා. අපි ඔබට සිහිපත් කරනවා නිවසේ ඉන්න සියලු දෙනාට වගේම විහාරස්ථානයේ ඉන්න සියලු දෙනාටත් සවස් භාගයේ විහාරස්ථානයට පැමිණෙන සියලු දෙනාටත් සුදු පීරසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගෙන විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඉතින් මේ වැඩසටහන සාර්ථක කරගන්නට ඔබ වචනයකින් සිතුවිල්ලකින් හරි උදව්වක් උපකාරයක් කළා නම් ඒ සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් අපි සිහිපත් කරනවා. මෙවන් වූ සජීවී වැඩසටහනක් ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයන්වල ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් අපේ දුරකථන අංකය සිහිපත් කරන්නම් 0747-51-272 තමයි අපේ දුරකථන අංකය. යලිත් සජීවීව මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් අපි සම්බන්ධතාවය යොමු කරනවා බම්බලපිටියේ පිහිටි නෙතෆම් අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: නෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා
2: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
3: බැතිපර දායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
4: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
4: පැය ගානක් drive කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
7: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.

0: கோவிசீல்டு லோட்ரேங்க.
1: ஸ்ரீலங்காவை பிரதம வதாவட ரைனோ ரூஃபிங் விதின் ஹந்துன்வா தின ரைனோ பிரிமிய ஜல பிரதிரோதி மதுபிட ஆரக்ஷணை சைத ரூஃபிங் ஷீட் ரைனோ ரூஃபிங் விதின் ஹந்துன்வா தின ரைனோ பிரிமிய ரூஃபிங் ஷீட் வெடி விஸ்தர சந்தா தாதுனை அனுகாய அமதன்ன.
2: ඔයාට තියෙන සනීප වෙන්න මෙන්න තිය රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
3: මත්තර සූදර්ශන මාසයක් යනකම් ගොළු සම්මියවත් නිකුත් නැතුව තමයි ජීවත් වුනේ. ડોක්ටර්ලට කිව්වට පස්සේ එයාලා පරීක්ෂා කරා අනිත් කරන්න පුළුවන් තත්යක් නැහැ කියලා. ඒ අපිට පාසලට ගාලින් තමයි ඒක මාස්ටර් ලංග ටිකන් ගියේ. දැන් දෙවියනේ ඒක ඉවත් අත්දැකන්න පුළුවන් තත්යක් අපිට තියෙනවා. ඒවනතන වේදන හත්ය කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක් කියලා මම විශ්වාස කරනවා.
2: කතා කරන්න 0777 300 940.
4: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672. ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා.
2: නෙට් FM ශ්‍රීත පූජා. ශ්‍රීත පූජා
4: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
2: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
4: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
2: අනුශාසකත්වය
4: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමීන් වහන්සේ.
2: බැතිපරදායකත්වය
4: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
7: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
8: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
9: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තහිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරට හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
1: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවතාලය පුතදී
1: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි
2: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
1: මාත්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
2: බැතිබර දායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
4: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
5: වසර 90ක විශ්වාසය
6: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
7: අම්මලාගේ ආදරයට නියම පදමෙක්කල මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
8: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0767 716 3672.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 29 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුරපසදොස්සක පොහොය අදයි. නෙත් ශ්වේත පූජා බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමේදී. දෙවිනුවර රන්දෝලි පෙරහැර අද. ලබන අයවැයෙන් ප්‍රාග්ධන වියදම් 40%කින් වැඩි කිරීමට සැලසුම්. රත්මලානි සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට. ජෝදානී අමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාර. සම්බුදු සසුනේ සුවිශේෂී පොහොය දිනයක් ලෙස සැලකෙන ඇසලපුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දවස පුරා විවිධ පින්කම් සංවිධානය කරලා තියෙනවා. ඒ අතර ලබන අයවැයෙන් සිදු කරන්න යන වෙනසක් ගැන ජනාධිපතිවරයා අනාවරණයක් කරලා තියෙනවා. ඒ සත්‍ය අනාවරණය මෙතැන් සිට.
3: ඇසල පුරපසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. සම්බුද්ධ චරිතයේ මෙන්ම ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අදවැනි ඇසලපුර පසළොස්වක පොහොය දිනයක සිදු ඇති බවයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ. උපසම්පදා භික්ෂූන් වහන්සේ පෙරවස් සමාදන් වීම සිදු කෙරෙන්නේද ඇසලපුර පසළොස්වක පොහොය දිනේදී. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන පොල්ගස්සෝ විට සියඹලාගොඩ සඳමෙත්තරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ.
5: අද උතුම් ඇසලපුර පසළොස්වක පොහොය දවස සාසනිකව බොහෝ වටිනකම් සහිත පොහොයක් හැටියට තමයි අපි මේ පොහොය සලකන්නේ. විශේෂයෙන්ම මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, බෝසතාණන් වහන්සේ මහා විනිෂ්ක්‍රමණය සිදු කිරීම, රාහුල උපත, ප්‍රථම ධර්ම දේශනාව, යමා මහා පෙළහර පෑම වගේම අද පෙරවස් වසන පොහොය හැටියටයි සාසනිකව අපි සලකන්නේ. කියන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා පෙරවස් වැසීම සිද්ධ කරන්නේ මේ පොහොයෙන් පසුදින. ඒ කියන්නේ ඇසළ පොහොයට පසුදින. සාමාන්‍යයෙන් අපි කොහොමත් පොහොය කියන්නේ තුනුරුවන්ට සමීප වීම, තමන්ගේ දුවා දරුවන් සමග තමන්ගේ ආසන්න වෙහෙර විහාරස්ථාන මූලික කරගෙන මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නට අපේ බෞද්ධ පින්නතුන්ට හැකියාවක් තියෙනවා. මේ සංස්කෘතිය පවරද්දී අපේ දරුවන්ට වස් විසීමේ චාරිත්‍රය පිළිබඳව හඳුනා ගැනීම සඳහා තමන්ගේ විහාරස්ථානවල වස් ආරාධනා පින්කම්වලට දුවා දරුවන් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන් නම් ඒක ඉතාම වැදගත්.
3: ඇසල පුරපසළොස්වක පොහොදා නිත්‍ය FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට අද දවස පුරා පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු නෙත් FM විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.
6: අයිබෝන් තෙරුවන් සරණයි. අද ඇසලපුර පසළොස්වක පොහොදා උතුම් වූ මංගල ධර්මානුශාසනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කිරීම ඇතුළු ඉතාම සුවිශේෂී ශාසනික කටයුතු රාශියක් සිදු වුණු පොහෝ දිනයක් විදිහට අපිට ඇසලපුර පසළොස්වක පොහෝ දිනය හඳුන්වන්නට පුළුවන්. එවන් උතුම් පොහෝ දිනයක නෙත FM ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව අද උදෑසන 6ට ආරම්භ කළේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේද කවුරුත් දන්න විදිහට පින්වත් පන්සලේදී. ඉතින් වන්දනීය පූජනීය පන්නිල තිලක ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි උදෑසන 6ට අෂ්ටාංග සීල සමාදානයත් එක්ක මේ පින්කම් මාලාව ආරම්භ කරලා අද රාත්‍රී 9 දක්වාම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ආදී පින්කම් මාලාවක් ඔබ වෙත ගෙනීමට අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා ඔබට හැකියාවක් තිබෙනවා නම් එන්න බණ්ඩාරගම කළුතරපාරේ උතුම් වූ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට ඔබ මේ විහාරස්ථානයේ දැක බලාගෙන ඒ වගේම ඒ උතුම් පින්කම් සමග එකබද්ධ වෙනටත් පුළුවන් බව අපි මතක් කරන්න ඕනේ. උදෑසන 8ට ධර්මානුශාසනාව සඳහා වැඩම කරවන ලබන්නේ පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. එන අනතුරුව අකණ්ඩව පින්කම් රාශියක අසිරිය විඳින්න අදත් මේ උතුම් ඇසලපුර පසළොස්වක පොහෝදා නෙත FM රේඩියෝ සමග රැඳෙන්න කියලා ආරාධනා කරනවා. තවත් තොරතුරු සමග හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නේ මම සමීර බණ්ඩාර වීරකෝන් නෙත් නිවුස් වෙනුව.
3: දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිලින මදුශංක අබේරත්න මහතා.
1: අද දිනේදී අපේ උත්පලවන්න මහංශ්‍රී විෂ්ණුරාජානන් වහන්සේගේ රන්දෝලි පෙරහැර මංගල්‍ය ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා සියලුම ආරක්ෂක අංශ, සියලුම පෙරහැරේ සංවිධානයන්ස විසින් කටයුතු කරමින් පවතිනවා. මීට අමතරව උත්පලවන්න මහංශ්‍රී විෂ්ණුරාජානන් වහන්සේගේ දේවාභරණ සහ එම රහස වැඩම්වීම ඇත අපිට, ඊට පස්සේ ධාතු කරඬු උන්වහන්සේ වැඩම්වීම, ඒ සියලුම දේවල් අද දිනේදී සිදුවෙනවා. ඒ සඳහා සියලුම බැතිමතුන්ට ආරාධනා කර සිටිනවා මේ පෙරහැර නරඹලා දිගාමඳුරුන්ගේ පිහිට ආශිර්වාදය ලබා ගන්නා ලෙස.
3: දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 ඇසල පෙරහැර මංගල්‍ය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ නෙත් FM රේඩියෝවයි. වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බවත්, ඒ අනුව 90% මට්ටමේ පවතින පුනරාවර්තන වියදම් අඩුකර ගනිමින් 4% වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය 40% පමණ වැඩිවීමක් බවත් ජනාධිපතිවරයා කියා සිටියා. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මැතුළුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 මූල්‍ය අවශ්‍යතා පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස විමසා බලා තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන රත්මලානේ සයිමාන මැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද එම මෙහෙයුමට එක්ව ඇති බවද වාර්තා වනවා. රත්මලානේ සයිමාන මැත්තා විදේශගතව සිට මෙරට මත්කුඩු ජාවාරම් මෙහෙය වූ ප්‍රධාන පිළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. කණින් කොඩින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
7: කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. CD වික්‍රමරත්න හිට පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා තිබෙනවා. පොලිසිය විසින් තමයි මේ කරුණු වාර්තා කිරීම සිදු කර තිබෙන වාර්තා වන ආකාරයට කඩුවල උසාවියේදී මේ නඩුව කැඳවීම සිදු වෙලා තිබෙනවා. මේකෙදි මුලින්ම සාක්ෂි විමසීමත් ආරම්භ කළා තියෙනවා. මුලින්ම සාක්ෂි ලබා දීලා තියෙන්නේ සාජන් ප්‍රසන්න. ඔහු තමයි අර CD ගේ ආරක්ෂක PSO. ඔහු ඉතින් සිද්ධිය සම්බන්ධයෙන් A to Z ඔක්කොම කියලා තිනවා. අපි මේ සම්බන්ධයෙන් මීට කලින් කණින් කොණින් ඇසුණු කතා වැඩසටහනින් කියපු විදිහටම ඊට දාල සාක්ෂි ලබා දීම සිදු කරලා තිනු. අර අන්ලෝඩ් කළා මැග්ගෙක් ගලවලා මේ වගේ කාරණා වතුර බෝතලෙ ගේන්න කිව්වා. මේ සම්පූර්ණ වාර්තාවක් අපේ net news youtube නාලිකාවට ගියොත් ඔබට බලා ගන්න පුළුවන්. මීට දාලා සාක්ෂි කැඳවීමට වෙනත් කාගෙන්වත් සාක්ෂි කැඳවලා නැහැ. යලිත් නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා මේ සතියේදීම. ජල සම්පාදන මණ්ඩලයේ ඉහළම් පුටුව ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අය නොසතුටින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. මේ ගැන ඇමතිවරයාට පැමිණිලි කරලා හම්බ වෙලාම කතා කරලා කියලා තියෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ වැඩ එච්චර හරි නෑ. මෙහෙම ගියොත් එහෙම ගැටළු රසකට මතු වෙනවා. මේ නිසා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. වැඩේ කියන්නේ මේ ඉහළම් පෙළ නිලධාරියා පත් කරලා තියෙන්නේ මේ ආණ්ඩුවෙම කියලායි වාර්තා වෙන්නේ. සජිත් රනිල් එකතුන හමුව පහුගේ දවස්වල සෑහෙන්න කතාබහට ලක් කරපු ජනප්‍රිය දේශපාලන මාතෘකාවක්. මේකට පාර කැපුවේ කවුද කියන එක පිළිබඳව දේශපාලන වේදිකාවේ පහුගේ දවස්වලින් මතු වුණා. මේක වෙලා තියෙන්නේ අද ඊයක නෙමෙයි, මීට දින කිහිපයකට කලින් ගෑනි ටිකක් කාලයකට කලින් චීනයේ විශේෂ සමරුමක් තිබ්බා. මේ සමරුමට දේශපාලඥයෝ ඇවිල්ලා හිටියා. මේකෙත් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපි මේ ගැනත් කලින් කිව්වා. මේකට යනවා රාජිතයි සුජීවයි, ඒ වගේම තලතත් ඇවිල්ලා ඉන්නවා. මේකෙදි මුලින්ම මේ ගැන කතා කරන්නේ රාජිතයි සුජීවයි. මේ දෙන කතා කරගෙන ඉන්නදී තලතත් මේකට සම්බන්ධ කරගන්නවා. මේකෙදි රාජිත් සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ජාතික පක්ෂයට සමග ජන බලවේගයට එකතු වෙන්න බැරි හේතු මොනවද කියලා. මේ හේතු ටිකක් තරම් සුජීව ගිහිලා තමන්ගේ කණ්ඩායමත් එක්ක කතා කරලා තිනවා. පස්සේ ටික දවසකින් සුජීව කතා කරනවා රාජිතට. වැඩේ හරි අපිට හම්බෙන්න පුළුවන්. එහෙමයි සුබ පණිවිඩය කියලා තියෙන්නේ. මුලින්ම ප්ලෑන් කළේ මේක ගාලු මෝදර ආසන්නේ හෝටලයක සුපිරි හෝටලයක තියන්න. හැබැයි පස්සේ කට්ටියක් එකට විරුද්ධ වෙලා තිනවා. ඊට පස්සේ තමයි විපක්ෂ නායක කාර්යාලයේ මේකට තෝරගන්නේ. දැන් පොඩි අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඒ තමයි හරි දැන් හම්බුණානේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ හම්මුව කොහොමද දිගටම මේ එක සමගිය කොහොමද දිගටම තියාගෙන යන්නේ කියන එක පිළිබඳව පොඩි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ අතරතුරේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමක් පහුගිය දා තිබ්බා. මේකෙදී අලුත් සංවිධායක පත්කිරීම සම්බන්ධයෙන් කතා කළා. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුවට මුලින්ම දාලා ඉදිරි කටයුතු කරගෙන යන තමයි බලාපොරොත්තු තියෙන. හයිවෙන්ද ඇලගේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය නම් මේ අතරතුරේදී කවුරු එකතු වුණාද තමන්ගේ වැරදි කරගෙන යනවා කියලා තමයි දේශපාලන වේදිකාවේ තිරේ පිටුපසින් අපිට අහන දකින්න තියෙන්නේ. ජලිත් මුණගැසෙමු කණින් කොණින් ඇසුණු කතා සමග.
8: ජෝදානයේ පිහිටි අමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ඉරානයේ විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවක් සාර්ථකව ව්‍යර්ථ කළ බව අමරිකානු මධ්‍යම බලකාය පවසනවා. එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ හදිසි ප්‍රහාරයක් ලෙසයි. කෙසේ වෙතත් එල්ල වූ සියලුම ඉරාන මිසයිල ගුවන් ආරක්ෂණ පද්ධති මගින් විනාශ කිරීමට සමත් වූ බවත්, අමරිකානු හමුදාව මේ වන විට ඉහළ සූදානමකින් පසුවන බවත් සෙන්කොම් හෙවත් අමරිකානු මධ්‍යම බලකාය පවසනවා. මේ අතර අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සිදුවීම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව බොහෝ දිනාගේ අවධානය යොමු වී ඇති බවයි විදෙස් වාර්තා අනාවරණය කරන්නේ. පසුගිය දිනවල ඉරානය සමග පැවති සාකච්ඡා මිත්‍රශීලී බව ප්‍රකාශ කළ ජනාධිපති ට්‍රම්ප් ඉරානය සාමය පිළිබඳව අවංක නැතැයි හැඟී ගියහොත් ප්‍රබල හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බවටද අනතුරු අඟවා තිබුණා. ඒ අනුව මෙම මිසයිල් ප්‍රහාරයට පිළිතුරු ලෙස අමරිකාවෙන් දැඩි හමුදාමය ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් මතු ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. දවල මන්දිරයේදී ජනාධිපති ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු අතර ඉරාන තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වී පැය කිහිපයකට පසුව ඉරානය මෙම ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයක්. මෙමගින් ඉදිරි ඕනෑම කලාපීය සාකච්ඡාවකදී තමන් අනිවාර්යෙන්ම නියෝජනය විය යුතු බවට ඉරානය සංඥා කර ඇතැයිද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Hotel K අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: සුබ උදැසනක් උදැසන 7යි දැන්.

0: FM 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: තෙරුවන් සරණයි. අද උතුම් ඇසලපුර පසළොස්වක පොහෝ දිනය. ඇසලපුර පසළොස්වක පොහෝ දිනය ශාසනික ඉතිහාසයේ බොහොම වැදගත් පොහෝ දිනක්. බුදු සිරිත හා බැඳුණු වැදගත් සිදුවීම් සමුදායක් මේ ඇසලපුර පසළොස්වක පොහෝ දිනයත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් අද මෙවැනි උතුම් පුර පසළොස්වක පොහෝ දිනක කවදත් වගේ ශ්‍රීත පූජා වැඩසටහනේ උදෑසන ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්න සූදානම් වන්නේ. ඒ වගේම ඔබ දන්නවද, ශ්‍රීත පූජා වැඩසටහන පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී. ඉතින් අපේ සදහැවත් පින්වතුන්ට අපි බොහොම සදහැසිතින් ආරාධනා කරනවා, පුළුවන් කමක් තියෙනවා නම් බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම FM 95.8 දවස පුරාවටම net රේඩියෝව සමග ඉන්න ධර්මදේශනා, කාව්‍යමය ධර්මදේශනා, ආශිර්වාද පූජා මේ ආදී පින් කටයුතු රැසක් සංවිධානය කරලා තිබෙනවා. හොඳයි, අපි උදෑසන ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වක පිළිගන්නවා කඩවත සූරිගම දේවාල පාරේ සිතරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ ගරු අනුශාසක තැඹිලිගස් මුල්ල ශ්‍රී දිහිරානන්ද විද්‍යායතනයේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමින් වහන්සේ. අවසරයි අපේ ස්වාමින් වහන්ස.
2: තෙරුවන් සරණයි
1: ස්වාමින් වහන්ස. හැම පුර පසළොස්වක පොහෝ දිනකම මම මතක් කරන කාරණාව තමයි අපි නොයෙකුත් මාතෘකා පිළිබඳව කතා කරලා තියෙනවා වසර ගණනාවක්ම. විවිධ ධර්මානුකූල කාරණා ඔබ වහන්සේ මේ උදෑසන ධර්ම සාකච්ඡාවෙන් ඉස්මතු කරන්න උත්සාහ කරලා තිබෙනවා, පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබෙනවා. ඒ වගේම පහුගිය කාලේ ධර්ම දක්ෂිණා වැඩසටහන හරහාත්. ඉතින් ස්වාමින් වහන්ස, මට හිතුණ මේ ඇසලපුර පසළොස්වක පොහෝ දිනය කියලා කියන්නේ වස් ආරාධනා කිරීම පැවැත්වෙන පොහෝ දිනය. ඒ උතුම් කටයුත්තත් එක්කම අපි බොහොම අධිෂ්ඨානශීලීව ගත කරන කාලයකට නෙමේ යොමු වෙන්නේ ස්වාමින් වහන්ස. ජීවිතය කියලා කියන්නේ අපේ අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන දෙයක් කියලා පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්නවා. ඒ වගේම බොහෝ වැඩිහිටියෝ, ඒ වගේම අපේ පොඩි දරුවෝ පවා හරි ප්‍රතිපත්තිගරුක විදිහට කටයුතු කරනවා. ලොකු ප්‍රතිපත්ති තියෙනවා, ලොකු අධිෂ්ඨාන තියෙනවා. එහෙම නැත්නම් ලොකු ප්‍රතිපත්තියක් තියෙනවා, ලොකු අධිෂ්ඨානයක් තියෙනවා අපේ ස්වාමින් වහන්ස. ගිහි ජීවිතයේදී අපි හැම කෙනෙකුටම මේ ප්‍රතිපත්තිගරුක වීම, අධිෂ්ඨානශීලී වීම, ඇත්තට මේකේ වැදගත්කමක් අරමුණක් තියෙනවද අපේ ස්වාමින් වහන්ස?
2: ජීවිතයේ දියුණුව, සාර්ථකත්වය අපි අපේක්ෂා කරනවා නම් ඉස්සෙල්ලාම අපේ ජීවිතවල අපි සාමාන්‍ය වචනයෙන් පාවිච්චි කරනකොට කියනවා අපි ළඟ ක්වලිටි එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපි ගාව යම් ආකාරයක හොඳ ගුණාත්මක පෞරුෂයක් තියෙන්න ඕන. දැන් අර ඔබ මේ සාකච්ඡාවට ප්‍රවේශය ගන්නකොට කියපු කාරණාවක් තමයි මට වුණත් ඇතැම් අවස්ථාවල ප්‍රතිපත්ති කඩන්න සිද්ධ වෙච්ච අවස්ථාවන් තියෙනවා කියන කාරණාව. මම දකින්නේ ඒ විදිහට ඒක දකින්න එක වැරදි. ඒ කියන්නේ ප්‍රතිපත්තිය කඩන්නේ නැතුව සමහර තැන්වලදී අවස්ථාවෝචිතව අපිට නම්‍යශීලී වෙන්න තියෙනවා. හැබැයි අපේ හෘද සාක්ෂිය දන්නවා මම මේ පිළිබඳව දරන මතය මොකද්ද, මම මෙවැනි අවස්ථාවක කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව අවබෝධයෙන් ඒ අවස්ථාවෝචිතව අපිට හැඩගැහෙන්න නම්‍යශීලී වෙන්න සිද්ධ වෙනවා. ඒක අවශ්‍ය දෙයක්. එහෙම නැති වුණොත් මේ සමාජය තුළ අපිට මත ගැටුම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපේ ජීවිතවල විවිධ පරමාර්ථ ඉලක්ක තියෙනවා. කසුනි, මේ මම මේ සාකච්ඡාවට සහභාගි වෙන්න හිමිදිරි උදෑසනින් මේ දවසේ කටයුතුත් එක්ක ටිකක් වෙනදට වඩා උදෑසනින් අවදි වෙලා මේ වෙනුවෙන් සූදානම් වෙලා ඉතින් වාහනේ වඩින ගමන් මුහුණු පොතේ තියෙන ඔය තොරතුරු ඒවා මේවා ටිකක් බලබලා එනකොට එක සැරේටම මගේ මේ WhatsApp එකට තරුණ දරුවෙක් මේ කෙටි පණිවිඩයක් ඊයේ රාත්‍රියේ ඔහු 11:45ට විතර වගේ තමයි දාලා තියෙන්නේ. එහෙමයි. ඒක මං අද උදේ පාන්දර තමයි දැක්කේ. ඉතින් ඔහු දාලා තියෙනවා නේ හාමුදුරනේ මට එපා වෙලා තියෙන්නේ පුදුම කලකිරීමක් අත ගන්න කිසිම දෙයක් හරියන්නේ නැහැ. ලියන හැම විභාගයක්ම ෆේල් වෙනවා. මට මොකක් හරි ජීවිතේ හදාගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා කෙටි පණිවිඩයක් ඒ දරුවා දාලා තියෙනවා. එතකොට මේ 11:45 කියන්නේ ඔහුට ඇත්තටම නින්දට ගිහිල්ලත් අර මානසික ආතතිය නිසා දරාගන්න බැරි තැන ඔහු හිතන්නේ නැති හාමුදුරුවන්ට මේ වෙලාවේ කතා කරන එක නුසුදුසුයි ඒ නිසා කෙටි පණිවිඩයක් දාන්න ඕන කියලා හිතලා ඔහුගේ පීඩාව වෙන්න පුළුවන් ඒ මුදා හරින්න ඇත්තේ.
1: එහෙමයි.
2: එතකොට දැන් මම පෞද්ගලිකව ඒ දරුව මට මුණ ගැහිලා මාත් එක්ක ජීවිතේ විවිධ දේවල් ගැන කතා කරලා තියෙන දරුවේ. එතකොට දැන් මම දන්නවා ඒ දරුවා එහෙම අසාර්ථක අසමත් දරුවෙක් නෙමෙයි කියලා. හැබැයි ඔහු එක කතා කරනකොට ඔහුගේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා.
1: එහෙමයි.
2: එක අර දැන් මම ඔහුට කියපු වචනයක් තමයි පුතේ මාත් එක්ක මුණ ගැහිලා කතා කරන වෙලාවේදී දොඩම් ගොඩ දැක්කහම ඔක්කොම එක සැරේ බදා ගන්න ගියොත් එකක්වත් රැඳෙන්නේ නැතු ඔක්කොම අත් දෙක අස්සෙන් රිංගලා බිමට වැටෙනවා.
1: එහෙමයි.
2: ඒ නිසා පුතා හරි හිමින් තමන්ගේ අරමුණු තෝරගෙන එකින් එක පිළිවෙලට ශක්තිමත්ව කරගෙන යන්න කියලා. දැන් ඔය කාරණාවත් එක්ක ගත්තහම අපිට තියෙනවා මහ පුදුමාකාර හදිසියක් ජීවිතේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳව. එතකොට ඒ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අපි බොහොම ශක්තිමත්ව ඉවසීමෙන් ප්‍රතිපත්තියක් ඇතිව කටයුතු කළ යුතු වෙනවා. ප්‍රතිපත්තියකින් තොරව නම් ජීවිතයේ ජයග්‍රහණයක් ලබන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. එතනදී ඒ අරමුණු තෝරා ගැනීම තුලක් තියෙනවා ලොකු මේ තෝරා ගැනීම තුල තියෙන මහා වටිනාකම.
1: දැන් ස්වාමීන් වහන්ස මට ප්‍රශ්නයක් ආවා. දැන් අපි හිතමුකෝ හරි අපි ඉන්නවා ප්‍රතිපත්ති ගරුකව. මම ඉන්නේ මේ ප්‍රතිපත්ති. හැබැයි සමහර තැන්වල අපිට සිද්ධ වෙනව නේද පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මම මේ ප්‍රතිපත්ති හිටියොත් හිර වෙන්න පුළුවන් තව කෙනෙක්ව. ඒ කියන්නේ අපි කියන්නේ අර එකම කොටුවක හිර වෙලා මෙයා මේ කොටුවෙන් එළියට යන්නෙම බෑ ගන්නෙම බෑ කියලා අපි කියන්නේ. එතකොට ප්‍රතිපත්තියේම ඉන්නකොට සමහර තැන්වල අපි හිතමු ආයතනයක වැඩ කරනකොට ඉස්කෝලේ අපි කියන්නේ අර කණ්ඩායමක් එක්ක අපි වැඩ කරනකොට සමහර ප්‍රතිපත්තිවල වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා නේද?
2: දැන් එහෙම වෙනස් කරන්න සිද්ධ වෙන්නේ අනිත් අයට ප්‍රතිපත්තියක් නැති වෙනකොට මම දකින්නේ. ඒ කියන්නේ අපි ඒකයි මම කියේ මේ ප්‍රතිපත්තියට කලින් අපිට හොඳ දැක්මක් ආකල්පමේ වශයෙන් තියෙන්න ඕනේ. ආකල්පමේ වශයෙන් තියෙන්න ඕනේ මේ ජීවිතයත් එක්ක කතා කරනකොට මම අර දරුවගේ නිදර්ශනය වගේ තව එකක් මේකට එකතු කරගන්නම්. මේ ගිය සතියේ මට තරුණ මේ නෝනා කෙනෙක් මුණ ගැහුණා. ඇය දරුවෝ 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඇය කියන ස්වාමීන් වහන්ස මගේ කන කරබඩු උකසට තියලා මෙපමණ ප්‍රමාණයක් මට ඒව බේරගන්න ලක්ෂ 20කට එහා මුදලා මේ අවශ්‍ය වෙලා තියෙන එතනින් මං හිර වෙලා තියෙනවා. ලෙඩ දුක්වලට දරුවන්ගේ අවශ්‍යතාවයන්ට වයෝවෘද්ධම්මට ප්‍රතිකාර කරන්න සොහයුරාගෙන් ඉල්ලගෙන තියෙනවා ලක්ෂ 10ක්. ඒකත් කරදරයි, ප්‍රශ්න තියෙනවා, ඉක්මනට ලබා දෙන්න කියලා එයාගෙනුත් හැවටි ලියනවා. මේ ප්‍රශ්න ගොඩක් මැද්දේ දැන් අම්මා ඔත්පල වෙලා එක්තැන් වෙලා ඉන්නේ. මම අම්මගේ මලමුත්‍ර පවා ඉං කරලා ඒ අප උපස්ථාන කටයුතු කරනවා. මට එකම හීනයක් තියෙන ස්වාමීන් වහන්ස, අම්මා මැරෙන්නේ ඉස්සෙල්ලා අම්මට පේන්න මටම කියලා වාහනයක් අරගෙන අම්මව ඒකේ අරගෙන ගිහිල්ලා මහා සෑය වන්දන්න ලොකු උමනාවක් තියෙනවා කියලා. ඉතාම බරපතල විදිහේ අසාර්ථක තේරීමක්. ඉතාම බරපතල විදිහේ අසාර්ථක තේරීමක්. අර කනකර බඩුවලට උකස් කරපු මේ මුදල ලක්ෂ 30කට වැඩි. එතකොට එතන තියෙන්නේත් ණය. එතකොට අතන තියෙන 10ත් එකතු කරාම 40ක්. ඒ ඔක්කොමත් එක්ක ඇය හිතනවා ඇයට ඒ ලක්ෂ 40 පියව ගන්න බැරුව තියෙද්දි ඇය තවත් විදිහකට වෙන උපක්‍රමයකින් මොනවා හරි ණය වාරිකයකට යොමු වෙලා වාහනයක් අරගෙන අම්මව මහා සෑය වන්දවන්න. එතකොට ඇගේ ඒ මාතෘත්වයේ පිළිබඳව දක්වන සෙනෙහස දරුවෙක් හැටියට ඉතාම ඉහළයි. ඔක්කොම රැවටෙන්නේ අනේ කොච්චර සත්පුරුෂ හිතක් තියෙන දියණියක්ද අම්මා මැරෙන්නේ ඉස්සලා. යාට ඕන මගේ දුව හරි සාර්ථකයි, යා දැන් යාන වාහන ඇතුව ඉන්න කෙනෙක් කියලා අම්මගේ ඇස් දෙකට පෙන්වන්න, සහ අම්මට අපිට තියෙන මුදුන් මල්කඩ වගේ මහා සෑය වන්දවන්න. එහෙමයි. දැන් ඇයට පුළුවන් කුලී රතයක් අරගෙන ගිහිල්ලා ඒ පින්කම අම්මට සිද්ධ කරන්න. හැබැයි අම්මව සතුටු කරන්න අර වගේ ප්‍රාථමික, මට මේ ජීවිතේ මිනිස්සු ඉලක්ක තෝරන හැටියට බොහොම ආදරයෙන් ඒ මිනිසුන්ට දැනෙන්න මට කියන්න හිතෙන වචනේ තමයි ඉක්තාම මන්දබුද්ධික තේරීම. එහෙම ජීවිතේ තෝරලා යුතුයකම් ඉෂ්ට කරන්න යන්නේක අවුලෙන් අවුලට පත් වෙන එක. ඒ නිසා ඇත්තටම ඉස්සෙල්ලාම අපේ අරමුණ විය යුත්තේ එක්කවර 10 අඩු කරගෙන 30 ඉතුරු කරගන්න මට්ටම, ඊළඟට 30 ඉවර කරගන්න පිළිවෙල. එතකොට දැන් අපි කියමු ඔතනදී අන්න ඔබට ඔබේ ප්‍රතිපත්තිය, මං කවදාකවත් බොරුවක් කරලා නැහැ, වංචාවක් කරලා නැහැ, හැබැයි මෙහෙම ගියා නම් මගේ ඉඩ කඩන් ටික තව තියෙන දේවලුත් නැති වෙනවා. ඒ නිසා මට සිද්ධ වුණා මගේ දරුපවුල ගැන, දරුවෝ 3 දෙනා ගැන හිතලා මට වෙනස් වෙන්න. එතකොට අපි මුලින්දම්ම ප්‍රතිපත්ති ගරුකව ස්ථාවර ජීවිතයක් ගොඩනගාගෙන ආවනම්, අපේ පෞරුෂයක් හදාගෙන ආවනම්, මං හිතන්නේ අපිට එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට අනිත් අය එහෙම අවිචාරවත්ව ජීවිතයේ එක එක දේවල් තෝරනකොට එතනදී ඒ කණ්ඩායමත් එක්ක සමාජයත් එක්ක අපි කටයුතු කරනකොට ඒ අවස්ථාවට අනුචිතව අපි අපේ ක්වොලිටි එක රැකගෙන, අපේ ක්වොලිටි එක රැකගෙන අපි ඒකට අනුබල දිය යුතුයි. හැබැයි මනස තුලින් තමන්ගේ ප්‍රතිපත්තිය තමන් වෙනස් නොකළ යුතුයි. ඒකට හේතුව තමයි මම යම්කිසි සාර්ථකත්වයක් මේ වෙලාවේ දැන් කසුණී මමයි ගත්තාම මම ඔබ පැත්තේට ධනාත්මකව දාලා කතා කරන්නම්. මම අසාර්ථක චරිතයක්, ඔබ බොහොම සාර්ථක චරිතයක්. ඔබ ජීවිතේ බොහෝ තමන්ගේ ඉලක්ක ජයගත්ත සාර්ථක චරිතයක්. එතකොට ඔබ මාත් එක්ක කටයුතු කරනකොට දැන් මම ජීවිතේ තෝරපු හැටියට ඔබ දන්නව පෞද්ගලිකව මම අසාර්ථක යම් යම් දේවල් වලින් පරාජයටපත් වෙච්ච චරිතයක් හැටියට. එතකොට ඔබ මාත් එක්ක තියෙන හිතවත් කමලින්ගත්තු කමයේ ඇසුරත් එක්ක ඔබේ ඔච්චර සාර්ථක ඔබ ජීවිතයේ ජයග්‍රහණය කරලා තියෙන ප්‍රතිපත්ති අර අසාර්ථක පෞරුෂයක් වෙනුවෙන් පාවා දෙන එකද වැදගත් වෙන්නේ. ඉතාම බුද්ධිමත්ව සූක්ෂමව එයා ඔබේ ප්‍රතිපත්තියට අරගෙන එයාවත් ධෛර්යමත් කරගෙන ඔබ ගියේ නැත්නම් අර කියනවානේ අපේ සාමාන්‍ය සමාජයේ කියනවා අර මොනවාද කකුල කැඩිච්ච අස්වැයාගේ කරේ හොඳ අස්සේගේ කරේ කකුල කැඩිච්ච අස්සේක් බැන්දහම අර කකුල කැඩිච්ච එකට නොන්

0: අවස්ථාව චිතව අපි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපේ ක්වොලිටි එක, අපේ ඒ ප්‍රතිපත්තිය වෙනස් විය යුතු නැහැ කියන එක තමයි මම දකින්නේ. ඒක තමයි සාර්ථකත්වයේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඒ ප්‍රතිපත්තිය අපිට සමහර වෙලාවට තේරෙනවා, දැන් මම මේ කරගෙන යන ප්‍රතිපත්තිය තුළ සමහර දේවල් මට අවාසි සහගත වෙලා තියෙනවා. එහෙනම් මම නැවත කල්පනා කරන්න ඕන, මම වෙනස් වෙන්න ඕන කොහොමද කියලා. ඒ වෙනස් වෙන්න ඕන ඒක අනිත් අයට සාපේක්ෂකව කල්පනා කරලා අපි වෙනස් කරගත යුතු වෙනවා.
1: දැන් අපේ භාෂාවෙන් කියනවා නම් ස්වාමීන් වහන්ස, ගිහි ජීවිතයේදී අපි දැකලා තියෙන දෙයක් තමයි අපි නිතර කියන දෙයක්, එයා ඉතින් ප්‍රතිපත්ති රකින්න ගිහිල්ලා ෆේල් වෙලානේ. එහෙම කියලා කියනවා ස්වාමීන් වහන්ස, ප්‍රතිපත්ති රැකගන්න ගිහිල්ලා පරාජය බාර ගන්න වෙලා එහෙම කියලා. අනිත් එක ස්වාමීන් වහන්ස, දැන් අද විශේෂයෙන්ම ඇසලපුර පසළොස්වක පොහෝ දිනේ නිසාම අපි මේ කතා කරන මාතෘකාව ඔබ වහන්සේ මේ සදහවත් පින්වතුන්ට පැහැදිලි කරන්න උත්සාහ කරන මේ කාරණා මං හිතන්නේ අද පොහොයත් එක්කත් ඉතාම වැදගත් කියලා මට හිතුණා.
0: අනිවාර්යයෙන්ම මේ අපි මේ මාතෘකාව මේ විදිහට අපේ අසන්නොත් එක්ක සාකච්ඡා කරන්න හිතුවෙත් අද මේ සාසනික වශයෙන් ඉතාම වැදගත් වෙන වස් ආරාධනා කිරීමේ ඒ මහා පුණ්‍ය කර්මය, එහෙම නැත්නම් ඒ විනය කර්මය සිද්ධ වෙන අවස්ථාව. එතකොට ඒ විනය කර්මය සිද්ධ වෙන අවස්ථාව ගත්තහම බුදුහාමුදුරුවන්ගේ දහමේ දේශනා කරපු විශේෂ කාරණාවක් තමයි විනයෝ නාම සාසනස්ස ආයෝ. විනේ තමයි සාසනයාගේ පැවැත්ම ආයුෂය කියලා. ඊළඟට අපේ මේ මුල් කතාබහ තුල කියවුණානේ සමහර තැන්වලදී අපිට ප්‍රතිපත්තිය වෙනස් කරන්න වෙනවා කියලා. එහිදී මම කියවන්නේ මේ අවස්ථාවෝ චිතව අපි නම්‍යශීලී විය යුතුයි කියලා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරපු බොහෝ විනය නීතිංවල ඒ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට උන්වහන්සේ ඉතාම මානුෂීය විදිහට ඉඩහසර ලබා දීලා තියෙනවා. දැන් කසුනි, මේ අද දවසේ සිද්ධ වෙන්නේ පෙරවස් වසන ස්වාමින් වහන්සේලාට පෙරවස් වැසීම සඳහා වැසිසලු පූජා කරලා වස්සා වාසයේ සඳහා ආරාධනා කිරීම. එතකොට අනිවාර්යයෙන්ම උපසම්පදා සියලු භික්ෂූන් වහන්සේලා පොහොය විනය කර්ම සිද්ධ කරලා අද ඒ දායක දායිකාවන්ගේ වස් ආරාධනාවන් පිළි අරගෙන, එහෙම ආරාධනා නැති වුණත් අද දවසේ ඒ පොහොය විනය කර්ම සිද්ධ කරලා හෙට දවසේදී සියලුම උපසම්පදා ස්වාමින් වහන්සේලා වස් සමාදන් විය යුතුයි, වස් විසිය යුතුයි. එතකොට ඒ ඇසල පෝය දවසේ වස් සමාදන් වෙන ස්වාමින් වහන්සේලා පෙර වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේලා බවට පත් වෙනවා. දැන් මේ වෙනකොට කිසියම් ස්වාමින් වහන්සේ කෙනෙක් විදේශගත වෙලා එක්කෝ මේ රටේ පවතින ඒ දරුණු විදිහට ව්‍යාප්ත වෙලා තියෙන ඩෙංගු උවදුරට ගොදුරු වෙලා රෝහල්ගතෝ ප්‍රතිකාර කරන ලබනවා. දැන් එහෙව් තත්ත්වයක පසු වෙන ස්වාමින් වහන්සේ නමකට හෙට දවසේ වස්වසන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කියන්නේ 30 වෙනිදා, අද 29නේ, 30 වෙනිදා උන්වහන්සේට වස්වසන්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ රෝහල්ගත වෙලා එහෙම නැත්නම් අතරමඟ නිශ්චිත තැනකට ළඟා වෙන්න උන්වහන්සේට අවස්ථාවක් නැහැ. එතකොට එහෙව් ස්වාමින් වහන්සේට ඒ වර්ෂයේ වස් සමාදන් වීමට වෙන ඉඩක් කඩක් නැහැ. කෙසේ හෝ අද දවසේ උන්වහන්සේ මොන තැනක හිටියත් එතන වස්වැසිය යුතුයි කියන එහෙම දෙයක් නැහැ. එහෙම අපහසුතාවයක් තියෙන ස්වාමින් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේගේ දහම තුල ඔන්න නිකිණි පෝය දවසට වස් ශික්ෂාපදයේ තුල පිහිටන්න පුළුවන්. ඒකට අපි කියනවා පසුවස් සමාදන් වීම කියලා. දැන් එතනම තියෙනවනේ

0: අර පෙරවස් සමාදන් වෙන්න බැරි වෙච්ච ස්වාමින් වහන්සේට පසුවස් සමාදන් වෙලා ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට ඉඩහසර ලබා දීලා තියෙනවා. ඊළඟට දැන් ඔය ඉර අවරට හැරුණාම ආහාර පාන අනුභව කිරීම භික්ෂුවකට නොගැලපෙන දෙයක්, විනය ශික්ෂාපදයක් හැටියට විකාල භෝජනා කියලා දේශනා කරලා තිබුණට ගිලන් ස්වාමින් වහන්සේකට, කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන ස්වාමින් වහන්සේ නමකට ඒ වගේ විනය ශික්ෂාවන් ලිහිල් කරගෙන ඒ තමන්ට අවශ්‍ය කරන සෞඛ්‍යමය ප්‍රතිකාරවලට අදාළව එවන්දු දේවල් සාමාන්‍යයෙන් වෙනස් කරගෙන සුදුසු ආහාරයක් වළඳමින් සුදුසු ආකාරයට ප්‍රතිකාර කරගෙන ඒ නිරෝගී භාවය ලබා ගැනීමට විනය නීතිය තුළ අවසරය ලබා දීලා තියෙනවා. ඊළඟට සමහර ප්‍රදේශවලට වැඩම කරනකොට ඒ ප්‍රදේශවල ස්වභාවය අනුව, සංස්කෘතිය අනුව ඒ ප්‍රදේශවලට අනුගත වෙන ආකාරයට මේ සුළු ශික්ෂාපද වෙනස් කරගෙන ඊට අනුචිත වේ සමාජයට ගැළපෙන ආකාරයට කටයුතු කළාට කමක් නැහැ කියන එක බුද්ධ දේශනාව තුළ අවධාරණය කරලා තියෙනවා. දැන් විදේශගත වෙලා සිටින ස්වාමින් වහන්සේලාට ඒ සීත සහිත දේශගුණික පරිසරයක අර සිවුරට අමතරව ඒ සිවුරට යටින් අපි සර්ට් එකක් වගේ ඇඳුමක් පරිහරණය කරන අය චීවර වස්ත්‍රයෙන් සකස් කරගත්ත ඒක ඒ පරිසරයත් එක්ක ඒ සමාජයත් එක්ක එක්තරා විදිහකට ඒ කලාපයට දේශයට ගැළපෙන විදිහට අනුගත වීම. ඒ වගේ දේවල් බුදුරජාණන් වහන්සේගේ දහම තුලින් එතරම්ම බරපතල විදිහේ වෙනස් වීම හැටියට දකින්නේ නැහැ. ඒවා ඒ ස්වාමින් වහන්සේලාට ඒ පරිසරයට ඒ ජන සමාජයට උචිතාකාරයට සකස් වෙන්න ඉඩහසර ලබා දීලා තියෙනවා. දැන් සිරිපාදේ වන්දනාවේ යනකොට අපි වුණත් හිසට අර සීතලට දාන හිස්වැසුමක් පළඳගෙන සීතලට අඳින ජර්සි එකක් ඇඳගෙන එහෙම තමයි සිරිපාදේ අපිට නගින්න වෙන්නේ. නැත්නම් ඒ පරිසරයට අපි ඔරොත්තු දෙන්නේ නැහැ, අපිට ඒක අපහසුයි. ඒකට අන්න ඒ වගේ තැන්වලදී අර සාමාන්‍ය සුළු ශික්ෂාපද වෙනස් කරගන්න බුදුහාමුදුරුව අවසර දීලා තියෙනවා. එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ බුද්ධ දේශනාව මොනතරම් නම්‍යශීලී විදිහට අපිට පෙන්වා දීලා තියෙනවද කියන කාරණයත්, අනිත් පැත්තෙන් අපේ මේ ප්‍රතිපත්තිය දරදඬු එකක් විය යුතු නැහැ. ඒ කියන්නේ මම මැරෙනකම්ම මේක වෙනස් කරන්නේ නැහැ. එහෙම වෙනස් කරන්න බෑ. මේ නිරන්තරයෙන්ම වෙනස් වෙන, පරිවර්තනය වෙන, දේශගුණික වශයෙන් ඉතාම විවිධ තත්ත්වයන්ට පරිවර්තනය වෙන මේ ලෝක ජීවත් වෙන අපිට ඒ දේශගුණික ස්වභාවයන් අනුව දැන් මේ දවස්වල මේ අර එල් නීනෝ කියන ඒ නියඟයේද මන්දා මහා දරුණු විදිහට දවල් 11 12 2 3 විතර වෙනකන් එළියට බහින්න බැරි තරමට ගිනි ගහන අවුව තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවට ඒ දේශගුණික ස්වභාවයත් එක්ක අපිට යම් යම් ආකාරයට ඊට ඔරොත්තු දෙන ආකාරයට අපි වෙනස් විය යුතු වෙනවා. අන්න ඒ වගේ අවශ්‍ය තැන්වලදී අපි අර දැඩි දරදඬු ප්‍රතිපත්තිවල ඉඳගෙන අපිට ඒ ජීවිතයේ සමතුලිතව පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී වෙනස් වෙන්න අවස්ථා වෝචිතව එහි ප්‍රතිඵලය දැකලා ගුණාත්මකව අපිට වෙනස් වෙන්න ඉඩහසර තියෙනවා. නමුත් අපි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල අපිට පෙන්වලා තියෙන ප්‍රධාන විනය ශික්ෂාවන් තියෙනවා. පරාජිකා හතරක් තියෙනවා, සංගාදිශේෂ කියලා කොටසක් තියෙනවා, ඊළඟට අනියත කියලා විනය ශික්ෂාවන් ටිකක් තියෙනවා. එතකොට සංගාදිශේෂ 13යි අනියත ශික්ෂාපද තියෙන මේ කියන ප්‍රධානම දේවල් වෙනස් කරන්න අවසරයක් නැහැ. යම් කිසි ආකාරයකින් ඒවාට ගොදුරු වුණොත් එහෙම ඒව බරපතල විදිහේ වැරදි හැටියට තමන්ගේ ආධ්‍යාත්මික පෞරුෂය හෝදාපාලුවට ලක්වෙච්ච දේවල් හැටියට තමයි අපේ විනය පොත්වල අපිට උගන්වලා තියෙන්නේ. එතකොට ඒ මූලික හරය වෙනස් කරගන්නේ නැතුව සුළුසුළු කාරණාවන් ඒ අවස්ථාවෝචිත වෙනස් වෙන්න අපිට ඉඩකඩ තියෙනවා. කෙසේ නමුත් අපි මේ තුලින් වටහා ගන්න හදන්නේ අපි තුල ප්‍රතිපත්තියක් නැත්නම් අපි තුල යම් ආකාරයක අරමුණක් අදිෂ්ඨානශීලී භාවයක් නැත්නම් ආදරණීය ශ්‍රාවක පින්වතුනි අපේ ජීවිතේ අපිට සාර්ථකත්වයක් ලබන්න බෑ. ඔබ ගොඩක් කලාවට කියනවා මම මොනවා හරි සංසාරේ මහා පව් ගොඩක් කරලා ඇති, ඒ නිසා තමයි මට මේ තරම් කරදර කම්කටොළු අගහිගකම් දුෂ්කරතා මගේ ජීවිතේට මේ පමණ එල්ල වෙන්නේ කියලා. එක්කෝ මේ ග්‍රහ නක්ෂත්‍රවල බලපෑමට අනුව මට මේ හොඳ කලදසාවක් නෙමෙයි මහා ඒරාෂ්ටකයක් සහිත කලදසාවක් උදා වෙලා තියෙන්නේ, ඒක නිසා තමයි මට මෙහෙම වෙන්නේ. සමහර වෙලාවට තවත් පැත්තකින් ඔබ හිතන්න පුළුවන් අපි මොනවා කරත් අර අහල පහලෙවුන් අපිට කොයි වෙලාවෙත් ඇහැ ගහගෙන ඉන්න අපි යන එන ගමන් බිමන් පිළිබඳව උන්ගේ ඇස්වහ වෙන්න ඇති අපිට මේ පටිසන් දීලා තියෙන්නේ, උන්ගේ කටවහ වෙන්න ඇති මේ පටිසන් දීලා තියෙන්නේ, එහෙම නැත්නම් මොනවා හරි අනවින කොඩි වින වෙන්න පුළුවන් මේ අපිට පටිසන් දීලා තියෙන්නේ. දැන් මම නිතර කියන කාරණාවක් තියෙනවා, ඔබ කිසියම් ආකාරයකට ප්‍රතිශක්තියෙන් දුර්වල වුණාම, ඔබේ ශරීරය ප්‍රතිශක්තියෙන් දුර්වල වුණාම ඕනෑම විෂ බීජයක් බරපතල විදිහට ඔබේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් ඔය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියෙක් ගාවට අපි යනකොට අපිට යන්න තියෙන පිළිවෙත් ටිකක් තියෙනවානේ, ඉතාම පිරිසිදුව ඊට උචිත ආකාරයට ඇඳුමකින් සැරසිලා ඒ සෞඛ්‍ය ආරක්ෂිතව තමයි ඒ දැඩි සත්කාර ඒකකයේ ඉන්න රෝගියෙක් බලන්න අපි යන්නේ. එතකොට එහෙම යන්නේ අපිට ඒ වාට්ටුව තුලින් විෂ බීජයක් ඇවිල්ලා අපිව රෝගී කරන හින්දා නෙමෙයි, මේ බාහිර පරිසරයත් එක්ක ජීවත් වෙන අපි නිසා අර ප්‍රතිශක්තියෙන් බොහොම දුර්වල වෙච්ච රෝගියාට යම් අහිතකර භාවයක් ඇති වෙන නිසා තමයි අපි ඒ දැඩි සත්කාර ඒකකයට බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව පිරිසිදුව යන්න අපිට වෛද්‍යවරු ඒ උපදෙස් දෙන්නේ. එතකොට ඒ ප්‍රතිශක්තිය දුර්වල වෙච්ච කෙනාට ඕනෑම විෂ බීජයක් වෛරසයක් ශරීරගත වෙලා ඇතැම් විට ජීවිතේ නැති වෙන තරමේ උත්පල භාවයට රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ ජීවිතේ අර කියපු අනවින වෙන්න පුළුවන්, ග්‍රහාපල වෙන්න පුළුවන්, පෙර කර්මයේ වෙන්න පුළුවන්, ඒ සියලු දේවල් අපිට දෙගුණ තෙගුණ වෙලා පටිසම් දෙන්නේ, එහෙම නැත්නම් අපිව පීඩාවට පත් කරන්නේ. ඔබ ටිකක් විමසලා බලන්න ඔබේ ප්‍රතිපත්තියේ තියෙන දුර්වලතාවයත් එක්ක ඔබ අර ප්‍රතිපත්තිය තුලින් ප්‍රතිශක්තියෙන් දුර්වල වෙලා තියෙන නිසා පුංචි ගැටලුවක් ඔබට දරා ගන්න බැරි, උහුල ගන්න බැරි මහා පීඩාකාරී තත්ත්වයකට ඔබව ඇද දමනවා. ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ ක්වොලිටි එක, තමන්ගේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගෙන තමන් ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙනවා නම් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ තමන්ට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම එනකොට සමහර වෙලාවට අර නෙළුම් කොලේට වැටෙන දිය වගේ ඒවා ඔබට බලාත්මක වෙන්නේ නැතුව ඒවා අර නෙළුම් කොලේට වැටෙච්ච වතුර ඉවතට යනවා වගේම ඔබට බලපෑමක් කරන්නේ නැතුව ඒවා ඉබේම ඉවතට ගසාගෙන යනවා. ඔබට හානිකර තත්ත්වයක් ඇති වෙන්නේ ඔබ අවබෝධයෙන් ප්‍රතිපත්තියක් තුළ පිහිටලා අදිෂ්ඨාන සීලීව කටයුතු කරනවා. තවත් දෙයක් තියෙනවා පින්වතුනි, මේ දැන් බුද්ධ චරිතය ගත්තාම බුද්ධ චරිතයේ අර තණ්හා රති රගා කියන මාර දූවරු ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේගේ මනස පංචකාමයට ගොදුරු කරගන්න ඩැහැගන්න නොයෙක් ආකාරයෙන් දඟලපු ආකාරයේ පිළිබඳව අපේ බුද්ධ චරිතයේ සඳහන් කරනවානේ. මේ කියන්නේ මොකද්ද? බෝධිසත්වයන් වහන්සේට මෙච්චර සාරාංශ කල්පලක්ෂයක් අපේ ධර්ම සාහිත්‍ය සඳහන් කරන ආකාරයෙන් පෙරම් පුරාගෙන ඇවිල්ලා අන්තිම මොහොතෙත් හිත එකලස් කරගන්න දැඩි පරිශ්‍රමයක් වෑයමක් දරන්න සිද්ධ වුණා කියන කාරණාව, උන්වහන්සේගේ චිත්ත ශක්තිය, අදිෂ්ඨානශීලී ඒ භාවය ගුණය උරගා බලන්න මාර දුවරු ආපු ආකාරයක්නේ ඔය අපේ ධර්ම සාහිත්‍යයේදී සාකච්ඡා කරන්නේ. ඒ වගේ සමහර වෙලාවට අපි ප්‍රතිපත්තියක් තුළ ඉන්නකොට අපේ ඒ ශක්තිය මැන බලන්න ඇතැම් අවස්ථාවල අපිට පුංචි පුංචි අභියෝග ඉදිරිපත් කරනවා. අන්න ඒ වෙලාවේදී තමයි අර අපි සාමාන්‍යයෙන් කියනවා ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕන කියලා. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕන කියලා. ඒ වගේ අර කැප
1: නැත්නම් මොනවද ඉවසන්නේ නේද ස්වාමීන්
0: වහන්සේ? නැත්නම් මොනවද ඉවසන්නේ? කැප කිරීම කරලා කරලා අන්තිමට තමන් ඉවසගෙන හිටියොත් ඒක ඒ අදිස්ථානයෙන් විශ්වාසයෙන් ප්‍රතිපත්තියෙන් ඉදිරියට යනකොට ඒ සියලු දේවල් ඔබට අවනත වෙලා ඔබට ආශිර්වාදයක් බවට පත් වෙනවා ඒකාන්තයි.
1: මට මතකයි මේ ඔබ වහන්සේ ඔහොම කියනකොට මේ පොහොය මතක නෑ මට. එක්තරා පොහොයකදී සීවලි ස්වාමීන් වහන්සේ කිව්වා ඉවසීම ගැන අපි එදා මාතෘකාව වුණේ. අපි ඉවසලා ඉවසලා මට බැරිම තැන තමයි එහෙම කරේ කියලා කිව්වට එතකොට අර ඉවසපු ටික අපරාධනේ කියලා ඔබ වහන්සේ මගෙන් විමසුවා. ඒ කියන්නේ දැන් අපි ඉවසලා ඉවසලා බැරිම තැන නම් එහෙම උනේ අච්චර දවසක් ඉවසපු ටිකට මොකද වෙන්නේ කියලා නේද ස්වාමීනි?
0: ඔව්, ජීවිතේ යම් කැපකිරීමක් කරලා කරලා අන්තිම මොහොතේ මට මේක ඕන නෑ කියලා අත්හැරලා දාලා ටික දවසක් ගියාට පස්සේ දැන් අපේ මේ සාකච්ඡාව අහන මම සමාජය ගැන යම් පමණකට දන්න නිසා මම දන්නවා කසුනි අනිවාර්යයෙන්ම මේ හාමුදුරුවෝ කියන කතාව කොච්චර ඇත්තද. අනේ මට මේ වචන ටික මීට කලින් අහන්න ලැබුණා නම් මම මේ තීරණේ ගන්නෙ නැතුව අද ලස්සනට ජීවත් වෙනවනේ, මගේ රැකියාව මං අහිමි කරගන්නේ නැහැ, එහෙම නැත්නම් මගේ පෞල් ජීවිතය තුළ මං මෙච්චර ඉක්මන් තීරණ අරගෙන මං වෙනස් වෙන්නේ නැහැ. එහෙම අද තමන් ගත්ත තීන්දුව තීරණ පිළිබඳව පසුතැවෙනවා. මට තව ටිකක් ඉවසන්න තිබුණා, මට තව ටිකක් හිතන්න තිබුණා, මට තව ටිකක් දරාගෙන ඉන්න තිබුණා. එහෙම වුණා නම් මීට වැඩිය යහපත් ප්‍රතිඵලයක් ජීවිතේ අත්විඳින්න තිබුණා නේද කියලා අද අත්දැකීමෙන් ඒ පිළිබඳව හිතලා තැවෙන අය මේ සමාජයේ අපමණව ජීවත් වෙනවා. එනිසා ඉවසියලා ඉවසලා බැරිම තැනත් අපි ඉවසීම පුරුදු කරන්න ඕන. ප්‍රතිපත්තිගරුක භාවය කියන්නේ අන්න ඒ තැන්වලදී තමයි අපි නොවෙනස්ව අදිෂ්ඨානශීලීව කටයුතු කරන්න ඕන. මේ චිත්ත ශක්තිය කියන්නේ මහ පුදුම දෙයක්. අදිෂ්ඨානශීලී භාවය කියන්නේ මහ පුදුම දෙයක්. යම් කිසි දෙයක් හිතට ගත්තහම ඒ සිතුවිල්ලත් එක්ක මහ පුදුමාකාර ජවයක් බලයක් හිතට නැගෙනවා. යමක් බැහැ කියලා, ඒක නොගැලපෙනවා කියලා, ඒකෙන් ඇති පළක් නැහැ කියලා අපි කවුරුවත් කියන නිසා, පොළඹවන නිසා නම් අපේ ජීවිතයේ කටයුතු සිද්ධ කරන්නේ අපිට ඒක සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බෑ. දැන් අපේ දුවල පුතාලා උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. ඊළඟට චූටි දරුවෝ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙනවා. ආදරණීය දරුවනි, ඔයාම කල්පනා කරලා බලන්න, අම්මගේ තාත්තගේ ඉල්ලීමට ඔයා සමහර වෙලාවට විෂයන් තෝරගත්තනම් ඔයා අද වෙනකොට යම් ආකාරයකට අධ්‍යාපනික වශයෙන් මන්දෝසාහි ගතියක්, එහෙම නැත්නම් අවිනිශ්චිතභාවයක් ඇති වෙලා තියෙන, මම මේ අහවලා කියපු නිසා මේ විෂයන් තෝරගත්තේ, මට අපරාධේ මේක නෙමෙයි, මේ මේ විෂයන් මම ටිකක් හිතලා කල්පනා කරලා කරානම් හොඳයි කියලා හිතෙනවා. එහෙම පොඩි තිගැස්ම වල් හිතට ඇවිල්ලා තියෙනවා. එතකොට සමහර වෙලාවට ඒ දුර්වල මානසිකත්වයේ නිසාම දුවට පුතාට විභාගයට ශක්තිමත්ව මුහුණ දෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් දුව පුතා හිතන්න නැහැ, මාව මේ විෂයට යොමු කරන්න නැත්තේ මගේ අම්මා තාත්තා, මම නොදකින මගේ ගුරුවරු, මම හඳුනා නොගත්ත මගේ මොකක් හරි මේ අංශයට දක්ෂතාවයක් ඒ අයට දැනිලා ඇති, හඳුනාගෙන ඇති. ඒ නිසා තමයි මාව මේ පැත්තට යොමු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ අය බලාපොරොත්තු වෙනනම් මං ගැන ඒ අය තබලා තියෙන විශ්වාසයේ කුමක්ද, ඒකට මම සාධාරණයක් ඉෂ්ට කරන්න මට පුළුවන්, මට හැකියාව තියෙනවා, මට ඒ ශක්තිය තියෙනවා කියලා දුව පුතා හිතට ගත්තොත්, ආදරණීය දරුවනේ, ඔයාලට හරීම ශක්තිමත් මනසකින් මේ විභාගයේ නැමැති අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම අපිට නොතේරෙන දෙයක් තමයි, අපි විවිධ දේවල් කරලා අපේ ජීවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය කරන ඒ බලය, ශක්තිය ලබා ගන්න උනන්දු වෙනවා, කටයුතු කරනවා, නොයෙක් අපචාර විධීන් වල නිරත වෙනවා. මං අහවල් දේවල් කියලා නම් කරන්න යන්නේ නැහැ. අභිචාර විධීන් කිව්වහම ගොඩක් තියෙනනේ මේ සංස්කෘතියට අදාළව. ඔය සියල්ලටම වඩා වැදගත් වෙන්නේ පින්වතුනි, ආදරණීය දරුවනි, අපේ මනස ශක්තිමත් කරගන්න එක. මනස නිකන් ශක්තිමත් කරගන්න බෑ. හරි අවබෝධයක් ඇතිව තමන් නිවැරදි වැටහීමකින් යුතුව තමයි ඒ අවබෝධය ඇති කරගත යුත්තේ, ශක්තිමත් කරගත යුත්තේ. එහෙම ශක්තිමත් කරගත්තාම තව කෙනෙක් කිව්වට කවුරුවත් එහෙම වෙනස් වෙන්නේ නැහැ. මොකද තමන් දන්නවා මේක තමයි හරි දේ, තමන් අත්විඳලා හොඳටම අවබෝධ කරගෙන තියෙන නිසා තමන්ට තේරෙනවා තමන්ට ඔබින දේ, ගැළපෙන දේ මේකයි කියලා. නිසා ඒ අවබෝධයේ ජීවිතයේ පිළිබඳව තියෙන්න ඕන. ඒ අවබෝධය අපිට ලැබෙන්නේ කොහොමද? වැඩිහිටියන්ගේ නොයෙක් ආකාරයේ අවවාද, අනුශාසනා පිළිබඳව අපි සාවධානව සවන් යොමු කළ යුතු වෙනවා. ඊළඟට ජීවිතයේ විවිධ අභියෝගවලට මුහුණ දීපු, විවිධ ඒ ජීවිතයේ ජයග්‍රහණේ ලබපු විවිධ වීර චරිත තියෙනවා. ඒ අයගේ ජීවන ප්‍රවෘත්තියෙන් ජීවන චරිත පිළිබඳව අපි පොතපත පරිශීලනය කරන්න ඕන. ඊළඟට හොඳ ආකල්ප සංවර්ධනයේ වෙන ධර්මානුශාසනාවන් බොහොම වටිනා කියන පොතපත පරිශීලනය කරන්න ඕන. ඒ වගේ දේවල් වලින් අපේ ආකල්ප පොහොසත් කරගන්න පුළුවන්, සරු කරගන්න පුළුවන්. ඒ සරු ආකල්ප වලින් තමයි සරු විදිහට අපේ ජීවිතේ අපිට තෝරගන්න පුළුවන්කම තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි, අපි මේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේ අපිට ජාතක පොත් වහන්සේ ප්‍රමාණවත් පින්වතුනි අපේ ජීවිතය සකස් කරගන්න. එය හරියට අධ්‍යයනය කරලා විවිධ අභියෝගවලට ජීවිතයේ මේ භවගමන තුළ හැලහැප්පීම් වලට මුහුණ දීපු බෝධිසත්වයන් වහන්සේ ඇතැම් අවස්ථාවල ප්‍රතිපත්තිමය වශයෙන් තමන්ගේ මූලික හරයන් වෙනස් කරගන්නේ නැතුව අවස්ථාවෝචිතව නම්‍යශීලී වෙච්ච ආකාරය, අභියෝගවලට මුහුණ දීපු ආකාරය, ඒවා තමන්ගේ දුරදක්නා නුවණින් කළමනාකරණය කරගත් ආකාරයේ පිළිබඳව හොඳ පරිචයක් හොඳ අවබෝධයක් අපිට ජාතක පොත් වහන්සේ අධ්‍යයනය කිරීමෙන් එහි එන ඒ බෝධිසත්ව කතා ප්‍රවෘත්ති කියවීමෙන් අපිට හොඳ ජීවිතාවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. නිසා බෝධිසත්ව චරිතයේම අපිට අපේ ජීවිතයේ ඉලක්ක සකස් කරගන්න හැඩගස්ස ගන්න උපයෝගී කරගන්න පුළුවන්. දැන් අර අදිෂ්ඨානශීලී උත්සාහවන්ත ස්වභාවය කියන එක දැන් බලන්නකෝ. පටන් ගත්තාම බෝධිසත්ව චරිතයේ මුලට ගියාම සිදුහත් කුමාරයා ඉපදිලා නෙළුම් මල් හතක් උඩ පියවර තබලා අදිෂ්ඨාන කරාලු අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති ධානි පුනබ්බහෝ. මම ලෝකයට අග්‍ර වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා, ජේෂ්ඨ වෙනවා. මේක තමයි මගේ අවසාන උප්පත්තිය. මින් මත්තට මම මේ සසර ගමන් කරන්නේ නැහැ. ඉපදිලා පියවර හතක් ගමන් කරලා ඒ ඇති කරගත් අදිෂ්ඨානයට බෝධිසත්වයන් වහන්සේ ළඟා වෙච්ච ආකාරයේ පිළිබඳව අපිට ප්‍රායෝගිකව මේ බුද්ධ චරිතය තුළින් අත්දකින්න පුළුවන්කම තියෙනවා. එනිසා අම්මේ තාත්තේ පුංචි සන්ධියේම ඔබේ මහා වටිනාකමක් තමයි ඔබේ පුංචි දරුවට අවශ්‍ය කරන ඒ ඉලක්කය අදිෂ්ඨානය අරමුණ ජීවිතයට ගන්න පුළුවන් සාරවත් වටපිටාවක් පරිසරයක් නිර්මාණය කරලා දෙන එක. එහෙම ඒ පරිසරය නිර්මාණය කරලා දුන්නහම ඒ අය ජීවිතයේ යා යුතු මාවත ඒ ලබන අත්දැකීම් තුලින් තෝරගන්නවා. හැබැයි කනගාටුයි කියන්න වර්තමානයේ ඒ යුතුකම අපේ දෙමව්පියන් අති බහුතරයකින් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ දරුවන්ට එහෙම ජීවිතයේ අරමුණක් ඉලක්කයක් තෝරගන්න ඉඩ හදලා දෙනවට වඩා මැස්සෙක්වත් වහන්න දෙන්නේ නැතුව දුකක් වේදනාවක් දැනෙන්න දෙන්නේ නැතුව ඒ අයව මලක් වගේ ඇතිදැඩි කරලා ඒ අය ලොකු මහත් වෙලා යෝන් වියටපත් වෙලා සමාජයට මුදා හැරියාම මොන තරම් ජීවිතේ හැලහැප්පීම් ගොඩකට මුහුණ දෙනවද? ඒකේ පංගු peerුව ඔබත් කරපින්නගෙන යන ඕන තරම් පවුල් සමාජ මේ ජීවිතයේ තුල මේ සමාජයේ තුල ඕන තරම් පවුල් අපිට හමු වෙනවා, මුණ ගැහෙනවා. ඊළඟට ඒ අරමුණ තුල කටයුතු කරනකොට තෝරගත් අරමුණ තුල අදිෂ්ඨානශීලීව කටයුතු කරනකොට අපි වටා ඉන්න අපේ හිතවතුන් අපේ ඥාති අපේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ ඒ සියලු දෙනාම අවබෝධයෙන් යුතුව අපිව ශක්තිමත් කරන උදවිය වුණොත් එතකොට අපිට පුළුවන්කම තියෙනවා නොවැටි නොසැලී අපේ අරමුණ තුල ගමන් කරන්න. පෙරුම් පුරණ බෝධිසත්වයන් වහන්සේ අර දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කිරීම අත්හැරලා මේක තුලින් විමුක්තියක් ලබන්න බෑ. ඒ නිසා මම මධ්‍යම ප්‍රතිපදාව තුළ ශරීරයට දැඩි ලෙස දුක් දෙන එකත් අඥාන ක්‍රියාවක්. ශරීරයට අසීමිතව සැප සම්පත් වලින් මේ ශරීරයේ සන්තර්පණය කරන එකත් නුසුදුසු ක්‍රියාවක්. මේ මැදමාවතේ සමබරව ගමන් කරලා මනස ශක්තිමත් කරගෙන මේ අවබෝධය ලබාගත යුතුයි කියලා ඒ මාවත අනිත් අයට වඩා හොඳට අධ්‍යයනය කරලා තෝරපු කෙනේ බෝධිසත්වයන් වහන්සේ. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පසුකාලීනෝ මම තරම් පංචකාම සම්පත් විඳපු මේ ගිහි ජීවිතයේ තුල පස්කම් සැප විඳලා යම් දියුණුවක් ශාන්තියක් ලබන්න පුළුවන් නම් මේ ලෝකේ මම තරම් ඒ පංචකාම සම්පත් විඳපු කෙනෙක් තවත් නැහැ. ඒ නිසා ඒක නිර්ර්ථකයි කියන එක අත්දැකීමෙන් මම දන්නවා. ඒ වගේම මේ ශරීරයට දැඩිසේ දුක් දීලා විමුක්තිය ලබන්න පුළුවන් කියලා යමෙක් කියනවා නම් ඒකත් නිෂ්ඵලයි කියන එක අත්දැකීමෙන් මම දන්නවා. දැන් එතකොට අපි චලනේ වෙන්නේ දෝලනේ වෙන්නේ අපිට එහෙම අවබෝධයක් නැති නිසානේ. බෝධිසත්වයන් වහන්සේක අත්දැකීමෙන්ම ලබලා තියෙනවා. ඒ අත්දැකීමෙන් ලබලා තියෙන නිසා බෝධිසත්වයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට යොමු වුණා. මොකද්ද වුනේ? තමන් ළඟ ඇප උපස්ථාන කරමින් හිටපු පස්වග මහණුන් තමන් අත්හැරලා ගියා. හැබැයි තමන් ඊට වැඩි අවබෝධයෙන් අර තීරණයට ආපු නිසා තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරේ නැති නිසා සකල ක්ලේශයන් ප්‍රහීන කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා මම මේ කිව්වේ 550 ජාතක පොත, ඒ වගේම බෝධිසත්ව චරිතය අපිට ආදර්ශයට ගත්තහම හැලහැප්පීම් වලට ශක්තිමත්ව මුහුණ දීලා මේ ජීවිතයේ හමුවේ අපිට එල්ල වෙන දහසකුත් කරදර කම් කටළු අභියෝගවලදී අපේ ප්‍රතිපත්තිය නිසියාකාරයෙන් ආරක්ෂා කරගෙන අපේ අරමුණ කරා අදිෂ්ඨාන සීලීව ඉවසීමෙන් ගමන් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපිට අවබෝධයක් පරිපූර්ණ වශයෙන් ලබා ගන්න පුළුවන්. එහෙම ලබාගෙන එහෙම ජීවිතය කළමනාකරණය කරගත්තොත් පින්වතුනි අපිට සියලු අභියෝග ජය අරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්, දෙලොවම සැනසීම උදා කරගන්න පුළුවන්. එතෙන්ට අවධානය යොමු කරන්න කියලා බොහොමත්ම ආදරයෙන් අද මේ සාකච්ඡාවෙන් අපේ ශ්‍රාවක පින්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
1: එහෙමයි ස්වාමින් වහන්ස, අද ඉතාම කාලෝචිත මාතෘකාවක් අපි සාකච්ඡා කරේ ස්වාමින් වහන්ස. මේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රතිපත්තිගරුක වීම, අදිෂ්ඨානයක් ඇතිකර ගැනීම ජීවිතේ. හොඳයි, අද ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී. ඉතින් ආරාධනා කරනවා පැමිණෙන්න කියලා. ඒ වගේම අහගෙන ඉන්න net fm ඔබට ධර්මදේශනා, කාව්‍යමය ධර්මදේශනා, ආශිර්වාද පූජා සමග දවස පුරාවටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අද දවසේදීත් උදැස්සන ධර්ම සාකච්ඡාවට වැඩම කරවදාර කඩවත සූරිකම දේවාල පාරේ සිතරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ ගරු අනුශාසක තැඹිලිගස්මුල්ල ශ්‍රී දිහිරානන්ද විද්‍යාතනයේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමින් වහන්ස, හැමදාකම වගේ ඔබ වහන්සේට අද දවසේදීත් ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර තව තවත් දිනෙන් දින දියුණුවට පත්වේවා පත්වේවා කියා.
0: ඉතින් කසුනි, සුපුරුදු ආකාරයට සෑම පෝය දවසකම පාහේ අපේ ආදරණීය ශ්‍රාවක පින්වතුන් වෙනුවෙන් අපේ අත්දැකීම් පදනම් කරගෙන ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ දහමට අනුකූලව ජීවිතය සාර්ථක කරගන්න හැටි, ධර්මානුකූලව ජීවිතයේ නොයේ කභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන්න මනසක් ගොඩ නගා ගන්න හැටි මේ සාකච්ඡාවෙන් අපේ ශ්‍රාවක පින්වතුන්ට අපි හැම අවස්ථාවකම හැම සාකච්ඡාවකින්ම ඒ අවබෝධය ලබා දෙන්නයි වෙරදරන්නේ උත්සාහවත් වෙන්නේ. ඉතින් ඒ සඳහා අදත් අපිට මේ අවස්ථාව උදා කර දීපු මේ වැඩසටහන බොහොම ලස්සනට මෙහෙවන ඔබටත්, ගරු සභාපතිතුමන් ඇතුළු net fm කාර්ය මණ්ඩලයේ ආදරණීය සහෝදර හිතවත් පින්වතුන් සියලු දෙනාටමත් හැමදාමත් බොහොම සෙනෙහසින් බොහොම ශ්‍රද්ධාවෙන් මේ සාකච්ඡාවට සවන් දෙන සුවහසක් ශ්‍රාවක පින්වතුන්ටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දුක් කරදර කම් කටළු දුරු වෙලා ඔබ හැම දිනාම සුවපත් වේවා. කසුනිටත් ශ්‍රාවක පින්වත් ඔබ හැම දිනාටමත් සියලුම දිනාට තෙරුවන් සරණයි. සියලු යහපත සිද්ධ වේවා.
1: සාදු සාදු සාදු. එහෙනම් අපි ලබන පුරපසලසක පොහෝ දිනේත් උදෑසන ධර්ම සාකච්ඡාවෙන් මුණ ගැහෙමු රැඳී ඉන්න ශ්වේත පූජා වැඩසටහන සමගින්. සම්මා සම්බුදු සරණයි. කවදත් අලුත් කාගෙත් net කාගෙත් net.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: අලුත් trends, අලුත් style එක විලාසිතාලෝකේ කලබන්න fashion bug අලුත්ම ශාකාව දැන් ගන්නට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. Fashion bug වෙනස් වෙන ජීවන රටාවන්ට.
6: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
7: Meltol හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
9: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
10: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
11: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
12: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න.
13: ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
14: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
15: පෘථිවියෙන් ළඟහරට රේල් පාරක් ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
16: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-8072.
17: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences.
15: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
18: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 bike එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0.7733-523-535.
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
20: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115-715-555 අමතන්න.
21: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ. කීල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
15: අලුත් තැන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0.112-767-787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතාලෝකේ කලබන්න. ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගන්නට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
22: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසළ පුර පසළොස්වක පොහොදා.
23: Net FM
0: ශ්වේත පූජා. ශ්වේත පූජා.
22: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
0: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
22: අසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
0: අනුශාසකත්වය
22: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමීන් වහන්සේ.
0: බැතිබරදායකත්වය
22: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ
8: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
23: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
24: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
25: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
26: මෙල්වා එක ලංකාවේ

0: ಇಂತಹ ಸ್ಪೆಸಿಫಾ ವಸ್ತು ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಹಿಮಿಯನ್ ಟೈಮಿರುವನ ಎವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: SLT Mobitel Fiber Nisadang Hamagetharam Novena Sadivegen Superior Tama Fiber Fit. Okkuma Devices Connect Karanna. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoraganna Package Rasa. Obe Gedara Adama Fiber Fit Karaganna.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
3: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා.
4: කාලයත් එක ඇඟට හුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. Now and Lean කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. And Lean සීමා බිඳලන්න.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
7: සුබෝදසනක දසනටයි දැන්.
8: ඔබ වෙත ගෙන එන්නේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872.
11: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියුස්.
12: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. දිවයිනේ සිසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතුණු ඇති. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මිලගනිත් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11: Net news, the truth people trust. Net news.
8: ඔබ වෙත ගෙන ආවේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
14: net fm ශ්වේත පූජා
13: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
14: බැතිපර දායකත්වය
13: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
14: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: සුබ උදෑසනක්. උදෑසන 8යි විනාඩි 2යි වෙලාව. අද ඇසලපුර පසළොස්වක පෝයදා net fm ශ්‍රේත පූජා සජීවී වැඩසටහන බණ්ඩාරගම කළුතර පාරේ පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඉතින් අද උදෑසන 8 සිල් සමාදන් වීමෙන් අනතුරුව උදෑසන ධර්ම දේශනාවට ඔබ සවන් දෙන්නයි මේ සූදානම් වෙන්නේ. විශේෂ ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව මේ සූදානම් වෙන්නේ නැවත වතාවක් උදෑසන ධර්ම දේශනාව සඳහා බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට සජීවී සම්බන්ධතාවය ලබා දෙන දර්ශන බණ්ඩාර අවස්ථාව ඔබට.
15: බණ්ඩාරගම නගරයේ පහු කරලා කළුතර පාරේ ඉතාමත්ම පුංචි දුරක් යනකොට වම් අත පැත්තෙන් පිහිටා තිබෙන බොහොම රමණීය පරිසරයක නගරයට කේන්ද්‍ර වුණත් ලං වුණත් මේ පන්සලෙන් සිදුවන නැත්නම් විහාරස්ථානයෙන් සිදුවන සේවාව ඉතාම විශිෂ්ටයි. මනාවට පිළිවෙලට පිරිසිදුව කාටත් ඉගෙන ගන්න පුළුවන් ආකාරයෙන් අද වැඩසටහන උනත් සංවිධානය කරලා තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපේ ගෞරවය අපි අතිපූජනීය විහාරාධිකාරී පන්නිල තිලක අපේ ස්වාමින් වහන්සේට මුලින්ම කරන්න කැමති ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර මේ ධර්ම දේශනාව සඳහා අපි ආරාධනා කරන්නට යෙදුනේ අද ඇසලපුර පසළොස්වක පොහෝ දිනය. අතිශයින්ම අපට වැදගත් වන්නා වූ පුර පසළොස්වක පොහෝ දිනයක් සහ ලෝවැසි සැමට වගේම මේ පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය නැත්නම් පින්වත්ත පන්සල ගොඩනගන්නට දායක වූ සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්නත් සුජීවත් වෙලා ඉන්න සියලු දෙනාට ආශිර්වාද කරන්නත් කියන මේ කාරණා මූලික කරගෙන අපි ඉතාමත්ම හොඳින් පෙළ ගැසී සිටින මොහොතක අපි අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට උදෑසන ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් වෙනුවෙන් විහාරස්ථානයට වැඩමවන්න කියලා ආරාධනා කළා. ඉතාමත්ම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේ net අපිට තිබෙන ආදරය වෙනුවෙන් සහ ඔබේ ජීවිතය සුවපත් කරන්නට තිබෙන කැමැත්ත වෙනුවෙන් ධර්මාසනයට වැඩමවා සිටින මොහොත. මුලින්ම දැහැත්වට්ටිය පිළිගන්නමින් ආරාධනා කරන්නට ත්‍රික්ෂි පුල්ලපෙරම මහත්මියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ හාමුදුරන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගැන්වීම සඳහා එන අනතුරුව අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ net රේඩියෝව හරහාම ධර්මදේශනාවන් සඳහා ආරාධනා කරන මොහොතේ පුෂ්පවට්ටියක් පිළිගන්නමින් ආරාධනා කරන්න පුළුවන් නම් තාමත්ම වටිනා වග සඳහන් කරන්නට දේශනා කරන්නට පැහැදිලි කරන්නට යෙදුනා. ඒ නිසා අද පුෂ්පවට්ටිය පිළිගන්නමින් ධර්මදේශනාවට ආරාධනා කරන්න එස් බණ්ඩාර මහත්මයාට අපි ආරාධනා කරනවා. කවුරුත් සාදුහනින් ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වෙමු. හොඳයි, එසේනම් ඔබේ ජීවිතයට වටිනා ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නට අද උතුම් ඇසලපුර පසළොස්වක පොහෝදා සිත පූජා සජීවී වැඩසටහනේ මේ ධර්ම දේශනාව වෙනුවෙන් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. net fm රේඩියෝවේ ඉරිදා net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවේ දේශිකානන් වහන්සේ අති පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදු සාදු සාදු.
16: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේ සුවප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස

ඔතොම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ, එම නැත්තං බොහෝ දිනෙක දන්නා කියන පින්වත් පන්සලේ අති ගෞරවනීය විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අවසරයි නම සිහිපත් කරන්නට පන්නිල තිලක නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ විහාරස්ථානයේ වැඩවාසී කරන අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේ අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සෝදානම් වෙලා සිටින්නේ මෙසර පුර පසළොස්වක් පොහෝ දවසේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිඟතුනි, අද මම ධර්මානුශාසනාවට මාතෘකා වශයෙන් තෝරා ගන්න කල්පනා කළා ධම්මපද පාළි සංග්‍රහ වෙලා තිබෙන බොහෝම සුවිශේෂී දහම් කතාවක්. මේ දහම් කොටස තෝරා ගන්නට විශේෂ හේතුවක් තමයි පිඟතුනි, මේ වර්තමාන සමාජයේ වෙනකොට අපේ පිඟුතුම් බලන්න මිනිස්සුන්ගේ ළඟ තියෙන මේ බලාපොරොත්තු අපේක්ෂාවන් කියන දේවල් හුඟාක් කාලවට සිහිනයක්ම බවට පත් වෙලා තියෙන අපි දකිනවා. මිනිස්සු හුඟාක් කාලවට පිංවතුනි පොඩි කාලේ ඉඳලාම විවිධ බලාපොරොත්තු හිතේ තියාගෙන තමයි ජීවත් වෙන්නේ. නමුත් අපේ පිංවතුන් කල්පනා කරලා බලන්නකො, මේ
කාල පරිච්ඡේදීහා ගත්තම මොනතරම් අරබුද මොනතරම් විපර්යාස මොනතරම් විපත් ඇති වෙච්ච කාලවකවානුවක්ද ඒක පින්වතුනි සාමාන්‍යයෙන් මේ ඊයේ පෙරේද නෙවෙයි සාමාන්‍යයෙන් පින්වතුනි මීට අවුරුදු 20කට 30කට එහා අතීතයේ දිහා බැලුවමත් ඒක අපිට දකින්න පුළුවන් පින්වතුනි අපේ මේ ජීවිතයේ මේ හරි අවිනිශ්චිත තැන්වල තියෙනවා කියලා අවබෝධ කරගන්න පුළුවන් දැන් අපේ පින්වතුන් බලන්නකෝ දැන් අපි S දෙකින්ම සුනාමි දැක්කා ඊළඟට පින්වතුනි ගං වතුර නායයන් දැක්කා ඒ වගේම යුද්ධයක් දැක්කා ඒ වගේම කොරෝනා වැනි මේ වසංගත රෝගයන් නිසා මිනිස්සු මියදෙනවා අපි දැක්කා. මියස් පනා පිටම අපේ ඇස් දෙකට දැකපු දේවල්. මේ කාලෙත් ඩෙංගු කියලා වසංගතයක් රටේ පැවතිලා තියෙනවා. දැන් නිකන් පින්වතුන් හිතන්නකො ඊට පස්සේ ඉදිරියට මොන වගේ දේවල් වෙයිද? අපි කොරෝන කියලා රෝගයක්වත් අහලා තිබුණේ නෑනේ. ඉතින් අපිට තව ඉස්සරහට පින්වතුනි කොයිතරම් වසංගත කොයිතරම් විපත් මොනතරම් අරබුදවලට මොහොන පාන්න වෙයිද? ඒක පින්වතුනි අපට නිශ්චිත වශයෙන්ම කියා ගන්න බෑ. ତେଣୁ මේ වගේ කාල පරිච්ඡේදයක අපේ පින්වතුන් හිතන්නේ අපි කොයි විදිහේ ජීවිතයක් අපේ ජීවිතය තුල හදා ගන්න ඕනද? අපි හැම වෙලේම අදිෂ්ඨාන කරගන්න ඕන අපි මොනවද කරන්න ඕන කියලා. පින්වතුනි මේ පහුගිය දවස් ටිකේම

සඳහන් කළ තියෙන එහෙම දැන්වීම් පුරු දැකිනවා. මම පහුගිය දවස් ටිකේ මේක ටිකක් උනන්දු වෙන්න බලපු කාරණාවක් තමයි පින්වතුනි, ඒ හුඟාක් දැන්වීම් අතරේ තිබුණේ මියගිය අයගේ උපත එක්ක 2000 ගණන් වල. දැන් මම අද උදේත් වෙන ගමන් එක දැන්වීම් පූර්වවක් දැක්කා. එක තරුණියක් මියදිලා 95 උපන්නේ. ඒ වගේම තමයි මේ කාලේ මම තව දැක්ක දෙයක් තමයි පින්වතුනි, මේ හරියට හුඟාක් තැන්වලින් ආරංචිනවා මේ තරුණ ඇත්තු මියදිනවා හදවත් රෝග ඇති වෙලා. දෙමිට දින කිහිපයකට කලින් හොරෝපතන පැති දේශනාවකට වැඩම කළා. එක තරුණ මහත්මියක ඇවිල්ලා මා එක්ක කතා කරද්දී කියනවා, ඒගොල්ලොන්ගේ පින්කමට සම්බන්ධයෙන් හිටපු පස් දෙනෙක් ඒ බොහෝම ආසන්න දවස් ටිකේ හදවත් රෝග ඇති වෙලා මියදුනා කියලා. ඒ වගේ වින්නතුනි මේ හරියට එහෙම ආරංචි වෙනවා. ତେଣୁ බලන්න වින්නතුනි, අපේ මේ ජීවිතේ කොච්චර අවිනිශ්චිත තැනකද තියෙන්නේ. හරියට වින්නතුනි නෙළුම් පොහට්ටුවක් ඇතුලේ හිරෙවෙච්ච මී මැස්සෙක් හෙට උදේ මේ මල පිබුදුනාම මම මගේ අඹදරුවන් කරා ගිහිල්ලා මම මේ මලෙන් රැස් කරගත්තු පැණි ටික උන්ට දෙනවා කියලා බොහෝ බලාපොරොත්තු තියාගෙන මී මැස්සගේ මල ඒ සන්ධ්‍යා කාලයේ විලට බැස්සෝ එක ඇතේ. ඒ මල කඩාගෙන අනුභව කරනකොට මර බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන හිටපු මී මැස්සත් මිය දෙල යනවා වගේ අපේ මේ සමාජයේ පින්වතුනි බොහෝ බලාපොරොත්තු බොහෝ අපේක්ෂාවල් තියාගෙන හුඟාක් අයගේ පින්වතුනි ජීවිත බොහෝ බලාපොරොත්තුත් එක්කම මිය දෙලා යනවා අපිට දකින්න පුළුවන්. ඕක අපි කොහොම නවත්තන්නද? අපි කොහොමද ඕක පින්වතුනි නතර කරන්නේ? අපට මේ ස්වභාවයේ පින්වතුනි නතර කරන්න බෑ. මේකට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සසර දුක කියලා. මේ සංසාරේ පවතින දුක කියන්නේ ඒකයි. සමහර ලාවට පින්වතුනි මේ මොහොතේ ඔය වගේ විපත් නිසා ජීවිතේ කොයි තරම් දුකට වේදනාවකට පත්වෙච්ච සත්ත්වය අපේ සමාජයේ ඉන්නවද? ඒ නිසා පින්වතුනි අපි බලන්න ඕන ඒ මියදෙන මිනිසුන්ගේ ජීවිත දිහා දැකලා අනේ අපොයි ඇයි මෙහෙම උනේ කියලා හිතන්නලා දුක් වින එක නෙවෙයි ඇති කරගන්න ඕන. ඊළඟ මොහොතේ මට මොන වගේ කරදරයක් වේද, මගේ ජීවිතේ කොහොම අවසන් වෙයිද කියලායි පින්වතුනි අපි හිතට නගා ගන්න ඕන. තරාන් එහෙම හිතන්න පටන් ගත්තොත් අපට අපේ ජීවිතයේ පින්වතුනි මීට වඩා තව ටිකක් දියුණු තත්ත්වෙන් හිතා ගන්න පුළුවන්. මොනවද හිතන්න ඕනේ? අර දවසක් පින්වතුනි එක වෙලෙන්දී මේ වෙලෙන්දා එක්තරා නගරයට නෙනවා තමන්ගේ ගම්බිම් බලා පිටත් වෙලා එක නගරයකට එනවා. ඒ නගරයේ තියෙන උත්සවයක්. මේ වෙලෙන්ද ගැල් ගණනාවක වෙළඳ බඩු පුරෝගෙන විකුණන් ඉන්නේ. ඉතින් නගරට යන්න ඕනෙමින් තියෙන එක මාවතක තිනව ගඟා. ගඟේ මෙහා පැත්තේ එදා රාත්‍රියේ මොන් නවාතැන් ගත්තා. එදා වැහැපු මහා වැස්සකට ඒ ගඟෙන් එතර වෙන්න තියෙන පාලම ඉඳලාම කඩාගෙන යන පරිදි මහා ජල පහරක් හැලුවා. ඉදී උන්ට පහවදා ගඟෙන් එතර වෙන්න ඉඩක් ලැබුණේ. ඔයාසේ අර උත්සවේ තවසන් වුණා. තැබිලින්ද කල්පනා කරා

0: දැන් මේ බඩු මෝට්ටු ටික අරගෙන ගම්බිම්බලා ගිහිල්ලා ආය ඊළඟ වර්ෂයේ මේ උත්සවයකට එන්න ගත්තොත් මේ බහණ්ඩ විකුණුවා කියලා අපට ලොකු ලාභයක් ලබන්න බෑ. ඒ නිසා මේක ලාභේ ලබන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අපි මෙතනම ඉඳගෙන ඊළඟ වර්ෂයේත් මේ බඩු ටික විකුණුවගෙන යමුයි කියලා අවුරුද්දක් එතන ඉන්න කඳවුරු බැඳගත්තා. බලාපොරොත්තු තියෙන අවුරුද්දක් ඉන්න ඊළඟ වර්ෂයේ උත්සව කාලයේදී මේ බහාණ්ඩ ටික විකුණලා ඕන් හොඳ ලාභයක් ලබාගෙන තමන්ගේ ගම්බින් බලා පිටත් වෙන්න. එදා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. වඩින භාග්‍යතුන් වහන්සේ මේ වෙලෙන්දගේ සිත දැකලා ආනන්ද හාමුදුරුව එක්කල කියන ආනන්ද ආන් අර වෙලෙන්දා ඔය කඳවුරු බඳිනි අවුරුද්දක් ඔතන ඉඳලා ඔය බඩු ටික ඊළඟ වර්ෂයේ උත්සව කාලේ විකුණලා ගම්බිම්බලා යන්න. නමුත් ආනන්ද ඔය වෙලෙන්දට තව දවස් 7යි අවශ්‍ය තියෙන්නේ. මේ කාරණාව දැනගත් ආනන්ද හාමුදුරුවෝ ඒ විලෙන්ද ළඟට ගිහිල්ලා අනුකම්පාවෙන් මේ කාරණාව ප්‍රකාශ කළා. පින්වත නුඹ අවුරුද්දක් ඉන්න කඳවුරු බැඳගත්තට භාග්‍යතුන් වහන්සේ මායිකල ප්‍රකාශ කළා නුඹට තව අවශ්‍ය තියෙන්නේ තව දවස් 7යි කියලා. හැබැයි ඉතින් විලෙන්දට හොඳ සද්ධාවක් තිබුණා. විලෙන්ද ඒ වෙලාවේදී මොකද කිව්වේ? ස්වාමීනි මට දවස් 7යි නම් අවශ්‍ය තියෙන්නේ, මං එහිනම් මේ කඳවුරු බඳින්නේ. එහෙනම් මේ දින 7 මම යන්න තැනට මග වියදම් හදා ගන්න ඕන කියලා පිඟුතුනි මේ විලෙන්දා දවස් 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට අවසර ලබාගෙන දම් පැන් පූජා කරා. 7 වෙනි දවසේ අර කියපු විදියටම දරුණු හිසේ වේදනාවක් ඇති වෙලා ඔහු මරණයටපත් වුණා. නමුත් ඒ වෙනකොට බුදුන් සරණ ගිහිල්ලා ධර්මාබෝධය කරගෙන හිටපු ශ්‍රාවකෙක් වෙච්ච මේ මහදන සිටුතුමා මරණින් මතේ දෙව්ලෝමේ ඉපදුණා. බලන්න පින්වතුනි, මේ ජීවිතය අපි හිතන්න ඕන ඔහොමයි. සමහර වෙලාවට සමහර පින්වතුනි ගිය පෝයට මම වෙච්ච දෙයක් කියනවා හිතලද කියන්නේ. සමහරට පොසොන් පෝයට පන්සල් යන්න හිටපු සමහර කෙනෙක් මොකක් හරි කම්මැලි කමක් නිසා, අතිරේකව යෙදිච්ච මොකක් හරි කටයුත්තක් නිසා කලින් දවස් ඉඳලාම හිත හිත ඉන්නවා, මං අද පන්සල් යනවා, මං අද සිල් ගන්නවා, මං අද දන් දෙන, ඔහොම ඔහොම සිතුවිලි හිතේ තියාගෙන ඉඳලා මොකක් හරි කටයුත්තක් වෙලා හිතන්නකෝ ඒ කිනාට පොසොන් පෝයට ඔය පන්සල් යන්න බැරි වුණා, සිල් ගන්න බැරි වුණා, දන් දෙන්න බැරි වුණා කියලා. සමහරලාට පින්වතුනි ඔහොම හොයලා බැලුවොත් ඕන තරම් හොයා ගන්න පුළුවන්. මට මේ පෝයට බැරි වුණාට මං ඇසල පෝයට සිල් ගන්නවා, ඇසල පෝයට මං පන්සල් යනවා, ඔහොම කියලා හිතාගෙන හිටපු උදවියට අද පින්වතුනි බලාපොරොත්තු ඉටු කරගන්න බැරුව ඔය අතර කාලේ පහුගිය දවස්වල මියදෙලා ඇති. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් පිනක් කරගන්න හිතක් පහළ වෙච්ච එක අනාගතයට බාර කරන්න එපා. අනාගතයට කල් දාන්න එපා. මේ වෙලාවේ මේ මොහොතේ අපේ පින්වතුන්ට ඒක කරන්න පුළුවන් නම් ඒක කරන්න. අද දවසේ අපේ පින්වතුන් පන්සලට යනවා කියලා හිතේ අදිෂ්ඨානය තියාගෙන ඉන්නවා නම් මොන කරදරේ ආවත් ඒ පන්සලට යන එක නතර කරන්න එපා. අද සිල් ගන්න හිතුවා නම් මේ බණ ටික අහන මේ මොහොතේ උනත් කවුරු හරි කෙනෙක් හිතාගෙන හිටියා නම් අනේ මම සිල් ගන්න ඕන, නමුත් මට කෝතාම කරගන්න බැරුණා, ඊළඟ පෝයටවත් පොඩ්ඩක් උත්සාහ කරන්න ඕන කියලා හිතනවා නම් ඒක ඊළඟ පෝයට නම් කල් දාන්න එපා. දැන් වෙලාව ටික පරක්ුණත් කමක් නැහැ, මේ වෙලාවේ කොහොම හරි සිල් අරගන්න බලන්න. ගෙදර බුදු පිළිමයක් ළඟට හර ගිහිල්ලා සිල්පද අට බුදුරජාන් වහන්සේ ඉදිරි ආවර්ජනය කරලා උන්වහන්සේට පොරොන්දු වෙන මං හෙට උදේ 9 වෙනකම්ම මේ සීලය ආරක්ෂා කරගෙන යනවා කියලා අදිෂ්ඨාන කරගන්න. මොකද පිංගුතුනි ඊළඟ තප්පරේ අපට මොන විපත්ති වෙනවද කියලා කාටද කියන්න පුළුවන්? හැබැයි ඉතින් අපිට එහෙම විපත්තියක් ඇති වෙන වෙලාවට අපි ගෙනියන්න ඕන මගවියදන් ටික හදාගෙන නැත්තම් අපට ඉතින් මේ ජීවිතය අතහැරියෙන් පසද යන්න වෙන්නේ ඊළඟ ජීවිතේට හිස්සතින්නේ. නිකන් බලන්නකෝ අපේ පින්වතුන් හිස්සතින් මහපාරට වැටුනොත් ඒ කෙනාට ජීවිතේ කොච්චර දුකක් විඳින්න වෙයිද? පින් නැමැති ධනෙන් දිලිඳු වෙලා හිස්සතින් මේ සංසාරේ නැමැති මහපාරට වැටෙන්න උනොත් ඊට වඩා දුකක් මතක තියාගන්න ඔබට මට විඳින්න වෙනවා. සමහර කෙනෙක් පාරට වැටුනොත් හිස්සතින් කීයක් හරි ඉල්ලෝ දෙන්න පුළුවන්, ඉල්ල ගන්න පුළුවන්. කොහෙට හරි ගිහිල්ලා අනේ මට කෑම ටිකක් දෙන්නේ කෝතින් ඉල්ල ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පින් නැමැති දණ්ණියෙන් ශූන්‍යව යමෙක් පින්ෙන් දිලිඳු වෙලා සංසාරයේ නැමැති මහපාරට වැටුනොත් සමහර පින්වතුනි තැන් තිනව එහෙම ඉල්ල ගන්නවත් බැරුව දුන්නත් ගන්න බැරි තැන් නිරේකට වැටුනොත්, ප්‍රේත ලෝකයකට වැටුනොත්, තිරිසන් ලෝකයකට වැටුනොත්, අසුර ලෝකයකට වැටුනොත් ඔය සමහර තැන් තියෙනවා පින්වතුනි ඉල්ලුවත් ගන්න බෑ, දුන්නත් ගන්න බෑ. ඒ නිසා අපේ පින්වතුන් මේ මොහොතේ මේ වෙලාවේ කොහොම හරි පින්වතුනි මගවියදන් ටික හදා ගන්න බලන්න. අපි කළ යුත්තේ යන්නේක. මොකද අපට ඊළඟ මොහොතේ මොකකින් මොකක් වෙනවද කියලා කියා ගන්න හරි අමාරුයි. දැන් බලන්න මේ කාලේ ඩෙංගු වසංගතියත් එක්ක සමහරලාට පින්වතුනි මේ හිතා ගන්න බැරි විදිහේ මිනිස්සු ජීවිත අතහැරලා දාලා යන්නේ. අපි තාම ඉන්නවා, තාම මේ කරදරයට පත්ුනේ නැති නිසා. හැබැයි කරදරයට පත්වෙන වෙලාවේ අපට පින්වතුනි කියන්න පුළුවන්ද අනේ මට අරක කරගන්න බැරි වුණා, මට මේ දේ කරගන්න බැරි වුණා කියලා අපට කියා ගන්න බෑනේ. ඒ නිසා අපේ පින්වතුන් උත්සාහ ගන්න, උනන්දු වෙන්න, මේ මොහොතේ කොහොම හරි මේක වඩා ගන්න. අද මේ අෂ්ටාංග උපෝසත සීලිය සමාදන් වෙච්ච අපේ පින්වතුන් අද ජීවිතය අදිෂ්ඨාන කරගන්න මම මොන දෙයක් වුණත් මේ සිල්පද අටනම් මං අද කඩා ගන්නෙ නෑ. මං අද දවසේ කුරා කූඹියක්වත් මරන්නෙ නෑ. මං අද දවසේ මට අයිති නොවන වෙලි කැටයක දෙයක් හොරකම් කරන්නේ නෑ. මම කාමයේ හැසිරෙනවා තමයි, කාම සිතුවිල්ලක්වත් මං අද දවසේ උපදව ගන්නේ නෑ. මං අද දවසේ මගේ කටින් කිසිම ආකාරයේ බොරුවක් කියන්නේ ඒ නිසා මං අද දවසේ පුළුවන් තරම් අඩුවෙන්ම කතා කරනවා. මං සුරාපානය කරන්නේ නෑ. මන් 12 පහුවනෙන් පස්සේදී මේ කිරිතේ එකක්වත් බොන්නේ නෑ. මම විකාල භෝජන ඉතාම හොඳින් රකින්නවා. පළතුරු පානයක්, එහෙම නැත්නම් දිය ටිකකින් මම මගේ කුස පුරව ගන්නවා. මම විකාල භෝජනාව කඩා ගන්නේ නෑ. මං අද දුරකථනේ පාවිච්චි කරන්නේ නෑ. මොකද ඒවයි තියෙන්නේ රූප ශබ්ද. මේවා නිසා මගේ සීලියට හානි වෙන්න පුළුවන්. ඒවැයි තියෙන නැටුම් ගැයුම් වැවුම් නිසා මං ඒ නිසා අද දවසේ දුරකථනේ භාවිතා කරන්නේ නේ. මං අද දවසේ උස්සසුන් මහාසුන් පරිහරණය කරන්නේ නේ. මෙන්න මේ විදියට අදිෂ්ඨානේ මින්න බලන්න. මොකද සමහර ලාවට මේ වෙන්න පුළුවන් අපේ ජීවිතේ මේ ආත්ම භාවෙහි සමාදන් වෙන අවසාන සිල් දවස කියන්නේ බෑ. ඒක අපට කියන්න බෑ මේ තමයි මගේ ජීවිතේ පවත්වන මේ ආත්මයේ අවසාන ධර්ම දේශනාව. ඒක කියන්න බෑ. එස කරන වෙලාවේ කරන දේ පෙරටත් වඩා හොඳින්ම කරන්න බලන්න. ඊළඟ මොහොතේ අවස්ථාවක් ආවොත් ඊළඟ මොහොතේ දේ කරන්න. මොන මං අද දවසේ අපේ පිංගුතුට කියලා දෙනවා, පිංගුතුනි මෙවැනි විපත්ති කාලයක් උදා වෙච්ච මොහොතකදී නුවණැත්තෝ මොන වගේ දේවල් කරනවද කියන කාරණාව. මේක පිංගුතුනි ධම්මපද පාළියේ මල වර්ගයේ සඳහන් වෙන්නේ පිංගුතුනි අපූර්ව කතා පුවතක්. අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ මේ අංගුත්තරාප කියන ජනපදේ මෙණ්ඩක කියලා සිටුවරේ හිටියා. ඔහුගේ බිරිඳ චන්ද්‍රපදුමා, ඒ වගේම ඔහුගේ පුතා ධනංජී සිටුතුමා. ධනංජී සිටුතුමා කියන්නේ විශාකා උපාසිකාවගේ තාත්තා. එන මේ මෙණ්ඩක සිටුතුමා කියන්නේ විශාකා උපාසිකාවගේ සීයා. ඒ වගේම මේ ධනංජී සිටුතුමාගේ බිරිඳ තමයි සුමනා. ඒකේ මෙණ්ඩ සිටුතුමාගේ ලේලි. ඒ වගේම ඔවුන්ට හිටියා පුණ්ණා කියලා දාසියා. මෙන්න මේ පස් දෙනා මේ ජනපදයේ ජීවත් වෙන්නේ. මේ මෙණ්ඩක සිටුතුමා කියන්නේ මහා ධනවත් සිටුවරේ. කොයිතරම් ධනෙ තියෙනවද? ওই පිංගුතුනි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා මහා පුණ්‍යවන්තෝ පස් දෙනේ. මෙණ්ඩක සිටුතුමා, ජටිල සිටුතුමා, කාකවාලී සිටුතුමා, ජෝතික සිටුතුමා කියලා මෙන්න මෙහි හිටියා සිටුවරු පස් දෙනේ. ඔවුන්ගේ ධනිය ගැන කියන්නේ අමිත භෝගී සිටුවරු කියලා. අමිත භෝගී කියන්නේ තමන්ට තියෙන වත්කම් ප්‍රමාණය කියන තමන් දන්නේ නැහැ. මෙන්නක සිටුතුමා කියන්නේ එහෙම කෙනී. ඉතින් මේ මෙන්නක සිටුතුමාට කොච්චර ධනිය තිබුණද තමන්ගේ නිවසේ පිටුපස්සේ අටකිරියක් තරම් විශාල භූමියක ඇතුන් ප්‍රමාණේ අස්සියෝ ප්‍රමාණේ පිංගුතුනි රණින් කරන ලද එළු රුව ඇති පිංගුතුනි පිළිරුවවල් පහළ වුණා. ඒ පිළිරුවක් කොච්චර විශාලද? සමහරෙව ඇතුන් තරම් විශාලයි, සමහරෙව අස්සියෝ තරම් විශාලයි. මේ සත්වයන්ගේ මුවින් මේ රණින් ඉබේ පහළ වුණා. පොළොව පලාගෙන පොළොවෙන් පහළ වුණා. පණ තියෙන සත්ව නෙවෙයි, රණින් නිමවන ලද සත්ත්ව රූප. මේ සත්ත්ව රූප මොවින් පිංගතුනි සමහරුන්ගේ මොවින් ගිතෙල් වැක්කිරෙනවා, සමහරුන්ගේ මොවින් තලතෙල් වැක්කිරෙනවා, සමහර මොවින්ගේ මොවින් මීපැණි වැක්කිරෙනවා, සමහර අයගේ මොවින් උක්කකුරු වැක්කිරෙනවා, සමහර තැන්වලින් ඇඳුම් රන්රිදි මුතුමෙනි මේ ආදී දේවල් මොවුන්ගෙන් නික්මෙනවා. පිංගුතුනි එක සතෙකුගෙන් ලැබෙන දෙයක් ගත්තොත් මුළු දඹදිව තලයටම බෙදලා දුන්නත් ඉවර වෙන්නේ නැහැලු. ගිතෙල් ගත්තොත් මුළු දඹදිව තලයටම දුන්නත් ඉවර වෙන්නේ නැහැලු. ତେଣୁ මෙන්න මේ වගේ මහ විශාල ධන සම්පත්තියක් මේ මෙණ්ඩක සිටුතුමාට ලැබෙනවා. කොහෙන්ද ඒ වගේ පුණ්‍ය ඉරුදියක් ලැබෙන්නේ? මෙව සැබෑවටම පුණ්‍ය ඉරුදි. අද කාලෙන් සමහර කෙනෙක් මේ කාරණාවල් පින්වතුනි විශ්වාස කරනවා හරි අඩුයි. කෙනෙක් ධනවත් වෙලා උපදින්නේ ඒ කෙනා පෙර සංසාරේ හොඳට දන් දීලා පින් කරගත්තු නිසා කිව්වම මේ ධර්ම කාරණාවට සමහරු හිනා වෙනවා. හිනා වෙලා කියන්නේ නෑ මිනිස්සු දියුණු වෙන්නේ උත්සාහය මත කියලා. උත්සාහය මත කියන කාරණාව හරි. හැබැයි උත්සාහ කරන කෙනාටත් පින් නැත්තම් එයාට පින් ඔතනි කොච්චර උත්සාහ කරත් ධනවත් වෙන්නේ බෑ. සමහරු බලන්නේ පින් ඔතනි කිසිම උත්සාහයක් නැතුව මහා ධනවත් ජීවිත ගත කරනවා. තව සමහරු උදේ පාන්දර පටන් ගත්තු වැඩ කටයුත්ත පහෝදා පිඟුතුනි පාන්දර 12ක වෙනකන් විතර වැඩ කරනවා. ඒ දියුණුවක් නෑ. සමහර ආහාර කඩ විකුණනේ බලන්න, උදේ පාන්දර 4ට විතර අවදිලා ඉන්දියාපටික තම්බන්නේ, වඩේ ටික බදින්නේ, ආපටික තම්බන්නේ පාන්දර 4ට විතර අවදිලා. ඒ වගේම උදේ ආහාර, දවල් ආහාර, රාත්‍රී ආහාර තේ වෙලඳ සැලේ විකුණලා රෑ 10ට 11ට විතර කඩේ වහලා ගෙදර ගිහිල්ලා පහුවදාට අවශ්‍ය කරන ආහාර ටික පිළියෙල කරන කලමනා ටික පාන්දර 12ක විතර වෙනකම්ම සූදානම් කරනවා. එහෙම කර නිදාගෙන ආයි පව 14ට විතර අවදිලා ආයි අර විදියට වැඩ ටික කරනවා. හැබැයි තිකම තැන. හේතුව මොකද? පෙර සසරේ පිංගතුනි මේ දීමයි නොදීමයි අතර තියෙන වෙනස. ඒකයි කියන්නේ දන්නන් දිය යුතුමයි පින්නම් කළ යුතුමයි. මොකද අපිට පින් රැස් කරගෙන සසරට යන ජීවිත පිඟුතර අපි හිතනවට වඩා හරීම ලස්සනට සැපවත්ව මේ ජීවිත ගත කරන්න පුළුවන්. පින් කරගන්නේ අපේ ජීවිතයට හරීම වටිනවා. දැන් මේ පොයේ දවසේ විශේෂ වැදගත්කමක් තමයි ස්වර්ණමාලි මහසේරදානන් වහන්සේව නිර්මාණය කරන ප්‍රථම ශිලා ප්‍රතිෂ්ඨාපනයේ තිබුවේ මේ ඇසල පුන් පොහෝ දවසේ දුටුගමන මහරජතුමා. බානුක දුටුගමන මහරජතුමා කෙන කොච්චර පුණ්‍යවන්තයෙක්ද? පෙර සංසාරේ දුටුගමන මහරජතුමා කොච්චර පින් කරගෙන ආවද කියලා කියනවා නම් ස්වර්ණමාලි මහසේරදානන් වහන්සේ හදනවා කියන කාරණාව තමන් අතින් විය යුතුයි කියන ශිලාලේඛනේ දැකලා ඇතිවෙච්ච ප්‍රීතියෙන් මාලිගාවට ඇවිල්ලා රාත්‍රී භෝජනේ අරගෙන තමන් සිරියහන් ගැබට පිවිසෙන්නේ මෙන්න මෙහිම හිතාගෙන. කොහොමද? බොහෝ කාලයක් යුද්ධින් පීඩාවට පත් වෙච්ච මේ රටවැසියෝ පීඩාවට පත් නොකර මං කොහොමද මේ වගේ මහසෑයක් හදන්නේ කියලා හිතාගෙන තමයි සයනයට ගියේ. ඒ සිතුවිල්ලෙන් නිදන ඇඳට ගියපු රජතුමා ආය පහුවදා උදෑසන පිබිදලා රාජ සිංහාසන මස්තකෙහි වාඩි වෙනකොට මේන් පණිවිඩකරුවෙක් එනවා. පණිවිඩයක් අරගෙන දේවියන් වහන්සේ අපේ ගමේ ගඩොල් පහළ වෙලා. තව පණිවිඩකරුවෙක් එනවා, දේවියන් වහන්සේ අපේ ගමේ රත්තරම් පහළ වෙලා. තව පණිවිඩකරුවෙක් එනවා, දේවියන් වහන්සේ මේ අසවල් ගුහාවේ රිදී පහළ වෙලා. තව පණිවිඩකරුවෙක් එනවා, අසවල් තැන මෙනික් පහළ වෙලා. බලන්න පිංගුතුනි, ස්වර්ණමාලී මහසෑය නිමකරන්ඩ සියලුම ධනය රැයක් කෙලි වෙනකොටම රජතුමා වෙනුවෙන් පහළ වෙලානේ. අපි සමහරලාට බලන්නකෝ, චෛත්‍යයේ මුල්ගල් තියන්න මුදල් ටිකක් එකතු කරගන්න කාලයක් බලන් ඉන්නවා. අත්තිවාරම දාලා ඒ බඳ බඳින්න තව ටිකක් මුදල් එකතු කරගන්න තව කාලයක් බලන් ඉන්නවා. අරසා විශාල මහසෑයක් හදන්න රැයක් පහන් වෙනකොටම රජතුමාට අවශ්‍ය කරන ධනිය පහළ වුණා. මං ඔන්න ඔය දේ නිසා තමයි අපේ හුඟාක් අයට කියන කාරණාවක් තමයි අපේ පිංගුතුන් ජීවිතේ මේ පිං කරද්දි මෙන්න මේ ප්‍රාර්ථනාව කරන්න. මම සංසාරේ උපෝපං හැම ආත්ම භාවයකම මට පිනක් කරගන්න සිතක් පහළ වෙනකොටම ඒ පින කරගන්න අවශ්‍ය කරන ධන සම්පත්තිය, ඒ පින කරගන්න අවශ්‍ය කරන පරිවාර සම්පත්තිය, ඒ පින කරගන්න අවශ්‍ය කරන සම්මාදිට්ඨික ධර්මඥානය මට අඩු නැතුවම ලැබේවා කියලා අපේ පිඟුතුම් පුළුවන් නම් ඔය ප්‍රාර්ථනාවක් කරද්දී ප්‍රාර්ථනාවකට එකතු කළ ප්‍රාර්ථනාව කරන්න. මොකද ඒක හරි වටිනවා. ඒකයි කියන්නේ සසරේ පින් කරගෙන යන ජීවිත හරීම වාසනාවන්තයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෙන්දක සෙටුතුමාට මේසා විශාල ධනයක් ලැබුණේ කොහොමද? පෙර විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලේ පිංගුතුනි විපස්සී භාග්‍යවතුන් වහන්සේට අපේ පිංගුතුන් මතක ඇත්තේ අර ජෝතික කියලා සිටුවරේ මේ භාග්‍යවතුන්ස ගන්ධ කුටියක් හදලා පූජා කරා. හරිම ලස්සන ගන්ධ කුටියක්. මුළු ගන්ධ කුටියම හැදුවේ මෙනික් වලින්. මුළු ගන්ධ කුටියේම මෙනික් තමයි ඔබවලා තියෙන්නේ. හැබැයි ඒ සිටුතුමාගේ බෑන කෙනෙක් හිටියා. සිටුතුමාට මේ කුටිය හදන්න අවසරය ලැබුණු ආරංචිය දැනගත්තු මේ බෑනා මාම ළඟට ඇවිල්ලා අහනවා, මාමණ්ඩි අපි දෙන්න එක එකතු වෙලා ওই කුටිය හදමුද? එතකොට කියන බෑ, මම මේක තනියෙන් කරන පින්කම. පුණ්‍යවන්තයා නුවණැත්ත පිනට හරි ලෝබයිනේ. දුටුගැමුණු මහරජතුමා ස්වර්ණමාලි මහසය හදන්න පටන් ගනිද්දිම රජතුමා ඇති කරගත්තු ප්‍රතිපත්තිය මොකද? මේ මහසෑයේ වැලි කැටියක් මම නිකන් ගන්නෙ නෑ. වැඩ කරන්නේ කිසිම සේවකකින් නිකන් වැඩ ගන්නෙ නෑ. සියල්ලම මුදලට. අර ඒකනේ මැටි පිටිකු ගඩොල් කැටියක පූජා කරපු හාමුදුරු දෙනෙමකට රත් පොරවල පිරිකරයවල තියෙන්නේ. උන්වහන්සේලාගේ ඒකේ ණයගෙ වෙන්නේ. මොකද උන්වහන්සේලා මුදල් දෙන්නේ කැප නැති නිසා ඒ පිරිකර පුරවල තම යවල තියෙන ණයගෙ වෙන්නේ. ඉතින් ඒ විදියට මේ රජතුමා මුළු සෑයම හැදුවේ තනියෙන්. ඉතින් නුවණැත්ත එහෙමයි. සිටුතුමා කියන මේක මට තනියෙන් කරන්න ඕන, නුඹ වෙන පිනක් කරන්න. එතකොට ඒ විලාවේ සිටුතුමා එහෙම කිව්වෙන් පස්සේදී මොහු මොකද කළේ? එහෙනම් මම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ශාලාවක් හදනවා. ශාලාවේ නම තමයි කුංජර ශාලාව කියලා ශාලාවක් හදනවා කියලා ඌ ශාලාවක් හදන්න පටන් ගත්තා. ඉතින් විශේෂ ධර්ම ශාලාවක් හදනවා. ඒ ශාලාවේ පිඟුතුනි භාග්‍යවතුන් වහන්සේට වැඩින්න සුවිශේෂී ආසනයක් හදනවා. මුළු ශාලාව මේ සප්ත රත්නියන්ගෙන් තමයි හදන්නේ. රන් රෙදි මුතු මණික් වලින් හදන්නේ. ඉතින් ඔන්නෝයි පුණ්‍ය කර්මය කරගෙන පිඟුතුනි මේ ජීවිතය අවසන් වුණාම ඒ පුණ්‍ය කර්මයේ විපාකේ නිසා නොයෙක් නොයෙක් සැප විපාක ලබලා අපේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් කියන කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ නිමාවටපත් වෙච්ච කාලේ මේ අබුද්ධෝත්පාද කාලයක පිඟුතුනි එක රටක මේ සිටුවරේක් වෙලා උපදිනවා. මහා ධනවත් සිටුවරේ. සිටුතුමාට 16 වමින් ඉන්නව දහස් ගාණක්. ඉතින් දවසක් රජතුමාගේ කටයුත්තක් වෙනුවෙන් ගිහිල්ලා එන ගමන් අතරමඟදී මේ සිටුතුමාට පුරෝහිත බ්‍රාහ්මණයව මුණ ගැහුණා. අහනෝ පුරෝහිත බ්‍රාහ්මණයගෙන් මේ දවස්වල නැකත් වලින් මොකක් හරි සුභාසුභදයක් තියෙනවද කියලා ඇහුවා. පුරෝහිත බ්‍රාහ්මණය කියනවා, ස්වාමිනේ එහෙමයි. සිටුතුමනි, තව දෑ අවුරුද්දකින් තව 3 අවුරුද්දකින් මේ රටට දුර්භික්ෂයක් උදා වෙනවා කියලා මේ පුරෝහිත බ්‍රාහ්මණයා නැකත් වලින් අනාවැකිය කීවා. ඒ කාලණන් ඉතින් අනාවැක හරියටම හරි. අද නම් ඉතින් සමහර අනාවැකි බොරු වෙනවනේ. මොකද ඇත්තටම පින්තුර එහෙම ශාස්ත්‍රයක් ලෝකෙ තිබිලා තියෙනවා. දැන් නම් ඉතින් ඒ ශාස්ත්‍රයේ නම විකුණගෙන බොරුකාරයෝ තමයි හැමතැනම ඉන්නේ. ඒව ශාස්ත්‍රය තියෙනවා. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේ කිව්වා සත්‍යක් උනත් ඒව පිළිගන්න එපා කියලා. ඒව පස්සෙ යන්න එපා කිව්වා. ඉතින් කොහොම හරි දැන් මේ සිටුතුමා මේ කාරණාව අහලා පහුවදාම නිවසට ගිහිල්ලා මොකද කළේ? පිඟුතුනි තමන්ගේ තියෙන කුඹුරු සියල්ලම වපුරලා ඒ අස්වැන්න ලබන්න පුළුවන් හැම භෝගයක්ම හදලා 1250ක් අටකොටු පුරව ගත්තා. ඊළඟට අටකොටු පුරවලා ඒවත් පිරලා ගියාම වලවල් කපලා ඒ වලවල් වල දහන්නේ ගබඩා කළා. වලවල් වල දහන්නේ ගබඩා කළ අවසන් වල ඒ දහන්නේ ඉතුරු වුණාම ඒ දහන්නේ මැටි අනලා බිත්තිවල මැටි වගේ ගෑවා. ඔන්නෝම කාලේ ගත වෙවි යනකොට කොහොම හරි 3 අවුරුද්ද අවසන් වුණා. ඊට පස්සේදී කිව්ව විදියටම දුර්භික්ෂ ලැබුණා. ඉතින් දුර්භික්ෂ කාලේ තමන්ගේ දහස් ගණන් දාසයන්ට අර පුරෝපු අටකොටු 1250 ධාන්‍ය වලින් ඕන්ට සංග්‍රහ කළා. හැබැයි කොටු 1250ම ඉවර වුණා. ඒ දුර්භික්ෂ නිමාවට පත්වෙච්ච නැති නිසා සිටුතුමා දවසක් තමන්ගේ දාසයන්ට කතා කරලා කියනවා, තවත් ඉදිරියට මට නුඹලට පෝෂණය කරන්නවත් කම් නැහැ. එල නුඹලා නුඹලගේ ගම්බින් බලා ගිහිල්ලා මේ දුර්භික්ෂ නිමාවට පත්වෙච්ච කාලයක ආයේ නැවත මා වෙත එන්න කියලා ඔවුන්ව පිටත් කළේ යවුවා. ඉතින් සිටුතුමා දැන් අර ඉතුරු වෙච්ච වලවල් වල තියෙන බිත්තිවල මැටි වශයෙන් ගහපු ඒ දහන්නේ තමයි අනුභව කර කර ඉන්නේ. කොමරි වලවල් වල තියෙන ටිකක් ඉවර වුණා. ඒ වගේම බිත්තිවල මැටිව අලවල මේ ආලේපන කරපු ඒ දහන්නේ ටිකක් අවසන් වුණා. එක්තරා දවසක් බිත්තියේ මුල්ලක ඉතුරු වෙලා තිබෙච්ච දහන්නේ ටිකක් බිරිඳ එකතු කරලා මම ඒක කොටලා සහල් නැලියක් හදාගත්තා. එදා සිටුතුමා බිරිඳගෙන් අහනකොට සොඳුරියද කන්න මොනවද තියෙන්නේ කියලා ඇ කියනවා, ස්වාමීනි අද අපිට ඉතුරුලා තියෙන එක හාල් නැලියයි. ස්වාමීනි බතක් උයන්නද කැඳක් හදන්නද ඇහුවා. මොකද කැඳකට නම් හාල් ටික දවස් දෙකකට ප්‍රමාණවත්, බතකට නම් එක දවසකටයි ප්‍රමාණවත්. සිටුතුමා කල්පනා කළා, මං අද කෑවත් මැරෙනවා හෙට කෑවත් මැරෙනවා, දවස් දෙකට නම් දහන්නේ ටික තියෙන්නේ. බිරිඳර කියනවා, ඔන්න ඔය කණේක හොඳම කෑමක් කම කියලා බතක් උයන්න කිව්වා. ඉතින් කැඳක් ඉතරම් රසවත් නෑ බතක තරම්, ඒ නිසා කමක් නෑ බතක්ම උයන්න කිව්වා. බිරිඳ බතක් උයලා ඒ බත කොටස් පහකට බෙදෙනවා. මොකද දැන් ගෙදර ඉතුරු වෙලා ඉන්නේ සිටුතුමයි බිරිඳයි පුතයි පුතාගේ බිරිඳයි එක 16කුයි. මොකද දහස් ගණන් 16 පිටත් කළාට එක 16ක් සිටුතුමාගේ ළඟ නතර වුණා. මාව මෙච්චර කාලයක් බලාගත්තු මගේ සිටුතුමා මං දාලයන් නැහැ කියලා. ඉතින් ඊට පස්සේදී මේ පස් දිනාට අර බතේ කොටස් පහකට බෙදලා පිළිගන්වන්න මොහොතේ එදා ගන්ධමාදන පර්වතයේ වැඩ හිටපු පසේ බුදුරජාන් වහන්සේ නමක් උන්වහන්සේ ආවර්ජනය කරලා බලලා මුළු රටටම දුර්භික්ෂයක් ඇති වෙලා තියෙනවා. මේ රටේ කිසිවෙකුට මේ වෙනකොට කන්න බොන්න නැහැ. නමුත් සිටුතුමාගේ ගෙදර විතරයි බත් තියෙන්නේ කියලා ඒ නිවසට වැඩම කළා. ඉතින් සිටුතුමා තමන්ගේ කොටස අනුභව කරන්න පිඟාන අතට ගන්නකොටම පිඟතුනි එදා පසේ බුදුරජාණන් වහන්සේ වැඩලිනව දකිනවා. දැකලා සිටුතුමා කල්පනා කරනවා, මං මේ ආහාර කොටස කෑවත් මැරෙනව නොකෑවත් මැරෙනවා, මට මරණේ කාන්ති මිස්තිරයි. හැබැයි මම මේ භෝගය මේ ආහාර ටික මේ හාමුදුරන් වහන්සේට දන් දුන්නොත් මතු ආත්ම භාවයන් වලදී මට මෙවැනි දුර්භික්ෂ කාලයකදීවත් දුකක් විඳින වෙන එකක් නැහැ කියලා උන්වහන්සේට කතා කරලා තමන්ට වෙන් කරගත්තු කොටස පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජකල ප්‍රාර්ථනාවක් කළා. මොකද ප්‍රාර්ථනා කළේ, මේ දාන විපාකේ බලෙන් මට මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සසරේ කවදාවත් මේ වගේ දුර්භික්ෂ කාල වකවානු මට මොන නොගෙහේවා. දුර්භික්ෂ කාලයක මාව වෙහෙසකටපත් නොකරාවා. උපෝපං හැමාත්ම භාවයකම මට සැප සම්පත්ම ලැබේවා කියලා ප්‍රාර්ථනාව කළා. ඊට පස්සේ තව ප්‍රාර්ථනාවක් කළා. ඒ ආත්ම භාවයන් වල මට ලැබෙන සිටු සම්පත්තියේ අටකොටු 1250ක් සිස්ව ලැබිලා මම ඒ අටකොටු හොඳින් දෝවණේ කරලා මම හොඳින් නාලා සන්ධ්‍යා භාගයේහි ඒ අටකොටු තියෙන අහස්තලයේ දිහා බලද්දිම ඒ අටකොටු දහාණ්ඩ වලින් පිරේවා, රන්රිදී මසු කහවණු වලින් පිරේවා කියලා ප්‍රාර්ථනාව කළා. ඊළඟට බිරිඳ කල්පනා කරා. ඊළඟට සිටුතුමා ඉවිලි තව ප්‍රාර්ථනාවක් කරනවා, මේ බිරිඳම මගේ බිරිඳ වේවා, මේ පුතාම මගේ පුතා වේවා, ඒ ලේලිම මගේ ලේලි වේවා, මේ දාසයම මගේ දාසය වේවා කියලා ප්‍රාර්ථනාව කළා. තෝක බලාගෙන හිටු බිරිඳ කල්පනා කරනවා, දැන් මේ පිගාන මගේ අතේ තිබුණා කියලා ස්වාමියා බඩගින්න තියලා මට මේක කන්න බෑ. එනිසා ඈත් මොකද කළේ, තමන්ගේ කොටහත් අර විදියටම දන් දුන්නා. දන් දීලා ප්‍රාර්ථනාවක් කරනවා, මේ දාන විපාකයේ බලෙන් මටද කිසි කලෙක මෙවැනි දුර්භික්ෂ ජීවිතයක් නොලැබේවා. ඒ විතරක් නෙවෙයි, මේ දාන විපාකයේ බලෙන් මම බතක් පිසලා ඒ පිසපු බත් එකෙන් මම කොතෙක් ගත්තත් ඒ පිසපු බත් හට්ටිය නිමනොම වේවා කියලා ප්‍රාර්ථනාව කළා. ඊළඟට පුතාත් කල්පනා කර, අම්මයි තාත්තයි බඩගින්න තියලා මං කොහොමද කන්නේ කියලා ඔහුත් තමන්ගේ කොටහ දන් දීලා ඔහුත් ප්‍රාර්ථනා කරනවා, මටත් කිසි කලෙක මේ වෙන දුර්භික්ෂ ජීවිත නොලැබේවා. ඒ වගේම දහසින් බෙදි පියල්ලක් මල්ලකලාගෙන ඒ දහසින් බෙදි පියල්ල දෙන්න පටන් ගත්තම කොතෙක් දුන්නත් ඒ ධනෙ නිමනොම වේවා. ඊළඟට ලේලි ප්‍රාර්ථනා කරනවා, මම බීජ ටිකක් අතෙහි දරාගෙන ඒ බීජ මිනිසුන්ට දෙන්න පටන් ගත්තොත් කොතෙක් දුන්නත් ඒ මා අතේ තියෙන බීජ, ඒ මල්ලේ තියෙන බීජ නිමනොම වේවා කියලා ප්‍රාර්ථනාව කරා. ඊළඟට දාසයා ප්‍රාර්ථනාව කරනවා. දාසයා එතන කියන ඔහුට කරන්න තිබුණ ප්‍රාර්ථනාවක් සෙනෙවි තනතුර ලබන්න, සේනාධිපති තනතුරක් ලබන්න. නමුත් ඒ සේනාධිපති තනතුරක් ලබන්න තමන්ට ප්‍රාර්ථනාව කරන්න පුළුවන්කම තිබුණත් නමුත් අර ස්වාමියාට තියෙන භක්තිය නිසා ප්‍රාර්ථනාව කරනවා, මට මේ ස්වාමියාම ස්වාමියා වේවා කියලා. ඒ විතරක් නෙවෙයි, ප්‍රාර්ථනාව කරනවා, මම නගුලක් බැඳගෙන සීසාන්න පටන් ගත්තම හතර දිසාවෙන්ම එක ශනීම්ම නගුල් පහළ වෙලා එක ශනීම්ම මුළු යායක්ම සීසාන්න හැකියාව ලැබේවා කියලා තුන්වෙනි ප්‍රාර්ථනා පහ කළා. පසේ බුදුරජාණන් වහන්සේ තෝන්ට අනුමෝදනාව කරලා එදා ඔවුන්ට තමන් කළා වූ පිනට සතුටක් ඇති වෙන විදියට ඔවුන්ට පිනින්නම ඉරදී මහසට නැගලා ගන්ධමාදන පර්වතයේ වැඩම කළා. ගන්ධමාදන පර්වතයේ වැඩ හිටපු 500ක් පසේ බුදුරජාන් වහන්සේලාට තමන්ගේ පාත්‍රේ ලාපු අර ආහාර කොටසින් පිඬ බිඬ පූජා කළා. නමුත් ඒ පුණ්‍ය ශක්තිය නිසා පිඬ පිඬ දාපු පාත්‍ර ආහාරයෙන් පිරිලා ගියා. ඕක කොම අර පස් දිනාම මේ ළඟ ඉඳගෙන බලන් ඉන්නෝ වගේ ඔවුන්ට අර ඉරදීම පේන්න පටන් ගත්තා. ඔවුන්ගේ හිත තුළ තව සතුටක් ඇති වුණා. ඔන්න බලන්න පින්වතුනි, මේ පස් දිනාම මේ පිනකලේ අතහැර ළමයි ආයේ මේ ජීවිතේවත් මේ පින මට විපාක දෙයි කියලා එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒ පස් දිනාම මේ පුණ්‍ය කර්මය කළ අතහැර ළමයි. ඒ නිසා මේ පස් දිනා එදා ඒ කරපු පුණ්‍ය කර්ම නිසා මොකද වුනේ? සන්ධ්‍යා කාලේ වෙනකොට සිටුතුමාට දැන් කුසගින්න දරා ගන්න බෑ. කුසගින්නේ වේදනාව වැඩි. ඒ වෙලාවේ බිරිඳගෙන් අහනවා, සොඳුරිය අර පුදුපු බත් හට්ටියේ දංකොඩ ඉතුරුණේ නැද්ද කියලා. නමුත් බිරිඳ දන්නවා දංකොඩේ තෝරලා තමයි දන් දුන්නේ, හට්ටියත් හොදලා නවලත් ඉවරයි. නමුත් ස්වාමියාගේ තියෙන ගෞරවය නිසා ඒ කතාව කියන්නේ නැතුව ස්වාමීන්නි මොහොතක් ඉන්න කියලා ඒ අර හොදලා වහලා තියෙන හට්ටියේ පියන ඇරලා බලනවා. ඇගේ ඇස් දෙක අදහ ගන්න බැරි වුණා. හරියට සමම් පිච්ච මල් පොහොට්ටු වගේ පිංගුතුනි කැට කැට සහිත බත් එකක් මුළු මෝවිත දක්වාම පිරලා තියෙනවා. ඈට ඇතිවෙච්ච සතුටට මෑ කියනවා, අපි කලාවෝ දානමී පින සසරට යනකම් බලන් හිටියේනේ මේ ආත්ම භාවයේ මේ දානේ විපාකය පළ දීලා කියලා. ඉතින් ස්වාමියාට ගිහිල්ලා මුලින්ම කරන්නේ බත් හට්ටින් බත් එකක් බෙදලා පිළිගන්නවා. ඉතින් ඒ වෙලාවේදී තමන්ගේ පුතාටයි ලීලිටයි 16ටත් බත් පිළිගන්නවා. තමනුත් පිඟානක් බෙදාගෙන අනුභව කළා. නමුත් ඊළඟ මොහොතේ ගිහිල්ලා බත් හට්ටිය අරලා බලනකොට ආයෙමත් මොවිට ළඟට එනකම බත්. අවට ගෙවල් වල උදුවෙට කතා කර කර දුන්නා. ඒත් බත් හට්ටිය විවෘත කළ බලනකොට මොවිට දක්වාම බත්. අවසානයේ පින්වතුනි මුළු රට වැසියන්ටම දුන්නා. මුළු දුරු භික්ෂාව සංවෙන කම්ම බත්. බලන්න පින්වතුනි එක කෙනෙකු කරගත්තු සම්මාදිට්ඨික පුණ්‍ය කර්මය මුළු රටකටම පළ දුන්න විදිය. එමනම් මේ සද්ධාවම තමයි එතනදී පින්වතුනි ඔවුන්ට ඒ තරම් පිනක් ලබන්න උපකාරයක් වුණේ. මොද ජීවිතය අතහැරලා ඒ පින්කම කළේ. ඒ වගේ පිනක් කරනවා කියන එක ලේසි නෑ. එතන විශාල අත්හැරීමක් තිබුණා. ඒ ආහාරය අත්හැරියට වඩා ඔවුන් අත්හැරී ජීවිතය. තේම අත්හැරලා දන් දුන්නා. ඉතින් ඒ පස් දෙනා ඒ ජීවිතයේ මරණයට පත් වෙලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී තමයි අර විදියට අංගුත්තරාප කියන ජනපදී ඉපදින්නේ. පස් දිනාම පතපු ප්‍රාර්ථනා පහම ලැබෙනවා. මෙන්ඩක සෙටුතුමාට පින්වතුනි අටකොටු 1250ක් සෝදලා හොඳින් නාලා පින්වතුනි ඒ අටකොටු තියෙන ස්ථානයට ගිහිල්ලා අහස දිහා බලනකොට ඒ අටකොටු දහාණින් පිරිලා යනවා. ඊළඟට චන්ද්‍රපදුමා දේවියත් බතක් පිසිවොතින් ඒ පිසෙන බත් තට්ටියේ මුළු දඹදිව තලයටම දුන්නත් නිමාවටපත් උනේ නෑ. පුතා දහසින් බැඳි පියල්ලක් මල්ලක ලාගෙන මුළු දඹදිව තලයටම දෙන්න පටන් ගත්තත් ඒ දන්නේ ඉවර වීමක් වෙන්නේ නෑ. ලේලිටත් එහෙමයි. ලේලිත් මිනිසුන්ට දහන්නේ බෙදෙනවා කියලා මල්ලක දහන්නේ ලාගෙන බෙදන්න පටන් ගත්තොත් දඹදිව තලයටම දුන්නත් ඒ දහන්නේ අවසන් උනේ නෑ. 16ටත් එහෙමයි. නගුලක් බැඳගෙන සීසාන පටන් ගත්තොත් එක ෂණීම්ම පිංගුතුනි බොහෝ ප්‍රමාණය සීසාල නිමා කරන්න පුළුවන්. තමන් කරගත්තු පින තමන්ටම පිංගුතුනි පළ දුන්නා. ඒක එහෙනම් තේරෙනව නේද? අපට මේ සංසාරයේට පිංගුතුනි අත්‍යවශ්‍යම වෙන කොටස තමයි පින. ඒකයි කියන්නේ දන්නන් දිය යුතුමයි පින්නම් කල යුතුමයි කියලා. ඒ නිසා අපේ පින්වතුන් ජීවිතේ මේ බලාපොරොත්තු හිතේ තබාගෙන යන ගමනේ ලෞකික බලාපොරොත්තු ඉටු කරගන්න වෙහෙස වෙනවා වගේම ඊට වඩා අපේ පින්වතුන් විශාල උත්සාහයක් දරන්න සංසාරයට අවශ්‍ය කරන මගවියදම් හදාගන්න. ජීවිතය අපේ පින්වතුන් කරගත්තු පුණ්‍ය කර්ම කර කර යන්න. හැබැයි වැඩි වශයෙන් උත්සාහ කරන්න, නොකලාවෝ පින්කම් ටික කරන්න. ඉතින් ඒකට හොඳ කාල පරිච්ඡේදයක් දැන් අපට උදා වෙන්න දවසක් නේ අද දවස. මේ දවස කියන්නේ පින්වතුන් හරි වාසනාවන්ත දවසක්. ඒ තමයි වස්තුම් මාසේ ආරම්භ වෙන දවස. අදින් පස්සේ ලංකාවේ සෑම විහාරස්ථානයකම වැඩ ඉන්න පිඟුතුනි උපසම්පන්න උතුම් මහා සංඝරත්නිය අදින් පස්සේදී වස්සමාදන් වෙනවා. එතකොට වස්තුම් මාසේ උන්වහන්සේලා වස් ශික්ෂාපද ආරක්ෂා කරගෙන තුන් මාසයක් උන්වහන්සේලාගේ ආධ්‍යාත්මීය සංවර්ධනය කරමින් උන්වහන්සේලා මේ ආරාමයේ තුල වැඩ ඉන්නවා. එතකොට මේ තුන් මාසයේ කියන්නේ හරියට නිදාණයක් ලබන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා සමානයි අපේ පින්වතුන්ට. මොකද අපේ පින්වතුන් වෙනදා දෙන දාණයට වඩා මේ වස්තුම් මාසේ දෙන දාණේ විපාකේ වැඩි. විනද පුදපු සිවුරට වඩා මේ වස්තුම් මාසේ පුදන සී චීවර ලැබෙන ආනිසංසය වැඩි. විනද දෙන ඖෂධ වලට වඩා මේ වස්තුම් මාසේ දෙන ඖෂධ දාණේ පින වැඩි. එනිසා අපේ පින්වතුන් විනද කරන විහාරයට වඩා මේ වස්තුම් මාසේ කරන විහාර ආරාම වල ආනිසංසය වැඩි. එනිසා මේ වස්තුම් මාසේ අපේ පින්වතුන් පොළු පොළුවන් විදියට අනු තමන්ට දන් වේලා දෙන්න බැරි නම් අනුන් දෙන දාණයකට හරි සම්බන්ධ වෙලා අනුන්ගේ දාණයකින් හරි අපේ පින්වතුන් උත්සාහ කරන දන් හැන්දක් මේ තුන් මාසේ බෙදන්න. මොකද ආනිසංස පක්ෂේ වැඩි නිසා. ඒ වගේම තමයි මේ වස්තුම් මාසේ උත්සාහ කරන අපේ පින්වතුන් කොහොම හරි සිල් සමාදන් වෙන්න. දැන් මේ වස්තුම් මාසේ කරන්න පුළුවන් විශේෂ සිල්පද ක්‍රමයක් තියෙනවා. අපට මේ දේශනාවට දෙන කාලේ නිමා වෙලා තියෙන නිසා මං ඊළඟ ධර්ම සාකච්ඡාවේදී ඒක තවදුරටත් අපේ පිඟුතුන්ට පැහැදිලි කරනම් ඒ කරුණු කාරණා. පිඟුතුනි මේ වස්තුම් මාසේ විශේෂ වශයෙන් අපේ පිඟුතුන්ට රකින්න පුරන් සීලියක් තියෙනවා. හාමුදුල වස් සමාදන් වෙන වගේම ගිහි අපේ පිඟුතුන්ටත් සමාදන් වෙන පුළුවන් සීලියක් තියෙනවා. ඥානී විදිර සිල් රකින්න. ඉතින් අන්නේ කටයුතු ටික අපේ පිඟුතුන්ට කරගන්න පුළුවන් නම් මං හිතනවා අපේ පින්වතුන්ගේ ජීවිත මීටත් වඩා සසරට මහ උපකාරයක් කරගන්න පුළුවන්. යන්නේ උපකාරය ළඟා කරගන්න මේ පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ විශේෂයෙන්ම මේ උතුම්ම සද්ධර්මානුශාසනාව බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ මෙතන පින්වන්ත පන්සලේ පින්වත්ත පන්සලේ ඉඳගෙන අද ලංකාවාසී ලෝකවාසී නිත් ශ්‍රාවක පිරිසට මේ උතුම්ම සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කරවන්න අද මේ උතුම්ම ධර්මානුශාසනාවේ පුණ්‍යවන්ත දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ විශ්‍රාමික පාඨශාලාචාරිණී WD කන්නංගර ගුරු මාතාව. බොහෝ දිනක් දන්නේ වැයිහේනි මිස් කිව්වම. ඉතින් ආදරණීය ගුරු මාතාව අද මේ පින්කමේ දායකත්වයේ දරනවා. විශේෂයෙන්ම රසික කන්නංගර මහත්මා, ත්‍රික්ෂි පොල්ල පෙරුම මහත්මිය, ඒ වගේම මිදිනි ලක්ෂිකා කන්නංගර දියණිය, යෝමාල් අග්‍රජි කන්නංගර පුතුණුවන් කියන මෙන්න මේ පිරිසයි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ. වගේම චමිල ජයරත්න මහතා, BA මහේෂිකා මහත්මිය, ඒ වගේම නියුමි සවින්ද්‍යා ජයරත්න දියණිය, මෙනුර ජයරත්න පුතුණුවන් කියන මෙන්න මේ ඇත්තෝ දේශනාවේ දායකත්වයේ දරනවා. බලාපොරොත්තු වෙනවා DTW කන්නංගර මහත්මාට, හැරල් පොල්ලප්පිරුම මහතාට, සෝමා පොල්ලප්පිරුම මහත්මියට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරලෝ සැපත් BA නාමසේන මහතාට, ඒ වගේම B සමරක්කොඩි මහත්මියට, ජයරත්න පියාණන් ඇතුළු මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ හැම දිනාටම අපි මේ වෙලාවේ පින් පෙත් අනුමෝදන් කරනවා. ඉතින් මේ පවුල් දෙගොල්ලෝටම මේ පින් අනුමෝදන් වේවා. අද අතිවිශාල ශ්‍රාවක පිරිසක් මේ නිත් නාලිකාවෙන් විකාශනය කරන මේ උදෑසන සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කරන. මොකද ඒක අපි හොඳටම අත්දැක්කා පහුගිය පොහොයේ වැඩසටහනකදී. අපි කලාවෝ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා නොයෙක් අවස්ථාවන් වල අපට මුණ ගැහුණා. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වතුනි, නාලිකාව කියන්නේ කොහොමත් නිරන්තරයෙන්ම සාසනයට බොහොම හිතකාමීව විකාශනය කරන බොහොම හොඳ නාලිකාවක්. ඉතින් ඒ නිසාම තමයි අපි වැනි හාමුදුරුවන් වහන්සේලාත් මේ ලංකාමාසි ලෝකවාසි බොහෝ බොදුනු ජනයා දැන හඳුනාගෙන බණ අහන්න පටන් ගත්තේ. ඉතින් අපි මේ ලංකාවේ ධර්මදේශකයන්න් වහන්සේ නමක් හැටියට දැන හඳුනා ගත්තනම් ඒ දැන හඳුනා ගත්තේ නෙත්නාලිකාව නිසාම තමයි. ඉතින් ඒ නිසාම තමයි හුඟක් වෙලාවට ඔය ධර්මදේශනාවන් වලට වඩින නොයෙක් අවස්ථාවන්ගලදී අපි දැකලා තියෙන දැන්වීම් පෝරුවට නම යොදන කොටත් ඒ ඇත්ත නම යොදන්නේත් නෙත්නාලිකාවේ ධර්මදේශනා කරන දේශකයන්න් වහන්සේ කියලා. ඉතින් මේ විදිහට තමයි හුඟක් අය දැන හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකේ මම අදහස් කරන්න ගත්තේ නෙත්නාලිකාවකයි කියන්නේ හුඟක් දිනෙක බණහන නාලිකාවක් කියන කාරණාව. ඉතින් ඒ වගේ නාලිකාවක මේ ධර්මදේශනාවට දායකත්වයක් දරනවා කියන්නේ අපේ පින්වතුන් හිතන්න අද මේ බණට කී දිනෙක අහයිද? හිතන්නකෝ අද මේ මොහොතේ මේ බණට අහලා පන්සල් යන්න කල් දා ගන්න ගත්තෝ කී දිනෙක අදවස පන්සලට යයිද? අද මේ බණ ටික අහන්න ගත්තු කී දෙනෙක් සමට එක මිනිසෙක් හරි අනේ ඇත්තනේ ඊළඟ පොයට මං සිල් ගන්න ඉදීද දන්නේ දැන්ම මං සිල් ගන්නවා කියලා මේ මොහොතේ එක මිනිසෙක් හරි මං විශ්වාස කරන සිල් ගන්න නැති කියලා. ඒ නිසා ඒ කටයුතු ඒ ඇත්තන්ට එහෙම හිතන්න ලැබුණේ මේ බණ නිසා නම් එහෙනම් මේ බණ පින්කමට දායකත්වයේ දරපු අපේ පින්වතුන්ට ජීවිතේ කොයිතරම් ආනිසංසයක් ලැබේද. ඒ නිසා ඒ ආනිසංසය ලබන්න පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ වගේම තම තමන් මේ මියපරලෝක ගියව සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් තම තමන් ගිටු වේවා. ඒ වගේම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් විහාරස්ථානයේ සිළු මහා සංඝරත්නයටත් අපි විශේෂයෙන් ආශිර්වාදයේ කරනවා. ඉතින් උන්වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.
1: සාදු සාදු සාදු. දන් දෙන්නට පින් කරන්නට අද ශ්‍රේත පූජා ඇසල පුරපසලස්සක පොහෝදා මේ ශ්‍රවණය කළ ධර්මදේශනාවේ ධර්ම කරුණු ඔබේ ජීවිතයට ශක්තියක් වේවායි කියා අපි ප්‍රාර්ථනා කරනවා. උදෑසන ධර්මදේශනාව සඳහා වැඩමවන්නට යෙදුණු අද පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයෙන් හනනගා සාදු හනක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට අෂ්ට පරිස්කාර පූජා කරන්නට විශ්‍රාමික පාඨශාලාචාරිණී WD කන්නංගර ගුරු මාතාවට වගේම DA මහේෂිකා මහත්මියටත් අපි ආරාධනා කරනවා. ඒ වගේම NetFM රේඩියෝවෙන් පූජා කරන පරිස්කාර පූජා කරන්නට කෙඩි ශාන්ති මහත්මියටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වන්නේ විරාමයෙන් අනතුරුව නැවත මුසගසින්නේ ශ්‍රේත පූජා සජීවී ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: NetFM ශ්වේත පූජා. ශ්වේත පූජා
2: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
3: බැතිපර දායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
2: කවදත් අලුත් කාගෙත් නෙත්
3: K
4: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
5: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
9: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
10: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
13: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
14: එහෙයි.
13: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
14: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
13: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
15: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
16: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතාලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු 1-2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
17: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
19: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
20: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
21: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
20: මාරයිනේ.
22: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
23: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
24: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
25: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
26: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
27: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම්වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම්වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
28: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
29: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
30: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
31: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
29: කවතත් අලුත් කාගෙත් නෙත්.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට

0: විනාඩි 16යි පින්බර ඇසල පුර පසළොස්වක පොහෝ දිනේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සිත සනසා ගනිමින් අප සමග එක්ව සිටින ආදරණීය net fm ශ්‍රාවක ඔබ සැමට පින්බර පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරමින් අප මේ මොහොතේ සූදානම් වන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ එසේත් නැත්නම් ඔබ හඳුනන පින්වත් පන්සලේ පැවැත්වෙන net fm ශ්වේත පූජා ධර්ම සාකච්ඡාව සමග සජීවීව සම්බන්ධ වීමටයි. එසේනම් මම දැන් සම්බන්ධතාවය ලබා දෙනවා net fm ආගමික අංශය වෙනුවෙන් සමීර ඔබට. අයබෝවන් සමීර.
1: අයබෝවන්. උතුම් වූ බුද්ධ රත්නයට, නෛර්යානික ශ්‍රී සද්ධර්මයට, ආර්ය මහා සංඝ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා. අද ඇසල පුර පසළොස්වක පොහොය දිනය. අපි බොහෝ දෙනෙක් දන්නවා වෙසක් පුර පසළොස්වක පොහොය දිනය, ඒ වගේම පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වගේම ඇසල පුර පසළොස්වක පොහොය දිනය කියලා කියන්නේ ශාසන ඉතිහාසය තුළ ඉතාම වැදගත් සිදුවීම් රාශියක් සිදු වුණු පොහොය දිනයක්. ඒ අතරින් අපි විශේෂයෙන් නමස්කාර පූර්වකව අවසරේ ප්‍රාර්ථනා කරනවා සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් මේ ඇසල පොහෝ දිනේ වැදගත්කම් කිහිපයක් මතක් කරන්නට. ඒ අතර අපි දන්නවා වෙසන්තර ආත්මභාවයෙන් පස්සේ තුසිත දෙව්ලොව පහළ වූ බෝධිසත්වයන් වහන්සේ දෙව්බඹුන්ගේ ඇරයුමෙන් පංචමහා විලෝකනයන් සිදුකොට දඹදිව කපිලවස්තුපුරයෙහි ශුද්ධෝදන මහරජතුමාගේ අගමෙහිසි වූ මහාමායා දේවියගේ කුස පිළිසිඳගන්නේ අද වගේ ඇසල පුර පසළොස්වක පොහොය දිනයක. ඊට පස්සේ සතර පෙරනිමිති දැක ගිහිගේ කලකිරි අබිනිෂ්ක්‍රමණය සිද්ධ වීමත් අද වගේ පොහොය දවසක සිද්ධ වෙද්දී රාහුල කුමාරයාණන්ගේ උපත අද වගේ දවසක සිද්ධ වෙනවා. ඊට පස්සේ ගිහිගේ හැරගොස් වසර 6කට පස්සේ ලෞතුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතනාරාමයේහි ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා දම්සක් පැවතුම් සූත්‍රය ඇසුරේ ප්‍රථම මංගල ධර්මානුශාසනාව සිද්ධ වෙන්නෙත් අත වගේ පොහෝ දිනක. ගෞතම භාග්‍යවතුන් වහන්සේ ඇතුළු පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූපගමනය සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගන්ධබ්බ රුක්කමූලයේදී තීර්ථකයන්ගේ මානී දුරුකිරීම සඳහා යමාමහ පෙළහර පාන්නෙත් අත වගේ පොහෝ දිනක. තාවන්තිස දෙව්ලොවට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා මාතෘ දිව්‍යරාජයන්න් වහන්සේ උදෙසා අපි දන්නවා අභිධර්මයේ එහෙම නැත්නම් අපි කියන විජම්බන දේශනා කිරීම සිද්ධ වෙන්නේ අද වගේ ඇසල පුර පසළොස්වක පොහොය දිනක. තවත් සුවිශේෂී සිදුවීමක් තියෙනවා. අපි දන්නවා නිකිණි පුර පසළොස්වක පොහොය දිනේ තමයි ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වෙන්නේ. ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කරන්නේත් රජගහ නුවර අපි දන්නවා වේහාර පර්වතයේ ධර්ම මණ්ඩපයේදී ප්‍රථම මේ ධර්ම සංගායනාව සඳහා මූලික කටයුතු ආරම්භ කරන්නට එහෙම නැත්නම් සංවිධාන කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේත් අද වගේ ඇසල පුර පසළොස්වක පොහොය දිනයක. ඒ වගේම අපි දන්නවා කිත්සිරිමෙවන් රජ දවස හේමමාලා දන්ත කුමරිය දඹදිව සිට ලංකාවට උතුම් වූ වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කරනවා. ඒ උදෙසා ඇසල පෙරහර මංගල්‍යයන් පවත්වන මාසයේ විදිහටත් අපි ඇසල පුර පසළොස්වක පොහොය දිනය හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව අපේ හාමුදුරුව ධර්මදේශනාවේදී මතක් කළා වගේ මේ තුන් ලොව අසදිස මහාතූපය විශ්වයේ බලවත්ම ස්ථානය උතුම් වූ ස්වර්ණමාලී මහා සෑය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිද්ධ කළෙත් අද වගේ ඇසල පුර පසළොස්වක පොහොය දිනයක. තවත් දෙයක් අපේ හාමුදුරුව මතක් කළා, මේ නිදානයක් වගේ කාලයක් අදීනන් ඇරඹෙන්නේ කියලා උන්වහන්සේ සඳහන් කළා. ඒ තමයි මේ වස් කාලයේ ආරම්භයේ සිද්ධ වෙනවා. ඉතින් පෙරවස් සමාදන් වන ගෞරවනීය යතිවරයන්න් වහන්සේලාගේ ඒ පෙරවස් සමාදන් වීම සිද්ධ වෙන්නේ අද වගේ ඇසල පුර පසළොස්වක පොහොය දිනයක. එවන් වටිනා පොහොය දිනයක ධර්ම සාකච්ඡාව සිදු කරන්න සඳහාත් අපි නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් පිළිගනු ලබනවා අපේ වන්දනීය පූජනීය ඉරිදා ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේ මාතර මහින්ද ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ ඉතා මැනවින් පැහැදිලි කළා අද සිට එළඹෙන මේ තුන් මාසය නිදානයක් ලැබුණා හා සමාන මාස කිහිපයක් තමයි තියෙන්නේ. අපි වෙනදා දෙන දාණයට වඩා වැඩියෙන් ආනිශංස ලැබෙනවා. වෙනදා ඇවිල්ලා අපි චෛත්‍ය මලුවක් හමදිනවා, එහෙම නැත්නම් අපි දන්නවා පන්සලක් පිරිසුදු කරනවා, ඊට වැඩිය ලොකු ආනිශංස ලැබෙනවා මේ මාස 3 දී. අපි අහලා තියෙන විදිහට

0: දිව්‍ය ලෝකයේ බොහෝ දෙනෙකු පහළවීම් වැඩි වෙන්නෙත් මේ මාස තුනත් එක්ක අපේ හැමදෙරුනේ. මේ දේවල් එක්ක ඔබ වහන්සේ ධර්ම දේශනාව තුළ සඳහන් කරා, විශේෂයෙන්ම මේ ගිහි භවතුන්ටත් ශීල සමාදානයක් ආරක්ෂා කරමින් මේ මාස තුන ගත කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා අපේ හාමුදුරුවනේ. දැන් අර වස් සීමාවට ගිහිල්ලා අපේ ගෞරවනීය යතිවරයන් වහන්සේලා ඒ වස් ශික්ෂාපදයේ සමාදන් වෙලා උන්වහන්සේලා වැඩ සිටින අතරේ ගිහියන් විදිහට මොකද්ද අපේ හාමුදුරුවනේ අපිට කරන්න පුළුවන් මේ විශේෂ සීල සමාදානය?
1: සමීර මහත්මයා, ඇත්තටම වස්තුන් මාසය කියලා කියන්නේ හාමුදුරුවන් වහන්සේලාට සුවිශේෂ වූ පොහොයක් වගේම තුන් මාසයක් වගේම ගිහි ශ්‍රාවක පින්වතුන්ටත් අති විශේෂ මාස තුනක් තමයි මේ වස්තුන් මාසය කියලා කියන්නේ.
0: එහෙමයි.
1: ඒකට හේතුව තමයි දැන් අපේ හුඟාක් අය විශේෂයෙන්ම පිරිස උනන්දු වෙන පුණ්‍ය කර්මයන්නේ කටින පින්කම කියන එක. අපිට නොයෙක් වර නිත්නාලිකාවේ මං හිතන්නේ සෑහෙන වාර ගණන් අපි කියලා තියෙනවා, කටිනේ කියලා පුණ්‍ය කර්මයක් නැහැ. කටිනේ කියලා කියන්නේ විනී කර්මයකට. ඒ විනී කර්මය කියන්නේ වස්තුන් මාසේ අවසාන දවසට, වස්තුන් මාසේ අන්තිම දවසට තමයි මේ ඒ විනී කර්මයක හරියට නිකම් සෑයක් හදලා කොත පළඳන වගේ වැඩක්. ඉතින් සෑයේ විශේෂ කටයුතු ටික තියෙන්නේ මොලේ ඉඳලා යන කොටසනේ. ඒ කොත පළඳල පුණ්‍ය කර්මය කියන්නේ විශේෂ පින්කමක්. ඒ වගේ මේ විශේෂ විනය කර්මයක් තමයි කටිනිය කියලා කියන්නේ. එතකොට හුඟක් ඔය කතා කරනවා වගේ කටින දවස ඔය කියනවා වගේ මහා ආනිසංස ගොඩක් ලැබෙනවා කියලා අපේ ධර්මයේ කොහෙවත් නැහැ. එහෙම ලැබූ කෙනෙකුගේ ආනිසංස කතාවක්වත් අදුම තරමේ කොහෙවත් අපේ දහම කොටසක සඳහන් වෙන්නේ නැහැ. ඔනාගිතා තේරාපදානය කියලා කතාවක් කියනවා. නමුත් ඉතින් එහෙම කතාවක් අපදාන පාළියේ පින්වතුනි නැහැ. එතකොට එහෙමනම් මේකෙන්ම තේරෙනවා ඒක මේ පසුකාලීනව මිනිස්සු හදාගත්තු එකක් කියලා. නමුත් අපේ ධර්මයේ තියෙන මට මේක මෙහිමයි, පින්කම කියන එක සමීර මහත්මයා මොන අරමුණකින් කළත් හොඳයි. අනේ පිඩු සිටුතුමා මිනිපිරේකේ බෝනික්ක බිඳල ගියාම ධනක් දුන්නනේ.
0: එහෙමයි.
1: ඒක පින හොඳයි. පින වරදන්නේ නැහැ. කටිනියක් හරි අරමුණු කරගෙන කරගනික හොඳයි. නමුත් අර ඒකට වැඩි අවධානයක් යොමු කරන්න ගියපු එකේ විපාකය මොකද්ද උනේ? අපේ පින්වතුන්ට ජීවිතේ මහා පින්කමක් මගහැරිලා තියෙනවා. ඒ තමයි මේ වස්තුන් මාසය. පින්වතුනි, අපේ පින්වතුන්ට මට ධර්මෙහි දේශනා මාලාව කරන්න පුළුවන් මේ වස්තුන් මාසීම පින් කරගෙන නිවන් දැක පාරේනාසලගේ කතා. මේ වස්තුන් මාසීම පින් කරගෙන දෙව්ලොව ගියපය කතා. අර සමීර මහත්මයා කිව්වාගේ මේ වස්තුන් මාසීම තමයි වැඩි පිරිසක් දෙව්ලොව ඉපදිලා තියෙන්නේ. වස්තුන් මාසී තමයි වැඩි පිරිසක් පින්වතුනි සසරෙන් එතර වෙලා තියෙන්නේ. මේ වස්තුන් මාසකනේ ඉතරම් මහ විශේෂ කාලවකවානුවා. ඉතින් ඔන්නේ කාලවකවානුවේ තියෙන විශේෂයෙන්ම කරන පුණ්‍ය කර්මයක් තමයි දැන් අපි හාමුදුරුවන් වහන්සේලාටනේ වස් ආරාධනාව කරන්නේ. නමුත් පින්වතුනි, අපේ ආනන්ද හාමුදුරුවෝ තමන් වහන්සේගේ තානාන්තරයේ ප්‍රාර්ථනා කරේ පදුමුත්තර බුදුරජාන් වහන්සේගේ කාලේ සුමන කියන නමින් කුමාරයෙක් වෙලා ඉන්නකොට පදුමුත්තර බුදුරජාන් වහන්සේට වස්තුන් මාසයක් උපස්ථාන කළා.
0: එහෙමයි.
1: කොහොමද උපස්ථාන කළේ? උපෝසතේ සමාදන් වෙලා. ඒතර දැන් අපේ පින්වතුන් දවසකට දැන් මාසයකට එක දවසක්නේ උපෝසතේ සමාදන් වෙන්නේ. හැබැයි මේ වස්තුන් මාසයේ තියෙන විශේෂ පොහොය, විශේෂ සිල් ක්‍රමයක්, ඒකට කියනවා පාටිහාරය පක්ෂී සීලය කියලා. ඒකට කියන්නේ ප්‍රාතිහාර පක්ෂේ සීලය කියලා. පාටිහාරී පක්ෂේ සීලය කියලා කියන්නේ, එතකොට මේ ප්‍රාතිහාර පක්ෂේ සීලය කියලා කියන්නේ හාමුදුරු වස් සමාදන් වෙන දවසේ තමනුත් අටසිල් සමාදන් වෙනවා.
0: එහෙමයි.
1: හාමුදුරු වස් පවාර වෙන පොයට තමයි ඒ සමාදන් වෙච්ච අෂ්ටාංග සීලයේ පිඟුතුනි පවාරණේ වෙන්නේ. ඒ කියන්නේ වස්තුන් මාසයක් එක දිගටම අටසිල් සමාදන් වෙනවා. මේක පින්වතුනි දැඩි වීරියක් ඕන කරන්නේ. ද සිහියක් ඕන කරන්නේ. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කාර්ය බහුල ජීවිතී අපට ඒක දැන් කරන්න පුළුවන්ද? පින්වතුනි කරන්න පුළුවන්. මොකද ඇත්තටම මේ වර්තමානයේ මට හුඟ දිනෙක මුණ ගැහිලා තියෙනවා මස්තු මාසෙම අෂ්ටාංග උපෝසත සීලිය සමාදන් වෙච්ච උදවිය. ගිහි පිරිස වස්තු මාසෙම අෂ්ටාංග උපෝසත සීලිය සමාදන් වුණා ගිහි පිරිස පින්වතුනි. එතකොට එහෙම අපිට මේ මෑත කාලේ කීප දිනෙක මුණ ගැහුණා. දැන් ඔය මට මතකයි සමීර මහත්මයා කොරෝනා කාලේ මුළු රටම වහපු කාලයක්නේ. මාස ගානක් රට වහලා තිබුණා. ඒ කාලේ පින්වතුනි එක්තරා බොහෝම සද්ධාවන්ත පුණ්‍යවන්තයෝ පිරිසක් තමන් ඉන්න නිවස හාමුදුරන් වහන්සේ නමක් වඩම්වල පූජා කළා. මාස 3කට ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ධාතුන් වහන්සේ නමක් වඩම්මවලා ඊට අල්ලපු ගෙදර කුලියට අරගෙන අර නිවසේ පන්සලක් කරලා වස්තු මාසෙම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නියට ඒ පිරිස අෂ්ටාංග සීලිය සමාදන් වෙලා උපස්ථාන කළා. මං හිතන්නේ 20කට 30කට වඩා ප්‍රමාණයක් ඒ අයගේ ඥාතින් හිතවතුන් මියාදී වශයෙන් පිරිසක් එකතු වෙලා ඒ නිවසේ ඉඳගෙන අර අනිත් නිවසේ භාග්‍යතුන් වහන්සේටයි මහා සංඝරත්නියටයි පින්වතුනි උපස්ථාන කළා. ඒ පින්ක මහලම මමත් වාර කීපයක් ඒ බුද්ධ උපස්ථානියට ගියා. ඉතින් ඒ ඇත්තන්ගේ දාන පින්කම් වලටත් වැඩම කළා කීප වතාවක්. මොකද ඇත්තට මමත් මේ වර්තමානයේ එහෙම පුණ්‍ය කර්මයක් මේ ශාසනික ජීවිතේ දැකලා තියෙන එකම එක වතාවයි. ඉතින් එතකොට එහි ඒකෙන් මම කියන්නේ ඒක කරන්න පුළුවන්. ඒ නිසා අපේ පින්වතුන් මේ කාරණාව නොදන්න කෙනෙක් මේ බණ ටික අහන්න පටන් ගන්නව නම් පුළුවන් නම් අද ඉඳලා, මොකද තාම වෙලා තියෙනවා, අද ඉඳලා අදිෂ්ඨාන කරගන්න මම මේ වස්තු මාසෙම සිල් ගන්නවා. සමහර කෙනෙකුට සමීර මහදේ වස්තු මාසෙ මේක කරන්න බැරි වෙන්න පුළුවන්.
2: එහෙමයි හැමතුරුනේ.
1: එහෙම වස්තු මාසෙම කරන්න බැරි නම් එහෙනම් හිතා ගන්න මං වස් මාස දෙකක් මේක කරනවා. මාස දෙකකුත් කරන්න බැරි නම් එක මාසයක් මම මේක කරනවා. ඒ අවසාන මාසය හරි මම මේක කරනවා. එක මාසයක් කරන්න බැරි නම් ඔය සීලයේ තව සිල් ක්‍රමයක් තියෙනවා. පිංගුතුනි ඒක කියන්නේ දවස් 15ක්. ඒ කියන්නේ මාසෙන් අර්ධ මාසයක්. එතකොට අන්නේ අර්ධ මාසයක්, ඒ කියන්නේ දවස් 15 අපේ පිංගුතුන් එක දිගටම මේ උපෝසතයේ සමාදන් වෙන්න. ඒ කියන්නේ සිල්පදාට සමාදන් වෙන්න. සමහර වෙලාවට උක සමාදන් වෙන්න පටන් ගත්තම නොහුරුණු පුරුදු කම නිසා කැඩෙන්න පුළුවන්. යම් යම් අසීයෙන් වැඩ කරනව කමක් නැහැ. උත්සාහයක් හරි දරන්න. කැඩුනොත් ආයෙ සමාදන් වෙන්න. භාගතුන් හසගේ සමාව ඉල්ලගෙන, ස්වාමීනි මගේ බාලකම නිසා, මගේ අසහිය නිසා මට මේ සිල්පදයේ රැකගන්න බැරි වුණා, මට අනුකම්පා කළ ඔබ වහන්සේ නැවත වතාවක් මාව සීලී පිටවන්න කියලා බුදුරජාණන් වහන්සේගේ සමාව අරගෙන ආයෙ සමාදන් වෙලා උත්සාහ ගන්න කොහොම හරි මේ මාස 3 ඉන්න. බැරිලා මේ මාස 3 බැරි වුණොත් මාස දෙකක් හරිනේ, එහෙමත් බැරුණොත් මාසයක් ඉන්නේ, එහෙමත් බැරි වුණොත් අර්ධ මාසයක් හරි ඉඳලා පින්ඔතනි මේ වස්තු මාසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න, මහා සංඝරත්නට උපස්ථාන කරන්න පුළුවන්. හැම වෙලාවකම මේ වස්තු මාසේ කටයුතු කරන ගමන් බණ අහන්න, බුදුරජාණන් වහන්සේගේම බණ අහන්න උනන්දු වෙන්න. මං කියන්නේ ජීවිත කාලේ එක වතාවක් හරි අපේ පින්වතුන් මෙන්න මේ කොටස කරන්න උත්සාහ කරන්න. මොකද සීලය කියන කාරණාව අපට අනිවාර්යම අත්‍යවශ්‍ය දෙයක් මේ මාර්ගයේ වඩන්න නම්. සිල් නැතුව අපේ සමීර මහත්තයා අපට කවදාවත් මේ ශාසනේ දියුණුවක් ලබන්න බෑ.
2: එහෙමයි.
1: සීලය අනිවාර්යයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සීලිය උපමාවට ගත්ත මොකක්ද? අත්තිවාරමට. සීලිය උපමා කළේ අත්තිවාරමට. සමාධිය උපමා කළා බිත්තිවලට. ප්‍රඥා උපමාව කළේ වහලෙට. එතකොට සමාධියයි ප්‍රඥාවයි රකින්නේ මොකින්ද? රැකගෙන ඉන්නේ මොකින්ද? සීලය. ඒ කියන්නේ සීලය නැමැති අත්තිවාරම ශක්තිමත් වෙන්නේ මොන ප්‍රමාණයටද? ඒ ශක්තිමත් වෙන ප්‍රමාණයට මතක තියාගන්න බිත්ති වහල රැකෙනා වගේ අපේ පින්ඔතුන්ගේ සමාධියත් අපේ පින්ඔතුන්ගේ ප්‍රඥාවත් අනිවාර්යයෙන්ම ශක්තිමත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ සීලය වැදගත්. සිල් කියන කොටස පින්ඔතුනි වැදගත් වෙනවා. එකක් තමයි සිල් පින්ඔතුනි හරියට රැකගන්න බැරි වුණොත් අපි මේ ජීවිතේදී අපි දැකලා තියෙන බුද්ධ උපස්ථාන කරන අය, ඊළඟට සංඝ උපස්ථාන කරන, දන් දෙනවා, විහෙර විහාර හදනවා. හැබැයි මේ හුඟක් කටයුතු වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන හුඟක් අයගේ ළඟ පින්වතුනි මම දකින ලොකුම අඩුපාඩුව තමයි මිනිමි සීලියට වැඩි අවධානයක් යොමු කරන්නේ නැති එක. මොකද මම එහෙම දැකලා තියෙනව නැත්තේ නෑ. හැබැයි හරිම අඩුයි සිල් රැකගෙන පින් කරනවා. දැන් ඔය සමහරවට උපෝසතේ වගේ සමාදන් වෙලා කටයුතු කරනවා කියන කාරණාව හරි අඩුයි. ඒ නිසා අපේ පින්වතු මිනිමි සීලියට වැඩි අවධානයක් යොමු කරන්න බලන්න. දැන් එහෙම කටයුතු කරගෙන යන ගම අපේ පින්වතුන්ගේ සීලය තව දියුණු කරගන්න පුළුවන්. මොනවද? දැන් ඔය මේ වස්තුන් මාසේ අපේ හුඟා කාමතුරන් වහන්සේලා පින්වතු දුතාංග තෙලිස් දුතාංග සමාදන් වෙනවා. ඒ කියන්නේ පින්ඳ පාතෙන් දන් වළදනවා, පන්සුකූල චීවර පෙරවනවා, ඊළඟට මේ ඔය සෝසානිකංගේ වගේ තැන්වල සමාධි වැඩ ඉන්නවා. ඒතර ඒ වගේ පින්වතුනි මේ වස්තුන් මාසේ අපේ හුඟක් කාමතුරුන් වහන්සේලා 13ම නැතත් යම් ප්‍රමාණයක් මේ වස්තුන් මාසේ දුතංග සමාදන් වෙනවා. මම හිතන අපි සමීර මහත්මයේ නේත්‍රාලෝක වැඩසටහනේ YouTube නාලිකාවේ දුතාංග පිළිබඳ හොඳ වැඩසටහනකුත් කළා අපිට මතකයි. ඒතර මේ දුතාංගය කියලා කියන්නේ මතක තියාගන්න නිවනට ඉතා ඉක්මන්ටම ලං වෙන දියා. ඒතර මම මේ කියන්නේ දැන් මේ වස්තුන් මාසේ සිල් ගන්න අපේ පින්වතුන් පුළුවන් නම් ඔන්නේ දුතාංග වලටත් අවධානය යොමු කරන්න පුළුවන්. මොකද්ද මේ දුතාංග වලින් අපේ පින්වතුන්ට රකින්න පුළුවන්? දුතාංග තුනක් තියෙනවා. එකක් තමයි ඒකාසනිකංගය, දෙවෙනි එක පත්තපින්ඩිකංගය, තුන්වෙනි එක කළුපච්චා බත්තිකංගය. ඔන්නෝය තුන අපේ පින්වතුන්ට මේ වස්තුන් මාසේ රකින්න පුළුවන්. ඩොට ඒකාසනිකංගය කියලා කියන්නේ දවසකට එක වේලයි දන් වළඳන්නේ. ඒ කියන්නේ උදේ ඉර උදා වුණාම ඉර මුදුන් වෙන අතර මේ කාලය තුල එක වේලයි දන් වළඳන. ඒකට කියන ඒකාසනිකංගය. එතකොට ඒ වේලෙන් පස්සේදී ආයෙමත් කිසිම දෙයක්, ඒ කියන්නේ ආහාරමය දෙයක්, උදාහරණයක් ඇටියට පිටි වර්ග, මේ කිසිම දෙයක් අනුභව කරන්නේ අතරමඟදී. මොන හරි අනුභව කරනවා නම් අනුභව කරන්නේ පළතුරු යුෂ පානියකොයි වතුරයි විතරයි.
2: එහෙමයි.
1: ඊළඟට දෙවෙනි එක තමයි පත්තපින්ඩිකංගය. පත්තපින්ඩිකංගයේ තියෙන විශේෂත්වය තමයි තමන්ගේ පාත්‍රයට ආහාර ලබා ගත්තම, තමන්ගේ බඳුනට ආහාර ලබා ගත්තම ආය අතිරේකව වෙන කිසිම ආහාරයක් පිළිගන්වන්නේ නැහැ. වෙන කිසිම ආහාරයක් පිළිගන්නේ නැහැ ඔය පත්ති පින්නිකංගේ රකින්නකොට.
2: අවසරයි අපි හැමතුරුනේ දැන් එක අපි ටිකක් පැහැදිලි කරන එක වටිනවා. අපි හිතමුකෝ අපි දැන් නිවසේ ඉන්න ගමන් මේ මාස තුනේ ගිහි භවතෙක් මේ පත්ති පින්නිකංගේ කියන දූතාංගය ආරක්ෂා කරනවා නම් ඔහුහු ඒ කියන්නේ ශ්‍රාවකය හෝ ශ්‍රාවිකාව පළමුවරට අවශ්‍ය බත් ප්‍රමාණය, ව්‍යංජන ප්‍රමාණය බෙදාගෙන ඉන් පසුව නැවත ඒ බෙදා ගන්න නැහැ
1: කියන්නේ. ආයෙ නැවත බෙදා ගන්න නැහැ. දැන් Tamanට අවශ්‍ය කරන ආහාර උයා ගන්නත් පුළුවන්. උයා ගන්න පුළුවන්, අනිත් ඇට බෙදලා දෙන්නත් පුළුවන්. හැබැයි Tamanගේ කොටස පිඟානට බෙදා ගන්නකොට Tamanට එක වේලකට අවශ්‍ය ප්‍රමාණය බෙදා ගන්නවා. ඒ බෙදාගත්තම දැන් ඔන්න ඉඳගන්නවන්නේ අනුභව කරනවා කියලා. අනුභව කරනවා කල ඉඳගත්තම ආය හොදි ටිකක් බෙදා ගන්න කියලාවත්, එහෙම නැත්නම් බත් ටිකක් බෙදා ගන්න කියලාවත් නැගිටින්න බෑ. ආය අතිරේකව කවුරුවත් ලව්වත් ඉගෙන මේකෙන් කියන්නේ දෙවන වතාවක් බෙදා ගන්නේ නැහැ කියන එක කිසිම දෙයක්. පළවෙනි වතාවෙම බෙදා ගන්න ඕන. හැබැයි අහක් කරනවා නම් අහක් කරන්න පුළුවන් ওই කණේකින් මොනවද? පිංගුතුනි සියඹලෑට මාළු කටු මුරංග පොතු. ඒ කියන්නේ සම්මතින් කන් නැති දේවල්. ඒ උදාහරණයකට ගොරක කෑල්ලක් තිබුණා කියලා අහක් කරන්න බෑ. මොකද ගොරක කියන කන දෙයක්නේ. තමන් කන්නේ කියලා අහක් කරන්න බෑ. හැබැයි අපි හිතමුකෝ ඔන්න හොදිවල ගොරක කෑල්ලක් තියෙන. හැබැයි තමන් ගොරක කන්නේ නැහැ. කන්න කලින් ඒ ටික අහක් කරන්න පුළුවන්. කන්න කලින් කන් නැති මොනෝ හරි තියෙනවා නම් කන්න කලින් ඒක අහක් කරන්න ඕන. කන්න පටන් ගත්තෙන් පස්සේ කන ටික ඔක්කොම කන්න ඕන. මදි කියලා බෙදා ගන්න බෑ. අනිත් එක තමයි ඉතුරු කළ විසි කරන්න බෑ. ඉතුරු කළා විසි කරන්න බෑ. මුළු ඔක්කොම ටික අනුභව කරන්න ඕන. ඉතින් ඒ වගේ තමයි දුතාංගේ ආරක්ෂා කරන්න ඕන. ඔකට කියනවා පත්තපින්දි කංගේ. ඊළඟට තුන්වෙනි එක තමයි කළුපච්චා බත්තිකංගය. කළුපච්චා බත්තිකංගය කියලා කියන්නේ දැන් ආහාර අනුභව කරන්න ඔන්න පටන් ගත්තම අර පත්තපින්දිකකට සමානයි. එක වෙලාවක බෙදා ගන්නවා. බෙදාගෙන වාඩි වෙන අදිෂ්ඨාන කරගෙන බෙදාගත් වල දන්න පටන් ගත්තම අතරමඟ කිසිම කාරණාවක් වෙනුවෙන් අවධානය යොමු කරන්න බෑ. උදාහරණයක් ඇටියට ඔන කෙනෙක් ඇවිල්ලා තමන්ගේ කතා කරා හිතන්නකෝ. ඒ කෙනා කතා කරට කමන්නේ. හැබැයි තමන් අනුභව කරන එක නතර කළා කතා කළොත් ආයතනින් හැපෙතර කන්න බෑ. ඔය කළු කියලා පක්ෂියෙක් ඉන්නවා. ඒ පක්ෂිය ආහාර ගන්නවා කියන හිමලෝ. ඒ කෙනෙක් යම් ආහාරයක් අනුභව කරගෙන යනකොට මොකක් හරි සද්දයක් කරේ හැලි හිසේ ඔසවල බැලුවොත් ආයි ආහාරය ගන්නේ නැහැලු. දාලේ යනවලු. ඒ වගේ තමන් අනුභව කර කර යනකොට බැරි වෙලාවකත් මොකක් හරි කාරණාවක් නැසයි හිස ඔසවලේ දිහා බලලා උත්තරයක් දීලා කටයුත්තක් කරන්න ගියොත් ආය පිංගුතුනි ආහාරය අනුභව කරන්න බෑ. දැන් මෙතනදී මේ දුතාංග තුනම එක සැරේ රකින්න ඕනේ. එකින් එක හරි කමක් නෑ. ඔන්න එක මාසෙක එකක්, ඊළඟ මාසේ තව එකක් එකතු කරගන්නවා. ඒ දෙකම හොඳට කරගෙන යන ගමන් ඊළඟ මාසේ තව එකක් එකතු කරගෙන හරි කමන්නේ. ඔන්න ඔය විදිහට දියුණු වෙන්න බලන්න. ඒතර මම මේ අපේ පිටුතර කිව්වේ මේ වස්තුම් මාසය වඩා අපේ පිටුතට නිවනටත් සසරටත් උපකාරයක් කරගන්නේ කොහොමද කියන කාරණාව කලමනා කරගන්න ඕන ආකාරයට කරුණු කාරණා ටික. ඉතින් මෙන්න මේ ටික කරගත්තොත් දැන් අපේ පිංගුතුන් දන්නවද ඔය මේ දුතංග සමාදන් වුණාම අපට තියෙන ලාභය? එහෙමයි. පිංගුතුනි සංසාරේ ගිහිව වුණත් රහත් වෙන්න පුළුවන්. දැන් අර මිලින්ද රයිතුම අහනවනේ නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නේ. නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මේ ස්වාමීනි ගිහියන්ට රහත් වෙන්න පුළුවන්ද?
2: එහෙමයි.
1: පුළුවන් කියනවා. මේ ගිහියන්ට මගපල් ලබන්න පුළුවන්ද? පුළුවන් කියනවා. ස්වාමීනි ඒ ගිහියොම ලබන මගපල හාමුදුරුවොත් ලැබනවා නම්, ඒ හාමුදුරුවම ලබන මගපල ගිහියොත් ලැබනවා නම්, ස්වාමීනි මේ හාමුදුරුවෝ මේ කැලවලට වෙලා එක වේලක් වලදවලද මේ වගේ දුෂ්කරව නිවන වෙනුවෙන් ප්‍රතිපදාව පුඩන්නේ පෙර කරපු පවක් නිසාද කියලා අහනවා. ඇයි ඉතින් හාමුදුරුවෝ එක වේලක් නම් වලදවලද ගස් ගල් යට වැඩ ඉඳ පින්ඳ පාතෙන් ආහාර ගන්නෙමින් පිඟුතුනි ආහාර ගන්න. හැබැයි ගිහියෝ තුන් වේලටම කකා අඹදොරෝ පෝෂණය කරගෙන සැප සම්පත් විඳ විඳ ඒ ගිහියොත් අර විදිහට මගපල ලබනවා නම් හාමුදුරුවෝ ඒ මගපල ලබන දුක් විඳින පෙර කරපු පවක් නිසාද කියලා අහනවා. නාගසේන මහරහතන් වහන්සේ කියනවා නෑ මහරජ, ඒ මගපල ලබන ගිහියෝ කලින් ජීවිතවල දුතාංග රැකපු අයලු. ඒ දුතාංග රැකීමේ ආනිසංශයක්ලු ගිහි භාවයේ ඉඳගෙන වුණත් මගපල ලබන්න පුළුවන් වෙන්නේ.
2: එහෙමයි.
1: ඒතර අපේ පිටුතර තේරෙනව නේද? ඒ දුතාංග සමාදන් වීම පිටුතුනි අපේ ජීවිතයට කොච්චර වටිනවද? අපේ නිවනට කොච්චර වටිනවද? ඒතර මේකත් පිටුතුනි කරන්න පුළුවන්. මේක කරන අය දැන් අපි මම එක දවසක් නිත්නාලිකාවනොත් මේ කාරණාව දේශනා කළා. ඒ දේශනාව අහපු අය මට මුණ ගැහිලා තියෙනවා. ඒ පින් දෙනවා ස්වාමීන් වහන්සේ නිසා අපි දුතාංග සමාදන් වුණා කියලා මට පින් දීලා තියෙනවා එහෙම. ඒතර ඒකෙන් ඒකින් කරන්න පුළුවන් කියන කාරණාව මම මේ කියන්නේ. ඒතර එහෙමනම් අපේ පින්වතුන් වස්තු මාසී රකින්න සීල් තුන් මාසේ බැරණ මාස දෙකක් අෂ්ටාංග සීලිය රකින්න, මාස දෙකකුත් බැරණ එක මාසයක් රකින්න, එක මාසෙකුත් බැරණ අන්තිම දවස් 15 හරි කමක් නැහැ අෂ්ටාංග සීලිය සමාදන් වෙලා. ඒ අතර පුළුවන් නම් උත්සාහ කරන අර විදියට ඔය දුතාංග තුනෙන් එකක් හරි දෙකක් හරි තුනම හරි කමක් නැහැ රැකගෙන. හැබැයි දුතාංග රකිදි දැනගන්න මේක අපේ පින්වතුන් රකින්න පටන් අරගෙන කැඩුන කියලා හිතන්නකෝ. පව් සිද්ධ වෙන්නේ. දැන් සිල් පදයක් කැඩුන පවක් වෙනවනේ. හැබැයි දුතාංග කැඩුන කියලා පව් වෙන්නේ නැහැ. රකින්න රකින්න පින් ලැබෙනවා. හැබැයි කැඩුන කියලා පව් වෙනවා. හිතන්නකෝ අද රකින්නවා හෙට කඩිනවා. ආයි අනිද්ද රකින්නවා. ආයිට පව් වෙන එකට කමක් නැහැ. රකින්න දවසේ හරියට රකින්න. හැබැයි කැඩුන කියලා පසුතැවෙන්නපා. කැඩුණ කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේක කරගන්න. මොකද ඔය සීලය සසරට කොච්චර උපකාරයක් වෙනවද කියලා මම බොහොම කෙටි උදාහරණයකින් මේ කතාව නතර කරන්නම්. දවසක් පින්වතුන් එක පිරිසක් නැව නැගිල ගමනක් යනවා. යනකොට පින්වතුන් මේ නැව අතර මගදී කුණාටුවකට අහුවෙලා මුහුදුපත් වෙනවා. ඒ නැවේ ඉන්න මිනිස්සු කෑ ගගහ තමන් අදහන දෙවියෝ ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද ඉල්ලනවා. අනේ අපිව රැකගන්න අපි ඔබවහන්සේල වෙන මේ තරම් පුද පූජා පැවැත්තුවා ස්වාමීන් ඔබවහන්සේලා අපිව ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා. ඔය අතරේ එක්තරා මිනිස්සේ මේ කලබල ඇස්සේ මරබියෙන් කෑ ගහන ඇස්සේ බිමක වාඩි වෙලා පළගක් බැඳගෙන බිමේ ඉඳගෙන ඇස් දෙක පියාගෙන ඉන්නවා. පළගක් බැඳගෙන ඇස් දෙක පියාගෙන ඉන්නවා. මේ කලබල ඇස්සේ එක මිනිහෙක් වාඩි වෙලා ඉන්නකොට අවිල් අහනවා මිනිස්සු, "ඇයි මේ ඔයා හරියට විවේකයෙන් ඉන්නෝ වගේ වාඩි වෙලා ඉන්නේ? තව මොහොතකින් මීනව මොහොදුපත් වෙනවා. බය නැද්ද?" කියලා අහනවා. "නෑ මම බය නෑ" කිව්වා. "ඇයි ඇහුවා?" "මම මගේ ජීවිතේට ආරක්ෂාවක් හදාගෙන ඉකුවා තියෙන්නේ." "මොකක්ද?" ඇහුවම සිල් රැකලා කිව්වා. "මම සිල් රැකලා කිව්වා. ඒ නිසා මම මේ මොහොතේ මැරුණට මම බය වෙන්නේ නැහැ" කිව්වා. ඒතර ඒක දැනගත්තු අනිත් පිරිසත් මොකද කළේ? "එහෙනම් අන්නේ අපිවත් ওই සීලී සමාදන් කරවන්න" කිව්වා. ඉතින් මුලින් 300ක් සමාදන් කෙරෙව්වා. ඊළඟට දෙවෙනි වතාවේ තව 300ක් සමාදන් කෙරෙව්වා. තුන්වෙනි වටේ තව 300ක් සමාදන් කෙරෙව්වා. 900 දෙනෙක් නැවේ ඉඳලා තියෙනවා. වට තුනකදී 900 දෙනව සමාදන් කරවල තියෙනවා. නැව මොහොදුපත් වුණා. 900 දිනාම මරණයට පත් වෙනවා. 900 දිනාම දෙවලෝ උපදිනවා. හැබැයි දැන් දෙවලෝ උපදින්නේ මට්ටම් තුනකට. මුලින්ම උපදිනවා අර මුලින්ම සමාදන් වෙච්ච පිරිස. ඊට පහළ කොටසක ඉපදිනවා දෙවන වටේ සමාදන් වෙච්ච පිරිස. ඊටත් පහළ කොටසේ උපදිනවා තුන්වෙනි වටේ සමාදන් වෙච්ච පිරිස. ඉතින් මට ඇත්තට මේක ඇයි කියන්න හේතුව දන්නේ නැහැ. එතන පැහැදිලි කරලත් නැති නිසා මගේ අදහසක් මම මේ කියන්නේ. සමහරට මගේ අදහස වරදින්නත් පුළුවන්. ඒ මොනොත් ධර්මරත්නේ සමාවක් ලැබෙන්න ඕන. මට හිතෙන්නේ අර පළවෙනි වටේ සමාදන් වෙච්ච පිරිස දෙවෙනි තුන්වෙනි වටේ සමාදන් වෙච්ච අයට වඩා වැඩි වෙලා සිල් රැක්කනේ. දෙවෙනි වටේ සමාදන් වෙච්ච අය තුන්වෙනි වටේ සමාදන් වෙච්ච අයට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් සිල් රැක්කනේ. මට හිතෙන්නේ මගේ අදහසක් මේක. නැත්තම් වෙන්නේ විදියක් නැහැ නේ. එතකොට ඒකෙන් තේරෙනවා නේද අපි සිල් වැඩි රකින්න වාරගාන කාලේ වැඩි වෙන තරමට අපේ ආනිසංසය වෙනසක් වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ පිරිස ඒ සිල් නිසාම තමයි ගිහිල්ලා දෙව්ලොව විපදුනේ. ඒ නිසා පේපින් ඔතොන් මං විශ්වාස කරනවා මේ නාලිකාවේ බණ ටික අහන කවුරු හරි කෙනේ අද අදිෂ්ඨාන කරගනි එක්ක තුන් මාස, එක්ක මාස දෙකක්, එක්ක එක මාසය, අඩුම දවස් 15ක් හරි මෙන්න මේ සිල් ක්‍රමය ආරක්ෂා කරගනී කියලා. මොකද ඒ සීලය අපේ පින්වත්තුන්ගේ නිවනටත් උපකාරයක් වෙනවා, සසරටත් උපකාරයක් වෙනවා.
2: ඉතින් ඔබ නිත FM රේඩියෝවෙන් එහෙම නැත්නම් මේ වෙලාවේ අපේ බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධන ආරාම විහාරස්ථානයේ ඉඳලා මේ දහම් සංවාදය සවන් දෙන පිරිස විදිහට අදිෂ්ඨානයක් ඇති කරගන්න අවම මට්ටමින්වත් අපි අන්තිම දවස් 15 මේ ශීලය ආරක්ෂා කරමු. අපේ ගෞරවනීය අතිවරයන් වහන්සේ කිව්ව විදිහට දේශනා කළ විදිහට ඒ දුතාංග තුන රකින්නට උත්සාහ කරමු කියන එකත් එක්ක අපි අමතරේ මට මතක් වුණේ අද දැන් උදෑසන මේ අපේ සිල්ගත් පිරිසට දානේ පූජා කරද්දී මේ විහාරස්ථානයේ අපේ ගෞරවනීය විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ අපේ පන්නිරතිලක ස්වාමීන් වහන්සේ හොඳ දෙයක් දේශනා කළා. කිසි කෙනෙක් දානේ වළඳන්නේ යද්දී කතා කරන්න එපා කිව්වා අපේ හාමුදුරුවනේ. ඉතින් බලන්න මේ දූතාංග ගැන ඔබවහන්සේ පැහැදිලි කරද්දී මේ දානේ වළඳන්න උත්සාහ කරද්දී එහෙම නැත්නම් දානේ පිළිගන්න උත්සාහ කරද්දී දානේ පිළිගන්වන කෙනා හෝ දානේ පිළිගන්න කෙනා කිසිවෙක් කතා නොකර නිහඬව මේ දේ කරන්න කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ වටිනාකම දැන් ඔබට නැවතත් පැහැදිලි වෙන්නේ නැති එයත් දූතාංගයක මූලික ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට මතක් කරන ඔබ හැකි හැම විටම ධර්මයේ ශ්‍රවණය කරන්න. බණ ටිකක් අහනවා කියලා කියන්නේ ඔබට ඔබේ ජීවිතයට කොයිතරම් භාග්යක්ද උදා වෙන්නේ කියලා. මේ ලෝකයේ ඕනෑතරම් මිනිසුන් ඉන්නවා. ඒ අතරින් අද දවසේ FM 95 FM 94.8 වගේ මේ වෙලාවේ මේ විහාරස්ථාන ඉඳලා බණහන පිරිස කොයිතරම් වාසනාවන්තද. ඒ වාග්ය උදව් ඔබ සියලුම දෙනාට මේ මාස තුර අර පුණ්‍ය නිදානේ උදා කරගන්න හැකි වාසනාවන්ත පින් මහිමේ උදා වේවා කියලා අපි සාදුනාදදී ප්‍රාර්ථනා කරනවා. ඒ අතර අපි හාමුදුරුවනේ දැන් අද විශේෂත්වයන් පිළිබඳ කතා බහ කරනකොට අපි කිව්වනේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රථම මංගල ධර්මදේශනාව මහා ගැඹුරක් තියෙන සමස්ත බුද්ධ වචනයම එහෙම නැත්නම් සමස්ත ධර්මයේම ගැන කියවෙන ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නට උන්වහන්සේ වැඩම කරන අතරතුරේ අපි දන්නවා උන්වහන්සේ දැන් සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ධර්මයේ දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. උන්වහන්සේ සත්සතියක්ම බෝමැඩ වැඩ ඉන්නව සමවත්සයෙන් වැඩ ඉඳලා ඊට පස්සේ සත්සතිය අපි දන්නවා පටමන් බෝධි පල්ලක් අන්දුතුයන් චානින් මිසන් තතියන් චක්ක මනන් සෙට්ටන් ආදී කොට මේ ගාථාවෙත් අපිට කියවෙනවා කොයි විදිහට උන්වහන්සේ මේ පළමු දින සති හත ගත කරේ කියන එක. ඉන් අනතුරු තමයි උන්වහන්සේ මේ කාටද මේ ධර්මයේ දේශනා කරන්නේ කියලා කල්පනා කරනකොට මේ ආරාධනය ලැබෙන උන්වහන්සේට ආරාධනය ලැබලා උන්වහන්සේ බරණැස සිසිපතනාරාම මිගදායේ බලා වැඩම කරන අවස්ථාවේ උන්වහන්සේට මගදී හරි අපූර්ව පුද්ගලයෙක් හම්බෙනවා අපේ හාමුදුරනේ. මේ පුද්ගලයා තමයි අපි දන්නවා මේ භාග්‍යවතුන් වහන්සේට උපක ආජීවකයා හම්බෙනවා. මේ උපක ආජීවකයා උන්වහන්සේගේ මේ රූපකාය ගැන පැහැදිලා ඊට පස්සේ ඔබ කවුද කියලා අහනවා. කවුද කියලා අහලා මේ සියලු දේවල් එක්ක එහෙනම් ඔබ අනන්ත ජීන වෙන්න ඇති කියලා අහක බලාගෙන යනවා. දැන් හිතන්න කොයිතරම් වාග්යවන්ත වූ අවස්ථාවක්ද මේ ඔහුට මගහැරලා ගියේ. අපි දන්නවා මංගල දහම් දෙසුම ඇසීමේ වාග්යේ නියම හිමිකරුවා ඔහු නොවුන නිසා අනන්ත ජින කියන නම විතරක් හඳුන්වලා දෙලා පසු කාලින ඔහු නැවත ඇවිල්ලා මේ අනන්ත ජින කියන මිත්‍රයව හොයාගෙන එනවා. ඉතින් මේ කතාව පැත්තක තියද්දි අපි හැමදෙරුනේ මේ වගේ දැන් අපි අදත් එනම් කතා කරන්න තිබ්බා භාග්‍යවතුන් වහන්සේ නමක් මංගල ධර්ම දේශනාව කරන්න ඇත්තේ මෙන්න මේ උපකාජීවකයන්ට කියන වාග්ය නැති වුණා අපේ හාමුදුරනේ. මේ විදිහේ මහා පින් මගහැරෙන්නේ කොහොමද අපේ හාමුදුරනේ? ඇයි අපිට මේ වගේ වාග්යවන්ත වූ අවස්ථා මගහැරෙන්නේ අපේ හාමුදුරනේ?
1: මම හිතන ඉතාම හොඳ කාරණාවක් ඒක. ඉතින් එක කාරණාවක් එතනදී සිහිපත් කරන්න පුළුවන් සංසාරී ප්‍රාර්ථනාවල් වල තියෙන අඩුපාඩුවක් කියලා.
2: එහෙමයි.
1: මොකද අපි ඔය ප්‍රාර්ථනාවක් කරද්දී කරන ප්‍රාර්ථනාවක් තමයි මට නිවන් දකින ජාති දක්වාම කැමැති තාග්දී නිදුකින් ලබන්නේම්වා. කැමැති තාග්දී නිදුකින් පරිහරණය කරන්නේම්වා. දැන් තමන්ට මේ මොහොතේ යමක් හිතෙනවා නම් මේ දේ ලැබුණොත් හොඳයි කියලා ඒ දේ ලබන්න ඕනේ කියලා හිත පහළ කර ගන්නකොටම තමන්ට ඒ දේ ලැබෙනවා නะ කොච්චර වාසනාවක්ද. ඒ වගේම තමයි දැන් සමහර දේවල් තියෙනවා ලැබුණට පරිහරණය කරන්න බෑනේ.
2: එහෙමයි.
1: එතකොට පරිහරණය කරන්න ලැබෙනවා කියන එක තවත් පුණ්‍ය කර්මයක්. ප්‍රාර්ථනාවේ තවත් කොටසක්. ඒ නිසා කියනවා මට ඒ ලබන හැමදේම පරිහරණය කරන්නත් ලැබෙන්න ඕනේ. ඒ නිසා කියනවා කැමැති කැමැති තාක් දී නිදුකින් පරිහරණය කරන්නෙම්වා. හැබැයි ඊළඟ කොටස තියෙනවා මොකද්ද? කැමැති කැමැති තාක් දී නිදුකින් දෙන්නෙම්වා කියලා. දැන් මේක තවත් විශේෂ කොටසක්. ඕක කියද්දිම අපේ පින්වතුන් තවත් ඕකට කොටහක් එකතු කරගන්න. ඒක හැම කාලෙම කරන්න ලැබෙන කාරණාවක් නෙමෙයි. ජීවිතේ පුළුවන් තරම් එතනදි ප්‍රාර්ථනාව කරන්න, මට නිවන් දකින ජාති දක්වාම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උද්දේශාම උපස්ථාන කරන්න ලැබේවා. ඉවගේම උතුම් වූ පසේ බුදුරජාණන් වහන්සේලා විශේෂයෙන්ම දම්පැන් දෙන්න ලැබේවා. උතුම් වූ මහරහතන් වහන්සේලා ආර්ය උත්තමයන් වහන්සේලාම මගේ දාණය පිළි අරගන්න මට මොන ගෙහේවා කියන ප්‍රාර්ථනාවත් කරන්න. මොකද වේලාම බමුණා රත්තරම් පාත්‍ර 84,000කට මෙනිප් පුරවලා, රිදී පාත්‍ර 84,000කට රත්තරම් පුරවලා මේසා විශාල දානියක් දෙද්දී එදා වේලාම බමුණගේ දානිය පිළිගන්න එකමික සිල්වත් ප්‍රතිග්‍රහකයන් වහන්සේ නමකත් ආවේ නැහැ කිව්වා. ඒක කියන ආනන්ද අනේ පිටි සිටුතුමා දුන්නෝ අර කඩහාලේ බතයි කාඩිහාලේ කැඳයි ආනිසංස ඉච්චර උසස් උනේ. මොකද සිල්වත් ඉඳගෙන සිල්වතුන් පිරිසකට දන් දෙන නිසා. ඒ නිසා අපේ පින්වතුන් ඕකත් එක්කම ප්‍රාර්ථනා කරන්න මට ඒ උත්තමයන් වහන්සේලා ආරණ වහන්සේලා නිරතුරුවම මගේ දානේ පිළිගන්න සිල්වත් ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාම මට නිවන් දකින්නකම්ම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් කරන්න. මොකද ඒකේ තියෙන වටිනකම තමයි අපේ පින්වතුන්ට ඒකේ ආනිසංසය බලවත්. අර පසේ බුදුරජාන් වහන්සේ නමකට දුන්නු දානි විපාකයේ බලන්න මුළු රටකටම සුවපත් කරන්න පළ දුන්නනි පින. මං කලින් කතාවේ කිව්වේ මුළු රටටම අනුග්‍රහ කරන්න පුළුවන් වුණා පසේ බුදුරජාන් වහන්සේට දන් දීපේකේ විපාකයේ නිසා. මොකද ඒ නිරෝධ සමාප්පත්තියෙන් නැගිටපු ආරොත්තමයන් වහන්සේලාට දනක් දෙනවා කියන කාරණාව හරි විශේෂයි. ඒතකොට ඒක කරන්න. ඒ නිසා කරන්න නිරෝධ සමාපත්තිය නැගිටින ආර්යයන් වහන්සේලාටම මට දන් දෙන ලැබේවා, මට අනුග්‍රහ කරත්වා, අනුකම්පා කරත්වා කියන ප්‍රාර්ථනාව කරන්න. දැන් අර පුණ්‍ය දාසයා පිඟුතුනි උත්සව දවසේ සිටුතුමා කිව්වම ඇයි පුණ්‍ය අද උත්සවයට යන්නේ නැද්ද කියලා. ස්වාමීනි අද දවසේ මම වැඩනකොලොත් මගේ ගෙදර අද දවසේම කන්න නෑ කිව්වා. ඒ කියන්නේ පුණ්‍ය දාසයා කියන්නේ එච්චරටම දුප්පත්. හැබැයි සිටුතුමාට එහෙම කියලා සිටුතුමාගෙන් හරක් බානක් අරගෙන කුඹුර සීසාන්න යනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේදා නිරෝධ සමාපත්තියෙන් නැගිටලා උන්වහන්සේ පින්වතුනි බලනකොට දැක්කේ පුණ්‍ය දාසයා. එදා උන්වහන්සේ පුණ්‍ය දාසයාගේ කුඹුරට හිමිදිරි පාන්දර එනකොට වඩිනකොට පුණ්‍ය දාසයා උන්වහන්සේව දැකලා පැහැදිලා උන්වහන්සේට උදෑසන මෝදෝණේ කරන පැනුයි දෙහැට දඬුයි පිළි පූජකල වන්දනා කළා. නැවත සීසාන්න ගියා. උන්වහන්සේ මොහොතක් අසලකට වෙලා වැඩ ඉන්නව. මොකද පුණ්‍ය දාසයාගේ බිරිඳ බත්මුල් අරගෙන එනවා කුඹුරට. ඈ එන වෙලාවල්ලා උන්වහන්සේ නැවතත් උඩට වැඩම කරනවා. බිරිඳ බත්මුල් අරගෙන එනකොට උන්වහන්සේව දැකලා බිරිඳ කල්පනා කරනවා සමහර දවසට මගේ අතේ මෙහෙම දේවල් තිබුණට මෙහෙම දෙන්න උත්තමි මුණ ගැහිලා නැහැ. සමහරලාට මෙහෙම උත්තමි මුණ ගැහුණට මගේ අතේ දෙන්න දෙයක් තිබුණේ නැහැ. අද දෙන්න දෙයකුත් තියෙනවා. මට ප්‍රතිග්‍රහකයන් වහන්සේ නමකුත් ඉන්නවා කියලා ඈ තමන්ගේ බත්මුල උන්වහන්සේට පූජා කරා. ඉතින් ඒ වෙලාවේ නැවතත් බත් එකක් පිළිල කරගෙන පුණ්‍ය දාසයට අරගෙන යනකොට පුණ්‍ය දාසයට තමන් කරපු පිනත් අනුමෝදන් කරලයි බත්මුල ආහාරයට අනුභව කරන දුන්නේ. පුණ්‍ය දාසයා ඒ පිනුත් අනුමෝදන් කරගෙන තමන් කළා වූ පිනත් අනුමෝදන් කරගෙන තමන්ගේ බිරිඳගේ ඇකි ඔළුව තියාගෙන මොහොතක් නිදාගෙන නැගිටිනකොට බිරිඳට කියනවා සොඳුරිය අද නම් මට හරියට හෙට්ටු දවසක්. ඇයි ස්වාමිනී කියලා අහනවා. නෑ මං පොඩ්ඩක් නිදාගෙන නැගිට්ටත් මගේ ඇස් දෙක තාම නිලංකාර වෙලා මට මේ කුඹුරු යායම පේන්නේ රත්තරම් පාටට කිව්වා. බිරිඳ කියනවා අනේ ස්වාමීනි තොපට විතරක් නෙවෙයිකෝ මටත් පේන්නේ හිමයි කිව්වා. එහෙම කිව්වම පුන්න දාසිය උදැල්ලත් අරගෙන කුඹුරට බහිනවා. බහිනකොට ඒ තමන්ගේ උදුළු පහර මඩට ගහනකොට ඒ උදුළු තලයට ඉන්නේ මඩ පියල්ලක් නෙවෙයි රන් පියල්ලක්. පිංගතුනි රියන් 80ක් උද රංකන්දක් නේ ලැබුණේ. දාසෙක් වෙලා ඉපදුණු ඔහු අවසානයේ මහ සිටුවරයෙක් වෙන්න පුළුවන් කමක් ලැබුණ මොකක් නිසාද? අර ඒක ආර උත්තමෙන් වහන්සේ නමකට දුනු දානයක් නැසේ. ඒ නිසා ඉවෙන උත්තමියෝ Tamanට සසරේ දන් දෙන ලැබෙනවා නම් කොච්චර වාසනාවක්ද? ඒ නිසා ඒක ප්‍රාර්ථනා කරන්න. ඒක ප්‍රාර්ථනාවේ තියෙන ලොකු අඩුවක්. උපකාජ්‍යකය පින් නැතුව නෙමෙයි, පින් තියෙනවා. අපේ අතේ සල්ලි තිබුණට පින්වතුන් නිකන් හිතන්නකෝ, කඩපිලට ගිහිල්ලා අත්‍යවශ්‍යම දේ ගන්න නැතුව පින්වතුනි වැඩකට දේවල් අරගෙන ආවොත් වැඩක් නැහැනේ. බෙහෙතුත් ගන්න තියෙනවා, ආහාරත් ගන්න තියෙනවා. හැබැයි කෑම බීම ටික විතරක් අරන් එනවා, බෙහෙත් ටික ගන්න නැතුව ආවොත් ලෙඩ හොඳ වෙන්නේ නැහැනේ. සල්ලි තිබුණා කියලා ලෙඩ හොඳ වෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි පින් තිබුණා කියලා දේවල් ලැබෙන්නේ නැහැ. පින ඵල දෙන්නේ ප්‍රාර්ථනා කරාම. ඒ නිසා පින්වතුන් පින් කරද්දි ප්‍රාර්ථනාව කරන්න. අපි සමීර මහත්තයා කියපු කාරණාව හරිම වටින කාරණාවක්. මොකද මේ ප්‍රාර්ථනාව කොච්චර වටිනවද කියන්නේ බලන්න අර මහා කප්පින මහරජුරුවන්ගේ කතාවේ. කලින් අබුද්ධෝත්පාද කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා අට නමක් වස් කාලය ගත කරන් උන්වහන්සේලා ගන්ධමාදන පර්වතයෙන් වඩිනවා නගරෙට. ඉතින් සාමාන්‍යයෙන් උන්වහන්සේලා නගරෙට ඉන්නේ වස්තුම් මාසේ ගත කරන්න තැනක් හොයාගන්න. සාමාන්‍ය උන්වහන්සේලා බුදු වදනට අනුව මනුෂ්‍ය වාසස්ථානයේ සිටින වස්සමාදන් වෙන්න. මොකද ඒකේ හේතුව තමයි බුදුරජාන් වහන්සේ ඒ කාරණා විශේෂයෙන් අනු දෙනවදාරන්නේ ඒ වස්සමාදන් වෙන හාමුදුරු නමකට දෙන දානීය විපාකේ වැඩි නිසා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ හුදකලාව ඉන්න හාමුදුරු පව අද දවසේ මනුස්සපතේකට වඩිනවා. පිඟුතුනි මිනිස්සු ඉන්න ළඟට වඩිනවා වස්සමාදන් වෙන්නේ. ඇයි? දායකයන්ට අනුග්‍රහ කරන්න ඕන නිසා. ඉතින් ඊට පස්සේ දැන් බුදුරජාණන් මේ හාමුදුරුවරු පසේ බුදුරජාණන් වහන්සේලා වඩිද්දී තැනක් හොයාගන්න ඉස්සර වෙලාම මේ කාරණාව ගිහිල්ලා කියන්නේ රටේ රජුරුවන්ට. රජතුමා එදා උත්සවයකට සූදානම් වෙනවා. රජතුමා කියනවා ස්වාමීනි මට ඔබවහන්සේ වෙනින් කරලා නම් දෙන්න පුළුවන්, මට ඒක බරක් නෙමෙයි. නමුත් ස්වාමීනි මම මේ දවස්වල මගේ රාජ්‍ය විශේෂ උත්සවයකට සූදානම් වෙන ගමන් ඉන්නේ. ස්වාමීනි ඔබවහන්සේලා පස්සේ වඩින්න, මම උත්සවේ කටයුතු ඉවර වුණයින් පස්සේදී ඔබවහන්සේලාට ස්ථානය පිළියෙල කළ උපස්ථාන කරන්නම් කිව්වා. පසේ බුදුරජාණන් සරිය ආරාධනා බාරගත්තේ නෑ. උන්වහන්සේ එතනින් වැඩම කළා. වැඩම කරනකොට ඔය අසලින් එක මේ ඔය සන්නාල කුලී කාන්තාව දියගිනියමින් හිටියා. මේ දියගිනියෙන් යනකොට දැක්කා හාමුදුරුවන්ට නමක් මාලිගාවට වැඩියා. හැබැයි ගියපයින් ආපසර නැවත වඩිනවා. එකත් එකට හනිකට ආව උන්වහන්සේලා ගියපු අරමුණ ඉටුනු වෙන්නේ නැති. ගිහි ලහනෝ සාමීනි ඇයි මේ නගරට වැඩියේ? ඇයි රජුරු මුණ ගැහුනේ? එතකොට කියනවා අපි වස් කාලයේ ගත කරන්න තැනක් හොයා ගන්නව කිව්වා. ඉතින් මාලිගාවට ගියේ නෑ, රජුරු ලවා තැනක් පිළිල කරගන්න කිව්වා. එතකොට අහනවා ඈ සාමීනි තැනක් ලැබුණද? නෑ කියනවා. රජතුමා මෙහෙම උත්සවයක් නිසා මේ දවස්වල කරන්න අමාරුයි කිව්වා. ස්වාමීනි ඒක කරන්නේ රජ කෙනෙක් විතරමද කියලා ඇහුවා. දුප්පතයර කරන්න බැරිද ඇහුවා. ඕන කෙනෙකුට කරන්න පුළුවන් කිව්වා. අනේ ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේලා මට අනුකම්පා කරලා අපේ ගමට වඩින්න කිව්වා. අපේ ගමේ ගම් 500ක් තියෙනවා කිව්වා. ගම් 1000ක් තියෙනවා කිව්වා. يعني ගෙවල් 1000ක් තියෙනවා කිව්වා. ඔබ වහන්සේ වඩින්න කිව්වා. උන්වහන්සේලා අට නම වඩම්මනවා. මේ මොකද කළේ? හනිකට ස්වාමියටත් කියලා. ඒ වගේම මේ ගමට ඇතුල් වෙන දොරකඩ ළඟ ඉඳලා එනේන හැම බිරින්දෑවරුන්ගේ මහනවා දැන් ඈ අහන කාන්තාවන්ගෙන් උඹලා කැමති හැමදාම දාසකම් කර කර ඉන්නද? උඹලා කැමති නැද්ද රජ වෙන්න? උඹලා කැමති නැද්ද සිටු වෙන්න? උඹලා කැමති නැද්ද දොයිට වඩා සැප ජීවිත සසරි ගත කරන්න? අපට මෙහිම දාසකම් කරන්න ඕනේ අපි පෙර කරපු පින්වල මදිකම නිසා. අනි අපි කැමැතිකුව සැප වේදින, අපි කැමැතිකුව මේ දාසකම මිදින්න. එහෙනම් හෙට හාමුදුරලා අට නමක්, හෙට හාමුදුරලා 500 නමක් මේ නගරට වඩිනවා කිව්වා. අපි උන්වහන්සේලා වෙනුවෙන් කුටි හදලා උන්වහන්සේලාට 3 මාසයක් උපස්ථාන කරමු කිව්වා. ඒ පින කරගත්තොත් අපේ සසරට ලොකු උපකාරයක් කියලා මෑ අර පවුල් 1000ට උපදෙස් දීලා. ඒ කොච්චර විශේෂ උත්සාහයක් දරුවද කියලා කියනවා නම් පින්වතුනි කාට හරි දැන් දන් දෙන්න නියෝග කරනවා. ඒ දෙන්නේ කිනාට එදා දවසේ දී ගන්න බැරුණොත් මෑ කරන්නේ තමන්ගේ ගෙදර ගිහින් තියෙන දේවල් දෙන ලෝන්ට දන් දෙන්න කියලා. මම කොච්චර උපකාරයක්ද? ඔහොම කළා. කරලා පින්වතුනි ඒ උන්වහන්සේලාට වස්තු මාටිම කුටි සෙනසුන් හදලා වස්තු මාසෙම උපස්ථාන කළා. බලන්න එහෙම කරන පින්කමක් මේක. මේ වස් කාලෙත් කරන පින්කමක් ඒක.
2: එහෙමයි.
1: දැන් මම ඔය එක දන්න පිරිසක් ඉන්නවා. පින්වතුනි මේ එක කුටියක් හදලා හාමුදුරු නමක් ඒ කුටියේ වඩම්මවල වස්තු මාසෙ මේ හාමුදුරට එප උපස්ථාන කළා. ඒ කියන්නේ තමන්ගේ ඉඩමක කුටියක් හදලා ඒ කුටිය හාමුදුරන්ට පූජා කළා, වස්තු මාසෙ උපස්ථාන කළා. ඒ වගේ විශේෂ පින්කම් කරන ඉන්නවා. ඉතින් මේ පිරිසත් එහෙමයි. පින්වතුනි එදා ඒ පවුල් 1000ම ඒ විදියට දන් දීලා මරණින් මත්තේ දෙව්ලොව ගියා. ඉතින් ආයිමත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. ඒකත් විශේෂත්වයක්. කාශ්‍යප භාගතුන් වහන්සේගේ කාලේ දවසක් මේ පිරිස බණ අහන්න යනවා. යනකොට ඒ පිරිසට බණ අහගන්න උනේ නැහැ. මොකද එදා මහ වැස්සක් වැස්සා. එතකොට මේ පිරිස කල්පනා කරා අපි වැස්සේ තිබුණ එකක් තමයි අපි හෙවණක් දන් දීලා නැහැ. මොන බලන්න නුවණැත්ත හිතන විදිය අපි හෙවණක් දන් දීලා නැහැ. ඉතින් හෙවණක් තිබුණ නම් අපි නොතිමි බණ අහන්නත් තිබුණා. ඒ නිසා මේ පිරිස මොකද කළේ? එතකොට ධනවත් මේ පිරිස මොකද කළේ? සියලු දෙනාමක දෙක තුර ධර්මශාලාවක් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඉතින් ඒ පූජාව කරන දවසේ අර බිරිඳ, ප්‍රධාන සිටුවරගේ බිරිඳ භාග්‍යතුන් වහන්සේට ඔය මේ කහ පැහැති අනෝජ කියන මල් ටික පූජා කළා. විශේෂ ප්‍රාර්ථනාවක් කරා, ස්වාමීනි මේ මල්වල බලයෙන් මට මේ පැහැයම මට සසර ලැබේවා, ඒ වගේම මට හැම ජීවිතයකම මේ නම ලැබේවා කියලා පැතුවා. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පහළ වෙච්ච මහා කප්පින රජතුමා. ඇගේ බිරිඳ, ඔහුගේ බිරිඳ තමයි අනෝජා දේවිය. ඉතින් දෙදෙනාම අර දහස් දෙනා අර එකට පින් කරපු ඒ දහස් දෙනාම එකටම ඉපදිනව රජගේ බල්වල. ඉපදිලා ඒ දහස් දෙනාම පින්වතුනි පුරුෂෝ 1000යි ස්ත්‍රීන් 1000යි. ඒ දහස් දෙනාම අපේ බුදුරජාණන් වහන්සේගේ ළඟට එනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි අර සමීර මහත්තයා කිව්වා වගේ භාග්‍යවතුන් වහන්සේ ලෝ බලනකොට දකින්නවා මේ මහා කප්පින රජතුමා. මහා කප්පින රජතුමා විලෙන්දන්ගෙන් තමයි අහගන්නේ බුදුහාමුදුර ලෝකේ පහළ වෙලා කියලා. රජතුමා තමන්ගේ පිරිසත් එක්ක අසු පිට නැගලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ඔවුන් හමුවට කලින් වඩිනවා. අතරමගදී වැඩලා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙනවා. ඉතින් මුලින් පිරිමි 1000 දෙනා මහණ වෙලා රහත් වෙනවා. පස්සේ ස්ත්‍රීන් 1000 දෙනාත් ඇවිල්ලා මහණ වෙලා රහත් වෙනවා. ඒ 2000ම මේ බුදු සසුන තුලම පින්වත්නි අරහත් ඵලයේ සාක්ෂාත් කරගත බලන්න ඒ උත්තමයන් වහන්සේලාගේ අනුකම්පාව ලැබිච්ච නිසා.
2: එහෙමයි.
1: එතකොට මම අර කිව්වේ බලන්න එදා ඔවුන්ට එහෙම නිවන් දකින්න මොකද්ද ඵල දුන්නු කර්මය? වැරදිලා දීපු දාණය. ඒ කියන්නේ රජුට තිබිච්ච අවස්ථාව රජු ගත්තේ නෑ, හැබැයි අර පිරිස ගත්තා. දිලිඳු ඒ පිරිසද සසරෙන් එතර වුණා. ඉතින් එතන කතාවේ රජුර කවුද කියලා නෑ කියන්නේ නෑ. ඉතින් සමහරලාට ඉතින් සසරේ ඇවිදින කෙනෙක් වෙන්නේ නැති. ඉතින් ගොඩක් වෙලාට ඒ වගේ තැන්වලදී ඔය අර සසරේ තියෙන හුඟාක් ඇවිදින පිරිස අපේ භාගතුන් හන්සේදී මේ විස්තර කර කෙදීදී නෑ බණවලදී. බුදුහාඳුරේ වැඩ හිටපු කාලේ විස්තර කරාද කියලා දන්නේ අපේ ධර්මයේ නැහැ. ඉතින් සමහරලාවට ඊරයිතුමා තාම සසරේ ඇවිදින කෙනෙක් වෙන්නේ නැත්තේ.
2: තවමත් සසරේ ඇවිදින කෙනෙක් එහෙම නැත්නම් සමහර විට මේ ස්ථානේ බණ අහනවා වෙන්නත් පුළුවන්. එහෙම තමයි ජීවිතය ඇති. අපි දැක්ක අපේ හැමතුරුනේ මේ ස්ථානේ මේ බණ අහන අපේ ආදරණීය උපාසක මව්වරුන් අපේ පියවරුන් සමහර දේවල් මේ පොතක් කරන් ලියනවා අපේ හැමතුරුනේ බොහන්සේ කියන දේවල්. ඉතින් මේ විදිහට ලියාගෙන නැවත නැවත ඔබට සිහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබවහන්සේ සඳහන් කළ පරිදි අපේ නේත්‍රාලෝක කියන YouTube නාලිකාවට ගියොත් ඔබට මේ ධර්මදේශනාව ඒ වගේම දහම් සංවාදය යලිත් දකිමින්ම ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා. ඒ දහම් කරුණු පිළිබඳ නැවත නැවතත් ඔබට සවන් දෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේම NetFM රේඩියෝ විදිහට මේ දහමෙහි සැනසෙන්නට හැකි තැන් පිළිබඳ අපි ඔබට මතක් කරනවානේ. ඒ වගේ තවත් පින්කමක් ගැන කියන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. දැන් මේ පින්කම තියෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී උදේ 9 ඉඳලා අභිධර්මයේ සිහිය භාවනාව හා ජීවිත අවබෝධයේ පිණිස අනන්ත සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වනු ලබන්නේ. දැන් ඔබටත් මේ ධර්මානුශාසනාව සඳහා ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ 80ක් වෙන් කර ගන්නට කැමති නම් කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. 0.70.66.80.17 කියන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් තියන්න. අතික්‍රමණ මේ පින්කමේ නම අතික්‍රමණ කියන නම තියලා හිස්තැනක් තියලා ඔබේ නම සඳහන් කරලා ඔබ වට්ස්ඇප් පණිවිඩයක් තියන්න. එවිට ඔබට මේ ධර්මානුශාසනාව සඳහා සහභාගි වෙන්නට කොහොමද ඒ විස්තර ඔබට කියන්නට සූදානම්ව ඉන්න. ඉතින් NetFM රේඩියෝ තමයි මේ පින්කම සඳහාත් මාධ්‍ය සත්කාරයේ සපයන්නේ කියන දෙයත් මතක් කරන්න ඕනේ. අපේ හැමදෙරින් අපේ සාකච්ඡාව කෙමෙන් කෙමෙන් අවසන් භාගයට ළඟා වෙද්දී මේ විහාරස්ථානය මේ උතුම් වූ පුණ්‍යවර්ධනාරාමය පින්වත්තේ පන්සල ගම පින් වැඩෙන තැනක් කියලාත් අපිට හිතෙනවා. අපේ හැමදෙරුවනේ අපේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම මේ සතර පෙරුවේ දායක පිරිස කුලංගන සමිතිය ආදී මේ සියල්ල ඒකරාශී කරගනිමින් අර ඔබ වහන්සේ කිව්වා වගේ සමහරට මේ වර්ෂාව මැද බණ අහන්න තිබ්බා නම් අපහසුතාවයට පත් වෙන තිබ්බන මේ පිරිසට. නමුත් පෙර කළ පින්මහෙමේ නිසාම හාමුදුරුවන්න ලස්සන්ට හට් ටිකක් ගහලා අපේ හාමුදුරුවනේ බොහොම මේ නිස්කලංකයේ ඉඳගෙන පීඩාවකින් තොරව ඉඳගෙන බණ අහන්න පුළුවන් විදිහට අපේ හාමුදුරුව සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම වැඩම කරන සියලුම දේශකයන්න් වහන්සේලාට ඒ පුණ්‍යානුමෝදනා පත්‍රිකාව වලට අවශ්‍ය ඒ ෆයිල් සකස් කරලා හරි පිළිවෙලට සකස් කරලා මේ පින්කම කරන්න උන්වහන්සේ නිරන්තරයෙන් උත්සාහ කරන වගේම ගමේ පිරිසටත් ඒ බව දැනුම් දෙනවා. දැන් දානේ ලබා දෙන එකත් අපේ හාමුදුරුවනේ මේ සිල්ගත් උපාසක උපාසිකාවන්ට හරිම පිළිවෙලකට ලබා දෙනවා. ඉතින් මේ විදිහට පින්කමක් කරද්දී අපේ හාමුදුරුවනේ අවසාන ප්‍රශ්න විදිහට මේ ප්‍රශ්නෙට උත්තර උපහන්සේ ධර්මානුශාසනාවල ඕනෑතරම් කරලා තියෙනවා. නමුත් අවසන් විනාඩි කිහිපය අපි කියා දෙමු අපේ හාමුදුරුවනේ. මේ සකස් කරලා පින් කිරීම කොයිතරම් වටිනවද? අපි හරි පිළිවෙලකට මේ පිනක් කිරීම කොයිතරම් වටිනවද කියන එක අපේ හාමුදුරුවනේ.
1: ඔව් ඇත්තටම සමීර මහන්තයා මේක විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන කාරණාවක්. මේ විහාරස්ථානෙට ආවම විහාරස්ථානයේ පිළිවෙල ඉතාම හොඳින් පවත්වාගෙන යන්න අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ විශේෂ උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ තියෙන ගොඩනැගිලි දිහා දැක්කම බොහෝම පෞරාණික විහාරස්ථානය කියන කාරණාව තමයි අපට හැඟෙන්නේ. හැබැයි ඒ පෞරාණිකත්වය ඒ විදියටම රැකගෙන උන්වහන්සේ මේ විහාරස්ථානයේ පිළිවෙල පිරිසිදුකම ආරක්ෂා කරගෙන යන්න විශාල උත්සාහයක් දරනවා කියන කාරණාව අපට තේරෙනවා. ඉතින් අපි දැක්කා අපි වඩින තැන ඉඳලා වැඩ ඉන්න හදපු ආසනී ගත්තම එතනට දාපු පාපිස්නාව දිහා දැක්කම හැම දෙෙම හරිම රේඛාවට හරිම කෙලින් ඒ වගේම හරිම පිළිවෙලකට දකින කෙනෙකුට ප්‍රිය උපදවන විදියට තමයි මේ දේවල් හැමදේම හදලා තියෙන්නේ. දැන් ඇතර මේ සිල් අරගෙන ඉන්න මේ උවසුවසයන් වාඩි වෙලා ඉන්න විදි දිහා දැක්කම බලන්න අපේ මහත්තයා ඔක්කොම එක පේලියට පොටු තියලා තියෙන හරි පේලියකට තැනින් තැන කාටවත් ඉහිං මිහිං හිතු හිතු තැන් වලින් ගිහලා වාඩි වෙන්නේ නෙමෙයි. හරි පේලියට පිරිසිදුව ලස්සනට මේ කටයුතු අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ සිදු කළා තියෙනවා. ඉතින් උන්වහන්සේ මං හිතන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව මේ විදිහට ක්‍රියාත්මක කරන්න උන්වහන්සේ මෙතනදී විශාල උත්සාහයක් දරනවා කියන කාරණාව තමයි අපට ඇඟුනේ. ඉතින් ඇත්තටම මේ පළාතේ කෙනෙකුට මං හිතන්නේ ඉතාම හොඳින් සිල් ගන්න පුළුවන් ස්ථානයක් හැටියට මේ කළුතර බණ්ඩාරගම පාරේ තියෙන මේ පින්වත් පන්සල කියලා තමයි කිව්වම හුඟක් අය දන්නේ. ඉතින් පුණ්‍යවර්ධනාරාමයේ තමයි විහාරස්ථානයේ නම. ඉතින් මේ විහාරස්ථානෙට ආවොත් මං හිතන්නේ දවසේ තමන්ට මේ හොඳට හිත හදාගෙන හිතත් නිවාගෙන ගතත් නිවාගෙන ධර්මයෙන් හිත පුරවාගෙන යන්න පුළුවන් තැනක් මේ ස්ථානය කියලා අපට මං හිතන්නේ මේ පොඩි මොහොතේ අවබෝධගත කරුණු කාරණාවල් වලින් අපට කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපේ හාමුදුරන් වහන්සේත් ඒක කරන නිසාම මේ කාරණාවත් ඇත්තටම කියන්න වටිනවා. අපේ මහත්තයා කිව්වා වගේ මේ සකසා කරන පුණ්‍ය කර්ම වල තියෙන වටිනකම මේ හරි වටිනවා. ඔක අර මේ සප්පුරුස දාන සූත්‍රයේ මජ්ජිම මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සප්පුරුස දාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. 242 පිටුවේ මගේ මතකේ තියෙන සූත්‍රය තියෙන්නේ. ඒතර ඒ සූත්‍රයේ තියෙනවා පින්වතුනි මේ සක්කච්ඡන් දානන් දීති සකසල දන් දෙනවා. සකසල දන් දුන්නම ලැබෙන පළවෙනි මාණසංශය තමයි මහභෝග මහසම්පත් ලැබෙනවා. ඒ විතරක් නෙමේ විශේෂානිසංශයක් ලැබෙනවා. ඒ තමයි තමන්ට සසරේ කීකරු පරිවාර සම්පත්තියක් ලැබෙනවා.
2: එහෙමයි.
1: ඒ කියන්නේ කීකරු පරිවාර සම්පත්තියක් කියන්නේ දැන් දෙමෝපිය කීකරුයි තමන්ට ලැබෙන දරුවෝ කීකරුයි සැමිය බිරිඳ කීකරුයි ඒ වගේම දාස කම්කරුවෝ කීකරුයි ඥාති හිතවතුන් කීකරුයි. කියන්නේ කීකරුයි කියන්නේ තමන්ගේ වචනයට කැමති වෙනවා කියන එක, තමන්ගේ කතාවට කැමති වෙනවා කියන එක. තුර අන්නෙහිම කීකරු පරිවාර සම්පත්තියක් සසරේ ලැබෙන්නේ සකසල දන් දුන්නම. ඒ සංකසල දන් දීමේ විශේෂ මානිසංශය තමයි පින්වතුනි ඒක. ඒ එහෙමනම් අපේ පින්වතුණු ජීවිතේ මෙන්න මේවා හුරු කරගන්න. දන් දෙනකොට පින් කරද්දී මේවා ඉගෙන ගන්න. දැන් ඔය බුරුම වගේ රටවල් වල අපේ පින්වතුන් දන්නවද? දැන් මෙහිම දැන් ඒ රටවල් වල මේ වගේ තින් 100ක් 200ක් නෙවෙයි ඇත්තටම දහස් ගණන් ශාලාවල සිල් ගන්නෙ.
2: එහෙමයි.
1: ඒ හාමුදුරන් වහන්සේලා ආසන පනවද්දි ඒ ගිහියයි ආසන පනවද්දි පිඟුතුනේ ශාලාවේ නූලක් අදිනවා. නූලක් ඇදලා නූලේ රේඛාවට තමයි ආසන තියන්නේ. හැබැයි විශේෂත්වය තමයි සමීර මහත්තයා ඒ ආසනේ තියපතනේ නූලක්වත් වෙනස් වෙන්නේ නැලු ඉඳගන්න කෙනා නැගිටලා යනකම් කොච්චර සිහියකින් ඉන්නවද බලන්නකෝ. ඉතින් අපේ සිහිය තමයි එතන කියන්නේ. අපි ඉන්න තැන, අපි හිටපු ආසනේ, අපි කාපු බීපු තැන බත් ඇටයක්වත් හලගෙන ඒකින් කියන අපේ සිහිය නැහැ කියන එකනේ. අපි කාපු බීපු තැන් දේවල් තැන් තැන්වල දදා යන ඒක අපේ සිහිය නැහැ කියන එකනේ. ඉතින් සිහියෙන් ඒව පරිහරණය කරනවා. ඒ වගේම තමයි අර පිරිසත් ඉතාම සිහියෙන් ඒව කරනවා. ඉතින් ඒ නිසා මේ සකසල දින එක හරි වටිනවා. ඊළඟට පිරිකරපවා හදද්දී අපි උඟාක් වෙලාට කියන දියක් තමයි විනිවිද පේන කොළවල උතන්න. එතකොට තවත් කෙනෙකුට අපේ පිඟුතුම් පූජ කරන පිරිකර දැකලා අනුමෝදන් වෙන්න පුළුවන්. අනේ මේක ඇතුලේ තියෙන සිවුරා, මේක ඇතුලේ තියෙන පාවහන්්‍යෝලක්, මේක ඇතුලේ තියෙන බඳපටියා, මේක ඇතුලේ තියෙන බෙහෙත්, ඒව දැකලා අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ සකසල දන් දීමේ විශේෂ මානිසංස ගණනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ පිඟුතුනොත් දන් දෙනකොට පින් කරනකොට සකසල දෙන්න. ඒකේ විශේෂානිසංසය තමයි සංසාරය අපේ පිඟුතුන්ට හොඳ කීකරු පරිවාර සම්පත්තියක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා.
2: හොඳයි බොහොම කෙටියෙන් උනත් අපේ ගෞරවනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ මේ පිළිබඳ පැහැදිලි කළේ මේ වෙලාවේ. නමුත් උන්වහන්සේ මේ අෂ්ඨ පරිස්කාර සකස් කරන්නේ කොහොමද, සෙසු පිරිකර සකස් කරන්නේ කොහොමද, අපි භාග්‍යවතුන් වහන්සේ උදෙසායේ බුද්ධවත කරන්නේ කොහොමද, මේ හැම දෙයක්ම හැම ඉරිදා දවසකම රෑ 9ට ධර්ම දක්ෂිණාවෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා සද්ධර්ම දේශනා තුළදී. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට ගියොත් උන්වහන්සේගේ ඒ පැරණි ධර්ම දේශනා යලි ශ්‍රවණය කරලා ඔබට පිළිවෙත් මගට පිවිසෙන්නට හැකියාව තිබෙන. අපේ දර්ශනත් මතක් කරා උන්වහන්සේ කිව්වා එක් වතාවක, දැන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා අපිට පුෂ්ප පූජාවන් සිද්ධ කරලා ඒ ගෞරවය දක්වන්න පුළුවන්, අපිට මහා සංඝරත්න උදෙසා දාන ආදී පූජා කරන්න පුළුවන්. නමුත් අපි ධර්මරත්නය උදෙසා කොහොමද පූජාවක් කරන්නේ? ධර්මරත්නය උදෙසා පූජා කරන්න හොඳම අවස්ථාව තමයි අපේ ගෞරවනීය දේශකයන් වහන්සේ නමක් ධර්ම දේශනා සඳහා වැඩම කරන අවස්ථාවේ

0: වගේම පුෂ්පවට්ටියකින් උන්වහන්සේට ආරාධනා කරන්න පුළුවන් නම් එය ධර්මරත්නය වෙනුවෙන් කරන මහානීය පූජාවක් බවට පත් වෙනවා. ඉතින් එවැනි දේ සමග සකස් කරලා පින්කම් කරන්නේ කොහොමද? අපිට වැඩි ආනිශංස ලැබෙන්න පින්කම් කරන්නේ කොහොමද? පිනට ප්‍රාර්ථනාවන් කරන්නේ කොහොමද? මේ හැම දෙයක් පිළිබඳව දේශනා කරපු ඇසලපුර පසළොස්වක පොහෝදා මේ උතුම් වූ විහාරස්ථානයට වැඩමවා වදාළ වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්මදේශනාව ධර්ම සාකච්ඡාව නම් මේ මහපින උන්වහන්සේගේ සසර ගමන නිවීම පිණිස හේතු වේවා. අවසන් උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්ම අවබෝධයෙන් නිවී සැනසෙන්නටම මේ පින මහා කුසලයක් බවට පත් වේවා කියලා අපි සාදුනාද දී ප්‍රාර්ථනා කරමු. ඒ අතරේ අපි මතක් කරන්නට ඕනේ මේ විහාරස්ථානයේ සියලු කටයුතු මැනවින් සංවිධානය කළ අපේ විහාරාධිකාරී පූජනීය වන්දනීය පන්නිරතිලක ස්වාමින් වහන්සේටත් ඒ පින එලෙසම අනුමෝදන් වේවා. මේ මහා පින්කම ඔබට සමීප කරන්නට හැම පෝය දවසකම අපිත් එක්ක ඉන්නවා මාස්ටර් ගයිඩ් ආයතනයේ හි සභාපතිතුමිය දිස්නා වණිගසේකර මැතිණිය චන්ද්‍රසේන වික්‍රමරත්න පියතුමන් ඇතුළු මාස්ටර් ගයිඩ් පිරිවරත් අපි මතක් කරන්නට ඕනේ. ඒ වගේම ඔබ ඔබේ ප්‍රදේශයේ net fm ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව අපේ මාතර මහින්ද ස්වාමින් වහන්සේ වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ ආදී කොට ඇති අපේ net fm රේඩියෝට වැඩම කරන බොහෝ ස්වාමින් වහන්සේලා දවස පුරාම වැඩම කරවල කරන මේ පින්කම ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේ සංවිධානය කරන්න ඔබ කැමති නම් 0772 41 52 272 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා ඔබේ විහාරස්ථානයත් ඒ සඳහා වෙන් කරගන්නට ඉදිරි පොහොය දින වලදී හැකියාව තිබෙන බවත් අපි මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි සමුගන්නට සූදානම් වන්නේ අද දවසේ උතුම් වූ සද්ධර්මය ලොවට ලැබුණු පොහොය දිනයක ඒ උතුම් සද්ධර්මයේ සැබෑ අරුත දැනගෙන ඔබටත් මේ සසර ගමන ඉක්මනින්ම නිවී සැනසෙන්නට එකම ධර්ම මණ්ඩපයකදී නිවී සැනසෙන්නට හැකියාව ලැබේවා. ඔබ ප්‍රාර්ථනා කරන බෝධියකින් පහසුම මාර්ගයකින් නිවී සැනසෙන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක සමුගන්නටයි සූදානම් වන්නේ. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: net fm ශ්වේත පූජා
1: බණ්ඩාරගම කලුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. කවතත් අලුත් කාගෙත් නෙත්
3: උදැසන 10:21 දැන්
4: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
5: කවෙන් ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
7: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකය කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.

0: අත්යට දාඩී සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
1: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා බ්ලොක් හතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි ගියා කවල් බන්ද කරා. තුන් සැරයක් ගියා. අපි දෙකන් වහන්න තිබ්බේ. දැන් හොඳින් ඉන්නකින් බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ආයි ඉකෝ එකක් ගන්න. ඒකෝ එක තමයි නෝමල් ටෙස්ට්.
4: කතා කරන්න 0777
6: ලෝතුරු තම්සක නොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා
4: නෙත් FM ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
6: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
4: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
6: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
4: අනුශාසකත්වය
6: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
4: බැතිබරදායකත්වය
6: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. ධම්මපදයෙන් ඔබේ දිවියට පූජ්‍යපාද කටිහිංගල ධම්මරක්කිත ස්වාමින් වහන්සේගේ හඬින්.

0: මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම අපහසුය. මිනිසුන්ගේ ජීවත් වීමත් අපහසුය. සත්‍ය ධර්මයක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. බුදුවරයන්ගේ ඉපදීම අතිශයින් දුර්ලභයි. ධම්මපදය බුද්ධ වග්ගය.
1: කවදත් අලුත් කාගෙත් නෙත්

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්

0: வங்கி நேர்களுக்கு விதியத்த முதலீட்டு வடா பிரமித்திய மகி வகுக்கீமா நவீன தாட்சணின் அப்பேம ரத்தேதி சியட்ட சியாக் பிரிசிது பிலட்களின் மகதிர நிசாய் மம மெல்வா ஆர்வி பான்சிய விஸ்வாசி நிர்தேசகரானி
1: மெல்வா ஏக லங்காவே ஏக அப்பேம ஏக
2: மேதா பார LPL கிரிக்கெட் உணுசும ஜூலி 17 වන දා සිට සජීවීව පියෝ மொபைல் ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු
3: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773130036.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කරන දි ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
7: 769 වන වරටත් හෙළ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
6: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
7: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
6: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
7: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
6: මාධ්‍ය සත්කාරය නෙත්FM නෙත්FM
7: බැතිබර දායකත්වය
8: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: දුනුකලේ ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
10: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
11: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
12: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීලැන්
2: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පේරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
13: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
14: ඇසල පොහෝදා සදහම් සිතිවිල්ල
15: අද දහම් සිතිවිල්ල ඔබට සමීප කරන්නේ කඳාන පොල්පිටිමූකලාන ශ්‍රී වජිරවංශාරාමාධිකාරී ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ
16: ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වත්නි අද උතුම් පුරපසළොස්සක් පොහොය දවසේ මේ පින්වත්තුන් ධර්මයෙන් පෝෂණය ලබන අතරතුර තුම් දහම් සිතුවිල්ලක් ශ්‍රවණය කරන්නටයි සූදානම පින්වත්නි අපේ ජීවිතය සාර්ථක කරගන්නට භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අන්තර්ගත බොහෝ දහම් කරුණු තියෙනවා. පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ බොහොම වටිනා කෙන සූත්‍ර දේශනාවක් තමයි අම්බලට්ටික රාහුලෝවාද සූත්‍ර දේශනාව. මේ රාහුලෝවාද සූත්‍ර දේශනාවේ සමස්ත හරය ගත්තම මේකින් අපිට මේ වර්තමාන සමාජයට ඔබට මට බොහොම ලස්සන පණිවිඩයක් ගේනවා. එතකොට මේකෙන් අපිට ගෙනල දෙන පණිවිඩය තමයි පෙන්වන්නේ සත්‍යවාදී බව. එතකොට සමාජයක පදනම විශ්වාසයේ බවට පත් වෙන්නේ සත්‍යවාදී බව. අපි දැන දැන බොරු කියනවා නම් ඒ වගේමයි එහෙම බොරු කියන පුද්ගලයෙක් ඉන්නවා නම් අනේ පුද්ගලයාගේ චරිතය මුළුමනින්ම පිරිහිලා යනවා. ඒ නිසා අපි හැම වෙලේම දැන් ඔය සමාජ මාධ්‍ය ගත්තම විවිධ දේවල් ගත්තම අපි බොහොම හිතලා මතලා කටයුතු කරන්න ඕන. සමහර ලාට අපි යමක් පළ කරනකොට අන් අයට වචනයකින් හෝ රිදීමක් සිද්ධ වෙනවද? ඒ වගේමයි මේක අපි පළ කළායින් පස්සේ මේකෙන් අතුරු ප්‍රතිඵල මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? අන්න ඒ විදිහට පින්වත්නි මේ සමාජ මාධ්‍ය හැම පරිහරණය කරනකොට අපි හිතලා කටයුතු කරන්න ඕන. එම නොහිතා කටයුතු කරන අවස්ථාවන් ඕන තරම් අපේ සමාජයේ අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අඹලටික රාවුලවාද සූත්‍රයේ උපමාවන් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒකේ බොහොම වටින කියන උපමාවක් තියෙනවා පෙන්වත්නේ. මේ කණ්ණාඩිය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපේ කණ්ණාඩියෙන් මූණ බලලා අපේ මේ බාහිර ශරීරයේ ස්වરૂපයේ තියෙන අඩුපාඩු සකස් කර ගන්නවා. ඒ වගේ පින්වත්නි අපේ හිතේ හිත කණ්ණාඩියක් බවට පත් කර ගන්න ඕන. හිත කණ්ණාඩියක් කර ගන්න ඕන කොහොමද? තමන් කරන දේවල්, තමන් හිතන දේවල්, ඒ වගේමයි තමන් කියන දේවල්. මම මේ කියන දේෙන් කාගේ හරි හිත රිදෙනවද? මම මේ කරන වැඩෙන් කාගේ හරි හිත රිදෙනවද? මම මේ සිතන සිතුවිල්ල හරිද වැරදිද? මෙන්න මේ විදිහට දකින්න පුළුවන් වෙන්න ඕන. පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායකම්මං කාතබ්බං, පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසායකම්මං කාතබ්බං, පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචායකම්මං කාතබ්බං. වචනයක් කියනකොටත් නැවත නැවතේ දිහා බලන්න, සිතුවිල්ලක් හිතනකොටත් නැවත නැවතේ දිහා බලන්න, යම් කටයුත්තක් කරනකොටත් පින්වත්නි නැවත නැවතේ දිහා බලන්න. අන්න එහෙම හිතලා බලලා අපි කටයුතු කළොත් ගොඩාක් දෙනෙක්ගේ සිත රිදවීම සහ ඒ වගේමයි සමාජයට අපෙන් යම්කිසි නපුරක් වෙන්න සිද්ධ වෙන්න තියෙනවා නම් අන්න ඒක පින්වත්නි වළක්ව ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා සෑම කටයුත්තකදීම හොඳින් හිතලා බලලා සත්‍යවාදීව කටයුතු කරන්න අපි හැමදෙනාම පුරුදු වෙමු. සියලුම දෙනාට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි.
15: ඒ උතුම් දහම් සිතිවිල්ල ඔබට සමීප කළ කඳාන පොල්පිටි මෝකලාන ශ්‍රී වජිරවංශාරා මහදීකාරේ ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති ශාස්ත්‍රපති අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේට අපි කවුරුත් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේ ඔබ විහාරස්ථානයේ ප්‍රදේශයේ ධර්මදේශනාවන් ආශිර්වාද පූජාවන් ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සඳහා සහසම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වනවා නම් මේ දුරකථන අංකය සටහන් කරගන්න 0775 730 62 49 0775 730 62 49 තමයි අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය. ඔබට තෙරුවන් සරණයි.
7: කවදත් අලුත් කාගෙත් නෙත්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: බෑම් බෑ අලුත් වන අලුත් බෑ දිවස්මා net news
5: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරකයකගේ ප්‍රධාන ගේට්ටුවේ රාත්‍රී රාජකාරියට ඇර්ථව සිටි පොලිස් නිලධාරියෙකු වෙඩිවැදීමකින් මියගොස් තිබෙනවා. ඔහු සිය රාජකාරී ගිනියවියෙන් වෙඩි තබාගෙන සියදිවි විහානි කරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වන පේරාදෙණිය මුරතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්. ඔහුගේ මෘතදේහය මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු වලාන දූෂණ මර්ධන ප්‍රහාරකයකගේ රාජකාරී සඳහා වාර්තා කර ඇත්තේ පසුගිය 15 වනදා සිට බවද පොලිස් ආරංචි මාර්ග පැවසුවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95 FM 94.8 Net FM
7: කවදත් අලුත් කාගෙත් net

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
2: බැතිපර දායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.
3: ලවදසනය කොළහයි විනාඩි හතරයි දැන් අතියුතුම ඇසල පුර පසලොස්සක පොහොදිනේ නැත එෆම් ශ්වේත පූජා පින්කම් මාලාව අද දවසේදී පැවැත්වෙන්නේ බන්ධාරගම කළුතර පාරි ශ්‍රීපුුණ්‍ය වර්ධනාරාම විහාරස්ථානය සිටයි. අපි දැන් සූදානම් වන්නේ පූජපාද පිළිම තලාවේ සීලවන් සහිමිපාණන් විසින් මෙහෙවන දහවල් සම්බුද්ධ පූජා වෙනුවෙන් සජීවී සම්බන්ධතාවය ලබාදීමටයි. ඒ සඳහා දැන් අපි සම්බන්ධතාවය ලබා දෙනවා නැත් එෆම් ආගමිකාංශය වෙනුවෙන් දර්ශ ඔබට අයිබෝවන්.
4: අයිබෝවන්, අද උතුම් වූ ඇසල පුර පසලොස්සක පොහෝ දිනය. අපිට අතිශයින් වැදගත්කමක් ගෙන දෙන්නා වූ පුර පසලොස්සක පොහෝ දිනයක්. උදෑසන ධර්ම දේශනාව තුළත් ධර්ම සාකච්ඡාව තුළත් අෂ්ටාංග සීලය සමාදන් කරවන මොහොතේත් මේ පුර පසලොස්සක පොහෝ දිනය මොනතරම් අපිට පින් රැස් කරගන්න පුළුවන් පොහෝ දිනයක්ද සහ ඉදිරි කාල සීමාව තුළ අපිට දන් දෙන්න පින් කරන්නට මොනතරම් ඉඩක් තිබෙනවාද කියන කරුණු අපේ හාමුදුරන් වහන්සේලා පැහැදිලි කර දෙන්නට යෙදුණා. අපි මේ ඉන්නේ රයිගම්පුරවරේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍ය වර්ධනාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේ, නැත්තම් කවුරුත් දන්නේ පින්වත්ත පන්සල කියලා කිව්වම. එනිසා අපේ ආරාධනාව අනුව හිමිදිරි පාන්දරම සුදුවතින් සැරසිලා තෙල්මල් පහන් රැගෙන වෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා කිරියාහාර සම්බුද්ධ පූජාවත් පවත්වා දැන් තාමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සකස් කරගත්ත දහවල් දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගන්නටයි බලාපොරොත්තු වන්නේ. එහි අග්‍ර කොටස, නොයිදුල් කොටස, මුල්ම කොටස අපි තිලෝතිලක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූ ගුණකදම්බයන් උදෙසා පූජා කරන මොහොත මීට ටික වේලාවකට පෙර තාමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වැඩමවා විහාර මන්දිරයේ සම්බුද්ධ පූජාව තැන්පත් කරන්නට යෙදුණා. දැන් සූදානම් වන්නේ ලෙස තැන්පත් කළ උතුම් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ඒ වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අපගේ හාමුදුරන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගැන්වීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා සුනිතා පත්මිනී මහත්මියට. අපි සියලු දෙනා ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වන්න සාදු හඬ පවත්වමු. හොඳයි, එසේනම් අද ඇසල පුර පසළොස්වක පොහෝ දිනේ දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුනේ පූජ්‍යපාද පිළිමතලාවේ සීලවංශ අපේ හාමුදුරන් වහන්සේට. ඉතාමත්ම මధుර හඬක් අපේ හාමුදුරන් වහන්සේට තියෙන්නේ. ඒ හඬ විශ්වයට එක්කාසු කරන මොහොතයි මේ. ඒ මధుර හඬින්, මනෝහර හඬින් දහවල් සම්බුද්ධ පූජාව පවත්වන්න අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
5: හොඳයි, එමනම් අටසිල් සමාදන් නොවු පින්වතුන් පංචශීලයේ සමාදන් වීම සඳහා තුන් වාරයක් නමස්කාරය කියන්න.
6: භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

සියලු දෙනාම තමන්ගේ මව්පියවරුන් සිහි කරගන්න. ඒ තමන්ගේ දෙගුරුන්ටත් මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලා පින් අනුමෝදන් කරන්න සාදුකාරයක් පවත්වන්න.

0: හොඳයි මනම් සියලු දෙනාම සාදුකාරය පවත්වන්න.
1: සාදු සාදු සාදු. අද ඇසල පුර පසළොස්වක පොහෝදා දහවල සම්බුදු පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු පූජ්‍යපාද පිළිමතලාවේ සීලවංශාපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට බීඩී ලාල් ප්‍රේමරත්න මහත්මයාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්ක අපි බලාපොරොත්තු වන්නේ පුණ්‍යානුමෝදනාව වෙත යොමු වෙන්න. ඉතින් ඔබ දන්නවා මේ වැඩසටහන සිද්ධ කරන්න බොහෝ දෙනෙක් උදව් කළා. ඉතින් උදෑසන දානය, දහවල් දානය, ගිලම්පස සහ විවිධ පූජාවන් බහරගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්නට යෙදුණා. ඒ සියලු දෙනා වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට විහාරස්ථානයේ විහාරාධිකාරී අති පූජනීය පන්නිල තිලක අපේ ස්වාමින් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීම සඳහා ධර්මාසනයට වැඩමවන්න කියලා. අවසරයි අපේ හාමුදුරනේ.
2: බොහොම පිං දර්ශන මහත්මයා, දානමය පිංකමේ පුණ්‍යානුමෝදනාවත් සජීවීව එකතු කිරීම පිළිබඳව අද ඇසල පුර පසළොස්වක් පොහෝ දවසේ වාර්ෂිකවම අපේ පන්සලේ දහවලට වැඩ සිටින මහසඟරුවනටත් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වන වැසි වැසියන් හැම දෙනාටමත් දහවල් දානීය පූජා කිරීම සිදු කරනු ලබන්නේ විශ්‍රාමික ගුරු උපදේශක ගීඩිලාල් පේවරත්න මහත්මයා, එවැගේම අපේ ශ්‍රී සුදස්සි ධර්ම විද්‍යාලයේහි නියෝජ්‍ය ප්‍රධානාචාර්ය එම් සුනීතා පද්මිනී මහත්මිය මේ දම්පතීන්ගේ නිවසෙනුයි වාර්ෂිකව මේ දානමය කටයුත්ත සිද්ධ කරන්නේ. අද දවසෙත් එයත් මේ පින්කමට ගොනු වුණා පුතනෝරු දෙපළ බිඩි ධනුෂ්ක ප්‍රේසාත් පුතනුවන්, එම නෝනා මහත්මිය, එවැගේම බිඩි චාමර ප්‍රේසාත් පුතනුවන්, එම නෝනා මහත්මිය ඇතුළු හැම දෙනාම බලාපොරොත්තු හැටියට ඉදිරිපත් කරගත්තේ බිඩි ලාල් ප්‍රේමරත්න මහත්මාණන්ගේ ආදරණීය පියාණන් බිඩි ප්‍රේමරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්, ඩේසි හෙලන් පෙරේරා මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත්, එම් ඒ සුනීතා පද්මිනී මහත්මියගේ ආදරණීය පියාණන් එම් ඒ ජයනෝරිස් පෙරේරා පියාණන්ටත් පි බැටි පෙරේරා මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීම. ඒ විශේෂයෙන්ම කිත්නුලි දුලන්නයා ප්‍රියසාත් දියණියට, හෙසන්නයා දනුලි ප්‍රියසාත් දියණියට, සෙත්නුලි තෙසන්නයා ප්‍රිය

0: සාත් මේ පුංචි දරු පැටවුන්ට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙමි. තියද දවසේ විශාල පිරිසකට දාණය සකස් කරමින් මේ පින්කම විශේෂෙහි ඊටම සතුටින් අපේ ලාල් මහත්මයාත් නෝනා මහත්මියත් එකතු වෙලා දරුවන්ගේ සහයෝගයත් හිතවතුන්ගේ සහයෝගයත් එකතු කරගෙන මේ පින්කම ඊටම මනමින් ලස්සනට වමනාවෙන් වෙනදා වගේම සූදානම් කරලා තියෙනවා. ඔබ දෙපළ අපේ පන්සලේ කැපකරු ප්‍රධාන දායක පින්වතුන්. එදා ඉඳලම පන්සලත් එක්ක බොහොම ලෙන්ගතුව භික්ෂුන් වහන්සේලාට බොහොම සෙනෙහසෙන් ආදරෙන් කටයුතු කරන පිරිසක්. දහම් පාසල ආරම්භයේ ඉඳලා අද දක්වාම සුනීතා පද්මිනී මහත්මිය වර්තමාන නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ධූරයන්ද දරමින් විශාල මෙහෙවරක් දරුව වෙනුවෙන් සිදු කරන මාතාවක්. ඒ පිළිබඳවත් කරුණු එපමණකින් මතක් කරමින් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ගරුතර මහ සංඝරුවනට දහවල් දානේ පූජ කිරීමෙන් අද ශ්වේත පූජා net fm මේ විශේෂ සීල භාවනා පින්කම විශේෂෙහි අෂ්ටාංග උපෝසත සීල සමාදානෙන් දස සීල සමාදානෙන් එකතු වන උවැස්සියන් හැම දෙනාටම දන් පැන් පූජා කිරීමෙන් අපි රැස් කරගත් මහත් වූ පුණ්‍ය ශක්තිය ප්‍රථම කොටස අපි ලොවස් සම්බුදු සසුනත් ඔබ පැහැවුමත් ආරක්ෂා කරන සියලු දෙවියෝ අනුමෝදං විත්වා. ලාල් මහත්මියව නෝනා මහත්මියව දරු පැටව හැමෝම දෙවියෝ රැක දෙත්වා ආරක්ෂා කොට දෙත්වා. පින් අනුමෝදන් වුණු දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වායි සබ්දනගා සාදුනාත පවත්තමු. පරලෝසපත්වන්ට යෙදුන බීඩී ප්‍රේමරත්න පියාණන්, දේසි හෙලන් පෙරේරා මෑණියන්, එම්.ඒ. ජයනෝරිස් පෙරේරා පියාණන්, පි. බැටි පෙරේරා මෑණියන් ඇතුළු අපි හැමදෙනා නමින් මිය ගිය නෑදෑයෝ මේ විහාරස්ථානේ වැඩ සිට අපවත් වී වදාළ එල්පිටි හාමුදුරුවෝ, නිලමේ හාමුදුරුවෝ, සුදස්සි ලොකු හාමුදුරුවෝ, ඒ වගේම අපේ මේ විහාර ගණයේම වැඩ සිටි අපවත් වී වදාළ රද්දේගොඩ පියරතනාබිදාන ලොකු වෙද හාමුදුරුවන් වහන්සේ, අපේ ගුරුදේවයන් වහන්සේ නමක් කරන්නාගොඩ පඤ්ඤාසේකරාබිදාන නායක හාමුදුරුව ඇතුළු එදා මෙදාතුර මේ විහාරස්ථානයේ වෙනුවෙන් කැපකරු දායකකාරකාදිකම් කරලා ගමේ මිය ගිය සියලු දෙනාමත් පූජනීය මහ සංඝරුවනත් උතුම් මේ කුසල් දහම් අනුමෝදන්ව සුවපත් වේවා, සපවත් වේවා, අමා නිවනින් සැනසෙත්වා. විශ්‍රාමික ගුරු උපදේශක අපේ බීඩී ලාල් ප්‍රේමරත්න මහත්මයා අපේ ගමේ ප්‍රභු කෙනෙක් වර්තමානයේ, එතුමා දහසක් දරුවන්ගෙනෙත් පාදන්න අපමණ කැපකිරීම් කළා. වගේම අදටත් ඒ කැපකිරීම් වල නිරත වෙන දක්ෂ ගුරුවරයෙක්, වාණිජ ගුරුවරයෙක්, ඔබතුමාට නිදුක් බව, නිරෝගී භාවය, චිරජීවනයේ ආයුරෝග්‍ය භාග්‍ය සම්පත් වේවා. අපේ දහම් පාසල ආරම්භයේ ඉඳලා අද වෙනකන් ආදරණීය දරුපැටවුන්ගේ ධර්මඥානයේ දියුණු කරන්න, හැදියාව ශක්තිමත් කරන්න කැපවෙන එම්.ඒ. සුනීතා පද්මිනී මහත්මියනි ඔබතුමියටත් නිදුක් බව, නිරෝගී භාවය, චිරජීවනය වේවා. බීඩී ධනුෂ්ක ප්‍රියසාත් පුත නුවන්ට, එම නෝනා මහත්මියට, බිචාමර ප්‍රියසාත් පුතාට නෝනා මහත්මියට, කිත්නුලි දුලන්නයා ප්‍රියසාත් දියණියට, හෙසන්නයා ඩනුලි ප්‍රියසාත් දියණියට, සෙත්නුලි තෙසන්නයා ප්‍රියසාත් දියණිය ඇතුළු පින්කමට උදව් කරන, උපකාර කරන, දැක සතුටු වන හැමටත්, උවැසියන් හැම දෙනාටමත් මේ පින්කම විශේෂයි, හොඳයි, සාදුයි කියා ප්‍රාර්ථනාවක් සිදු කළ හැමෝටමත්, ලක්ෂ ගණනින් මුදල් වියදම් කළ හැම දෙනාටමත් නිදුක් බව, නිරෝගී භාවයේ චිරජීවනය වේවා. හැමට අමා නිවන් සෝයටම පාරමිතා වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයු අන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති ඉමිනාතේ සමිජ්ජතු මතක් කරනවා ඉතාම දයාවෙන් කරුණාවෙන් 31 වෙනිදා සිකුරාදා ජූලි මාසේ 31 වෙනි සිකුරාදා රාත්‍රී 7ට මිගදාය හරීම ලස්සන හෝරා 3ක් 7ේ ඉඳලා 10 11 වෙනකන් හරීම ලස්සනට අපෙත් එක්ක ඒකාත්මික වෙන්න මිගදාය බුදු ගී සරණිය වෙනුවෙන් සංවිධානය ශ්‍රී සුදස්සී දහම්පාසල් ගුරු පෞර ශ්‍රී සුදස්සී මාධ්‍ය ඒකකය ශ්‍රී සුදස්සී සිංහල මාධ්‍ය දහම්පාසල ශ්‍රී සුදස්සී ඉංග්‍රීසි මාධ්‍ය දහම්පාසල කපිල කෝසල ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සමග හැම දිනාටම හරිම ලස්සන අත්දැකීමක් ජීවිතේ මම හිතනවා වෙසක් පොසොන් කවදාකවත් බණ්ඩාරගම ඔබ නොදකු අත්විඳීමක් 12 දෙනෙකුගෙන් සමන්විත වාද්‍ය වෘන්දයක් සමග සිතාරයක් ඇතුළු බොහෝ සංගීත භාණ්ඩ නාද රටා එක්ක මේ කටයුත්තට එකතු වෙන්න කියලා ඉතාම සැදැහැසිතින් බොහොම සෙනෙහසින් ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනාව නිමා කරනවා තෙරුවන් සරණයි.
1: එසේනම් අපිට ආරාධනාව කරනවා 31 වෙනිදා රෑ 7ට පෙර බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ නැත්නම් පින්වත්ත පන්සලට එන්න කියලා. ඉතින් සින්දු අහන්න විතරක් නෙවෙයි බොදුබැති ගී විඳින්න විතරක් නෙවෙයි දන්සලකුත් තියෙනවා. හරි. ඒ පණිවිඩය මතක් කරන ගමන් අපි දහවල් ප්‍රවෘත්ති විරාමය ලබා ගන්නට සූදානම් වෙන්නේ. ඉතින් ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව පස්වරු 2ට දහවල් භාගයේ නැත්නම් සවස් භාගයේ ඔබ වෙනුවෙන් පවත්වන යුගාසන කාව්‍යමය ධර්මදේශනාව ආරම්භ වෙනවා. අති පූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අති පූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ සඳහා වැඩම වෙනවා. එන අනතුරුව පස්වරු 4ට සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා අති පූජනීය කන්දකුඹුරේ ප්‍රේමරත්න ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව සඳහා අති පූජනීය මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමින් වහන්සේ වැඩම අතර රාත්‍රී 7 සජීවී ධර්මදේශනාව මෙවර පැවැත්වන්නට නැත්නම් මේ පුණ්‍ය භූමියේ සිට සජීවීව ඔබට සමීප කරන්න වැඩමවන්නේ අති පූජනීය කොට්ටිකුලමේ ප්‍රේමාලංකාර අපේ හාමුදුරන් වහන්සේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව තියෙනවා. අති පූජනීය මාපිටිගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. එනිසා ගිතෙල් පහන් පූජාවට සුදු පිරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියන පණිවිඩයත් අපි ඔබට සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් අපි විශේෂයෙන්ම ආරාධනා කරනවා මීළඟ පින්කම net අපි සිද්ධ කරන්නේ BMICH පරිශ්‍රයේදී අගෝස්තු මාසයේ 25 වෙනිදා උදෑසන 9ට ආරම්භ වෙනවා. අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ මෙහෙවීමෙන් තමයි ඒ උතුම් ධර්මදේශනාව පවත්වන්නේ. පටහන ධර්මානුශාසනාවක් ලෙස අභිධර්මයේ සීය භාවනාව සහ ජීවිතාවබෝධය වෙනුවෙන් ඔබට මෙහිදී දහම් කරුණු රසක් අවබෝධ කරගන්නට පුළුවන්, ළඟා කරගන්නට පුළුවන්. ඉතින් ආසන වෙන් කරගන්න මේ දුරකථන අංකයේ සටහන් කරගෙන WhatsApp පණිවිඩයක් තියන්න 0770-666-8017 0770-666-8017 තමයි WhatsApp අංකය. ඒ අතර අපි මතක් කරන්නට ඕනේ කිසිදු ප්‍රතිලාභයකින් තොරව සෑම දිනකම මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පන්සල් හදන වෙහෙර විහාරස්ථාන ගොඩනගන මාස්ටර් ගයිඩ් ආයතනය එහි සභාපතිතුමිය දිස්නා වණිකසේකර මෞතුමිය කළමනාකාර අධ්‍යක්ෂ චන්ද්‍රශේන වික්‍රමරත්න පියතුමන් වගේම සමස්ත මාස්ටර් ගයිඩ් කාර්ය මණ්ඩලයේ සිද්ධ කරන සියලු ආගමික සමාජීය කටයුතු සාර්ථක වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක පසුරු 2ට මුණ ගැසෙමු යුගාසන කවිබණ ධර්ම දේශනාව සමගින් සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm
2: ශ්වේත පූජා
3: ශ්වේත පූජා
2: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
3: බැතිපරදා ඒකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
4: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: සුබ දවස.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
7: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
10: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. ගොස්තු පළවෙනිදා අලුත්ම මොහනුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ නෙත් FM කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
11: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලා මට ගත්තේ.
12: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
13: Meltol හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: WDRK ජයලා බොරුළු කැටිය ඌරගස් මංගන්දි 2018 දී මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා. මේ අවුරුද්ද ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේක කිව්ව මේ සෙවරකල හොඳයි කියලා. හොයාගෙන ගියා, ඉතින් බෙහෙත් ගත්තා. හතර පාරක් මින් බෙහෙත් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
11: කතා කරන්න 0777 300 940.
15: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
16: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
11: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්නවා.
17: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
10: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
8: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
11: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
18: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු 2කට 1000ක් කොටු 3ට 4000ක් කොටු 4ට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ 2000ක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ
19: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
20: මුදලාලි
21: අනෝනා
20: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලි ස්කුරු ග්‍රැන්ඩිස් එකක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
22: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
21: විජේ දාන්න ඔක්කොටම.
22: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
20: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙනවා.
23: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
24: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
25: ධම්මපදයෙන් ඔබේ දිවියට පූජ්‍යපාද කටහින්ගල ධම්මරක්කිත ස්වාමින් වහන්සේගේ හඬින්

0: බුදුවරුන්ගේ ඉපදීම සැපයට හේතුවකි. සදහම් දෙසීම සැපයට හේතුවකි. භික්ෂු සංඝයාගේ සමගිය සැපයට හේතුවකි. සමගි වූවන්ගේ සිල් රැකීම සැපසේ කළ හැකිය. ධම්මපදය බුද්ධ වග්ගය.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: අපිට කිසිම දිනයක ભેදයකින් නැතුව කියන්නේ කොයි කාලේ වුණත් ට්‍රෙන්ඩින්ග් දේවල් ස්ටයිල්ස් දේවල් ෆලෝ කරන එක නවත්තන්න බෑනේ මිනිස්සු විදිහටනේ. ඉතින් අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල්ස් එක විලාසිතා ලෝකයක් කලමන්න ඔන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට ඇවිල්ලා තියෙනවා. ඉතින් අගෝස්තු 1 වෙනිදා අලුත්ම මුහුණුවරකින් තමයි ෆැෂන් බග් ගාල්ලට එන්නේ ඔබත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔබෙන් බුල පවුලටම ගැලපෙන අලුත්ම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගැනීමේ හැකියාවත් ඔයාට ලැබෙනවා. ඉතින් අගෝස්තු 1 වෙනිදා සහ 2 වෙනිදා යන දෙදින තුර සියලුම භාණ්ඩ සතයි කියන්නේ ඔයා ගිහිල්ලා මිලදී ගන්න ඕනම භාණ්ඩයකට 10%ක් දක්වා වට්ටමක් සහ net fm කණ්ඩායමත් සමග එකතු වෙලා ඒක දිනා ගැනීමට ඔබට අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න මම මේ වෙලාවේ සම්බන්ධ කරගන්න අපේ දර්ශන ඉන්නවා ගාල්ලට ගිහිල්ලා මේ වැඩෙත් එක්ක. අයිබෝන් දර්ශන.
1: අයිබෝන් දිව්‍ය අයිබෝන් ඉතින් ඔන්න ඔයා කිව්වා වගේම නේද? ලංකාවේ ගාල්ලට උන්න ලොකු වෙනසක් අරගෙන තමයි ෆැෂන් බග් නවතම ශාඛාව උන්න සුබ මොහොතින් අගෝස්තු 1 වෙනිදා උන්න ආදරණීය ගාල් ජනතාවට විවෘත කරන්න සීල් කටයුතු දිව්‍ය මේ කොට සූදානම්. මොකද අර දිව්‍ය කලින් කිව්වා වගේම අපේ ආදරණීය කැමති පොඩ්ඩක් දැන් යන්න සාලෙත් එක නේද චුට්ටක් අලුත් වෙලා ඉන්ටග්‍රේෂන් එකත් එක්ක හැඩට වැඩ තින්න අපි හැමෝම කැමති දිව්‍යයි ඉතින් ආදරණීය යන්න ඕන අවස්ථාව තියෙනවා නේද ආදරණීයත් එක්ක ගිහිල්ලා නේද ලස්සන ඇඳුමක් ගන්න ඕන නම් ඔන්න දැන් ගාල් ඉන්න ඇයිට වැඩි දුර යන්න ඕනේ නැහැ කොළඹට යන්න ඕනේ නැහැ මාතරට යන්න ඕනේ ඔන්න ගාල්ලට ෆැෂන් බග් නැවතුම ශාකව තමයි මේ විදියට හරියටම අගෝස්තු මාසේ 1 වෙනිදා සුබ මොහොතින් ගාල් විවෘත කරන්නේ ඉතින් දිව්‍ය එහෙම කියනකොට අමතක නොකර බැරි කෙනෙක් ඉන්න අද දවසේදී මේ දෙවන්ට වැඩ කටයුත්ත එකතු කරනකොට ඉතින් අපි ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සාමාජික වාර්තාමාන නමාත්‍යක මේ වෙලාවේ ડોક્ટર ફરાસ મહાત્મા એયા સુદનમ ઉન્ન એતુમા સુદનમ વેડી દુર વિસ્તર આપે યાદની જનતાવટ મે વિધિહટ એકતુ કરન્નટ
2: સુબો દેસનાક શિલમો દેનાટ આયતમ ગાલ જનતાવ પુણપુણા બલાસીતી એ અવસ્થાવ દેન આપે તવ દિન તુલકિન ઉદા કર દેનવા ગાલ જનતાવટ ફેશન બગ નવતમ શાખાવ ગાલ પુરોરે આપે આરંભ કરનો આગોસ્ટ પલેનદા સુબો મોતિન 10 કીત સુબો મોતિન ઇદિને තාරකාව්‍ය දිනක්ෂි ප්‍රේසාදු අපි සමග එක් වෙනවා සියලු දිනාටම එක් වෙන්න ලෙස අපි මේ අවස්ථාවේදී ආරාධනා කර
0: සිටිනවා. බෙහෙවින්ම ස්තුතියි දර්ශන ගොඩක් ස්තුතියි අපි එකතු කරගත්තට ඒ වගේම කල්මනාකරතුමාටත් බෙහෙවින්ම ස්තුතියි. ඉතින් අලුත් වන වෙනස් වන රටාවන්ට ආදරය කරන ඔබටත් පුළුවන් අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල්ස් රසක් අත්හදා බලන්න ගාල්ල විවෘත වෙන නවතම ෆැෂන් බක්ෂාකාවට ඔබත් පිවිසෙන්න.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබ දවලක්. වෙලාව දවල් 12යි දැන්.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තම තන්න 0112 863 363 0776 716 3672.
4: ආයුබෝවන් අද 2026 ජූලි 29 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර් බණ්ඩාර ඇතිපොළ, ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය වේගවත් කරමින් කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් පළමුවනදා සිට නව ව්‍යවස්ථාවක් වෙනුවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේයි ආණ්ඩුවෙන් උත්තර. දෙවිනුවර රන්දෝලි පෙරහැරට සියල්ල සූදානම්. ජපානයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 13ක් දක්වා ඉහළට.
0: Net News, the truth people trust.
4: අදට යෙදී ඇති ඇසලපුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වෙනවා. බොහෝ සිද්ධස්ථාන සැදැහැවතුන්ගෙන් පිරී ගොස් ඇති බවයි Net News නියෝජිතයන් පවසන්නේ. ඒ අතර අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සූදානම ගැනත් විවිධ අදහස් මතුවෙමින් තිබෙනවා. ඒ සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ඇසල පුරපසළොස්වක පොහොය දිනේ නිමිති කරගනිමින් සංවිධාන කෙරුණු Net FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට අද දවස පුරා පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු Net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. අයිබෝන් සමීර.
5: අයිබෝන් සුබ දහවලක්. Net FM ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව බණ්ඩාරගම කල්තරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ කවුරුත් දන්න විදිහට පින්වත් පන්සලේ පැවැත්වෙද්දී උතුම් වූ දහවල සම්බුද්ධ පූජාවයි මීට නොබෝ වේලාවකට පෙර අවසන් කෙරුණේ. ඉතාම සංවිධානාත්මක විශාල පිරිසක් මේ වන විට උතුම් වූ අෂ්ටාංග සීලය උදැසන සමාදන් වෙලා ඒ පින්කම් දකිමින් සාධුනා දෙමින් අනුමෝදන් වන ආකාරය අපට දැක බලා ගන්න හැකියාව තිබෙනවා. මෙන්න අන්තරුව අද පස්වරු දෙකට විශේෂ ධර්මානුශාසනාවක් පැවැත්වීමත් නියමිතයි. ඉන්පසු පස්වරු හතර ධර්මානුශාසනාව පසර පහයිතියට පූජනීය වන්දනීය මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමින් වහන්සේ පවත්වන ලබන විශේෂ ආශිර්වාද බෝධි පූජාව, ඒ වගේම රෑ 7ට අද කුට්ටිකුළුමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ ඔබ වෙනදා මෙත්නිත් පාමුල ධර්මදේශින් සමන් දෙනවා. උන්වහන්සේ පවත්වන ලබන විශේෂ ධර්මානුශාසනාව, ඒ වගේම අද රාත්‍රී 8ට ආශිර්වාද මහා ගිතෙල් පහන් පූජාව මේ විහාරස්ථානයේ පවත්වන්නට නියමිතයි. අපි මතක් කරන්නට ඕනේ මේ විහාරස්ථානයේ විහාරාධිකාරී පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේගේ උපදේශ අනුශාසනා පරිදි මේ මහා පින්කම පැවැත් බවිතින් ඔබට අපි ආරාධනා කරනවා. අද පස්වරුවෙත් හැකියාව තිබෙනවා මේ විහාරස්ථානයට ඇවිල්ලා ඒ පින්කම් දැක සජීවීව මෙවැනි පින්කම් මාලාවක් පවත්වන්නේ කොහොමද කියලා දැනගනිමින් ඔබට අනුමෝදන් වෙමින් සතුට වෙන්නට. එහෙමනම් අපි ආරාධනා කරනවා ඔබ සීලෝම දෙනාට මේ පින්කම් FM 95 FM 94.8 නිවසේ සිටත් ඔබට ශ්‍රවණය කරන්න හැකියාව තියෙනවා. තවත් තොරතුරු සමග හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නේ මම සමීර බණ්ඩාර වීරකෝන් Net News වෙනුවෙන්.
4: ස්තුතියි සමීර. දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ සඳහා පවතින සූදානම පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගත්තා Net News නියෝජිත TK මහින්ද.
6: දෙවිනුවර ශ්‍රී උත්පලවන්න දේවාලයේ රන්දෝලි පෙරහැර අද පස්වරුවේ වීදි සංචාරය කිරීමට සියල්ල සූදානම්. 769 වන වර්ෂ තමයි මේ ආකාරයෙන් උත්කර්ෂවත් අන්දමින් පෙරහැර වීදි සංචාරය කෙරෙන්නේ. බුදුදහම රකින්නට වරම් ලබාගත් මතු බුදු බව පතනා ශ්‍රී විෂ්ණු දෙවි රාජානන් මෙලොවින් පැවැත්වෙන මේ පෙරහැරේ උඩරට පහතරට සබරගමු නැටුම් සම්ප්‍රදායේ නැටුම් කණ්ඩායම් 45ක් ගමන් කිරීමටයි නියමිතව තිබෙන්නේ. ගාම්භීරත්වයක් එක් කරමින් අලියතුන් අද දිනේ පෙරහැරේ ගමන් කරනවා. දෙවෙනුවර ශ්‍රී පරම විසුකාරාමේ විහාරාධිපති කල්යාණ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය ශ්‍රී සුලන්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදහා බද පින්නීම ඇතුවයි පෙරහැර මෙවරත් සංවිධානය කෙරෙන්නේ. දෙවෙනුවර බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිල්න මදුසංක මහතාගේ මෙහිම යටතේ මෙවර ඔහුගේ දුර කාලයේ පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහැර ඊයේ 6 වන දින තේලි පෙරහැර වීදි සංචාරය කරා. විශාල ජනතාවක් ඒ නැරඹීමට එක්ව සිටි ආකාරයක් දක්න ලැබුණා. අද දවසේ අති විශාල ජනතාවක් දෙවෙනුවර පුරවරයට එක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. අද දිනේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දැනටමත් කටයුතු දා තිබෙනවා. මේ වන විටත් විශාල පිරිසක් දෙවෙනුවර පූජා බිමේට එක්වැටි ආකාරය නිරීක්ෂණය කිරීමට ලැබෙනවා. මම නෙට් න්‍යූස් වෙනුවෙන් දෙවෙනුවර සිට ටීකේ මහින්ද.
7: දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ නෙත් FM රේඩියෝවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා. ඒ අලුත් කඩේ පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මූලස්ථානයේදී අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වුණේ. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය නඩු කටයුතු වේගවත් කිරීම සඳහා ගත් තීරණයක් බවට ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. නඩු කටයුතු වේගවත් කිරීම සඳහා අවශ්‍ය නම් සිදු කළ යුතු වන්නේ අධිකරණවල විනිසුරුවරුන්ගේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කිරීම බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
8: එදා ඉඳලා අද වෙනකන් සම්පූර්ණ ප්‍රමාණය පත් කළා නැහැ. දැන් කරන්න ඕනේ මොකක්ද එහෙනම්? ඒ ප්‍රමාණය පත් කරන්නේ. ඒ වගේම අවියාචන අධිකරණයේ පුරප්පාඩු 4ක් තියෙනවා. කරන්න ඕනේ මොකක්ද? ඒ පුරප්පාඩු 4 පත් කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් තියෙනවා. කරන්න ඕනේ මොකක්ද? ඒ පුරප්පාඩු 4 පත් කරන්නේ. ඒතර මහාධිකරණයේ සම්පූර්ණ ධාරිතාවය සඳහා විනිශ්චයකාරවරු පත් කළත් නැහැ. ඒ කියන්නේ අධිකරණ සංවිධාන පනතනුව පත් කරන්න හැකි ප්‍රමාණය පත් කළා නැහැ. අභියාචන අධිකරණයේ පුරප්පාඩු 4 පත් කළා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4 පත් කළා නැහැ. ඒ නිසා දැන් මේ සියලුම විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරනවා කියන මේ අදහස තනි පුද්ගලයෙක්ව රඳව ගැනීම සඳහා ආණ්ඩුවේ තිබෙන ඒ සිතුවිල්ල දෙසැම්බර් පළවෙනිදා වෙනකොට මේ සංශෝධනය කොහොම හරි කරන්න ඕනේ කියන ඒ සිතුවිල්ල දුෂ්ට බව අධිකරණයේ ස්වාධීනත්වයට පටහැනි බව ඒ වගේම ඒ තුල ගැබ් වෙලා තියෙන ඒ නරක තර්කණය වසා ගැනීම සඳහා කරන සීනි මීපැණි තැවරීමක් පමණ. ඔක්කොටම කලින් සද්භාවය පෙන්වන්න දැනට අධිකරණ සංවිධාන පනත යටතේ පත් කළ හැකි උපරිම මහාධිකරණ නිෂ්කාරකරු පත් කරමු. දැනට අභියාචන අධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන පුරප්පාඩු ප්‍රමාණය පත් කළේමු. දැන් එහෙම කරන්නේ නැතුව මෙහෙම කරන්නේ යහපත් අරමුණකින් නෙමෙයි.
7: කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු වියමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
9: දැන් ඔබතුමාලා මේ ක්‍රියාව සත්භාවයෙන් කරනවා නම් ඇත්තටම ඔබතුමාලා ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යනවා කියන එක. ඒකට නොයා දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක කොටසක් විතරක් සංශෝධනයකට ඇයි මේ කඩිමිඩිය සූදානම් වෙන්නේ?
10: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කියන්නේ ඉතාම පුළුල් කටයුත්තක්. ඒකට ජනතාවට සාකච්ඡා කිරීමට ප්‍රමාණවත් කාලයක් අවකාශයක් ලබා දිය යුතුයි. මොකද ඒක තිබෙන එක වගන්තියක් සංශෝධනයක් ගැන නොවේ තිබෙන්නේ. ඒ ව්‍යවස්ථාවක් අපි හදනවා නම් ඉදිරි දශක කීපය සඳහාම හදන යලි යලි වෙනස් කිරීම වලට භාජනය නොවන ව්‍යවස්ථාවකට පත් විය යුතුයි. ජනතාවගේ පමණක් නෙවෙයි පාර්ලිමේන්තුව තුළ උපරිම වශයෙන් සංවාද කළ යුතුයි. ඔය හදන්න හදපු ව්‍යවස්ථාව පිළිබඳව 82 ප්‍රධාන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හැටියට සාකච්ඡා කළා. එනම් මම හිතන පොදුවේ ඇහුවොත් ඔබ ගිහිලා සාමාන්‍ය පුරවැසියෙකුගෙන් නඩු කටයුතු ඉක්මන් වෙනවට ඔබ කැමති නැද්ද කියලා ඒ සියලු දෙනා කැමති. නඩු කටයුතු ඉක්මන් වෙනවට අකමැති මිනිසක් ඉන්නවා. ඔබ අර කලින් සඳහන් කරපු පහුගිය ආණ්ඩුවල ඉඳලා විවිධ දූෂණ චෝදනා අපරාධ කප්පම් ගැනීම මිනිමැරුම් ආදී චෝදනා ලෙවෙලා දැන් නඩු විභාගයෙන් පවතින අය. ඒගොල්ලෝ අලුතෙන් මහාධිකරණ හදනවට විරුද්ධයි. විශ්‍රාම යන වාසි දික් කරන විරුද්ධයි මිෂකරුන්ගේ. ඒකට ඔක්කොටම විරුද්ධයි. ඒගොල්ලන්ට ඒගොල්ලෝ කැමති ඕනනම් අධිකරණ පද්ධතිය වහලා දාලා ඒගොල්ලන් නිකන් ඉන්න පුළුවන් නම්.
7: රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කරමින් කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා. ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට කොළඹදී එක් වෙමින් ජනාධිපති ලේකම්වරයා මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ ලෝකයේ අනෙකුත් රටවල් සමග සමගාමීව කටයුතු කිරීම සඳහා මෙවැනි ඩිජිටල් පරිවර්තනයන් අත්‍යවශ්‍ය වන බවයි. කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් රේගු නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම විනිවිදභාවයෙන් යුතු සහ වේගවත් වන අතර ආනයන සහ අපනයන සමාගම්වලට විශාල පහසුවක් සැලසෙන බවද ඔහු පෙන්වා දුන්නා. විශේෂයෙන් ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදු කෙරෙන වෙනස්කම් මෙම පද්ධතිය මගින් හඳුනාගනු ලබන බැවින් කිසිදු ආකාරයක වංචා දූෂණයකට අවස්ථාව නොලැබෙන බවද ජනාධිපති ලේකම්වරයා එහිදී කියා සිටියා. විලඳ පරිමාව සීග්‍රීන් වර්ධනය වන පසුබිමක ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත ක්‍රමවේදය හඳුන්වාදීම හේතුවෙන් කිසිවෙකුගේ රැකියා අහිමි නොවන බවන් වෘත්තියේ ස්වභාවය වෙනස්වද රේගු නිෂ්කාශන නියෝජිතීන්ගේ රැකියා ආරක්ෂාව වන බවන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා. පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරකේකකේ ප්‍රධාන ගේට්ටුවේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු වෙඩිවැදීමකින් මියගොස් තිබෙනවා. ඔහු සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වන පේරාදෙණිය මුරතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්. ඔහුගේ මෘතදේහය මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු වලාන දූෂණ මර්ධන ප්‍රහාරකේකකේ රාජකාරී සඳහා වාර්තා කර ඇත්තේ පසුගිය 15 වනදා සිට බවද පොලිස් ආරංචි මාර්ග පැවසුවා. ජපානයේ දකුණු දිග කුමමොටෝ ප්‍රාන්තයේ ඊයේ දිනේදී බලපෑ රික්ට මාපකයේ 7.1 ප්‍රබලත්වයෙන් යුතු භූකම්පණයෙන් පුද්ගලින් 13 දෙනෙකු මියගොස් ඇති බව එරට අග්‍රාමාත්‍ය සනායි ටකායිචි තහවුරු කරනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ එම භූකම්පණයෙන් ගොඩනැගිලි වෙළඳ සංකීර්ණ සහ කර්මාන්ත ශාලා රැසකට දැඩි හානි සිදු ඇති බවයි. පුද්ගලින් සිය ගණනක් තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා. ජපාන ආපදා කළමනාකරණ අංශ හමුදාව සහ ගුවන් හා නාවික බලකා එක්ව මුදා ගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටිනවා. ජපාන අගමැතිනිය පවසන්නේ මුදා ගැනීමේ කණ්ඩායම් කාලය සමග තරඟයක නිරත වන බවයි. අද උදෑසන පවතින තත්ත්වය පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය ටකායිචි මියගිය පිරිස වෙනුවෙන් සිය ශෝකය පළ කර සිටි අතර හදිසි සහන සේවාවන්හි නිරත පිරිස් තවදුරටත් දක්වන කැපවීම අගය කරමින් ඔවුන්ට ස්තුතියද පුද කළා. තවත් පිරිසක් බේරා ගන්නා තෙක් තවමත් බොහෝ පිරිසක් මග බලා සිටින බවද ඇය පවසා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
0: විශ්වාස කරන සත්‍ය
7: net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: FM 95 FM 94.8 Net FM
11: කවදත් අලුත් කාගෙත් net
12: ඇසළ පොහෝදා සදහම් සිටිවිල්ල.
13: අද දහම් සිටිවිල්ල ඔබට සමීප කරන්නේ කඳාන පොල්පිටිමූකලාන ශ්‍රී වජිරවංශාරාමාධිකාරී ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික අති පූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
14: ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි, මේ පින්වත් හැම දෙනාම උතුම් පුරපසළොස්වක් පොහොය දවසේ උතුම් දහම් සිතුවිල්ලක් ශ්‍රවණය කරන්නට එක්වන අවස්ථාව. පින්වත්නි, මජ්ක්‍ධිම නිකායේ බොහොම වටින සූත්‍ර දේශනාවක් වම්මික සූත්‍රය. මේ සූත්‍රයේ අපි හරය ගත්තොත් එහෙම පින්වත්නි, කුමාර කශ්‍යප රහතන් වහන්සේ මේ අන්දවන උද්‍යානයේ භාවනා කරමින් ඉන්නවා. උන්වහන්සේ භාවනා කරමින් ඉන්නකොට අනාගාමී වෙලා බ්‍රහ්මලෝකයේ උපත ලබා සිටි උන්වහන්සේගේ පරණ යාළුවෙක් එනවා. මේ යාළුවා ආවිල්ලා මේ බ්‍රහ්මයා ආවිල්ලා බොහොම ගූඪ ප්‍රහේලිකාවක් ඉදිරිපත් කරනවා කුමාර කශ්‍යප මහරහතන් වහන්සේට. කුමාර කශ්‍යප හාමුදුරුවන්ට ඉදිරිපත් කරනවා. මොකද්ද? තුඹ ශක්තියනවා, එය රාත්‍රියට දුන් දමනවා, දහවල් කාලයේ ගිනි ඇවිලෙනවා, ඒ වගේමයි බ්‍රාහ්මණයෙක් ඇවිත් ආයුධයකින් එය හාරනවා. මෙන්න මේ ආදී කාරණාවන් ටිකක් තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්න මාලාවට මේ බ්‍රාහ්මණයා තේරුම අහනවා. තේරුම ඇහුවම මේක බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා තමයි උන්වහන්සේ දැනගන්නා ලෙස තමයි කුමාර කශ්‍යප හාමුදුරුවෝ ඒ බ්‍රාහ්මණයව යොමු කරන්නේ. ඉතින් මේකේ මොකද්ද පින්වත් මේ කියන්නේ? උට තුඹසක් තියෙනවා. එතකොට තුඹස කියලා කියන්නේ මේ සතර මහා භූතයන්ගෙන්, පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච අපේ ශරීරය. එතකොට රාත්‍රියට දුන් දමනවා. රාත්‍රියට දුන් දමනවා කියලා කියන්නේ පින්වත්නේ පුද්ගලයෙක් දාවල් කාලයේ සිද්ධ වෙච්ච තමන්ට සිදු අසාධාරණකම් මේවා ගැන හිතනවා. හෙට දිනේ කරන්න ඕන වැඩ ගැන හිතනවා. මෙහෙම සිතමින් රාත්‍රී කාලයේ මනසින් සැලසුම් කරනවා, කල්පනා කරනවා. එහෙම කල්පනා කර කර ලත වෙනවා. අන්න ඒකට තමයි රාත්‍රී දුන් දමනවා කියලා කියන්නේ. දහවල් ගිනි ඇවිලීම. එතකොට දහවල් ගිනි ඇවිලෙනවා කියලා කියන්නේ පින්වන්නේ රාත්‍රියේ හිතපු දේවල් දහවල් කාලේ අපි කරන්න හිතනවා. සමහරලාට ඒවා කරගන්න බැරි වෙනවා, කේන්ති යනවා, බැන ගන්නවා, රණ්ඩු කර ගන්නවා. මේ වගේ අවස්ථාවන් ඕන තරම් අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ නමයි කපන ආයුධය. ආයුධය කියලා කියන්නේ මොකක්ද පින්වන්නේ? ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාව තියෙන්න ඕන. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට කැපෙන ආයුධය තමයි ධර්මය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය තුලින් මේ තුඹස හාරගෙන ගිහිල්ලා මේ තුඹසේ තියෙන මොනවද? අකුසල ධර්මයන්, අනවශ්‍ය දේවල් ඉවත් කර ගන්න ඕන. ඒ වගේ තමයි පින්වන්නේ අපිත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ජීවිතය පිළිබඳව බොහොම ගැඹුරින් දැකලා අපේ මනස දකින්න අපි උත්සාහ කරන්න ඕන. ධර්මයේ තුලින් මේ හිත හාරගෙන යන්න, මනස හාරගෙන ගෙහෙලා මේ මනසේ ඇතුලේ තියෙනා වූ මේ අකුසලයන් ඉවත් කළා දාන්න ඕන, අයින් කළා දාන්න ඕන. ඒ අකුසලයන් ඉවත් කරපු තැන තමයි පින්වන්නේ මේ දුන් දැමීම නතර කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ, මේ ගිනි ගැනීම නතර කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ, ශාන්තිය තමන්ට උදා කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එනිසා පින්වන්නේ අපි හරි කල්පනාවෙන් ධර්මය තුල අපේ ජීවිතේ ගත කරගෙන යනවා නම් අපිට ලතවීමක්වත්, ශෝක වීමක්වත්, හැඬීමක්වත්

0: කඳාන පොල්පිටි මෝකලාන ශ්‍රී වජිරවංශාරාම අධිකාරී ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති ශාස්ත්‍රපති අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේට අපි කවුරුත් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේ ඔබ විහාරස්ථානයේ ප්‍රදේශයේ ධර්මදේශනාවන් ආශිර්වාද පූජාවන් ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සඳහා සහසම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වනවා නම් මේ දුරකථන අංකය සටහන් කරගන්න 0775 730 62 49 0775 730 62 49 තමයි අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය. ඔබට තෙරුවන් සරණයි.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: අද ඇසලපුර පසලොස්සක පොහෝ දවසේ අපි විශේෂයෙන්ම කතා කරන්න උන කාරණාවක් තමයි රන්දෝලි පෙරහැර කියන්නේ. ඉතින් දවස් ගානක් තිස්සේ අද දවසේදී අවසන් රන්දෝලි පෙරහැර වේදි සංචාරය කිරීමට සූදානම් වෙලා ඉන්න මොහොතේ මේ ගැන වැඩිදුර විස්තර ඔබ හමුවේ තියන්නට මම මේ මොහොතේ ඒ සම්බන්ධ කරගන්නවා දේශාන්. අයිබෝවන් දේශාන්.
1: අයිබෝවන්, අද ඇසලපුර පසලොස්සක් පොහෝ දිනේ මා මේ මොහොතේ

සිටින්නේ උකුල්වන් දෙවිඳුන් වැඩ සිටින දෙවිනුවර උත්පලවනසි විෂ්ණු මහා දේවාල පුදුරුවීම තුළයි. විශේෂයෙන්ම දෙවිනුවර උත්පලවනසි විෂ්ණු මහා දේවාලයේ ඇසළ මහා මංගල්‍යය පසුගිය ජූලි මාස 23 වන දින ආරම්භ කෙරුණා. ඊයේ 6 වන පේලි පෙරහැර වීදි සංචාරය කරන්න තිබුණා. ඊයේ 6 වන පේලි පෙරහැර නැරඹීම සඳහා අති විශාල ජනතාවක් දෙවිනුවර පුදුවීම සහ එයවට මාර්ගයේ රැඳී සිටි බව අපිට දක්නට ලැබුණා. අද අවසන් ගන්ධෝලි මහා පෙරහැර වීදි සංචාරය කිරීම සඳහා මේ වන විට මේ පුණ්‍ය භූමිය සුගනම් වෙලා තිබෙනවා. විශේෂයෙන් අද සවස 6:30ට පමණ දෙන සුබ මොහොතින් අද අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කිරීම නිමිතයි නර්තනාංග 50කට අධික සංඛ්‍යාවක් උඩරට පහත රට සබරගමු සහ නිර්මාණ නැටුම් 50කට අධික සංඛ්‍යාවක් අද පෙරහැරේ ගමන් කරනවා. ඒ වගේම කෝට්ටේ රාජා විසින් අද වරම් ලබනවා සදාතුක කරඬුව වැඩමවන්නට. ඉතින් ඒ වගේම විශේෂයෙන් තීපත් කරනවා කවදත් අලුත් කාගෙත් නෙත් අද කසාගල සමූහ ව්‍යාපාරයේ සමගින් ලබා දෙන තේපැන්දන්සල මේ මොහොතේදී අප ඔබ ආමන්ත්‍රණය කරන මොහොත තුලත් දෙවිනුවර පුණ්‍ය භූමිය තුල තේපැන්දන්සල ලබා දෙනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම තීපත් කරමින් කසාගල සමූහ ව්‍යාපාරයේ මාතර ෆ්‍රීලන් එන්ටර්ප්‍රයිසස් මනම්පේරි පාසියේ ආයතනය හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයත් අප සමග මේ තොරතුරු මේ දින කිහිපේ පුරාවටම ඔබ වෙත ගෙන ඒම සඳහා එක්ව සිටියා. ඒ පිළිබඳව විශේෂයෙන්ම තීපත් කරමින් ස්තුතිය සම්මන්ත්‍රණය ලබා දුන්නාට මම දේශහන් වික්‍රමාරච්චි දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විශ්ව මහා දේවාල පුදුමේ සිටය.

0: තවතත් අලුත් කාගෙත් නෙත්
1: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863363 0776 716 3672.
2: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
3: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 307 940.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත් ධම්මපදයෙන් ඔබේ දිවියට පූජ්‍යපාද කටහිංගල ධම්මරක්කිත ස්වාමින් වහන්සේගේ හඬින්

0: රාගයට සමාන ගින්නක් ලොව නැත. ද්වේෂයට සමාන අපරාධයක් ලොව නැත. ස්කන්ධයන් හා සමාන අන් දුකක් ලොව නැත. නිවන නැමැති සංසිඳීමට වැඩි සැපයක් නැත. ධම්මපදය සුඛ වග්ගය.
1: කවදත් අලුත් කාගෙත් නෙත්

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි චැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
7: 769 වන වරටත් හෙළ පිඹ සුරකින දිවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
6: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
7: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
6: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
7: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලින් සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
6: මාත්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
7: බැතිපරදායකත්වය
8: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: දුනුකලේ ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
10: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
11: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
12: අම්මලාගේ ආදරයට නියම පදමි
3: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
13: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
14: ඇසළ පොහෝදා සදහම් සිටිවිල්ල
15: අද දහම් සිටිවිල්ල ඔබට සමීප කරන්නේ කඳාන පොල් පිටිමූකලාන ශ්‍රී වජිරවංශාරාමාධිකාරී ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික අති පූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ
16: ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි මේ සුපින්නතුන් හැම දෙනාම උතුම් දහම් සිතුවිල්ලක් ශ්‍රවණය කරන්නට එකතු වන අවස්ථාව පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ බොහොම වටින සූත්‍ර දේශනාවක් තියෙනවා අලගත් ධූපම සූත්‍රය. ඉතින් මේ අලගත් ධූපම සූත්‍රයේ තුල භාග්‍යතුන් වහන්සේ මේ සර්පයෙක් උපමාවට අරගෙන මේ ධර්මය පිළිබඳව කරන දේශනාව. දැන් වර්තමාන සමාජයේ පින්වන්නේ බොහෝ විවේචනයන් තියෙනවානේ. මේ ධර්මය සම්බන්ධවත් බොහෝ විවේචනයන් ගොඩ නැගිලා තියෙනවා. එතකොට ධර්මය මොකක්ද අධර්මය මොකක්ද කියලා හඳුනා ගන්න බැරි තැනටම මේ සමාජයේ සමහර වෙලාවට පත් වෙලා තියෙනවා. එතකොට දැනුම ඒ වගේම අය තමන්ගේ අධ්‍යාපනය මේ විවිධ දේවල් තුල පින්වත්නේ මේ ධර්මය පිළිබඳ බොහොම විවේචනාත්මකව සහ සමහර වෙලාවට ධර්මය කියලා අධර්මය ප්‍රචාරය කරන අවස්ථාවන් අපිට බොහෝ සෙයින් දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක පින්වන්නේ හරියට මේ සර්පෙක් ඇල්ලුවා වගේ වැඩක් ඔය. සර්පයාගේ වලිගෙන් ඇල්ලුවොත් පින්වන්නේ ඌ ආපස්සට හැරිලා අනිවාර්යයෙන්ම දෂ්ට කරනවා. දෂ්ට කරාම අනිවාර්යයෙන්ම මරණයට පත් වෙනවා. අපි ණයගේ වලිගෙන් ගිහිල්ලා ඇල්ලුවොත් එහෙම ණය ආපස්සට ඇහැලා අපිට දෂ්ට කරනවනේ පින්වන්නේ. හැබැයි සර්පයාගේ හිසෙන් අල්ලගත්තොත් එහෙම කවදාවත් සර්පයාට අපිට දෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ. නිසා සර්පයාගේ හිසෙන් තමයි අපි අල්ල ගන්න ඕනේ. එහෙනම් ධර්මයත් අපි නිවැරදිවයි පින්වත්නි අල්ලා ගැනීම සිද්ධ කරන්න ඕන. දැන් අපි ගඟකින් එතෙර වෙන්න පින්වන්නේ පාරුවක් සකස් කර ගන්නවා. පාරුවක් සකස් කරගත්තම මේ පාරුවේ අපි ගඟෙන් එතෙර වුණාම අපි පාරුව කරගහගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ නේ පින්වන්නේ. අපි හිතනවා මේ මට මේ අනේ මේ පාරුව මේ ගඟෙන් එතෙර වෙන්න උපකාර කළානේ, ඒ නිසා මම මේක කර තියාගෙන යන්න ඕන කියලා. එදිරි පින්වන්නේ පාරුව අපි කර තියාගෙන යෑම නෙවෙයි, තවත් කෙනෙකුට එතෙර වෙන්න ඒ පාරුව ඒ ස්ථානයේ තියලා යන්න ඕන. එනිසා පින්වන්නේ ඔබ ධර්මය දකිනකොට බොහොම කල්පනාවෙන් සම්මා දිට්ඨියෙන් යුක්තව නිවැරදි දැකීමෙන් යුක්තව ධර්මය දකින්න. එසා සමාජයේ විවිධාකාරයේ දේවල් තිබුණට ඒ හැමදේම යහපත්, මේක හැමදේම මේ ධර්මයයි කියලා දකින්න උත්සාහ කරන්න එපා. එනිසා නිවැරදි ධර්මය කුසලය මොකද්ද, අකුසලය මොකද්ද, කළ යුත්ත මොකද්ද, නොකළ යුත්ත මොකද්ද කියලා හඳුනාගෙනයි පින්වත්නි කටයුතු කරන්න ඕනේ. එනිසා මේ හැම දිනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා කියලා සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.
15: ඒ උතුම් ධම් සිතිවිල්ල ඔබට සමීප කළ කඳාන පොල්පිටි මෝකලාන ශ්‍රී වජිරවංශාරා මහදීකාරී, ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති, ශාස්ත්‍රපති අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේට අපි කවුරුත් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේ ඔබ විහාරස්ථානයේ ප්‍රදේශයේ ධර්මදේශනාවන්, ආශිර්වාද පූජාවන් ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සඳහා සහසම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වනවා නම් මේ දුරකථන අංකය සටහන් කරගන්න 075-730-6249 075-730-6249 තමයි අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය. ඔබට තෙරුවන් සරණයි.
17: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
18: වෙලාව දහවල් එකයි දැන්.

0: අතින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
2: බෑන් බෑ අලුත් වන අලුත් බෑ විපස්සනා
8: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ශේෂ්ත්‍රයේ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරමින් හොංකොง ජිහාන් ජාත්‍යන්තර නෞ සමාගමට අයත් නෞකාවක් සිය මංගල ගමන සනිටුහන් කරමින් කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේ වෙත සේඳු වී තිබෙනවා. මෙමගින් ශ්‍රී ලංකාව සහ කලාපීය ප්‍රධාන වෙළඳපළ අතර ඍජු සමුද්‍රීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වනු ඇති. චීනයේ නිංබෝ නගරය මුලස්ථානය කරගත් හොංකොං ජිහාන් සමාගම සිය නිත්‍ය නෞකා සේවාව කොළඹ වරාය දක්වා පුළුල් කිරීමත් සමග ඉන්දියාව, බංගලාදේශය, මැලේසියාව, චීනය සහ රතුමුහුද කලාපය අතර වෙළඳ සබඳතා තවදුරටත් වේගවත් වනවා. මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් එම නෞකාවේදී විශේෂ සමරුඵලක හුවමාරුවක්ද පැවැත්වුණා. ඒ සඳහා කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේ කළමනාකාරීත්වය හොංකොං ජිහාන් සමාගමේ නියෝජිතින්නතුළු පිරිසක්ද එක්ව සිටියා. මේළඟ නෙත් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් nnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

trust. FM Anupaha, FM Anuhatraita Shuma Ata, Net FM.

0: සිතවිල්ල අද දහම් සිතවිල්ල ඔබට සමීප කරන්නේ කඳාන පොල්පිටිමෝකලාන ශ්‍රී වජිරවංශාරාමාධිකාරී ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික අති පූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
1: ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි, මේ පින්නතුන් හැම දෙනාම දුම් දහම් සිතුවිල්ලක් ශ්‍රවණය කරන්නට එකතු වන අවස්ථාව. සංයුක්ත නිකායේ බොහොම වටින සූත්‍ර දේශනාවක් තියෙනවා පින්වත්නි, පබ්බතූපම සූත්‍රය. තෙන් කොසල් රජතුමා දවසක් දවල් කාලයේ දැඩි ලෙස වෙහෙසට පත් වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා. භාග්‍යතුන් වහන්සේ රජතුමා දැක්කම මහරජතුමනි මේ දහවල් කාලේ කොහේ ඉඳලා දෙන්නේ කියලා අහනවා. රජතුමාගෙන් මේක ඇහුවාන් පස්සේ රජතුමා පිළිතුරු දෙනවා පින්වත්නි, අධික කාර්ය බහුලත්වයත් එක්ක බොහොම වෙහෙස වෙලා භාග්‍යතුන් වහන්සේ ඉන්නේ. ඒ නිසා රජතුමා යම් ආක්‍රමණයක් සඳහා පෙර සූදානමක් වෙන, ඒ වගේම යුද්ධයකට සූදානම් වෙන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ විමසනවා කොසල් රජතුමාගෙන්, රජතුමනි ඔබගේ දැන් හිතවත්ම බොහොම කල්යාණ මිත්‍ර අමාත්‍යවරු කීප දෙනෙක් ඇවිල්ලා ඔබට කියනවා, මහරජතුමනි මේ සතර දිසාවෙන් හතර පැත්තේ මහා උස පර්වත හතරක් පෙරලිගෙන අහස උසට උස පර්වත හතරක් පෙරලිගෙන එනවා. ගස්, කොළන්, සතුන්, මිනිසුන් මේ හැම දෙයක්ම විනාශ කරමින් පෙරලීගෙන එනවා කියලා කියනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක මොකද කරන්න? රජතුමා පිළිතුරු දෙනවා, භාග්‍යතුන් වහන්සේ බදු අවස්ථාවක මහා විපතක්. ඉතින් කිසිම කෙනෙක් ජීවිතේ බේරගන්නෙත් නැහැ. හැමෝම විනාශ ස්වභාවයට පත් වෙමින් ඉන්නේ. අන්න ඒ වෙලාවට මට තියෙන ධනයවත්, මට තියෙන බලයවත්, සේනාවවත්, ඒ වගේමයි කුමාරිකාවන්වත් මේ කිසි දෙයක් වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් කුසල් මෙනෙහි කිරීම, මං කරපු පින් ගැන හිතීම තමයි මට ඒ වෙලාවට උපකාරයේ පිණිස පවතින. ඒ නිසා ඒ කුසල් ගැන සිහි කරනවා කියලා කිව්වා. එන් පින්වන්නේ අන්න ඒ වගේ තමයි අපේ ජීවිතවලටත් මෙන්න මේ වගේ පර්වත හතරක් හැම වෙලෙම පෙරලිගෙන එනවා. මොකද්ද පින්වන්නේ, වායසට යනවා, මරණයටපත් වෙනවා. ඉතින් මේ වගේ තත්වයන්ටපත් වෙමින් විවිධාකාරයේ දුක්ඛ දෝමනස්යන්ටපත් වෙනවා. මේ දේවල් තුල තමයි අපි ජීවත් වෙන. ව්‍යාධියට, ලෙඩ රෝග වලටපත් වෙනවා. මෙහෙම ජීවිතයක් තමයි පින්වන්නේ අපි ගත කරගෙන යන්නේ. එනිසා අපි දැන් මේ වර්තමාන සමාජයේ කොච්චර නම් ජීවත් වෙනවද? ඒ ජීවත් වෙනකොට මට පුදුම තරම් කාර්ය බහුලයි. මට අර වැඩ තියෙනවා, මේ වැඩ තියෙනවා. මේ වගේ මහා කාර්ය බහුල ජීවිතයක් මට ගත කරන්නේ මට වෙලාවක් නැහැ. මට බණ ටිකක් අහන්න වෙලාවක් නැහැ. ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. සිල් රකින්න වෙලාවක් නැහැ. ඕවා කරන්න මට වෙලාවල් නැහැ කියලා ඕන තරම් අපි දකින්නනේ වගේ අය පින්නවනේ. එහෙම වෙන්න හොඳ නැහැ. එතකොට මේ පර්වත හතර නිතරම අපේ පැත්තට පෙරලිගෙන එන්නේ පින්නවනේ. ඒසාව කවදා හෝ මා දවසක මේ මරණය කියන පර්වතයටත් යට වෙන්න වෙනවා. එහෙමත් නැත්නම් මේ රෝගාබාධයට පත් වෙනවා කියන පර්වතයට යට වෙන්න වෙනවා. එහෙම නැත්නම් මේ වයසට යනවා කියන පර්වතයට යට වෙන්න වෙනවා. ඉතින් මේවා තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා පින්නවනේ යන්න එදාට අපිට ওই කිසි දෙයක පිළිසරණක් ලැබෙන්නේ නැහැ. තමන් ධර්මයේ හැසිරුණොත්, දහම තුල ජීවත් වුණොත් අන්න ඒකේ පිළිසරණ විතරයි. කුසල් තුල ජීවත් වුණොත්, කුසල් උපදවාගෙන කටයුතු කරලා තිබුණොත් අන්න ඒ පිළිසරණ විතරයි පින්වත්නි ඔබට මට අපි හැම දෙනාටම පවතින්නේ. එනිසා පින්වත්නි කුසලස් උපසම්පදා, කුසල් උපදවා ගැනීමටම උත්සාහවත් වන්න සියලුම දෙනාට තුරුණුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා සාදු කියමු. සාදු, සාදු, සාදු.
0: ඒ උතුම් දහම් සිතවිල්ල ඔබට සමීප කළ කඳාන පොල්පිටිමෝකලාන ශ්‍රී වජිරවංශාරාමාධිකාරී ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති ශාස්ත්‍රපති අති පූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේට අපි කවුරුත් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේ ඔබ විහාරස්ථානයේ ප්‍රදේශයේ ධර්මදේශනාවන් ආශිර්වාද පූජාවන් ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සඳහා සහසම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ දුරකථන අංකය සටහන් කරගන්න 0775 730 6249 0775 730 6249 තමයි අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය. ඔබට තෙරුවන් සරණයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: බෑම් බෑ අලුත් වන අලුත් පැයි දිවස්මා
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙළහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර අද රාත්‍රියේ පැවැත්වෙනවා. පෙරහර අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බවයි බස්නායක නිලමේ තිලෙන මදුසංක මහතා පැවසුවේ. දින 14ක් පුරා පැවති පෙරහැරේ ගමන් මඟ වෙනස් කරමින් අද දින දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්වන පෙරහර කිරිවෙහෙර රජමහා විහාරස්ථානය බලා ගමන් කිරීමට නියමිතයි. පෙරහර මංගල්‍ය නිමා කිරීමෙන් අනතුරුව දේවාලයේ ඇති නිලයන් අතරින් උත්තරීතර නිලය වන පිරිත් නිලය හොබවන කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත ඇතෙක් බරට වස්තුව පූජා කළ යුතු බවට දුටුගැමුණු මහරජුත් කර තිබූ නියෝගය සනිටුහන් කරමින් පුදුපඬුරු මඬුල්ලක් මල්ලක් කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට බස්නායක නිලමේවරයා විසින් කිරිවෙහෙර ඉහළ මාලයේදී පූජා කිරීමටද නියමිතව තිබෙනවා. මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර් දේසානායක මහතාද සහභාගී වීමට නියමිත අතර පෙරහර මංගල්‍ය අති සාර්ථක අයුරින් පවත්වා අවසන් කළ බවට බස්නායක නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් භාරදීමද මෙහිදී සිදු කිරීමට නියමිතයි. හෙට උදෑසන මැණික්ගඟේ ජීවමාලී තොටුපළේදී දිය කැපීමේ චාරිත්‍රය සිදු කිරීමෙන් මෙවර කතරගම ඇසළ මහා පෙරහර මංගල්‍ය නිමාවට පත්වනවා. මේළඟ net news පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM Anupaha FM Adu Hatarai Dashma Ata Net FM
8: Manushatvayin Piri Dehemi Samajayak Kudesa
9: Net FM Shweta Pooja Shweta Pooja
8: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
9: බැතිපර දායකත්වය
8: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
10: net fm ශ්‍රේත පූජා පෝදා විකාශයේ සවස පැවැත්වීමට නියමිතව තිබෙන යුගාසන කාව්‍යමය ධර්මදේශනාව හා සම්බන්ධ වීමට අප දැන් සජීවී සම්බන්ධතාවය ලබා දෙනවා බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍ය වර්ධනාරාමයට. දර්ශන ඔබටයි සම්බන්ධතාවය.
11: බොහොම ස්තුතියි අචින්ත. ඇසලපුර පසළොස්වක පෝදා ශ්‍රේත පූජා වැඩසටහනේ සවස් භාගයේ ආගමික වැඩසටහන් පෙළගැස්ම අපි යුගාසන කවිබණ දේශනාවෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් වූ පුණ්‍ය භූමියේ සිට සජීවීව සිද්ධ කරන වැඩසටහනේ අනුශාසකත්වයේ දරණ අති පූජනීය පන්නිල තිලක අපේ ස්වාමින් වහන්සේ අපි ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. වැඩසටහන පිළිබඳව හොයලා බලලා දායක සභාව, කුලඟන සමිතිය, දහම් පාසල, තරුණ පිරිස මේ සියලු දෙනා එක්කාසු කරගෙන ඉතාමත්ම හොඳින් මනාවට පිළිවෙලට පිරිසිදුව දහම් අහන්න රුචි පරිසරයක් නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වැඩසටහන රාත්‍රියේ 9 දක්වා පැවැත්වෙන අතරතුර අද යුගාසන කවිබණ දෙසුම වෙනුවෙන් ආරාධනා කරන්නට යෙදුණු ගෞරවනීය හාමුදුරන් වහන්සේ දෙනම ධර්මාසනයේ වැඩ සිටින මොහොතේ දැහැත්වට්ටි පිළිගැන්වීම සඳහා පීඑල් මල්ලිකා මහත්මියටත් කුමාර් සිරිමාමාටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි කවුරුත් සාදුහනින් ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වෙමු. අද අපි ආරාධනා කරන්නට යෙදුණු ගෞරවනීය අපගේ දේශකයාණන් වහන්සේ දෙනම හඳුනා ගන්නයි බලාපොරොත්තු වන්නේ. ඒ කුලියාපිටිය මිනුවන්ගමුව ශ්‍රී වික්‍රමසිංහාරාමාධිපති කාව්‍ය විශාරද රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අලව්ව නුගවෙල ශ්‍රී සෝනෝත්තර පිරිවෙනේ ආචාර්ය කාව්‍ය විශාරද පණ්ඩිත ශාස්ත්‍රවේදී අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ හාමුදුරන් වහන්සේ විහාරස්ථානයට චාරිත්‍රානුකූලව පිළිගැනීමෙන් අනතුරුව යුගාසන කවිබණයි මෙලෙස ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. සදාතනික ආදරයේ උත්තරීතර සෙනෙහස කවුද කියලා ඇහුවොත් එහෙම අපිට කියවෙන නම තමයි ඒ අපේ කිරිඅම්මා කියලා. අම්මාගේ අඩුව කෙනෙකුට පුරවන්න පුළුවන් නම් අම්මා නොමැතිව බියෙන් සැකෙන් තොරව හැදෙන්න වැඩෙන්න පරිසරයක් තියෙනවා නම් ඒ අපේ කිරිඅම්මා ළඟ. අම්මා හිටියත් වෙලාවකට අපිට හිතෙනවා කිරිඅම්මා අම්මාටත් වැඩිය අපිට ආදරය කරනවා කියලා. ඒ තමයි ඇත්තටම කිරිඅම්මා ළඟ තියෙන සෙනෙහස. කතාවක් කියලා නලවන්න, කතාවක් කියලා හිතට ශක්තිය එක්කාසු කරන්න විතරක් නෙවෙයි, ජීවිතයට පෝෂණය වගේම යහගුණ දහම් කියා දෙන්නත් කිරිඅම්මා කටයුතු කරනවා. ඒ නිසා අම්මාගෙන් නොලද සෙනෙහස ලබන ඒ උත්තරීතර චරිතය තමයි කිරිඅම්මා. අද කිරිඅම්මා ගැන එතෙක් මෙතෙක් ඉතිහාසයේ නොලියුණු කතාවක්, නොකිය වූ කතාවක් ඔබට දෙසන්නයි සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් අද යුගාසන දෙසුම ආරම්භ කරන්නට අපේ හාමුදුරන් වහන්සේ දෙනමට සාදු හඬින් ආරාධනා කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
12: නැවත වරක් සාදුකාරයක් පවත්වමු.

සියලු දිනාට තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහගුණ බලය ප්‍රාර්ථනා කරමින් බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිකාරී රාජකීය පඬිත අපේ කල්යාණ මිත්‍ර පූජනීය පන්නිල තිලක අපේ නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. අද net FM ගුවන් විදුලියේ ශ්වේත පූජා යෝගාසන කාව්‍යමය ධර්ම දේශනාව මා සමගින් පැවැත්වීමට ආසනාරූඪව වැඩ ඉන්න අපේ පින්වත් ශාස්ත්‍රවේදී පඬිත කැලේගම මහින්ද අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ඇසළ මාස පුර පසළොස්වක පෝදා අද අපි ඔබට ගෙන එන්නේ අපේ net FM මේ ශ්වේත පූජා නාලිකාව තුළ ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරගෙන යන අපේ දර්ශන මහත්මා මුලින් පූර්විකාව සැපයූ ආකාරයට මෑත ඉතිහාසයේ ඔබත් මමත් නැසූ කතාවකට සවන් පෙත් යොමු කරන්නටයි. එහෙමනම් අද අපි අපේ හාමුදුරුවනි මාතෘකාව කරගන්නේ ආදරණීය අත්තම්මා පිළිබඳවයි. එහෙමනම් අත්තම්මා පිළිබඳව කතා කරන්නට කලින් අපේ හාමුදුරුවනි අපි සිරිත් පරිදි තුනුරුවන් අභිවන්දනය කරමු. මෙසේ සාදුනාදයක් පවත්වන්නට හොඳයි.

සුවහසක් ශ්‍රාවක හුදේ ජන නැන පහන් දල්වනොවස් ආදරයේ උල්පත වූ ආදරණීය අම්මා පිළිබඳව මෙන්ම ආදරණීය කිරි අම්මා පිළිබඳවත් ඔබේ දෙසවනට මෙත්සෙත් පෙරටුව කවි බණ දෙසුමක් ලෙසින් සමීප කරන්නායි මේ අපගේ සූදානම. අපි මෙතැන් සිට විමසා බලමු ඒ උත්තරීතර ආදරයේ රැඳි අපේ දයාබර අත්තම්මා පිළිබඳව අපේ හාමුදුරුවනේ.

සැදැහැවතුනි, අම්මා යනු සැබවින්ම සුවඳවත් වූ පියුමක්මයි. නිරහංකාර සිනහව මෙන්ම පිරුණු අව්‍යාජ බව දරුවෙකුගේ අනාගතයේ කොයිතරම් යහපත් බවකට ගැනීම පිණිස හේතු වනවාද? ඒ ශ්‍රේෂ්ඨ භව අම්මා කෙනෙකු සතුනම් ඒ අම්මා ලොව කොතරම් භාග්‍යවන්තද? අපේ හාමුදුරුවනේ, අද මේ පින්බර ඇසල පුර පසළොස්වක් පොහොව දවසේ නෙත්තෙෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා මේ ආගමික වැඩසටහන් මාලාවේ සෑම පුර පසළොස්වක් පොහොව දවසකම සජීවීව යුගාසන කවි බණින් ඔබේ දේශවන්විත වඩින අප අදත් අපේ තඹුත්තේගම හාමුදුරුවන් වහන්සේගේ තිලිතුඩින් ලියවුණු ආදරබර කිරිඅම්මා නොහොත් අත්තම්ම පිළිබඳව කියවෙන ආදරබර කතාවයි මේ. පින්වත්නි, මේ අහන්න ඒ පිළිබඳව.

සෙනෙහස ආදරය ලබන්නත් පින් තිබිය යුතුය. එවන් අත්තම්මලා මුළුමහත් දරුවන්ටම පින්වත්නි ආශිර්වාදයකි. අපේ හාමුදුරුවනේ

පින්වතුනි, මේ අපි කතා කරන්නේ ආදරණීය අත්තම්මා පිළිබඳව. මේ අත්තම්මාගේ ගුණය එසේ මෙසේ ගුණයක් නෙවෙයි. මේ ඔබට කියන්නේ පුංචි කතාවකුත් එක්කයි. අපේ ජීවිතවලට කරදර එන්නේ කල් තියා දැනුම් දීමකින් තොරවයි. සමහර කරදර අපේ වෙසින්ම ගෙන්න ගන්න ඒවාමයි. මේ සියල්ලම සබා දහම බලාගෙන සිටින බව නම් කිව යුතුමයි. නිසි වෙලාවට දඬුවම් ඒ සඳහා ලැබෙනවා. මෞපිය සෙනෙහි නැතිව හැදේ වැඩේ හොඳින් ඉගෙනගත් මේ ආදරණීය පුතා දැන් වෙදහෙද විදුහලට ඇතුළත් වෙලා ඉගෙන ගැනීම කටයුතු කරනවා. අත්තම්මාගේ රැකවරණයත් ආදරයත් මැද උන්නු මේ පුතා තව ටික කාලයකින් අපේ හාමුදුරුවනේ වෛද්‍යවරයෙක් වෙනවා. අපි බලමු තවදුරටත්.

පින්වත්නි, අපි මේ කියන කතාව දැන් ඔබට තරමක් පැහැදිලි ඇති. බොහෝ දුර අපි මේ කතාවේ පැමිණියා. වෛද්‍ය විද්‍යාවෙන් ඉහළට ගිය පුතා දැන් දොස්තර මහත්මිය ජීවිතයේ අනේක විද හැල හැප්පිලීම් මැද ඉදිරියට ගමනේ තාරුණ්‍ය දොරටු අභියස දිවි සැරිය ගෙවන පුතාට ප්‍රේමයේ රමණීය බව පසක් කරමින් දෙහදක් හා යාකරන මග මෙලෙසට පින්වත්නි උදා වෙනවා.

ජීවිතයේ ලස්සනම කාලය කෙළෙළුල් තරුණ්‍යයි. දස දහසක් දුක්ඛම් කටුළු මැද තරුණ්‍යයේදීම ජීවිතයේ ජයගත් ආදරණීය පුතේ තම අනාගතයට සරිලන දයාබර සහකාරියක් සමග විවාහ කිවිස ගන්නවා. මේ කුලකාන්තාවද වෛද්‍යවරියා දෙදෙනාට දෙදෙන ආදරයෙන් මේ ලෙස කාලය ගවත වී යන අවධියක අපේ හාමුදුරුවනේ.

අත්තම්ම දැන් පින්වතුනි ජීවිතය හැරගොසින් අනේක විද පීඩා මැද නොසැලී පවුලක්ම එගොඩ කළ ආදරයේ පරම පූජනීය අත්තම්මා ඔබ අද ලොවට අවැසි වටිනාම උත්තමාවියයි. ඇතැම් මව්වරුන්ගෙන් පවා නොලැබෙන උතුම් සෙනෙහස දයාබරත්වයෙන් පුදන්නේ සැබවින්ම ඔබයි. ඔබටයි මේ උත්කෘෂ්ට උත්තමාචාරය ආදරණීය අපේ අත්තම්මේ.

0: සාදු. එහෙමනම් පුරා පැයකට ආසන්න කාලයක් ඔබත් මමත් ඒ ශ්‍රවණය කළේ ඔබේත් මගේත් ආදරය ලබාගත් ආදරය දිනාගත් දයාබර අත්තම්මා පිළිබඳවයි. එහෙමනම් මේ දහම් දෙසුම නිමාවන යාමයේ සුවහසක් මේ දහම් දේශනාව ඇසූ දයාබර අත්තම්මලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් නිදුකින් නිරෝගිකමින් අපේ අම්මලා අත්තම්මලා වැජබේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුනාදයක් පවත්වමු. එසේ නාදයක් සාදුනාදයක් පවත්වූ අපි සියලු දෙවිදේවතාවුන් වහන්සේලාටත් පරලෝසපත් වන ආදරණීය අම්මා අප්පච්චිලාටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වන්නේ සුපුරුදු විදිහට මෙහි අද දිනයේදී දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාටම ආශිර්වාද සිද්ධ කරන්නටයි. එහෙමනම් යෝගාසන කාව්‍යමය ධර්ම දේශනාව නිමාවන වෙලාවේ අපි සිහිපත් කරනවා අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ විශේෂයෙන් ජයන්ත අමරසිංහ මහත්මානන්, පද්මිනි චන්ද්‍රසේකර මහත්මිය, චාමර අමරසිංහ මහත්මානන්, නදීස් අමරසිංහ මහත්මානන්, නුවන් අමරසිංහ මහත්මානන්, එවගේම RHA රත්නවීර මහත්මා, එවගේම PL මල්ලිකා මහත්මිය, මහිමා ශාමලී මෙනවිය. ඉතින් මේ අය සියලු දෙනාම අද දායකත්වයේ දරන අතරේ ජූලි මාසයේ 31වනදාට යෙදෙන හේස් අභිමන් වර්ණසූරිය පුංචිපුතණුවන්ගේ උපන්දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද අරමුණක් තබා ගත්තා. එනිසා අපේ පුංචිපුතාට අපි ඉතාමත් නිදුක් නිරෝගී චිරජීවනයේ පිරි සුබ උපන්දිනයක් වේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන අතරේ පරලෝසපත් වන GH රිචඩ් පෙරේරා දයාබර පියාණන්ටත්, ඇසිලින් පෙරේරා දයාබර මෞතුමියටත්, ජෝර්ජ් අමරසිංහ දයාබර පියතුමාටත්, DD ඇඩ්ලිනෝනා දයාබර මෞතුමියටත් පින් අනුමෝදන් කරමින් අද දවසේදී ඒ සියලු දෙනාම මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමින් ගරු කටයුතු අපේ පින්වත් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජපාද පන්නිල තිලක අපේ හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසකත්වයෙන් පැවැත්වුන මේ උතුම් වූ පින්කම් මාලාවේ මේ සිද්ධ කරන්නට යෙදුන පින් දහම් වලින් ඔබ වහන්සේටත් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන ගමන්ම අද මේ ඉතාමත් වටිනා මේ යෝගාසන කාව්‍යයේ මේ ධර්ම දේශනාව සඳහා මා සමග මේ දහම් දේශනාවට එකතු වන අපේ පින්වත් කැලේගම මහින්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේටත් සුකේ දීගායකෝ භව කියලා අපි ප්‍රාර්ථනා කරමින් net fm ගුවන් විදුලියේ සභාපතිතුමන් පෙදර්ශන මහත්මානන්, සමීර මහත්මානන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට අපි ආශිර්වාද කරමින් තවත් දිනක අපි මෙලෙස හමුවන බලාපොරොත්තුව ඇතුව අපි හැමදෙනාටම උත්තම ගෞතම සම්මා සම්බුද්ධ රාජ්‍යය තුළම නිවනින් නිවෙන්නට සැනසෙන්නට මේ සියලු පින් දහම් පාරමිතාම වේවායි සාදුනාදීකින් අපි සිහිපත් කරමු. හැමදෙනාටම තුනුරුවන් සරණයි, තුනුරුවන් පිහිටයි.
1: සාදුහු සාදුහු සාදුහු. අත්තම්මා හැමදාම වාසනාවන් වගේ ඊළඟ යෝගාසන කවිබණින් අපි අත්තගෙන ලස්සන කතාවක් කියමු. එහෙම හොඳයි නේ හඳුන්නේ. හරි. අපි අද යෝගාසන කවිබණ ධර්මදේශනාව වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේටත්, අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේටත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් හාමුදුරන් වහන්සේ දෙනමට අෂ්ටපරිස්කාර සාසය සුපිරිකර පූජා කරන්නට පත්මිනී චන්ද්‍රසේකර මහත්මියටත්, PL මල්ලිකා මහත්මියටත්, ඒ වගේම ධර්මදාස මහත්මාටත්, KD ස්වර්ණා මෙනවියටත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් යෝගාසන කවිබණ නිමාවටපත් කරමින් අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. ඉන් අනතුරුව පසරු 4ට මුණ ගැසෙන්නේ ශ්වේත පූජා සවස ධර්මදේශනාව සමගින් මේ උතුම් ධර්මදේශනාව පැවැත්වීම සඳහා මේ පුණ්‍ය භූමියට වැඩමවන්නේ අතිපූජනීය කන්දේ කුමරේ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ. යලිත් හමු වීමේ බලාපොරොත්තුෙන් සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණිය වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා net fm shweta pooja
3: bandarakama kalutara pare sri punnyawardana rama viharasthane sita sajiveva
4: beti paradayakatwaya
3: sarudaya sarvashenda නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්.
5: සුභ සන්ධ්‍යාවක්. වෙලාව දැන් හවස 3:30යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: බෑම් බෑලුත්වන අලුත් බෑ දිවස්ම
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. විනිසුර වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති අදූරදර්ශී යෝජනාවට නීති ශාස්ත්‍රයේ සියලු දෙනා විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා. අද උදැසන පැවති එම සංගමයේ විශේෂ මහසභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ රජීව් අමරසූරිය මහතා කියා සිටියේ ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වූ දැඩි පහරක් බවත් එය නැවැත්විය යුත්තක් බවයි. මෙම යෝජනාවට එරෙහිව නීතිඥවරුන් සියලු දෙනා අත්වල් බැඳගෙන සිටින බවත් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා. මීළඟ net news පස්වරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැත්හොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95 FM 94.8 net FM

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: දවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
1: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් බ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
6: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
8: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
9: FM 95 FM 94.8 Net FM

0: කෙලෙස් නැමැති රෝගයෙන් රෝගීව ජීවත් වන මිනිසුන් අතරෙහි කෙලෙස් රෝග නැත්තෝව ඉතා සැපසේ ජීවත් වෙමු. රෝගී වූ මිනිසුන් අතරෙහි රෝග නැත්තෝව වෙසෙමු. ධම්මපදය සුඛවග්ගය.
1: කවතත් අලුත් කාගෙත් නැත්.

0: නැවතත් අලුත් කාගෙත් නෙත්.
1: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
2: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩින අපේ රස විජේ.
3: වෙළඳපොළෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
4: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාඛා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගණේ මුල්ල ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
7: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
9: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
10: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
4: 769 වන වරට හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
10: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
4: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
10: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
4: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
10: මාත්‍ය සත්කාරය නෙතෙෆෙම් නෙතෙෆෙම්
4: බැතිබරදායකත්වය අලුත් තැන කඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් ශාඛා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගණේ මුල ගම්පොළ. කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
12: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා.
13: වසර 90ක විශ්වාසය.
14: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
15: අම්මලාගේ ආදරයට නියම පදමින් කළ මාතර ෆ්‍රීලන්.
16: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
17: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ, වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ, බදුවත් හන්දිය ඇලියගොඩ ශාඛා පාතකඩ පැල්මඩුල්ල.
18: FM 95.8 NET FM Divaina Pura.

FM 97.8 95 අනිත් FM මහගෙන ඉන්නවාට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ෆැෂන් බග් ගැන. ඉතින් ෆැෂන් බග් අලුත්ම ශාඛාව ඔන්න දැන් ගාල්ලට එනවා. අලුත්ම ට්‍රෙන්ඩ්ස්, ඊට පස්සේ අලුත්ම ස්ටයිල්ස් වගේ විලාසිතා ලෝකයක් අරගෙන අගෝස්තු 1 වෙනිදා තමයි මේ විදිහට ගාල්ලේදි ෆැෂන් බග් අලුත්ම ශාඛාව විවෘත වෙන්න නියමිතව තියෙන්නේ. ඉතින් පවුල හැමෝටම ගැලපෙන විදිහට කලෙක්ෂන් රැසක් තියෙනවා. විශේෂත්වය තමයි මේ අගෝස්තු 1 සහ 2 කියන දවස් දෙකේම ඔයා මිලදී ගන්න ඕනෑම භාණ්ඩයකට ඔයාට 10%ක් දක්වා වට්ටමක් හම්බ වෙන එක. ඒ වගේම තමයි මේ මතක් කරන්න ඕන net fm කණ්ඩායමක් එනවා එදාට. ඒ කියන්නේ අගෝස්තු 1 සහ 2 කියන දවස්වල ඔයාට පුළුවන් මේ net fm කණ්ඩායමනොත් විවිධ තෑගි දිනා ගන්න. ඉතින් තෑගි ගොඩක් තියෙනවා, ඩිස්කවුන්ට් තියෙනවා, මේ හැමදේම එක්ක ඔන්න ගාල්ලට ෆැෂන් බග් අලුත්ම ශාඛාව වෙනවා. ඉතින් වෙනස් වෙන ජීවන රටාවන්ට ගැලපෙන විදිහට ෆැෂන් කරන්න යන්න ඔයත් ෆැෂන් බග් එකට. FM 94.8 net fm මහගෙන ඉන්නවාට මතක් කරන්න ඕනේ ඔහත් දවස පුරාවටම net fm ශ්‍රේත පූජා පෝදා විකාශය හා සම්බන්ධ වුණා. ඉතින් අද හවස 4ට වට පුළුවන්කම තියෙනවා සවස ධර්ම දේශනාවටත් සවන් දෙන්න.

0: FM 94.8 Net FM Divaina Pura
1: Rasa nahara pinayanu mai cola vetin mai guava mai tamarind mai blueberry atulu rasa pella Kills Cargills apiko satoso supiri velanda salvalin mai cola ape rate ape ma deyak
2: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්.
2: නොවිනස් වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එකක් සල්ලි දෙලවට ගත්තේ.
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
6: Trends, alut style එක විලාසිතා ලෝකයේ කලබන්න fashion bug අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
8: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol Paracetamol විශේෂයකි.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300940.

ධම්මපදයෙන් ඔබේ දිවියට පූජ්‍යපාද කටහිංගල ධම්මරක්කිත ස්වාමින් වහන්සේගේ හඬින්.

0: මහණෙනි, යම්සේ සමන් මල්වැල මැලවී ගිය මල් බිම හෙලයිද, එමෙන්ම රාගයද ද්වේෂයද මුදා හරින ධම්මපදයේ බික්කුවග්ගය.
1: කවදත් අලුත් කාගෙත් නෑ.

0: සුබ අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා net news
8: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත් පාර වෙරළ සහ ගොඩබිම් ප්‍රදේශ ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුහුදු කූඩැල්ලන් තොගයක් සමග සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ සහ බලපත්‍ර නොමැතිව ගොඩබිම් මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 14,072ක් සමග සැකකරුවන් 12 දෙනෙකු ඩිංගි යාත්‍රා 3ක් සහ යතුරු පැදි 2ක් මෙලෙස භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය වෙත ලද තොරතුරකට අනුව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කර තිබෙනවා. මීළඟ net news පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth that people we trust. FM Anupaha. FM Anuhatarai Dashuma Ata. Net FM.
9: Manushatvain Piri Dehemi Samajayakudisa.
10: Net FM. ශ්වේත පූජා
9: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
10: බැතිපර දායකත්වය
9: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
10: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
11: නෙතෆම් ශ්‍රේත පූජා පෝදා විකාශයේ සවස ධර්මදේශනාව සඳහා අප නැවතත් සජීවීව සම්බන්ධ වන්නයි සූදානම. සම්බන්ධතාවය ලබා දෙනවා බණ්ඩාරගම කළුතර ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථාන පරිශ්‍රය වෙත. දර්ශන, ඔබටයි සම්බන්ධතාවය.
12: අචින්ත කිව්වා වගේම මේ පන්සලට කවුරුත් කියන්නේ පින්වත්ත පන්සල කියලා. ඉතින් බොහොම පිළිවෙලට වැඩක් කරන පන්සලක්. ඒ වෙනුවෙන් නායකත්වය ලබා දෙන අති පූජනීය පන්නිල තිලක අපේ ස්වාමින් වහන්සේ අපි ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේමයි විහාරාධිපති හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි මේ සියලු වැඩ කටයුතු සිද්ධ වන්නේ. අද ඇසලපුර පසළොස්වක පොහෝ දිනය, ඉතින් වසාරාධනා කිරීමේ පුර පසළොස්වක පොහෝ දිනය, වැසිසලු පූජා කිරීම, වැසි ගොටු පූජා කිරීම ඒ වෙනුවෙන් වෙහෙර විහාරස්ථාන සූදානම් වනවා. ඉතින් මේ වෙන විට මේ විහාරස්ථානයේ 2026 වර්ෂයේ කඨින මහා පින්කම සිද්ධ කරන්නට ආරම්භක පියවර හැටියට වැසිසලු පූජා කරන්නට සියලු කටයුතු සූදානම් කරලා පවතින්නේ. ඉතින් අද ශ්වේත පූජා සජීවී වැඩසටහන මේ පුණ්‍ය භූමියට සම්බන්ධීකරණය කිරීම කරන්නට යෙදුනේ KD ශාන්ති මහත්මිය, ඒ වගේම නන්දන මහත්මා වගේම KD ස්වර්ණා මෙනවිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා. ඉතින් ආදරණීය දියණියගේ අධ්‍යාපන කටයුතු, විභාග කටයුතු මේ සියල්ල සාර්ථක වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. මොකද අද ලෝකේටම දහම් දායාදය තිළිණ කරන්නට හැකියාවක් ලැබුණේ ඒ පුණ්‍යවන්ත සිතුවිල්ල නිසා. වැඩමවන්නට යෙදුණු ගෞරවනීය අපගේ හාමුදුරන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්නන මොහොත, ඒ සඳහා කුමුදුනි ගුණවර්ධන මහත්මියට අපි ආරාධනා කරමු. නිවසේ ඉන්න සීල දෙනාත්, විහාරස්ථානයේ ඉන්න සීල දෙනාත් සාදු හඬක් පවත්වමින් ඒ උතුම් අවස්ථාව සමගින් එක්කාසු වෙමු. ධර්මයේ ජීවිතයට නිරන්තරයෙන්ම සම්බන්ධ කරගන්නවා කියලා කියන්නෙම ඔබට දැනෙන ප්‍රශ්න ගැටලු සහ ඔබේ මානසික සුවසතාවය උදෙසා ඉතාමත්ම යහපත් කටයුත්තක්. එනිසාවෙන් මේ ධර්මාසනයේ වැඩ සිටින අපේ හාමුදුරන් වහන්සේ අපිට සම්බන්ධ කරන්නට යෙදුනේ මා ඉහතින් මතක් කළ පවුලේ සියලු පින්නතුන් විසින්. net එක එක්කාසු වෙලා සජීවී වැඩසටහන් තුලින් ධර්මදේශනාවන් සිද්ධ කරමින් සහ විශේෂයෙන්ම භාවනාව අභිධර්මයේ පිළිබඳව හදාරමින් ඒ හදාරන ධර්මය සදහවත් ඔබට දේශනා කරමින් ඔබේ ජීවිතය යහපත් මාර්ගයට ගන්න ගෞරවනීය හාමුදුරන් වහන්සේටයි අද ඇසලපුර පසළොස්වක පෝදා සවස සජීවී ධර්මදේශනාව වෙනුවෙන් ආරම්භ කරන්නේ. ඒ හොරණ මග්ගවිදු කුටි සෙනසුන් වාසී පූජ්‍යපාද කන්දේ කුඹුරේ ප්‍රේමරතන අපේ ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.
13: හැමදෙනාම දෑත නල්ලේ තබා සාදුකාරයක් පවත්වන්න. සමන්තහ චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස

పంచిమాని భిక్కవేఠానాని అభిన్నం పచ్చ వెక్కితబ్బాని ఇత్యావా పురుషేన వా గహట్టేన వా పబ్బజితేన వాతీతి. విహారస్థాని వెడసిటిన మాహట నమకియాన్న అవసరాయి రాజకీయ పండిత పూజ్యపాద పన్నిల తిలక గౌరవనీయ స్వామీంద్రియాణం వహన్సే వర ప్రముఖ మే విహారస్థానే వెడ సిటిన శీలుమ మహాసంగరత్నే గునుత్ ఎవాగే మీ ఉత్తుం బుదుబన పదయ శ్రవణే కరణ మే శ్రీలంక ధరణీ తలే పురామ ఎవాగేమ మే లోవపురామ వెడవాసే కరణ శీలుమ మహాసంగరత్నే పాపియం వందనా కరమిం ఫలము కొట మాహట సమావ అవసర లభేవా. విసి అసంక కల్పలక్ష్య పమన కాలయక్ పారమీ ధం పురాగన విదిల్లా విశాఖపుర పసలొస్సప్పుహో దవసక హిమిదిరి ఉదాసన అపే మహాబోసతానం వహన్సే వెనువెమ్మ పహలవెచ్చ వజ్రాసనే మస్తకేహి అపరాజిత పర్యాంకిం అసుంగెన అనుపన్నస్స మగ్గాదేత కియన ఆకారేట నూపం మార్గజ్ఞాన ఉపదవాగన లోతుర బుద్ధరాజ్య అత్పాత్ కరగత్త ఉబగే మాగే శాస్త్రూవర దశబలధారీ సుగతథాగతయానం వహన్సేగే అనంతో బుదుగుణే అంట ఫలముకొట మాగెత్ ఉబగెత్ ఉత్తమాంగ నమస్కారేమ వేవా. ఏ ముని ఉత్తమాన్ వహన్సేగే నిక్లేసి హదమడలిం పెననగల కరుణావిం పోషణే వెలా లోక సత్యాట దేశనాకరంట యదున అక్షర పద వ్యంజన పారిశుద్ధిం యుత్త నిర్మల తథాగత శ్రీ సద్ధర్మేటత్ ఉబగెత్ మాగెత్ ఉత్తమాంగ నమస్కారేమ వేవా. ఏ ముని ఉత్తమాన్ వహన్సేగే లయమడలిం ఉపాన్ సుపటిపన్న ఉచుపటిపన్న న్యాయపటిపన్న సామీచి పటిపన్న ఆది ఊ గుణధరణ బుదుపుత్ మహాసంగరత్నయటత్ ఉబగెత్ మాగెత్ ఉత్తమాంగ నమస్కారేమ వేవా. అద శ్వేతపూజ సదహం సజీవీ వికాసనే సిధువెన్నే బండారగమ అపి కౌరుద్దన్న పింగ్వత్ పంసలే సిటాయి మే ఉత్తుం బుదుబన పదయ శ్రవణే కరణ మే ధర్మశాలావే అసొంగెన సిటిన మే ధర్మకామి ధర్మచారే పిరిసటత్ మే ఉత్తుం బుదుబన పదయ శ్రవణే కరణ మే రటవాసి లోకవాసి శిరుదినాటమత్ మే దహం పర్యాయ మే జీవితే నెత్తం ఆసన్న భవేకదీమ మగఫల నివం అవబోధ కరగెన తమ తమం ప్రార్థనా కరణ బోధియకిం సుఖపతి పదావెమ్మ అసంకతవు అజరవు అమృతవు నిర్వాణ ధాతు సాక్షాత్ కరగెన మీ సంసార ఓఘే తరణే కరన్నట మే దహం పర్యాయ హేతువాసనా వేవా కిల మం ప్రార్థనా కరణ. తిత్త రసయతి కుహంబ గహే బందిని నముదు మీ వదయ మీరి మిహి పని లభా దినమ వగే నీరస సంసారే అనేకవర ఇపదిమిం మెరమిం ఆపు ఒబట మట దమ్ అమా రసయ దాయాదకరే బుదురజానం వహన్సే. ఏ ముని ఉత్తమాన్ వహన్సేగి హమువీమ నిసామై ఒబెత్ మాగి జీవితయ సువపత్కర గన్నట పులువాంకమ లెబునే. మేలోకే మినిస్సు అతర తియన ప్రబల సంజ్ఞా కీపయక్ తియనవా. ఏ సంజ్ఞావం అతర ప్రధానమ సంజ్ఞావక్ తమై తమను తమంగి వటే తేన సీలు దేత్ నిత్య వశయం పవతిన వాకేన స్థిర సంజ్ఞావ. ఆని స్థిర సంజ్ఞావ దురుకరల అనిత్య సంజ్ఞావ గెన అపిట కీల దున్ని అపే బుదురజానం వహన్సే. తమను తమంగి వటే తేన మి సీలు దేత్
මේ මහා පොළවේ ඉරහඳ තාරකා ඇතුළු මේ සියලු දේවල් යම් දවසක අලු දූවිලි බවට පත් වෙනවා, විපරිණාමයට පත් වෙනවා, අනිත්‍ය ස්වභාවයට පත් වෙන බව මහා කරුණාවෙන් අපට කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම මේ ලෝකේ සත්‍යයන්ට තියෙන සංඥාවක් තමයි සැප සංඥාව, ඒ කියන්නේ සුඛ සංඥාව, හැමදාම සතුටින් සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන් කියන සංඥාව. එහෙම හිතන මිනිස්සු කාමය අසුරු කරගෙන කාමයන්ගෙම සතුට හොයනවා. සැපය කියලා ගත්තාම පිඟතුනි සැප වර්ග දෙකක් තියෙනවනේ. එකක් තමයි ලෞකික සැප, අනික තමයි ලෝකෝත්තර සැප. ලෞකික සැප වුණත් අපිට විඳින්න එපාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ධාර්මිකව හරිහම්බ කරගත්ත ධනයෙන් ලෞකික ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් ක්‍රමය මාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් ඒ සැපය ස්ථිර සැපයක් නෙවෙයි. නමුත් සත්‍ය හිතන් ඉන්නවා මේ සුඛ සංඥා විස්ථිරයි කියලා. හැමදාම අපිට ලෞකික සැපේ විඳින්මින් තමන් කැමති පරිදි මේ පංචකාමයේ විඳින්මින් තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් බව බොහෝ සත්‍ය හිතාගෙන ඉන්නවා. අන්න ඒ කාරණාව එහෙම නොවන බව, ඒ කියන්නේ සුඛ සංඥාව යම් දවසක යම් මොහොතක දුක්ඛ සංඥාවක් බවට පත් වෙන බව අපිට කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම තමයි මේ සත්‍යය තුළ තියෙන තවත් සංඥාවක්. ඒ තමයි ආත්ම සංඥාව, මම මගේ කියන හැඟීම. ආත්ම සංඥාව ගැඹුරට ගැඹුරට බැසගෙන තියෙන නිසායි සත්‍යෝ බොහෝ නානා ආකාරයේ පව්කම් සිද්ධ කරන්නේ. අපි යම්කිසි ප්‍රාණඝාතයක්, හොරකමක්, බොරුවක්, කේලමක් අපේ සිතින් කයෙන් වචනේ යම්කිසි සහගත වැරදි දෙයක් සිද්ධ කරන්නේ පින්වතුනි තමන්ව සතුටු කරන්න, එහෙම නැත්නම් තමන්ගේ වටේ ඉන්නේ සතුටු කරන්න. මම මගේ කියන මේ අස්මිමානේ, ආත්ම දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය ගැඹුරට සත්‍යය තුළ බැසගෙන තියෙනවා. ආනේ ආත්ම සංඥාව දුරු කරලා අනාත්ම සංඥාව, ඒවත් සබ්බේ ධම්මා අනත්තාති, මේ ලෝකෙ කිසිවක් තමන්ගේ වසඟේ තමන්ට ඕනෙ විදිහට පවත්වන්න බැරි බව මහා කරුණාවෙන් අපහට කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම තමයි පින්වතුනි තවත් සංඥාවක් මේ සත්‍යයන්ට තියෙනවා. ඒ තමයි සුභ සංඥාව. ඒ සුභ සංඥාව දුරු කරලා අසුභ සංඥාව තුරින් විරාගේ ඇති කරගන්න පුළුවන් බව මහා කරුණාවෙන් අපිට කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ හමුවීම නිසාම ඔබෙත් මාගේ ජීවිතය සුවපත් කරගන්නට පුළුවන්කම ලැබුණා. 1500ක් වූ මානසික රෝග, ඒ කියන්නේ කෙලෙස්නේ, මේ කෙලෙස් ධර්ම යටපත් කරන විදිය, ප්‍රහීණ කරන විදිය මහා කරුණාවෙන් අපට කියලා දුන්නා. ඕනෑම ප්‍රශ්නයක් අභිමුඛව හිටගන්න පුළුවන් ආත්ම ශක්තිය, පෞරුෂය අපි තුල හැදුවේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසාම ඒ මුනි උතුමන් වහන්සේව සරණයන්ට ලැබීම ජීවිතේ පරම ලාභය විදිහට අපි කවුරුත් සලකන්න වටිනවා. මං අද දවසේ ඔයත්තන්ට ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් යොදාගත්තේ බොහොම වටිනා කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තියෙන්නේ අංගුත්තර නිකාය පංචක නිපාතේ. පංචක නිපාතේ කියලා කියන්නේ පහේ කරුණු අඩංගු වෙච්ච නිකායට කියනවා පංචක නිපාතේ කියලා. අනේ පංචක නිපාතේ තමයි මේ සූත්‍ර දේශනාව තියෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම තමයි තහාන සූත්‍රය. බොහොම වටිනා කියන සිහි කළ යුතු, නැවත නැවත ශ්‍රවණය කළ යුතු, ශ්‍රවණය කරනවා මිසක් නෙවෙයි, ඒ ශ්‍රවණය කරන කරුණු හදවතේ දරාගෙන මතක තියාගෙන තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව මේ කරුණු ගලපාගෙන ජීවත් වෙන්න තරම් බොහොම වටිනා කියන සූත්‍රයක් තමයි මේ තහාන සූත්‍රය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට හැම කල්ලේම අර්ථෝපන්න, අර්ථයක් උපන් කල්ලි තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඔයත් අහලා තියෙනවා භාගතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි නුඹලා කවර කතාවකින්ද යුක්ත වෙලා හිටියේ කියලා. අන්න ඒ වෙලාවේදී එතන හිටපු භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාගතුන් වහන්ස අප සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ගැනයි කතා කරමින් හිටියේ.
එවගේ මොගලම් මහරහතන් වහන්සේගේ 이르දි බලය ගැන අපි මේ කතා කරමින් හිටියේ. එවගේම ධර්ම භාණ්ඩාකාරික ආනන්තරුන් වහන්සේ ගැන අපි මේ කතා කරගෙන හිටියේ කියලා ඒ බිසුන් වහන්සේලා කතා කර කර හිටපු දේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්නේ කතාව අලලලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ කියන්නේ ඒ කතාව මුල් කරගෙන ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරනකොට අතීත කතාවයි වර්තමාන කතාවයි අනුසන්ධි ගලපනවා. එකට ගලපලා අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. ඒ බණපදයේ අහන දෙව්වරුන්ට, බ්‍රහ්මරාජවරුන්ට, මිනිසුන්ට මගපල නිවන් අවබෝධ කර ගැනීම පිණිස. මේ සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේට දේශනා කරන්නට ප්‍රධාන හේතුවක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. මොකක් දේශනා කරන්නේ? පංචිමානි භික්කවේ ඨානානි අභින්නම් පච්චවෙක්කිතා තබ්බානි. පංචිමානි භික්කවේ මහණෙනි, කරුණු පහක් තියෙනවා. අභින්නම් පච්චවෙක්කිතබ්බානි. අභින්නම් කියලා පාලියෙන් කියන්නේ නිතර නිතර මෙනෙහි කළ යුතු කරුණු පහක් මහණෙනි තියෙනවා කියලා ඔන්න සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ පටන් ගත්තා. මොකද්ද? නිතර නිතර මෙනෙහි කළ යුතු කරුණු පහක් තියෙනවා. කවුද සිහි කරන්න ඕනි? ඉත්‍යාවා, පුරුසේනවා, ගහට්ටේනවා, පබ්බජිතේනවා. දැන් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි නිතර නිතර සිහි කළ යුතු කරුණු පහක්. ඉඳ හිට නෙවෙයි, දවසක් කර දවසකුත් නෙවෙයි, නිතර නිතර සිහි කළ යුතු කරුණු පහක් තියෙනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ කරුණු පහ කවුද සිහි කරන්න ඕනි? ඉත්‍යාවා, ස්ත්‍රියෙක් වේවා, පුරුෂේනවා, පුරුෂයෙක් වේවා, ගහට්ටේනවා, ගිහියෙක් වේවා, පබ්බජිතේනවා, පැවිද්දෙක් වේවා. ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා, කවුරු නමුදු නිතර නිතර සිහි කළ යුතු කරුණු පහක් තියෙනවා. නැවත මං අවධාරණය කරනවා, ඉඳ හිට සිහි කරන්න නෙවෙයි, නිතර නිතර සිහි කරන්න. අභින්නම් පච්චවෙක්කිතබ්බං. අභින්නම් කියන වචනේ තේරුම තමයි නිතර නිතර කියන එක. එහෙනම් නිතර නිතර සිහි කළ යුතු කරුණු පහක්. අන්න බුදුරජාණන් වහන්සේ මේ කරුණු පහ දේශනා කරනවා. කතමානි පංච, කුමක්ද මේ කරුණු පහ? ඔන්න පළවෙනි කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳට අහගන්න ඕනි හැම දෙනාම. ජරා ධම්මෝමි ජරං අනතීතෝති අභින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවාති කියලා ඔන්න පළවෙනි කරුණ දේශනා කරනවා. මොකක් දේශනා කරේ? ජරා ධම්මෝමි ජරං අනතීතෝති අභින්නම් පච්චවෙක්කිතබ්බං. තමන්ගේ මේ කය හැමදාම තමන්ට ඕනි විදිහට පවතින්නේ නැහැ. ජරාවටපත් වෙනවා. කළුවට තියෙන කෙස් ටික දවසක සුදු වෙනවා. ලස්සනට තියෙන දත් ටික දවසක හැලිලා යනවා. ලස්සනට තියෙන මේ හම දවසක සර්පයෙක් හැවහැරියා වගේ වැහැරිලා යනවා. හැමදාම තරුණ කාලේ තරුණ මදයෙන් මේ තරුණකම රැකගෙන අපේ

තමන් ඉතින් කොහොමත් වයසට යනවා. ඒ වයසට යන එක අය අමුතුවෙන් සිහි කරන්න ඕනේ නෑනේ. එහෙම සිහි කරා කියලා ලැබෙන දෙයක් නෑ. ඇයි එහෙම හිතන්නේ? තරුණ කාලේ තරුණ මදේ, යෞවන මදේ, යොබ්බන මදේ තියෙනකොට තරුණ කාලේ එහෙම හිතනවා. ඒ වගේම තවත් සමහරෙක් මෙහෙම හිතනවා. තමන්ගේ මේ කයේ වැහැරීම ගැන හිතනකොට, එහෙම කල්පනා කරනකොට ඒක ධනාත්මක සංකල්පයක් නෙවෙයි, ඒක ඍණාත්මක සංකල්පයක් කියලා එහෙමත් හිතන පිරිසක් ඉන්නවා. ධර්මයට පටහැනි විදිහට හිතන අයට කියන්නේ අධර්මානුකූලව හිතන අය කියලා. අධර්මානුකූලව හිතනකොට ජරාව ගැන හිතන්න කැමති නැහැ. ඒ කියන්නේ තමන්ගේ සත්‍ය තමන් දකින්න කැමති නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ තමන් ජරාවට පත් වෙන කෙනෙක් කියලා නිතර නිතර සිහිපත් කරන්න කිව්වේ පින්වතුනි, හේතුවක් ඇතුවයි. හේතුවක් නැතුව බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජරාවට පත්වීම පිළිබඳව සිහි කරන්න කියලා දේශනා කරන්නේ. මොකද්ද හේතුව? අන්න බුදුරජාණන් වහන්සේ හේතුව දේශනා කරනවා. එහෙනම් ඇයි අපි නිතර නිතර ජරාවට පත් වෙනවා කියලා සිහිපත් කරන්න ඕනි? ඔන්න හේතුව දේශනා කරනවා. අත්ති භික්කවේ සත්තානං යොබ්බනේ යොබ්බන මදෝ. අන්න සත්‍යයන්ට තියෙනවා යෞවන කාලයේ යෞවන මදය. මදය කියලා කියන්නේ පිඟුතුනි මාන්නයට. මාන්නය කියලා කියන්නේ තමන්ගේ ධනය බලය අන් අයත් එක්ක සංසන්දනය කරමින් ඒ ධනයෙන් බලයෙන් උදව් මඩනවා. තමන්ට ධනය තියෙනවා, තමන්ට බලය තියෙනවා කියලා යම්කිසි කෙනෙක් අන් අය පහත් කොට තමන් උසස් කොට සලකනවා නම් ඒකට කියනවා මාන්නේ මැනීම කියලා. යෞවන කාලේ මම අරයට වඩා ලස්සනයි, මම මෙයාට වඩා ලස්සනයි, මට මෙයාට වඩා ධනය තියෙනවා, බලය තියෙනවා කියලා අන් අයට සංසන්දනය කරමින් තමන්ගේ බලය, ධනය, රූපය මේවා මුල් කරගෙන මාන්නය ඇති කරගන්නවා. ඒකට කියනවා යෞවන මදේ කියලා. මේ බණපදේ අහන කාටත් තිබුණා ළමා කාලයක්. කාටත් තිබුණා ඒ ළමා කාලේ ඉක්මවා ගියපු තරුණ කාලයක්. හැබැයි තරුණ කාලේ හැමදාම තිබුණේ නැහැ. තරුණ හයිය, තරුණ ගාය, තරුණ ජවය හැමදාම පවතින්නේ නැහැ. ඒ පවත්වා ගන්න පුළුවන් කිසිම జగතෙක් මේ තුන් ලෝකේ නැහැ පින්වතුනි. මේ ලෝකයේ දැන් නවීන විද්‍යාව වේගින් දියුණු වෙමින් පවතිනවා. නව පින්වතුනි කොච්චර දියුණු වුණත් ඔබ කල්පනා කරන්න මිනිස්සුන්ව ජරාවට පත් වෙන එක වළක්වන්න පුළුවන් මට්ටමට මේ තාක්ෂණය දියුණු වෙන්නේ නැහැ. ඒක එහෙමමයි පින්වතුනි. තාක්ෂණයට පුළුවන් බොහෝ දේවල් කරන්න. හැබැයි මිනිස්සු කවදාවත් ජරාවට පත් වෙන එක වළක්වන්න බෑ. තරුණකම ඉක්මවා මැදි වයසට එන එක, මැදි වයස ඉක්මවා මහලු වයසට යන එක මේ ලෝකේ කාටවත් වළක්වන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. එහෙම වළක්වන්න පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාසිතය සහ මුලින් පින්වතුනි ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වළක්වන්න පුළුවන් කමක් නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ කයේ තියෙන ජරාව ගැන සිහිපත් කරන්න කිව්වේ තමන් ජරාවට පත් වෙන කෙනෙක්, වයසට යන කෙනෙක්, තමන් වෙහැරීමට පත් වෙන කෙනෙක් කියලා නිතර සිහිපත් කරන්න කියලා කිව්වේ කුමක් නිසාද? යෞවන කාලයේ තියෙනවා යෞවන මදේ. යේන මදේන මත්තා කාය දුච්චරිතං චරಂತಿ. ඒ මදේ මත් වුණාම යෞවන කාලේ බලන්න හොඳට හිතලා, තරුණ කාලේ තරුණ ජවයේ තරුණ මදේ ආවා, මේ සමහර තරුණතරයෝ මේ සමාජයේ ඉන්නේ, කයෙන් වැරදි වැඩ කරනවා. ඒ වගේම වාචාය දුච්චරිතං චරಂತಿ, වචනෙන් වැරදි වැඩ කරනවා. ඒ විතරක් නේ, මනසා දුෂ්චරිතං චරಂತಿ, සිතනුත් වැරදි දේවල් සිද්ධ කරනවා. ඒ කියන්නේ රාගය, ද්වේෂය, ක්‍රෝධය, වෛරය. ඇයි පින්වතුනේ මේ දිරණ කුණු වෙන නරක් වෙන කයත් තියාගෙන කුමටද මේ ඉරිසියාව? අපි මේ මනුස්ස ලෝකට ආවේ හැමදාම ජීවත් වෙන නෙවෙයි. අපිට ජීවත් වෙන තියෙන දින ගණන ගණන් කරන්න පුළුවන්. ආහාර අනුභව කරන්න තියෙන රාත්‍රී ගණන ගණන් කරන්න පුළුවන්. බොහොම පුංචි කාලයකට මේ මනුස්ස ලෝකට ආපු මිනිස්සු වඩන තරමක් වඩන්නේ ඉරිසියාව, දිනු කරන තරමක් දිනු කරන්නේ ක්‍රෝධයේ, වෛරයේ, පලිගැනීමේ, මාන්න ආදී මේ පාප අධර්ම සිතුවිලි. පින්වතුනේ එවැනි සිතුවිලි දිනු කරන්නේ තමන් ජරාවට පත් වෙන කෙනෙක් කියන කාරණාව බොහෝ දිනකට අමතක වෙලා ගිහිල්ලා. හැමදාම තරුණ කාලේ, යෞවන මදේ තියෙනවා කියලයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක ඉඳහිට සිහි කරන්න නෙවෙයි, අභින්නම් පච්ච වේකිතබ්බං. ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, කවුරු නමුදු නිතර සිහි කළ යුතු දෙයක් තමයි තමන් ජරාවට පත් වෙනවා කියලා. එම සිහි කරන්න කියලා බෙහෙ දේශනා කරන්න හේතුව තමයි යෞවන කාලේ යෞවන මදේ මත්වීම. ඒ මදේෙන් මත් වුණාම සිතින්, කයෙන්, වචනයෙන් වැරැස් සහගත දේවල් සිද්ධ කරනවා. සිතත් කයත් වචනයක් සංවර කරගෙන සිතින්, කයෙන්, වචනයෙන් සිදුවෙන වැරදි අවම කරගන්න නම් තමන්ගේ මේ කය පිළිබඳව යංකෝ අවබෝධයක් අපිට තියෙන්න ඕනි. ඔන්න පළවෙනි කාරණාව. දෙවෙනි කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා

කරනවා. ව්‍යාදි ධම්මෝමි ව්‍යාදින් අනතීතෝති අභින්නම් පච්ච වෙක්කි තබ්බං. අභින්නම් පච්ච ඔන්න මතක තියාගන්න ඕනේ වචනය මොකද්ද? අභින්නම් පච්ච වෙක්කි තබ්බං, නිතර නිතර සිහි කළ යුතුයි කුමක්ද? ව්‍යාදි ධම්මෝමි ව්‍යාදින් අනතීතෝති අභින්නම් පච්ච වෙක්කි තබ්බං. තමන් ලෙඩ වෙන කෙනෙක් කියලා නිතර සිහිපත් කරන්න කිව්වා. ඉඳ හිට නෙවෙයි, නිතර සිහිපත් කරන්න කිව්වා. සමහර කෙනෙකුට එහෙම හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. භාගතුන් වහන්සේ මේ තමන් නිතර ලෙඩ වෙන බව සිහි කරන්න කියපු හේතුවක් තියෙනවා. මේ හේතුවක් නැතුව කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මොකද්ද හේතුව? අත්ති බික්කවේ සත්තානං ආරෝග්‍යේ ආරෝග්‍ය මදෝ. සත්‍යයන්ට තියෙනවා මොකද්ද? නිරෝගී කමේ මදේ තියෙනවා. මට මේ වෙලාවේදී සිහිපත් වෙනවා පින්වතුනි, ගිරිමානන්ද කුමාරයා. ගිරිමානන්ද කුමාරයාට තිබුණා තමන්ගේ කය පිළිබඳව ආරෝග්‍ය මදේ. තමන් ලෙඩ වෙන්නේ නැහැ, අන්න ඒ තමයි ඔක්කොම ලෙඩ්ඩු. එහෙම අපි මිනිස්සුන්ට මේ අභූතයෙන් චෝදනා කරනවනේ. කොහොමද? තමන්ට නිරෝගකම තියෙනවා, අන්න ඇයට නිරෝගකම නැහැ. කියාගත්තේ ගමන් ලෙඩක් කියලා අපි මිනිස්සුන්ට අභූතයෙන් චෝදනා කරනවා. අනිත් මිනිස්සු පහත් කොට සලකනවා. කොයි තරම්නම් අපි එහෙම දේවල් සිද්ධ කරලා තියෙනවද? මේ ගිරිමානන්ද කුමාරයාටත් තිබුණා මේ වගේම චේතනාවක්. මොකක්ද ඒ චේතනාව? ආරෝග්‍ය මදය. තමන් තමයි නිරෝගී, අන්න ඇය නිරෝගී නැහැ කියන මදය තිබුණා. ඒ මදය මුල් කරගෙන බොහෝ වැරැස්සහගත දේවල් සිද්ධ කරන්න පෙළඹුණා. කොහොම හරි බුදුබණ පදයක් අහලා ගිරිමානන්ද කුමාරයාට පැවිදි වෙන්න අවස්ථාව ලැබුණා. පැවිදි වෙලත් පින්වතුනේ පැවිද්ද තුල ඉඳගෙන ඒත් මේ නිරෝගීකමේ මදය තියෙනවා ගිරිමානන්ද තෙරුන්ට. දැන් පැවිදි වෙලානේ, ඒත් නිරෝගීකමේ මදයෙන් තමයි දැන් කාලය ගත කරන්නේ. පින්වතුනේ අනපේක්ෂිතව බලාපොරොත්තු නොවුණු විදිහට ගිරිමානන්ද තෙරුන් අසනීප වුණා. අසනීප වෙච්ච වෙලාවේ මගේ බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට කිව්වා, ගිරිමානන්ද තෙරුන්ට තිබුණා නේද නිරෝගීකමේ මදය? දැන් අන්න අසනීප වෙලා ඉන්නවා, ගිහිලා ධර්මයේ දේශනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වැදැළුවා. ඒට අනුකූලව තමයි පින්වතුනි ගිරිමානන්ද සූත්‍රය දේශනා කරේ. දස සංඥා, අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥාදී මේ දස සංඥා දේශනා කරනකොට ගිරිමානන්ද තෙරුන් වහන්සේ තුල ඇති වුණා ධර්ම සංවේගය. ඒ ධර්ම සංවේගය ඇතිවීම තුළින් පින්වතුනි ඇතිවෙච්ච ධර්ම සංවේගී විපස්සනාවට හරවලා මඟඵල නිවන් අවබෝධ කරගත්තා. එනම් මේ භික්ෂුන් වහන්සේලාට තිබිලා තියෙනවා මොකද්ද? නිරෝගීකමේ මදය තිබිලා තියෙනවා. ඒතර ගිහියත්තන්ට කොහොමයි නිරෝගීකමේ මදය තියෙනවද? පින්වතුනි නිරෝගීකමේ මදය ඇති වුණාම යේන මදේන මත්තා කායේන දුෂ්චරිතං චරಂತಿ. ඒ මදයෙන් මත් වුණාම කයෙන් වැරදි වැඩ කරනවා. නිරෝගකමේ මදයෙන් මත් වුණාම කයින් වැරදි වැඩ කරනවා. ඒ වගේම වාචාය දුෂ්චරිතං චරಂತಿ, වචනේනුත් වැරදි වැඩ කරනවා. මනසා දුෂ්චරිතං චරಂತಿ, සිතනුත් පාපී දේවල් සිතනවා, පාපී දේවල් පුරුදු කරනවා. ඒ කියන්නේ මාන්නයෙන් යුක්තව ජීවත් වෙනවා. තමන් තමයි නිරෝගී, අන් අය නිරෝගී නෑ කියලා මේ නිරෝගකම මුල් කරගෙන සිතින් කයෙන් වචනෙන් නානා පව්කම් සිද්ධ කරනවා. අන්නේ සිද්ධ වෙන නානා පව්කම් දුරු කිරීම වස් තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යදුනේ. අපි නිතර නිතර සිහි කළ යුතු කරුණක් තමයි කුමක්ද? තමන් ලෙඩ වෙන කෙනෙක් කියන එක. මේක නිතර සිහි කරන්න ඕනි. එහෙනම් සිහි කරන්න කියලායි දේශනා කරේ. කුමක් පිණිසද? ආරෝග්‍ය මදය දුරු කිරීම පිණිසයි තමන් ලෙඩ වෙන කෙනෙක් කියලා නිතර සිහිපත් කරන්න කිව්වේ. පින්වතුනේ බුදුරජාණන් වහන්සේ යමක් නිතර සිහිපත් කරන්න කිව්වා නම් බුදුන් සරණ ගිය ඔය ඇත්තෝ ඒ කාරණාව නිතර සිහිපත් කරන්න ඕනේ. බුද්ධ භාසිතය ශ්‍රවණය කරන එක හොඳයි. හැබැයි ඊට වඩා හොඳයි එක පිළිපදින එක. දරාගෙන පිළිපදිනවා නම් තමන්ගේ ජීවිතයට මේ ධර්මය ඇතුළත් කරලා තමන්ගේ ජීවිතයට ප්‍රායෝගික මේ ධර්ම පුහුණුව ඇති කරවා ගන්නවා නම් ඒ ජීවිතයේ බොහෝම ලස්සන ජීවිතයක් බවට පත් වෙනවා. පසුතැවීමකින් නැතුව, අතීතය ගැන ශෝක කරන්නේ නැතුව, අනාගතය ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියාගන්නේ නැතුව, වර්තමානයේ මේ මොහොතේ වෙන මේ සියලු සංසිද්ධීන් ධර්මය තුළින්ම බලමින් සතිය සමාධිය ප්‍රඥාව දියුණු කර ගනිමින් තමන්ට පුළුවන්කම ලැබෙනවා පින්වතුනේ සතර මාර්ග ඥානයන් උපදවාගෙන යම් දවසක මගඵල නිවන් අවබෝධ කරගන්නට. ඒට අඩිතාලම තමයි අපි නිතර සිහිපත් කළ යුතු කාරණා අතර තමන් ජරාවට පත්වෙන කෙනෙක් කියලා නිතර සිහිපත් කරන්න ඕනි. ඇයි සිහිපත් කරන්න ඕනි? යෞවන කාලය ඇතිවන යෞවන මදය දුරු කර ගැනීම පිණිස. තමන් ලෙඩ වෙන කෙනෙක් කියලා නිතර සිහිපත් කරන්න ඕනි. ඇයි සිහිපත් කරන්න ඕනි? කුමක් පිණිසද? නිරෝගකම නිසා ඇතිවන මදය දුරු කර ගැනීම පිණිස. පින්වතුනි නිරෝගකමේ මදය යෞවන කාලයේ
මදේ ඇති වුණොත් සිතෙන් කයෙන් වචනින් සිදුවෙන පාප ධර්ම පිළිබඳව අවබෝධයක් නැහැ වැටහීමක් නැහැ කය භාවිතා කළා බොහෝ නරක දේවල් සිද්ධ කරනවා වචනේ භාවිතා කළා බොළු කේලම් කියලා අන් අය බේද පින්න කරලා පිඟුතුනි කොයි තරම්නම් පාප ධර්ම සිද්ධ කරගන්නවද ඒ වගේම මේ සිතෙන් ඉරිසියාව ක්‍රෝධය වෛරය මේවම වඩ වඩා මේවම දිනු කරමින් කොයි තරම්නම් පාපී දේවල් සිද්ධ කරගන්නවද එහෙනම් සිතක් අයත් වචනය සංවර කරගන්න නම් තමන් ජරාවට පත් වෙන කෙනෙක් කියලා සිහිපත් කරන්න ඕනි තමා ලෙඩ වෙන කෙනෙක් කියලා සිහිපත් කරන්න ඕනි නැවත අවධාරණය කරනවා අභින්නම් පච්ච වෙක්කිතබ්බං නිතර නිතරම සිහිපත් කරන්න ඕනි ඒ තමයි දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මෝ මි මරණං අනතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං තමන් මරණයට පත් වෙන කෙනෙක් කියලා නිතර නිතර සිහිපත් කරන්න ඕනි දැන් සමහරක් අය කියනවා නේද මරණය ගැන සිහිපත් කරන්න එපා ඒක හරි මෝසලයි කියලා. එහෙම අදහසුත් ප්‍රකාශ කරන ඇත්තෝ ඉන්නවනේ. අම්මා මරණය ගැන කතා කරනකොට දරුවෝ කටවහනවා. කතා කරන්න එපා ඒ ගැන. කැමති නැහැ. ඇයි ඒ කැමති නැත්තේ? ඒ තරම් උපාදානයක් තියෙනවා. දරුවෝ මරණය ගැන කතා කරනකොට අම්මා තාත්තා දරුවන්ගේ කටවහනවා. ඔව ගැන කතා කරන්න එපා මෝසලයි කියලා ප්‍රතික්ෂේප කරනවා. පින්වතුනි මෝසලයි නම් බුදුරජාණන් වහන්සේ මරණය ගැන නිතර සිහි කරන්න කියයිද? නිතර සිහි කරන්න කියන්නේ නැහැ නේ මේ මෝසලයි නම් ඒක අපිට අනර්ථයේ පිණස පවතිනවා නම් අපිට පිණස පවතිනවා නම් අපිට ඒක අසුභ කාරණාවක් නම් මරණය ගැන සිහිපත් කිරීම සමහරක් අය හිතන් ඉන්න මේක අසුභ කාරණාවක් කියලා. එහෙනම් අසුභ කාරණාවක් නම් බුදුරජාණන් වහන්සේගේ අසුභ කාරණාවක් කියන එක සරුවඥා ඥාණයට වැටුණේ නැද්ද? බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරයයන් නොදැනගෙන දේශනා කරේ නෑ නෑ නෑ දැනගෙනමයි දේශනා කරේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මරණ ධම්මෝ මි මරණං අනතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං නිතර නිතර තමන් මරණයට පත් වෙන කෙනෙක් කියලා සිහිපත් කරන්න ඕනි. නිතර නිතර සිහිපත් කරන්න ඕනි. ඇයි සිහිපත් කරන්න කිව්වේ? අන්න මේක නිතර නිතර සිහිපත් කරන්න කියලා ඇයි භාගතුන්ා දේශනා කරේ? ඒක තමයි වැදගත්ම කාරණාව. භාගතුන්ා දේශනා කරනවා අත්ති බික්කවේ සත්තානං ජීවිතේ ජීවිත මදෝ. මේ සත්‍යයන්ට තියෙනවා ජීවිතය පිළිබඳව මදයක් මාන්නයක් තියෙනවා. පින්වතුනි මට මේ වෙලාවේදී සිහිපත් වෙන වස්සකාර ඇමති අජාසත් රත්තුමාට හිටියා බොහෝම නැනවත් බුද්ධිමත් ඇමති කෙනෙක්. ඇමතුමාගේ නම තමයි වස්සකාර. දවසක් මේ වස්සකාර ඇමතුමා රජගහනුවර ගිජ්ජකූට පව්වේ ඉඳලා මහකාශ්‍යප මහරහතන් වහන්සේ හැරමිටියක් ආධාරයෙන් පහලට බහිනකොට පින්වතුනි මේ වස්සකාර ඇමතිට තිබුණ පුදුම මාන්නයක්. තමන්ගේ බලය, තමන්ගේ ඥාණය, තමන්ගේ පෞරුෂය, තමන්ගේ ජීවිතය පිළිබඳව පුදුම මාන්නයක් තිබුණා. ඉතින් ඒ මාන්න නිසාම මහකාශ්‍යප මහරහතන් වහන්සේ දෙස බලලා හරියට වඳුරෙක් වගේ කියලා චෝදනා කරා මහකාශ්‍යප මහරහතන් වහන්සේට. පින්වතුනි බලන්න මාන්නේ නිසා කටවරද්ද ගත්ත විදිහ. එහෙම චෝදනා කරා. මේ චෝදනා බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේට ආරංචි වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ඒ වස්සකාරකේ තියෙන මාන්නයට කවදාවත් ඒ වස්සකාර ඔබට සමාව ගන්නෙ නැහැ. ඔය අකුසල කර්මයේ මැරෙන මොහොතේ සිහිපත් වෙනවා. මාන්නය කියන මේ චෛසිකයේ දෙන්නේ පින්වතුනි ලෝභ සිත්වල දික්ටිගත විප්පයුත් සිත් අතර තමයි මේ මාන්නය දෙන්නේ. දැන් ලෝභයෙන් තමයි මේ අපහාසය සිද්ධ කරේ. ලෝභයෙන් මේ මාන්නය දෙන්නේ ලෝභ සිත්වලනේ දික්ටිගත විප්පයුත්. ඉතින් මාන්නයෙන් කරපු මේ අපහාසය නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සරුවඥා ඥානියෙන් දැකලා මැරෙන මොහොතේ වස්සකාට ඔය සිහිපත් වෙනවා. මහරහතන් වහන්සේ නමකටයි ඔය චෝදනා කරේ. ඕක ආර්ය උපවාදයක්. එසේ මෙසේ පාප කර්මයක් නෙවෙයි. පින්වතුනි ආර්ය උපවාදය කියලා කියන්නේ නිවනට අන්තරායක ධර්මයක්. නිවනට අන්තරායක ධර්ම පහක් තියෙනවනේ. ඒ පහ අතර එකක් තමයි ආර්ය උපවාදය. නැත්තම් උපවාද අන්තරාය. මහරහතන් වහන්සේලාට ඒ වගේ මගපල්ලාභී උතුමන් වහන්සේලාට චෝදනා කිරීම, බැනවැදීම, දොස් කීම. පින්වතුනි මේ කරපු චෝදනාවට සමාව ගත්තේ නැහැ. වස්සකාර ඇමතුමා මරණයෙන් මත්තේ වඳුරෙක් වෙලාම ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. පින්වතුනි මේක ආරංචි වුණා වස්සකාරට. වස්සකාර ඇමතුමාට ආරංචි වුණාට පස්සේ කොයි තරම් මාන්නයක් තියෙනවද කියනවා නම් පින්වතුනි තමන් මහාකාශ මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා සමාව ගන්න අකමැති වුණා, වඳුරෙක් වෙන්න කැමැති වුණා. ඒ කැමැති වුණු නිසාම මුළු වේළුවනාරාමේ වඳුරෙක් වෙලා පළතුරු කණ්ඩෝනි කියලා හිතාගෙන පළතුරු වැව්වා. බලන්න පින්වතුනි කොයි තරම්නම් මේ තමන්ගේ හිත තමන් මේ දුගතියට ඇදලා දානවද කියලා. දැන් සමාව ගත්තනම් ගිහිල්ලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ දෙපා වන්දනා කරලා පින්වතුනි ඒ සමාව ගැනීම කියන එක හරි වැදගත් කාරණාවක්.
ඉගන්නේ කමා කර ගැනීම අපි ඒකනේ නිතරම කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කම්මේ බන්තේ බූරිපාඤ්ඤ චතාගත කියලා අපි බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් මහා සංඝරත්නයෙන් සමාව ගන්නෙ. ඉතින් සමාව ගැනීම කියන එක තමන්ගේ හෘද සාක්ෂිය පිරිසුදු වෙන්න බොහොම හොඳ කාරණාවක්. ඉතින් මේ උපවාදයේ සිද්ධ කරගත්තා නමුත් සමාව ගත්තේ නැහැ. පින්වතුනි සමාව ගත්තේ නැත්තේ ඇයි? ජීවිතයේ පිළිබඳව පුදුම මදයක් තිබුණ වස්සකාරට. වඳුරෙක් වෙන්න කැමති වුණා සමාව ගන්නට කැමති වුණේ නැහැ. ඒ නිසාම වඳුරෙක් වෙලා ඉපදිලා පළතුරු ගන්නට අවශ්‍යයි කියලා මුළු වේණුවලාරාමේ පුරාම පළතුරු වැව්වා. බලන්න මේ සිත තමන්ව ඇදලා දාන තැන. කොයිතරම්නම් මේ සිත අපි වැරදි විදියට හැසිරෙව්වොත් මේ සිත හඳුනාගත්තේ නැත්තම් මේ සිත පිළිබඳව සිහියෙන් ප්‍රඥාවෙන් දකින්න බැරි වුණොත් අපිට පරලොවෙන් වෙන අනර්ථය මෙච්චරයි මෙපමණයි කියලා සිහිමත් කරන්න බෑ පින්වතුනි. ඒ කාරණා බුදුරජාණන් වහන්සේ සරුවඥා ඥාණයෙන් දැකලා අපට දේශනා කරා හිත වරද්දා ගන්න එපා. හිත වැරදුන සියල්ල වරදිනවා. පින්වතුනි සිල් බිඳින්නේ සිතේ ඇති වෙන කෙලෙස් නිසානේ. සිත රැකුණොත් කයයි වචනයයි කොහොමත් රැකෙනවා. ශික්ෂාපද බිඳින්නේ නැහැ. ඒ කියන්නේ වීතික්‍රමණීය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සිත රකින්න සිත දියුණු කරගන්න සිල් රැකීම උපකාර වෙනවා. සීලය සමාධියටත් සමාධිය සීලයටත් උපකාර වෙනවා. සීලය සමාධිය දෙකම ප්‍රඥාවට උපකාර වෙනවා. මේ විදිහටයි මේ ධර්මයේ දියුණු කරන්න ඕනේ. ඉතින් පින්වතුනි මේ ජීවිත මදයේ තියෙන නිසා බලන්න වස්සකාර ජීවිතේ වරද්දගත්තේ විදිහ. තමන් මැරෙන කෙනෙක් කියලා නිතර සිහිපත් කරන්න පුළුවන් නම් පින්වතුනි ඒක නාට ලැබෙන ඉහළම ලාභය තමයි අප්‍රමාදී භාවය. තව තව දන් දෙන්න හිතෙනවා. තව තව සිල් ලකෙන්න හිතෙනවා. ಗುಣධර්ම දියුණු කරන්න හිතෙනවා. ඇයි හිතෙන්නේ? තමන්ගේ මරණය අත ළඟයි තියෙන්නේ. තමන්ගේ මරණය ඕනම මොහොතක ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. මේ උස්ම රැල්ල ඉහළට අරන් පහළට දාන වෙලාවත් තරම්වත් මේ ජීවිතය අපිට විශ්වාස කරන්න බෑ. මට මේ වෙලාවේ සිහිපත් වෙනවා පින්වතුනි උරග ජාතකය. කෙටියෙන් නමුදු මේ ජාතකය සිහිපත් කරන්න වටිනවා මේ අවස්ථාවේදී. පින්වතුනි එක පවුලක අම්මයි තාත්තයි දුවයි පුතයි පුතාගේ ස්වාමි දියණිය, ඒ කියන්නේ ලේලියයි, ඒ වගේම දාසියයි මේ පිරිස ජීවත් වෙනවා. මේ පිරිස එකට එකතු වෙලා උදේ හවස බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පිළිපදිනවා. මොකද්ද බුද්ධ වචනේ? මරණ ධම්මෝ මි මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං. මරණය ගැන නිතර නිතර සිහිපත් කරන්න කිව්වනේ. ඒ විදිහට මරණානුස්සතිය වඩමින් උදේ හවස තමන්ගේ ජීවිකාව ගත කරනවා. නිතර නිතර මරණානුස්සතිය වඩනවා මේ සියලු දෙනාම එකතු වෙලා. දාසියයි අම්මයි තාත්තයි දුවයි පුතයි ඒ වගේම පුතාගේ බිරිඳයි මේ හැම දෙනාම එකට එකතු වෙලා තමයි මරණානුස්සතිය වඩන්නේ. උදෙත් වඩනවා හවසටත් වඩනවා. නිතර නිතර තමන් මරණයට පත් වෙන්න ඉන්න අය කියන කාරණාව සිහිපත් කරනවා. තමන්ගේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙන්න පුළුවන් ය කියන කාරණාව ජීවිතං අනියතං මරණං නියතං මෙහෙම නිතර නිතර සිහිපත් කරනවා. පින්වතුනි දවසක් තාත්තයි පුතයි කුඹරට යනවා. කුඹරට ගිය වෙලාවේදී පුතාට කළු සර්පය දෂ්ට කරලා මරණයටපත් වෙනවා. තාත්තා ඒ වෙලාවේදී ගමට ගැමියෙක් කරා පණිවිඩයක් යවනවා. අද කුඹරට එනකොට සුදු වැදගෙන එක බත් මුලක් පමණක් අරන් එන්න. බලන්න මේ තාත්තගේ හිත කොයිතරම් ශක්තිමත්ද කියලා. අපේ දරුවෙක් මැරුණොත් අනපේක්ෂිතව බලාපොරොත්තු නොවිච්ච වෙලාවක අපිට කොයිතරම් දුකක් හිතට ඇති වේද? සමාහට හැඳූ කඳලිය මුළු ජීවිතාන්තයේ දක්වාම තමන්ට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මරණ මොහොතේදීත් ඒම උපාදානය කරන දේශයෙන් සමහර තිරිසන් අපායේ ප්‍රේත ලෝකයේ උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. නමුත් මේ තාත්තට දුකක් ආවේ නැහැ. ඒ දුකක් ආවේ නැත්තේ දරුවා කෙරේ අකමැත්තක් තිබ්බ නිසාද? ආදරේ නැති නිසාද? නැහැ. මරණය කියන ධර්මතාවයේ පිළිබඳ හොඳ වැටහීමක් තිබුණා. පින්වතුනි පවුලේ හැමදෙනාම සුදු ඇඳගෙන බත් මුලකුත් අරගෙන කෙතට ආවා. කෙතට ඇවිදilla හැම දිනම එකට එකතු වෙලා දරවලින් සෑයක් අදලා පුතාගේ දෙහේ පුළුස්සන් හදනකොට මේ සිද්ධිය දැක්ක සක් දෙවුඳු සක්ක ද්‍රේවෙන් ධානාන් වහන්සේ සක් දෙවුඳු පින්වතුනේ වෙස් වලාගෙන මෙතනට පැමිණලා ඇහුවා මේ දවන්න හදන්නේ සතුරෙද්ද කියලා. නෑ නෑ මේ මගේ පුතා කියලා කිව්වා. ඒ වෙලාවේ සක් දෙවිඳු දැන් වෙස් වලාගෙන ඇවිදilla ඉන්නේ. පින්වතුනේ මෙතන හිටපු මේ තාත්තගෙන් අහනවා ඔබතුමාට දුක නැද්ද තමන්ගේ පුතා දවනකොට? මේ තාත්ත ප්‍රකාශ කරනවා සරපේ හැවහැරියාම ආපව්වේ හැව ඒ සරප ශරීරය තුළට එන්නේ නැහැ. හැවහැරියොත් හැවහැරියාම තමයි. ආයෙක අලවන්න බෑ. ඒ වගේ මේ ජීවිතයේ මගේ පුතා අතහැරලා දාලා ගිහිල්ලා තියෙන්නේ. ආයෙ කවදාවත් මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. මං එහෙමයි හිත හදාගන්නේ කියලා ප්‍රකාශ කරා. බලන්න කොයිතරම් ආත්ම ශක්තියක් තිබිලා තියෙනවද. අම්මගෙන් ඇහුවා මෞතුමියට දුක නැද්ද තමන්ගේ පුතා
මේ විදිහට දර ගොඩක් ගහලා පුළුස්සනකොට මෞතුමිය ප්‍රකාශ කරනවා පින්වතුනි. හරියම ආශ්චර්යමත් මේ සිද්ධි. ඒ මෞතුමිය කියනවා මගේ ආරාධනාවකින් තොරවයි මගේ පුතා මගේ කුසට ආවේ. මේ මගේ පුතා මගේ ආරාධනාවෙන් තොරවයි මරණයටපත් වුනේ. මම කැමති වෙලා මං ආරාධනා කළා නෙමෙයි මැරුණේ. ආරාධනාවකින් තොරව කුසට ආවා. ආරාධනාවකින් තොරව මරණයටපත් වුණා. ඇයි මම අඬන්නේ කියලා ඇහුවා. බලන්න මේ අම්මගේ දරුමක් ඥානෙ මරණානුසතිය වැඩිීමේ ආනිසංස ඔන්න භුක්ති විඳිනවා. ඊට පස්සේ ඇහුවා එතන හිටපු සහෝදරියගෙන් සහෝදරිය ප්‍රකාශ කරනවා දැන් මගේ සහෝදරයා මරණයටපත් වෙලා ඉන්නේ. මම ඇඬුවොත් මගේ ශරීරය කෘස වෙනවා මිසක් කවදාවත් සහෝදරයාට පණ ලැබෙන්නේ නැහැ. පණ එන්නේ නැහැ. ආයි ජීවිතේ ලැබෙන්නේ නැහැ. එහෙම හිතුවා. එහෙම හිතලා එහෙම ප්‍රකාශ කරා. බලන්න කොයිතරම්නම් අවබෝධයක් ඒ මැරිච්ච තරුණයාගේ සහෝදරියට තිබිලා තියෙනවද? බිරිඳගෙන් ඇහුවා සක් දෙවුඳු ඔබට දුක නැද්ද? ඔබේ ස්වාමියානේ මේ මැරිලා ඉන්නේ. නෑ මට දුක නෑ. පුංචි ළමෙක් හඳට ඇඟිල්ල දික් කරලා හඳ ඉල්ලුව කවදාවත් ගෙනත් දෙන්න බෑ. කොයිතරම් ඇඬුවත් මේ තරුණ දිහා බල්ලා මගේ ස්වාමියා දිහා බල්ලා කවදාවත් මගේ ස්වාමියාට ජීවිතේ ලැබෙන්නේ නෑ. හරියට පුංචි දරුවෙක් හඳ ඉල්ල අඬනවා වගේ ඒ හඳ ගෙනත් දෙන්න බෑ. ඒ වගේ මම ජීවිතේ ඉල්ල ඇඬුවා කියලා ජීවිතය ආපව ලැබෙන්නේ නෑ. බලන්න කොයිතරම් ධර්ම අවබෝධයක් තිබිලා තියෙනවද? දාසියකින් ඇහුවා. දාසියත් මරණානුසතිය වඩනවා. දාසිය ප්‍රකාශ කරනවා බිඳුණු කලයක් නැවත ඒ විදිහට හදන්න බෑ වගේ මේ කුමාරයාගේ ජීවිතේ නැති වෙලයි තියෙන්නේ. නැවත ඒ ජීවිතයට පණ එන්නේ නැහැ. බලන්න මේ හැමදෙනාම තමන් අවබෝධ කරගත්ත දෑ ප්‍රකාශ කරපු විදිය. එනම් මරණය ගැන නිතර සිහිපත් කරනකොට කොයිතරම්නම් ප්‍රඥාවක් නුවණක් වැඩෙනවද? කොයිතරම්නම් ජීවිතේ ගැඹුරු අපිට තේරෙන්න ගන්නවද? එනං අපේ නිතර සිහිපත් කළ යුතු කාරණාවක් තමයි මොකද්ද? තමන් මරණයටපත් වෙනවා කියන කාරණාව නිතර නිතර සිහිපත් කරන්න ඕනි. එහෙම සිහිපත් කරන්න ඕනි ඇයි? ජීවිත මදය දුරු කර ගැනීම පිණිස. ජීවිත මදය තියෙනකොට පින්වතුනි අපි සිතින් කයෙන් වචනයෙන් පවුකම් සිද්ධ කරනවා. ඊළඟ කාරණාව අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණාව කියන්නේ හතරවෙනි කාරණාව. ඊළඟ කාරණාව තමයි නිතර සිහිපත් කළ යුතු කාරණා. මොකද්ද? සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මට ප්‍රියමනාප පුජ්‍යලයන්ගෙන් දේවල් වලින් යම් දවසක කැමති වුණත් අකමැති වුණත් දාල යන සිද්ධ වෙනවා. ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියංගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන එක දුකක්. ප්‍රියංගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන බව අභින්නම් පච්ච වෙක්කිතබ්බං නිතර නිතර සිහිපත් කරන්න වටිනවා කියලා කිව්වා බුදුරජාණන් වහන්සේ. ඇයි සිහිපත් කරන්න කිව්වේ? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට මේ ප්‍රිය පුජ්‍යලයන් පිළිබඳව තියෙන චන්දරාගය, ඒ චන්දරාගය දුරු කර ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේ ප්‍රිය පුජ්‍යලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන බව සිහිපත් කරන්න කිව්වේ. යේන රත්තේන රත්තා කාය දුස්චරිතං චරන්ති වාචාය දුස්චරිතං චරන්ති මනසා දුස්චරිතං චරන්ති. ඒ කියන්නේ පින්වතුනි මේ ප්‍රිය පුජ්‍යලයන්ට තියෙන ඇලීම නිසා ඒවැන් මත්තුනොත් රාගය ඇති වුනොත් ඒ ඇලීම නිසා ඕනම වැරදි වැඩක් කරන්න පුළුවන්. බලන්න ඔබේ ජීවිතේ ආපස්සට හැල්ල බල්ලා ඔබ කරපු පව්කම් වැඩිපුරම කරේ ඔබ ගැන හිතලද අනුන් නිසාද? වැඩිපුරම බොරු කිව්වේ අනුන් නිසා. අනුන් සනසන්ඩ, අනුන්ව තමන්ගේ කරගන්න, අනුන්ව තෘප්තිමත් කරවන්න, අනුන්ව රැකගන්න, අනුන්ව තමන්ගේ වසඟ තියාගන්න ඔබ කොයිතරම්නම් පව්කම් කරලා තියෙනවද? පින්වතුනේ ප්‍රිය පුජ්‍යලයන්ට ඇලීම කියලා කියන්නේ දුකක්. ඒ ඇලීම ඇති වෙන දුක නැති කරගන්න නම් ඔබ නිතර සිහිපත් කළ යුතු කාරණාවක් තමයි සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මට ප්‍රිය පුජ්‍යලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා ආන නිතර අපි සිහිපත් කරන්න ඕනි. ඒ සිහිපත් කරන්න කිව්වේ අත්ති බික්කවේ පේසු චන්දරාගෝ. මහන්නේ මේ සත්වයන්ට අතිබික්කවේ සත්තානම් පේසු චන්දරාගෝ. මේ සත්වයන්ට තියෙනවා ප්‍රිය පුජ්‍යලයන් පිළිබඳව චන්දරාගය. අන්නේ චන්දරාගය දුරු කර ගැනීම පිණිසයි ප්‍රිය පුජ්‍යලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන බව නිතර සිහිපත් කරන්න කිව්වේ. අන්තිම කාරණාව ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද අවසන් කාරණාව? කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම කර්මයේ දායාද කරගෙන ඉන්නේ. කම්මස්ස කෝමි කර්මයේ ස්වකීය කරගෙන ඉන්නේ. තමන් කර්මයේ ස්වකීය කරගෙන ඉන්නේ. තමන් එක කර්මයේ පවතිනවා. තමන්ට ලැබී නොලැබී මේ සියල්ල ලැබෙන්නේ පින්වතුනි කර්මයේ ප්‍රධාන වෙලා.
වීරය කියන එක අප්‍රධානයි. කළමනාකරණය, උත්සාහය, ඒ වගේම තමන් යම් දෙයකට කැමති වීම, මේ ඔක්කොම අප්‍රධානයි. කර්මය තමයි ප්‍රධාන වෙන්නේ. කර්මයේ සකීය කරගෙන ඉන්නේ. කම්මස්ස කෝම්මි, කම්ම දායාදෝ, තමන් කර්මයේ දායාද කරගෙනයි ඉන්නේ. වෙන දෙයක් නෙමෙයි දායාද කරගෙන ඉන්නේ. ධනෙ, බලයේ වස්තුව නෙමෙයි අපි දායාද කරගෙන ඉන්නේ. මොකද්ද? කම්ම දායාදෝ, කර්මයයි දායාද කරගෙන ඉන්නේ. කම්මස්ස කෝම්මි, කම්ම දායාදෝ, කම්ම යෝනි. ඒ වගේම තමන්ගේ උප්පත්තිය දායාද කරගෙන ඉන්නේ කර්මය. තමන් දායාද කරගෙන ඉන්න උප්පත්තියත් කර්මෙන් තමයි සිද්ධ වෙන්නේ. කම්ම යෝනි, කර්මය නිසාම ඉපදෙන්නේ. කුසල් කර්ම කරපු ඇත්තෝ හොන් තැන්වල උපදිනවා. අකුසල් කර්ම කරපු ඇත්තෝ නරක තැන්වල උපදිනවා. එහෙනම් කම්ම යෝනි කියලා කියන්නේ තමන්ගේ උපතත් උප්පත්තියත් කර්මයෙන් දායාද කරගෙනයි ඉන්නේ. කම්ම බන්දු, ළඟින්ම ඉන්න හොඳම ඥාතිය තමන් කරපු හොඳ නරක. කර්මය, කර්මය කියලා කියන්නේ හොඳ නරකනේ. කම්ම බන්දු, කම්ම පටිසරණෝ, තමන්ට තියෙන එකම පිළිසරණ, එකම සරණත් කර්මයම තමයි. මොන කර්මයේද? කල්යාණංවා පාපකංවා, හොඳ නරක දෙක. කල්යාණ කියන්නේ යහපත් දේවල්, පාපකං කියලා කියන්නේ පාප ධර්ම. මේ හොඳයි නරකයි කවුරු කරණේවද? තමන් කරන මේ හොඳයි නරකයි තමන් සකීය කරගෙන ඉන්නවා, තමන්ම දායාද කරගෙන ඉන්නවා, තමන්ම ළඟින් තියාගෙන ඉන්නවා, තමන්ම ඒ කරපු කර්මයෙන්ම උප්පත්තිය ලබා ගන්නට හේතු සකසගෙන ඉන්නවා, තමන් මේ කර්මයේ පිළිසරණ කරගෙන ඉන්නවා. වෙන කෙනෙක් නෙවෙයි, තමන් කරපු කර්මය තමයි තමන්ට මේ විපාක පිණිස ඇවිදින්න තියෙන්නේ. තමන්ට හොඳ විපාකයක් ලැබුණත් නරක විපාකයක් ලැබුණත් ඒ හොඳ නරක දෙකේම විපාක තමන්ම කරපු කර්මයන් කියන එක නිතර සිහිපත් කරන්න ඕනි. යා දිසං වපතේ බීජං, තා දිසං හරතේ පලං. වපුරන දෙයට අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. කල්යාණකාරී කල්යාණං, පාපකාරීව පාපකං. කල්යාණ ධර්ම කරන කෙනාට, යහපත් දේවල් කරන කෙනාට හොඳ විපාක ලැබෙනවා. පාප ධර්ම කරන කෙනාට නරක විපාක ලැබෙනවා. හැබැයි මේ ලෝකේ මිනිස්සු පාප ධර්ම සිද්ධ කරලා හොඳ දේවල් බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, ඒක කර්මයට පටහැනි. වපුරන දෙයට අනුවයි අස්වැන්න ලැබෙන්නේ. මුන් වපුරලා කවපි අස්වැන්න බලාපොරොත්තු වුණාට කවදාවත් ඒ සිද්ධ වෙන්නේ නැහැ. මුන් නම් වැපුරුවේ මුන් අස්වැන්නමයි ලැබෙන්නේ. හොඳ කරොත් හොඳ විපාක ලැබෙනවා, නරක කරොත් නරක විපාක ලැබෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමන් කර්මය දායාද කරගෙන ඉන්න බව නිතර සිහිපත් කරන්න කිව්වේ ඇයි? අත්ති භික්කවේ සත්තානං, මේ සත්ත්වයන්ට තියෙනවා කාය දුෂ්චරිතං, වාචී දුෂ්චරිතං, ඒ වගේ මනසා දුෂ්චරිතං. සිතින් කයෙන් වචනෙන් වැරදි වැඩ කරනවා. ඒ වැරදි වැඩ නැති කර ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේ තමන් කර්මය දායාද කරගෙන ඉන්න කෙනෙක්ගේ කියන කාරණාව නිතර නිතර සිහිපත් කරන්නට යෙදුනේ. මෙන්න මේ සූත්‍ර දේශනාවේ භාගතුන් වහන්සේ මේ පෙන්වා දීපු කාරණා පහ ඉඳහිට නෙවෙයි, නිතර නිතර සිහිපත් කළ යුතු කාරණා පහක්. ඉඳහිට සිහිපත් කරන්න එපා, හැමදාම සිහිපත් කරන්න ඕනේ. මොකද්ද කාරණා පහ? තමන් ජරාවට පත් වෙන කෙනෙක්ගේ කියලා නිතර නිතර සිහිපත් කරන්න ඕනේ. තමන් ලෙඩ වෙන කෙනෙක්ගේ කියලා නිතර නිතර සිහිපත් කරන්න ඕනේ. තමන් මරණයට පත් වෙන කෙනෙක්ගේ කියලා නිතර නිතර සිහිපත් කරන්න ඕනේ. ප්‍රියංගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන බව නිතර නිතර සිහිපත් කරන්න ඕනේ. කර්මයේ දායාද කරගෙන ඉන්න බව නිතර නිතර සිහිපත් කරන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමන් ජරාවට පත් වෙන බව නිතර නිතර සිහිපත් කරන්න කිව්වේ ඇයි? යෞවන කාලේ යෞවන මදේ තියෙනවා. ඒ යෞවන මදේ දුරු කර ගැනීම පිණිසයි ජරාවට පත්වීම සිහිපත් කරන්න කිව්වේ. ඒ වගේම තමන් ලෙඩ වෙන කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කිව්වේ ඇයි? තමන්ට තියෙනවා ආරෝග්‍ය මදේ, ඒ දුරු කර ගැනීම පිණිසයි තමන් ලෙඩ වෙන කෙනෙක් කියලා නිතර නිතර සිහිපත් කරන්න කිව්වේ. තමන්ගේ මරණය පිළිබඳව නිතර නිතර සිහිපත් කරන්න කිව්වේ ඇයි? තමන්ට තියෙනවා ජීවිත මදේ, ඒ ජීවිත මදේ දුරු කර ගැනීම පිණිසයි මරණය ගැන නිතර නිතර සිහිපත් කරන්න කිව්වේ. ඒ වගේම ප්‍රියංගෙන් වෙන් වෙන්න බව නිතර නිතර සිහිපත් කරන්න කිව්වේ ඇයි? අපිට තියෙනවා පින්වතුනේ ප්‍රිය පුජ්‍යලයන් පිළිබඳව චන්දරාගේ, ඒ චන්දරා කැමැත්ත, ඇලීම, ආසාව තියෙනවා, ඒ දුරු කර ගැනීම පිණිසයි ප්‍රිය පුජ්‍යලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන බව සිහිපත් කරන්න කිව්වේ. තමන් කර්මයේ දායාද කරගෙන ඉන්න බව නිතර නිතර සිහිපත් කරන්න කිව්වේ ඇයි? සිතින් කයෙන් වචනයෙන් සිදුවෙන නරක නපුරු දේවල් දුරු කර ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ තමන් කර්මයේ දායාද කරගෙන ඉන්න බව සිහිපත් කරන්න කියලා කිව්වේ. මෙන්න මේ කාරණා පහ සිහිපත් කරන්න වටින කාරණා පහක්. මේ ධර්ම කාරණා පහ ජීවිතයට එකතු කරගෙන
ජීවිතේ ලස්සන කරගන්නට හැම දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදාපත් වේවා. මේ ධර්ම පරයායන් ජීවිතයට ප්‍රතිබද්ධ කරගෙන නැවත තව තවත් ගැඹුරට ගැඹුරට මේ ධර්ම පරයායන් මනසිකාර කරමින් විපස්සනාවට හරවමින් නවවිධ විපස්සනා ඥානත් උපදවාගෙන මේ හැම දෙනාටමත් සියද පූජා සඳහා විකාශනය මගින් මේ බණපදයේ සෙවණිය කරපු රටවාසී ලෝකවාසී සියලු දෙනාටත් මහා සංඝරත්නයටත් සුඛපතිපදාවෙම නිවන් දකින්නට මේ ධම් පරයාය උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කුමුදුනේ ගුණවර්ධන මහත්මිය, ඒ වගේම KM ධනුෂ්ක සම්පත් පුතා, ඒ වගේම පාඨශාලාචාරිණී KAG ජයනි චතුරිකා දියණිය, ඒ වගේම KM ධනුෂී පාරින්දයා දියණිය ඇතුළු පවුලේ හැමදෙනාගේම දායකත්වයෙන් තමයි මේ උතුම් සදහම් දේශනා මේ විදිහට විකාශනය කරන්නට දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ. එයත් බලාපොරොත්තු වෙනවා පින් අනුමෝදන් කිරීම විදිහට මීට තෙමසකට පෙර පරලොව සැපත් වූ රේරුකාණේ අජිත් ගුණවර්ධන සහෝදරයාට පින් දීම, එවාගෙම KM සුදත් අරුණ කුමාර මහත්මයාට පින් දීම, කුමුදිනී ගුණවර්ධන මහත්මියගේ දෙමව්පියන්ට පින් දීම, එවාගෙම KM බෙනුර ආදිත්‍ය පුදා ඇතුළු පවුලේ හැමදෙනාටම ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන හැමදෙනාටමත් මේ උතුම් බුදු බණ පදයේ ශ්‍රවණය කරපු ඔබ හැමදෙනා නමින්ම මීගේ හැමදෙනාටමත් අපවත් වීවදාල මහ සංඝරත්නයටත් මේ පින් අයිති වීම තුළින් දුක්කැත් තැනක ඉන්නවා නම් සැපයම් පහළ වේවා. ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ ලෝකයේ දානයන් අතර උතුම්ම දානය වෙන මේ ධර්ම දානමේ පින්කම්, ධර්ම ශ්‍රවණීමේ පින්කම්, මේ සියලු පින්කම් එමීගේ ඥාතීන්ට අපවත් වීව දාලා මහා සංඝරත්නයට නම් සිහිපත් කරනු නොකරපු යමෙක් පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ හැම දෙනාටම ලැබේවා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම විශේෂයෙන්ම සක්දෙවතු සතරවරන් දේවරාජයාණන් වහන්සේලා ප්‍රධාන කොටගත් සීලම දෙව්‍ය මණ්ඩලය බ්‍රහ්මරාජවරු මේ පින් අනුමෝදන් වෙලා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා මේ සම්බුද්ධ ශාසනය ඇසුරු නැසුරු කරමින් ගුණ පිළිවෙත් පුරන මේ සද්ධාවන්ත වූ ශිෂ්‍යයන් හැමදෙනාමත්, ඒ වගේම මේ ශාසනික සේවාන් සිද්ධ කරන මහා සංඝරත්නයත් මේ මිහිතලයේ මත සීලාදී ගුණධර්ම රකින හැමදෙනාමත් දෙවියන් විසින් බ්‍රහ්මරාජවරු විසින් අපදෙන මේ පින් අනුමෝදන් වෙලා ඒ සිරු දෙනාම ආරක්ෂා කොන් ලබත්තා. පින් අනුමෝදන් වූ දෙවියන්ටද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වමින් දෙවියන්ට මීගිය ඥාතීන්ට පින් දෙමු.

0: බුද්ධ සාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්තිති. අවසාන වශයෙන් මේ සීළු පින්වල බලයෙන් අදින විශේෂයෙන් මේ ශ්‍රේත පූජා සදහා විකාශනය සිද්ධ කරන අපේ මේ බණ්ඩාරගම් ප්‍රදේශයේ බොහොම කීර්තිමත් පන්සලක් විදිහට සලකන කාගේ ගෞරව ආදරයට පත්වෙච්ච පින්වත් පන්සල විදිහට සලකන මේ විහාරස්ථානයේ ගෞරවනීය ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ සඳහා දායකත්වයේ දැක්වූ හැම දිනාටමත් net fm කාර්ය මණ්ඩලයේ ඒ පින්වත් දර්ශන මහත්මයා ඇතුළු ඒ පින්වත් හැම දිනාටමත් මේ පින් අයිති වේවා. ඔබටත් ඔබේ පවුලේ හැම දෙනාටම දෙවියන්ටත් බ්‍රහ්ම රාජවරුන්ටත් සිරි සත්‍යයන්ටත් මේ පින් ලැබේවා. අපි හැම දෙනාටම අපි කාගේ බලාපොරොත්තු වෙන අසංකතෝ නිර්වාණ ධාතුව මේ ජීවිතේ නැත්තං ආසන්න භවයකදීම සුඛ ප්‍රතිපදාවෙන්ම සාක්ෂාත් කරගෙන මේ ගොහරතර කටුකතර භවකතරෙන් එතරව ලබන පරම සුන්දර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නටම මේ සියලු පින් පාරමිතාවෝ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා.
1: සාදු සාදු සාදු. ඇසලපුර පසලොස්සක පෝදා ශ්‍රේත පූජා වැඩසටහනේ සවස් ධර්මදේශනාවයි මෙලෙස නිමාවට පත්වන්නේ. අද මේ උතුම් ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය කන්දි කුමරේ ප්‍රේමරතන අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට අෂ්ට පරිස්කාර සහ සිසු පිරිකර පූජා කරන්නට කුමුදුණී ගුණවර්ධන මහත්මියටත් මාලා මංගලිකා විජය මහන්න මහත්මියටත් නන්දන මහත්මාටත් අපි ආරාධනා කරනවා. ඉතින් ඒ අතර අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ උතුම් බෝධි පූජාව පැවැත්වීම සඳහා අද මේ පුණ්‍ය භූමියට වැඩමවන්නේ අති පූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ. ඒ වගේම රාත්‍රී 7 ධර්මදේශනාව පැවැත්වීම සඳහා අති පූජනීය කොට්ටිකොළමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ වැඩමවන අතර රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා අති පූජනීය මාපිටිගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ වැඩමවනවා. ඉතින් රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව සඳහා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියලා නිවසේ ඉන්න සියලු දෙනාටත් විහාරස්ථානයේ ඉන්න සියලු දෙනාට සහ අනිකුත් සියලු දෙනාට සවස් භාගයේදී පන්සලට එන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයක මේ සජීවී වැඩසටහන ඔබේ ගමේ විහාරස්ථානයේ පවත්වන්නට නගරයේ විහාරස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මා මතක් කරන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න 0771-51-272 තමයි අපේ දුරකථන අංකය. මේ ධර්මදේශනාවන් නැවත නැවතත් නරඹන්න ශ්‍රවණය කරන්න නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ අතරේ ඔබට අපි සිහිපත් කරනවා ජූලි 31 වෙනිදා රාත්‍රී 7ට පැමිණෙන්නේ කියලා මිගදාය ස්වරාංජලී රසෝදය සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලට. ඒ ආරාධනාවත් එක්කයි අපි නැවතත් සජීවී ලෙසින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සම්බන්ධතාවය යොමු කරන්න බලාපොරොත්තු වන්නේ බම්බලපිටියේ පිහිටි net fm අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා. ශ්වේත පූජා
2: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
3: බැතිපර දායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. කවතත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
4: හා සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දෑන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLCකින් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: බෑන් බෑලුත් වන අලුත් බෑ දිවස්වා net news
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය පැවසුවේ ඒ අනුව මේ දක්වා ඩෙංගු රෝගීන් 83,661 වාර්තා වී ඇති බවයි. එමෙන්ම ඩෙංගු රෝගය හමුවේ පුද්ගලයන් 61ක් ජීවිතක්ෂයට පත්වැති බවද එම ඒකකය සඳහන් කළා. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 17,779ක්. මේ යටතේ දිවයින පුරා ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අවධියක අධ්‍යවධානම් කලාප 175ක් පවතින බවද ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කර තිබෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news the truth people trust. FM 95 FM 94.8 net FM
7: අවදත් අලුත් කාගෙත් නෙත්

0: FM Anu Paha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
2: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0.114.667.222 අමතන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
5: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773523535
6: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට ගොස්තු පළවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ Net FM කණ්ඩායම සමග එක්වී තෑගී දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
7: අදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
8: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
9: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
10: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
11: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
12: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
13: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
14: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
15: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70.313.36.
13: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
18: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
19: ඔව් මන් දන්නවා. TravelNet.
18: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet අමතන්න 0112-863-363 0776-716-3672.
20: කවදත් අලුත් කාගෙත් net.
12: වෙලව සවස 5:18 අපි සූදානම් වන්නේ අපි ඔබට පහුගිය දින කිහිපය පුරාවට මතක් කරා දෙවිනුවර මහා පෙරහැර මංගල්‍යය පිළිබඳව. ඉතින් විටින් විට Net FM අහගෙන ඔබට ඒ පිළිබඳව සජීවීව අපි තොරතුරු අරගෙන ආවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ දෙවිනුවර මහා පෙරහැර පිළිබඳව සජීවීව මේ අවස්ථාවේදී දැන කියා ගන්න. ඒ වෙනුවෙන් අපිත් එක්ක දේශාන් ඉන්නවා. ආයුබෝවන් දේශාන්.
21: ආයුබෝවන් අසංක. බෙන්තර ගඟෙන් මෙහා පහතරට සුවිශේෂී මංගල්‍යය දෙවිනුවර උත්පලවනචි විශ්ව මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මහා මංගල්‍යය අද අවසන් රන්දෝලි මහා පෙරහැර තවත් ස්වල්ප මොහොතකින් වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් සියලු කටයුතු මේ වෙනිට සම්පාදනය කර තිබෙනවා. අද අවසන් රන්දෝලි මහා පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් 65ක් සහ අලියතුන් 12ක් පමණ ගමන් කරනවා. අද පෙරහැරෙහි සදාහත්ක කරඬුව වැඩමවීම සඳහා වරම් ලබන්නේ කෝට්ටේ රාජා 78යි. විශේෂයෙන්ම කවදාත් අලුත් කාගෙත් net සමගින් කතාගල සමුහ ව්‍යාපාරයේ උදෑසන සිට ලබා දුන්න තේපැන් දන්සල මේ වන විටත් ක්‍රියාත්මකයක් අංක net FM අප සමග මේ තොරතුරු ඔබ වෙත ගෙනීම සඳහා දින ගණනාවක් පුරාවටම අප සමග රැඳී සිටි කසාගල සමුහ ව්‍යාපාරයේ මාතර ශ්‍රීලන් එන්ටර්ප්‍රයිසස් මනම්පේරි බාස්වැය ආයතනයේ හෙට්ටිකොට සමුහ ව්‍යාපාරයත් විශේෂයෙන්ම සිහිපත් කරමින් සමුහර ගන්නවා. ස්තුතියි අසංක සම්බන්ධතාව ලබා දුන්නාට. අශෝක සුමනසේකර, ටීගේ මහින්ද සමගින් මම දේශාන් වික්‍රමාරච්චි දෙවිනුවර උත්පලවන්නශී විශ්ව මහාදේවාල පුදබිමේ සිට.
12: බොහොම ස්තුතියි දේශාන්. අපි මේ දින කිහිපේ පුරාවටම සජීවීව ඔබට තොරතුරු අරගෙන ආවා. අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකින් අනතුරුව විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවසේදී ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව ඇසළ පුන් පොහෝ දිනේ නිමිති කරගෙන පැවැත්වෙනකොට net FM අපි ඒ සඳහා විශේෂ වූ පින්කම් මාලාවක් අද දවසේදී පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ සමගාමීව පැවැත්වෙන ආශිර්වාද බෝධි පූජාමය පින්කම සඳහා සවන් දීමේ හැකියාව ඔබට සවස 5:30 සිට සමීප කරන්න අපි සූදානම් ඉන්නවා.

0: අලුත් ට්‍රෙන්ස් අලුත් ස්ටයිල් එක විලාසිතාලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත් මිශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
1: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
3: BYD C-Line 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Vadina, Rhino Premier Roofing Sheet. Fatal Stress and Hal, Tahatunai Anuhaya Amatana.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
6: Kills නැවුම් බවයි අඩුම මිලයි.
7: ගෑනු ළමයින්ට එළව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට එළව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿದರೆ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪಿಮಿಯನ್ ಟೈಮಿರುವ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭ ಅಗಯ ರುಪಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಮಾವಕಮಿನ್
1: ಮೇದಾಪಾರ ಎಲ್ಪಿಎಲ್ ಕ್ರಿಕೆಟ್ ಉಣಸುಮ ಜುಲಿ ದಾಹತ್ವನದ ಸಿಟ ಸಜೀವೀವ ಪ್ಯೂರ್ ಮೊಬೈಲ್ ಆಪ್ಕಿನ್ ಫ್ರೀ ಬಲನ್ನ ಎಸ್ಎಲ್ಟಿ ಮೊಬಿಟೆಲ್ ಪ್ಯೂರ್ ಟಿವಿ ನಿಲ ವಿಕಾಶನ ಸಹಕಾರು
2: අලුත්තන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
3: විජය නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
4: කවදත් අලුත් කාක

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදා එකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.
2: වෙලාව සවස පහයි විනාඩි 32යි. ලෞතුරා ශාන්තිනායක මාමෑණී බුදුපියාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වුණා වූ ඇසළ පුන් පොහෝ දිනය නිමිති කරගෙන net fm ශ්වේත පූජා අද දවසේදී බණ්ඩාරගම කළුතර පාර ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් මේ උතුම් වූ පින්කම් මාලාව දවස පුරාවට සිදු කෙරෙන අතරවාරේ අපි සූදානම් වන්නේ සවස් යාමේ තවත් උතුම් වූ පින්කමක් වෙනුවෙන් සජීවීව සම්බන්ධතාවය ලබා දෙන්නටයි. අපි ඔබට මතක් කළ ආකාරයෙන්ම සවස 5:30 සිට අපි සූදානම් ආශිර්වාද බෝධි පූජාමය පින්කම සඳහා දැන් අවස්ථාව ලබා ගන්න. ඒ වෙනුවෙන් net fm ආගමික අංශය වෙනුවෙන් මා සම්බන්ධතාවය ලබා දෙනවා සමීර අයබෝවන්.
3: අයිබෝවන් අසංක, ඔබ සඳහන් කළ පරිදිම අද බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය බොහෝ දෙනෙක් කාලයක් පුරා හඳුන්වන විදිහට පින්වත්ත පන්සල පිනෙන් පිරුණු පුණ්‍ය භූමියක් බවට පත්ව තිබෙනවා. ඒ උදෑසන 6 සිට අෂ්ටාංග සීල සමාදානයේ පටන් මේ දක්වා නේකවිද ධර්මානුශාසනා ධර්ම සාකච්ඡා, ඒ වගේම අපි යුගාසන කාව්‍යමේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. දැන් අපි සූදානම් වන්නේ ආශිර්වාද මහා බෝධි පූජාවක් පවත්වන්නට. ඇසළපුර 15 පොහෝ දිනය අපිට ධර්ම රත්නේ තිලිනය ලැබුණු ඒ උතුම් පුර 15 පොහෝ දිනයේදී අපිට බොහෝම පුණ්‍යවන්ත වූ විහාරස්ථානයක මේ පින්කම් මාලාව සිදු කරන්නට අවස්ථාව ලැබුණේ මේ උතුම් වූ විහාරස්ථානයේ විහාරාධිකාරී වන්දනීය පූජනීය පන්නිල තිලක ගෞරවනීය ස්වාමින් වහන්සේ නිසාමයි. මේ ග්‍රාමයට බොහොම නායකත්වයේ සපයමින් උන්වහන්සේ සතර පෙරවේ දායක පිරිස, ඒ වගේම සෙසු සියලුම ව්‍යාපාරික ප්‍රජාවාදී සියලුම දෙනා ඒකරාශී කරගනිමින් විහාරස්ථානය ඉතාම රමණීය පින්බිමක් ලෙස ගොඩනගද්දී ඔවුන් සියලුම දෙනාට පොහේ දවසේ පින්කම් මාලාවක් සිදු කරන්නේ කොහොමද කියන එක වඩාත් හොඳින් පැහැදිලි කරලා දෙන්නටයි ශ්වේත පූජා පින්කම් මාලාව මේ විහාරස්ථානයට අද දවසේ රැගෙන ආවේ. ඒ අනුව උදෑසන සිට අපිට බොහෝ පින්කම් හිය දෙන්නට හැකියාව ලැබුණා. දැන් අපි සූදානම් වන්නේ උතුම් බෝධි පූජාවට සවන් දෙන්නට, බෝධි පූජාවේ යෙදෙන්නට. ඒ උදෙසා වැඩමවවදාල මහා සංඝරත්නය විහාරස්ථානයේ වෙනුවෙන් දැහැත් පූජා කොට පිළිගන්නට අපි ආරාධනා කරනවා. කුමාරි රුබේරෝ මහත්මියට අපි සියලු දෙනා සාදුනාද දෙමින් ඒ ආරාධනය සිදු කරමු. ඒ අතරේ අපි බෝධි පූජාව මතක් කරන්නට, බෝධි පූජාව ආරම්භ කරන්නට පෙර ඔබට මතක් කරන්නට ඕනේ මේ උතුම් වූ විහාරස්ථානයේ ලබන 31 වෙනිදා, කියන්නේ සිකුරාදා, මිගදාය ස්වරාංජලි රසෝගිය ශ්‍රී සුදස්සි බොදු ගී සරණිය පැවැත්වෙනවා. විශේෂයෙන්ම මේ උතුම් විහාරස්ථානයේ ශ්‍රී සුදස්සි දහම් පාසලේ දුවදරුවන් ඒකරාශී වෙලා ගුරු මණ්ඩලයේ මහත් කැපවීම මැද්දේ පුරා හෝරා 4 ඔබට ප්‍රවීණ සංගීතවේදී කපිල කෝසල ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සමග බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ මිගදාය ස්වරාංජලි රසෝගිය පැවැත්වෙන්න අපිටත් දැක ගන්න ලැබුණා පසුගිය දින කිහිපේ. ඔවුන් ඉතාම වටිනා විදිහට මේ සඳහා පුරුදු පුහුණු වීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සදහා ගී සරණී බැති ගී සරණී අසිරිය විඳ ගන්නට ඔබ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා 31 වෙනිදා රැ 7 වෙන විට එන්න මේ උතුම් වූ විහාරස්ථානයට. ඒ මතක් කිරීමත් සමග අපි හැමෝම දන්නවා අද ඇසළපුර 15 පොහෝදා ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන අතරින් අපි මුදුන් මල්කඩවල් බඳු හඳුන්වන ස්ථාන රාශියක් තියෙනවා. ඒ අතරින් රුවන්වැලි මහා සෑය, ජයශ්‍රී විජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, උතුම් වූ වාමශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාව ප්‍රමුඛ ස්ථානයේ හිලා වැජබෙද්දී උදම්ම ජයශ්‍රී විජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් දලුලා වැඩෙන තුරු මේ උතුම්ම අපේ හෙළ භූමියට කවදාවත් වරදින්නේ නැ කියන විශ්වාසය අපේ හිත් තුළ හැමදාමත් තියෙනවා. එදා දඹදිව තලයේ සිට සංගමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී ලංකාවට බෝධින් වහන්සේ වැඩමකොට මහා ප්‍රාතිහාර්ය පාමින් උඩමළුවේ වැඩ සිටියේ යම්සේද ලොව පැරණිතම වෘක්ෂයේ විදිහට අද අපි කවුරුත් සලකන ඒ උතුම් වූ ජයශ්‍රී විජයශ්‍රී බෝධින් වහන්සේ තවමත් නිරෝගීව සුවසේ උඩමළුවේ වැඩ සිටිනවා. ඒ උතුම් වූ බෝධිරාජයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා අපි සාදුනාදයක් ලබා දෙමු. ඒ සාදුනාදේ මතින් මේ මහා බෝධි පූජාව පවත්වන්නට නැමුදුම් පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා මාවනෙල්ල අල්පිටිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරවාසී සැලව රාජමහා විහාරය, ඒ වගේම ඓතිහාසික දෙවනගල නම් වූ රමණීය පුදබිමේ භාරකාර කවි විශාරද කිවිපති නෙතෙෆෙම් පහන් කන්ද ආශිර්වාද පූජාවේ නිර්මාතෘ වන්දනීය පූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ මහා පූජාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

0: පිනතුන් හැම දෙනාම පන්සි සමාදන් වෙන්න හඬ නගා නමස්කාරය කියමු.
1: නමෝ තස් භගවතෝ

0: dan sama dia.
1: Sandukhyana. Bandara Kamakalatara Pari. Sipunya Varadana Rama Mahavihara Sthane Etolu E Vihara Gane Barakara Vihara Adipati E Vagema Kespeva Nandana Mahapirivani Parivina Adipati Rajakiya Pandita Pe Sahodara Pochaneya Me Utungu Vasrimat Mahapinkam Malava Me Sadhehati Pinnatun Moolika Karagana Hatara Perive Dayakayattu Moolika Karagena මේ අසිරිමත් මහානීය මහා පින්කම සිද්ධ කරනු ලබන පින්බර පණ්ඩිත තිලක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ වෙහෙරේ වැඩ සිටින පූජනීය මහා සංඝරුවනේ නමස්සනායි සදහැදි ගුණබර කරුණික වාසනාවන්ත පින්තුණි ඇසර පුර පස්රොස්සක පොහොව දවසේ නෙතෙෆම් රේඩියෝ විශ්වද පූජාකමක වැඩසටහන් මාලාවේ සවස පහන් කන්ද ආශිර්වාද මහ බෝ වන්දනාවයි අද සජීවීව ඔබ ජීවිතේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන පැතුමෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ පිනතෝනේ සම්බුද සසුනේ බොහෝ නේක ශාසනික වැදගත්කම් රාශියක් මූලික කරගෙන මේ ඇසර පුර පස්රොස්සක පොහොව දවසේ නේක පින්කම් වලින් මේ මුළු ලක්දිවම බබලිච්ච පින්බර පොහොයක් ඇසර පොහොය කියලා කියන්නේ. ඔය අතෝ ඇසර පොහොය තිබෙන වැදගත්කම් උදෑසනදර බොහෝ දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදුණ අද දවස ඉතාමත් වටින වැදගත් දවසක් බවට පත් වෙන්නේ. ගෞතම තථාගත වේතරාගී ඔබ මා සරණ යන්නට යෙදුණ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මෝ මඩලින් උතුම්ම පළමු සදහම් පණිවිඩය සදහම් දේශනාව අද වැනි පින්බර පොහොව දවසක කොණ්ඩඤ්ඤ වප්පබද්දී මහානම් අස්සදි කියන පස්වක මහණුන් නරඹය මගේ බුදුන් වහන්සේ දම්සක් පවතුම් සුදුර දේශනා කරපු පින්බරම පොහොය ඇසර පොහොය පිනතෝනි මනු ලෝකෙක එක්කෙනෙකු ධර්මාවබෝධය ලබන අරහත් පදවේ ලබන විටදී නිදාන දේශනාවේ සඳහන් වෙනවා කෝටි 80ක 80 කෝටික දෙවිවරු ධර්මාවබෝධය ලැබුවා කියලා. උඩ මතක තියාගන්න ඕනේ අපිට වඩා දෙවියෝ බණහනව ඉක්මනින් ධර්මාවබෝධය ඇති කරගන්නවා. ඉක්මනින් ඒ සියලු දෙවිවරු මේ ධර්මයට හිත කැමැති කරව ගන්නවා. සුධර්මා දිව්‍ය සභාවේ හතර පෝයටම සිල් ගන්න පින්බර දෙවිවරු තමයි මේ සම්බුද්ධ සසුන වෙනුවෙන් ආරක්ෂාව රැකවරණය ලබා දෙන්නේ. සක් දෙවියන් මූලික කරගෙන ඒ දෙවිවරු මේ සම්බුද්ධ සසුන සුරකින්ව රකිනවා. මනු ලෝකේ අඤ්ඤා කොණ්ඩඤ්ඤකෙන තවුසානන් උතුම් වූ අරහත් පදවිය ලබන කොට ධර්මාවබෝධය ලබලා එතන බණහපු අතුරු සිදුරු නැතුව බණහපු අසෝ කෝටික දෙවිවරු ඒ උතුම් වූ ධර්මාවබෝධය ලැබුවා කියලා අපේ ධර්මයේ තුන නිදාන දේශනාවේ සඳහන් වෙලා තේනවා. පිනතුනි එවැනි අසිරිමත් පොහොව දවසක එදා පරසතු මදාරා පුෂ්පයන් පිනොදින් දෙව්ලොව හිටපු සුරංගනාවියෝද දෙවිවරුද පරසතු මලුන් දෙව්ලොව පිපෙන පරසතු මලින් තදාගත ගෞතම මුනිදුන් පුදන වෙලාවේදී ඒ නිදාන දේශනාවේ සඳහන් වෙනවා පිනාත්නි උරග සතුන් සුවඳවත් පුෂ්පයන් අරගෙන ඇවිල්ලා එදා බරණැස ඉසිපදනාරම මිගදායේදී මගේ බුදුරජාණන් වහන්සේව වන්දනමාන කරපු වග එවැනි අසිරිමත් වූ උතුම් පුණ්‍යවන්ත දිනයක තමයි ඇසර පුර පස්රොස්සක පොහොව දවසේ නේක වැදගත් රාශියකට මුල පුරන පින්කමක් විදිහටයි අද මේ පොය හඳුන්වන්නේ. ඒ වගේම මේ ලෝයේ රටේ වැඩ ඉන්න සිර උපසම්පදා භික්ෂුන් වහන්සේලා අද පොය කර්ම විනය කර්ම වස් සමාදන් වීමේ සීලය තුල පිහිටපු පින්බර පොය හැටියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. පිනතුනේ මා අබිනිෂ්ක්‍රමණය කරපු පොහොයත් ඇසර පොහොයමයි. එනිසා මද දවස්සේදී සත්බුදු රජාණන් වහන්සේලා සෙවන දුන් පිට දුන් ඒ උත්තම බෝධින් වහන්සේලාගේ ආශිර්වාදයයි ඔබට ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වන්නේ. පිනතුනේ භාග්‍යවතුන් වහන්සේ බෝමඩ ඇසුර වැඩ ඉන්නවා අම්ම ලහලත් තියෙනවා උනාස එක වේලයි වැළඳුවේ බෝධිය ගැන හාස්කම් තියෙනවද කියලා ඇහුවොත් කවුරු හරි යම් කිසි කෙනෙකුට මේ බෝධිය පිළිබඳව යම් ගැටරු තියෙනවනම් ඔයත් මතක තියාගන්න ඕනේ සිහල බුදුන් වන්දිදී අපි මතක තියා ගන්න ඕනි මේ ලෝකයේ බුදුන්ට ජීවිතය දුන්න උත්තම ශාකේ තම මොකක්ද බෝහාමුදුරවරු කියලා කියන්නේ එක වේලක් වළඳපු භාග්‍යවතුන් වහන්සේ රැකගත්තේ කවුද මහ බෝහාමුදුරුව ඒ බෝධිය අද විශ්වාස කරනවද ලෝකෙම පිළිගන්නවා අපි චෙන්නයි ගිහිල්ලා බහිනකොට දඹදිව වඳින්ට අපි දිල්ලියට යනකොට අපිට දඹදිව පුණ්‍ය භූමි වඳින්ට අද ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යවරයා තහනම් කරපු එකම ශාකේ මොකද්ද බෝහාමුදුරුව අපි රටේ මිනිස්සු කපුටු බෝ කැලෑ බෝ පාරවල් හදනකොට කපල කොටලා උරුමේ නැසනකොට අපි මතක තියාගන්න ඕනේ මේ රටේ මේ ලෝකේ ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යවරයා ඒ රටේ තහනම් කරනවා ගහ කපන්න ඕන තහනම් ගස් අතර ප්‍රධානම ශාකේ තමයි බෝහාමුදුරුව දිල්ලියට දින අක්කර 100කට එහා අක්කර 100000 ගණක් තියෙන මේ දිල්ලි ගුවන්තොටුපළට අයිති බිමේ පින්නත් අක්කර 100ක් විතර ආපසු රජයට පවරගෙන ඒ අක්කර 100ම හදන්නේ මොනවද බෝධිනහන්සේලා වැඩිපුරම මේ ලෝකේට ඔක්සිජන් වායුව ලබා දෙන වාතය ලබා දෙන පිරිසුදු වාතය ලබා දෙන එකම වෘක්ෂය ජයශ්‍රී මහබෝධි ඉන්දියාවේ යනකොට බලන්න මහපාරේ යනකොටත් ඒ මහපාරේ උඩින් විශාල අතු ගිහිල්ලා තියෙනවා මෝදි අග්‍රාමාත්‍යවරයා ඒ අතු කපන්නේ නැහැ ඒවට ආධාර දීලා ඒ බෝධිනහන්සේලා ආරක්ෂා කරලා දීලා තියෙනවා දැන් අපේ රටේ තමයි නේද ඔය පාරවල් හදනකොට ලස්සන බෝහාමුදුරවරු දේශපාලකයා විනාශ කරලා දාන්නේ අපේ උරුමයන් නැසන්නේ එසා බෝධිය කියලා කියන්නේ අපේ ජීවිතයේ දින පූජනීය වස්තුවක් ඒක මතක තියාගන්න මේ පන්සලට ඇවිල්ලා බෝධිය ළඟ පෑ දෙකක් ඉන්න හදිය රෝගේ තියෙන ඒ වගේම මේ බෝධිය ළඟ පිරිසුදු වාතය තියෙන තමන්ගේ ගමේ පන්සලේ තමන් යනේන පුණ්‍ය භූමියේ එක පෑ දෙකක් බෝසවනේ ඉන්න තෙරුණාද බෝහාමුදුරුව කියලා කියන්නේ මගේ බුදුහාමුදුරුවන්ගේ ජීවත් කරපු පූජනීය වස්තුව එක වේලක් වන්දනලා භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ වැඩ සිටියා වසර ගණනාවක්ම මේ බෝහාමුදුරුවන්ගේ සෙවණ පිහලා තිනව නේද බෝධියට පිට දීලා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා සබෝධිය කියලා කියන්නේ අපිව ජීවත් කරවන අපට නිරෝගී බව ලබා දෙන අපට ජීවිත දාණය දෙන පූජනීයම වස්තුවක් තමයි ජයශ්‍රී මහා මහබෝධිය කියලා කියන්නේ පිනතුනි කල්පසියක් ඇතුළත මේ ලෝකේ පහළ වී වදාළ තථාගත වීතරාගී සම්මා සම්බුදු පියාණන් වහන්සේලා හත් නමකට කියනවා අපි සත්බුදු රජාණන් වහන්සේලා කියලා ඒ කල්පසියක් ඇතුළත මේ ලෝකේට පහළ වී වදාළ ඒ විපස්සී කියන භාග්‍යවතුන් වහන්සේ පිනතුනි අවුරුදු 80000ක් වැඩ සිටියා විපස්සේ කියන භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 80000ක් බෝසෙවනේ වැඩ ඉඳලා නිරෝගී බව ලැබුවා. ඒ වගේම සිකී නම් භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 70000ක් වැඩ සිටියා. ඒ වගේම පින්වත්නි වෙස්සබූ කියන භාග්‍යවතුන් වහන්සේ වසර 60000ක් වැඩ ඉන්නවා. ඒ වගේම කකුසඳ කියන භාග්‍යවතුන් වහන්සේ වසර 40000ක් වැඩ ඉන්නවා. ඒ වගේම කොණාගමන කියන භාග්‍යවතුන් වහන්සේ වසර 30000ක් වැඩ ඉන්නවා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වසර 20000ක් වැඩ ඉන්නවා. ඔබ අපේ සරණ ගියේ තථාගත ගෞතම භාග්‍යවතුන් වහන්සේ වසර 80ක් වෙන කාලයක් වැඩ ඉන්නවා. පිනතුනි ඒ සත්බුදු පියාණන් වහන්සේලා ආරම්භය තමයි ඒ උන්වහන්සේලා සෙවණ දුන් පෙඩ දුන් බෝධින් වහන්සේලා ආරම්භය තමයි අද දවසේ ඇසර පොහොව දවසේ සත්බුදු වන්දනාමය මහ බෝ වන්දනාව කටිර බුදු ගුණ වන්දනාවකින් ඔබ අප හැම දෙනාටම ආශිර්වාද සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. මෙද පිබනාලිකවගරු සභාපතිතුමන්ට ප්‍රධාන විදාග නිර්ධාරිතුමන්ට වරුණ දර්ශන සමීර කියන සහෝදර අපේ ආගමික අංශයේ පින්බර හැමදෙනාටම ඉංජිනේරු අංශයේ අපේ සියලුම පින්බර දරුවන් හැමදෙනාටම අද දවසේ ආශිර්වාද කරලා අපේ මිලින්ද ඒ වගේම මහේෂ් ඒ වගේම කල්පාදී හැමදෙනාටම ඒ වගේම මේ මහ පින්කම වෙනුවෙන් අපමණ කැප වෙන ආදරණීය නැතිවම නාලිකාවේ සියලුම වැඩිබර කල්යාණ මිත්‍ර ශ්‍රාවක දරුවන් හැම දෙනාටමත් කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථාන එකතු වෙ ඉන්න හතර පිරිවේ සිරු පියවරු මව්වරු තරුණ තරුණියන් චොට දුවල පුතාලා ඔබට නේක පලාතුලින් පෙමණ ඉන්න හැම දෙනාටමත් අද දවසේ මේ මහ පිංකමේ දායකත්වයේ දරණ කුමාරි රොබේරු මහත්මිය අදිස් සමරසිංහ මහත්මයාණන් අකිල සමරසිංහ මහත්මිය වෛද්‍ය පූර්ණිමා සමරසිංහ මහත්මිය හේෂාන් රශ්මික සමරසිංහ මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් සිරෝබ හැම දෙනාටමත් රටවැසි ලොවැසි හැම දෙනාටමත් තථාගත බුදුන් වහන්සේ හත් නමක් පිට දුන් ඥාන අවබෝධය ලැබපු සම්බුදු පදවිය ලැබපු ඒ සියලු බෝධ රජානන් වහන්සේලාගේ හා සත්බුදු පියාණන් වහන්සේලාගේ අනන්තානුභාවයෙන් ඔබ නිදුක් වේවා, ඔබ නිරෝගී වේවා, ඔබ සුවපත් වේවා. ඔබ ආදරණීය මේ ලෝකෙට ඔබව බිහි කරපු පින්බර මෑණියන් පියාණන්, ඔබ ආදරණීය ස්වාමියා, ආදරණීය බිරිඳ, ආදරණීය දුවල පුතාලා, බැනවරු ජේලිවරු මොනපුර මිනිබිරියන්, සහෝදර ඥාතීන් අතුරු පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය වේවා. ඩෙංගු වදුරෙන් මේ රට ගිලාගෙන තිබෙන වෙලාවකදී ඉස්සිරු වියසන ලෙඩදුක් සියල්ලම දුරින් දුරවන්ට මේ උතුම් සත්බුදු ගුණ වන්දනාමේ පින්කම මේ මහ පොළොවට මාතෘභූමියට සිරි දීපේට ආශිර්වාද වේවා. සිරි දුක් දුර වේවා, සිරි භය දුර වේවා, සිරි රෝග දුර වේවා, සිරි වාන්තරයන් දුරින් දුර වෙලා ඔබට සෙත ශාන්තිය යහපත සනසෙල්ල නිදුක් නිරෝගී දීර්ඝාෂ වේවා කියලා සාදු කියමු. හදවතේ තිබෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා සෙතුම් පැතුම් සියල්ල මිටු කර ගන්නට මේ උතුම් උදාර සත්බුදු ගුණ මහබෝ වන්දනාව ආශිර්වාද වේවා. නවග්‍රහපල සෙනසුරු අපල රාහු කේතු ඇස්සහ කඩවා අන වෙන පොඩි විනාදී ඔබගේ මගේ තියෙන සිරු ලෙඩ දුක්ඛාදී දුරින් දුර වෙලා ඔබෙත් මගෙත් මව්පියෝ ප්‍රමුඛ කරගත් හැමතමත් ගුරුදේවෝත්තම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු හැමදෙනාටමත් මේ මහා පිංකම ඔබට දායාද කරන්න කැප වුණු විහාරාධීශ්වර රාජකීය පණ්ඩිත පූජපාද පණ්ඩිත තිලක අපේ සහෝදර කල්යාණ මිත්‍ර පණ්ඩිත හාමුදුරු වැතුරු මහ සංගරුවනටත් සිරු දනා වහන්සේටමත් සදක් ශාන්තියක්ම ලැබිලා ආයු බොහෝ වේවා කියන පැතුමෙන් හැමදෙනාම හඬ නගලා නමස්කාරයේ තුන් වතාවක් කියමු.

0: පිනතෝනේ සුදවිවරු උන්ට මියගිය හැම දිනාටම අමා මහ නිවන් අවබෝධයේම සාක්ෂාත් වේවා කියන පැතුමෙන් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ ලැබේවා කියන පැතුමෙන් පහන් කඳ ආශිර්වාද පූජාවෙන් සත්බුදු ගුණ වන්දනාමය මහ බෝ පූජාව නිම කරන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍ය වර්ධනාරාම මහ බෙහෙරේ සිටයි හැම දිනාටම සම්මා සම්බුදු සරණයි
1: සාදු සාදු සාදු අප සරණ ගිය ගෞතම තථාගතයන්න් වහන්සේ එවැගේම ඊට පෙර බුද්ධත්වයට පත් වූ සත්පුත් රජාණන් වහන්සේ ඒ පිට දුන් මහා බෝධි උත්තම ශාඛාවන් වෙනුවෙන් සත්පුදු වන්දනාව එසේ නිමා වෙද්දී ඒ උතුම් වූ පූජාව පැවැත් වූ මාවනැල් අල්පිටිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරවාසී සැලව රාජ මහා විහාරය ඓතිහාසික දෙවනගල පොදබිම යන පොදබිමෙහි භාරකාර කාව්‍ය විශාරද කිවිපති නිතෙෆෙම් පහන් කන්ද ආශිර්වාද පූජාවේ නිර්මාතෘවර වන්දනීය පූජනීය මැදිරිගිරියේ පුණ්‍යසාර ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්මාවබෝධයෙන් නිවී සැනසෙන්නට මේ පින හේතු වේවා කියලා අපි සාදුනාතදී ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ උදෙසා පරිෂ්කාර පූජා කරන්නට අපි අද ප්‍රධාන දායකත්වයේ මේ පූජා වෙනුවෙන් දැක්වපු කුමාරි රුබේරු මහත්මියට ආරාධනා කරනවා. ඒ වගේම නිතෙෆම් රේඩියෝ වෙනුවෙන් අපි දර්ශන බණ්ඩාර මහතාට ඒ අනිත් පිරිකර පූජා කරන්නට ආරාධනා කරන අතරේ නැවතත් මතක් කරන්න ඕනේ ලබන 31 වෙනිදා මිගදාය ස්වරාංජලි රසෝදය ශ්‍රී සුදස්සී බොදු ගී සරණියේ පැවැත්වෙන මේ විහාරස්ථානයේදී රාත්‍රී 7 සිට ඒ සඳහා එක්වන්න කියලා ආරාධනා කරනවා. අපි සූදානම් සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග එක්වන්නට. ඉන්පසුව ඔබට පුළුවන් වෙනදා ඔබ ඉරිදා උදේට ධර්මානුශාසනාව ශ්‍රවණය කරන පූජ්‍යපාද කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේගේ රාත්‍රී 7 සිට ඒ සඳහා එක්වන්නට කියන ආරාධනා කරනවා. රාත්‍රී 8 සිට ආශිර්වාද මහාගිතෙල් පහන් පූජාව පූජනීය මාපිටිගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ විසින් පවත්වනවා. ඒ සියලු පින්කම් සමග අඛණ්ඩව රැඳී ඉන්න කියලා අපි ඔබට

0: FM श्वेत पूजा श्वेत पूजा
1: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
2: බැතිබර දායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
6: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
1: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
7: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
8: මොකද නිකන් ඩවුන් වෙලා?
9: ක්‍රවුන් එකක් තිබ්බත් මට සෙට් වෙන්නෙම ක්ලවුන්ස්ලානේ.
8: අයියෝ වමනාද, අපේ සෙට් එකේ බ්‍රවුන් කලර් කොල්ලෝ දෙන්නේ කන්න බැලලා ටවුන් එකට.
9: කෝ යංකෝ බලන්න.
10: අප් ටවුන්, ඩවුන් ටවුන් හැම ටවුන් එකේම අප්ඩේට් රිද්ම් එකට සෙට් වෙන්න අපේ ටවුන් එකට එන්න.
11: ඇල්ගෝ ටවුන්.
12: සතියේ දවස් වල උදේ 7 ඉඳන් 10 වෙනකන්.
13: සවස 6:30 දැන්.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363-76-716-3672.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 29 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැතිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා කාවින්දි ගමගේ. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඒකමතික විරෝධය. අධිකරණ ඇමතිගෙන් නීතිඥවරුන්ට හදිසි කැඳවීමක්. කතරගම සහ දෙවිනුවර රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම්. රාත්‍රියේත් විශේෂ පින්කම් සමග මෙත් ශ්වේත පූජා බණ්ඩාරගම ශ්‍රී පුණ්‍ය
0: වර්ධනාරාමයේදී.
4: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුවගෙන ඇති අදූරදර්ශී යෝජනාවට නීති ශාස්ත්‍රයේ සියලු දෙනා විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා අද කියා සිටියා. ඒ අද උදෑසන එම සංගමයේ විශේෂ මහසභා රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුවගෙන ඇති අදූරදර්ශී යෝජනාවට නීති ශාස්ත්‍රයේ සියලු දෙනා විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා. අද උදෑසන පැවති එම සංගමයේ විශේෂ මහසභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආණ්ඩුවගෙන ඇති මෙම තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වූ දැඩි පහරක් බවත් එය නැවැත්විය යුත්තක් බවයි.
5: අද දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මුළු සමාජිකයන්ගේ රැස්වීමක් පැවත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපේ සංගමයේ ඉදිරි කටයුතු රජයේ මේ හදිසි යෝජනාව මිනිසුතුමන්ලාගේ තුමියන්ගේ විශ්‍රාම වයස දිවි කිරීමේ හදිසි යෝජනාව ගැන කතා කරනවා. මුළු නීති ශාස්ත්‍රයම අපේ නීති ශාස්ත්‍රය කියන්නේ අපේ නීතිඥවරු අපේ මිනිසුතුමන්ලත් අපේ සමාජ මුදිතුමන්ලත් මුලින්ම නීතිඥවරු පැත්තට පටන් ගත්තේ. ඇත්තටම මිනිසුතුමන්ලටත් අඳක් නැහැ උසාවියෙන් පිටත. ඒ හඬත් හැම වෙලාවේ සම්ප්‍රදායක් ලෙස නියෝජනය කරන්නේ අපේ නීතිඥ සංගමය. මේ වෙලාවේ අපේ තීරණයට අනුව සියලුම දෙනා එකක් නැර ආණ්ඩුවේ දූරදර්ශී නොවන මේ තීරණයට විරුද්ධයි. මම සභාපති හැටියට අපේ සභාවෙන් අපේ මාර්ගගතයෙන් සම්බන්ධතිකවලින් ඇහුවා. කවුද මේකට විරුද්ධ? සියලු දෙනාම අත්විස්සුවා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් හැටියට අපි සියලු දෙනාගේම හඬ අහන්න ඕන. ඉතින් මම ඇහුවා ඊළඟට කවුද මේකට විරුද්ධ කියලා. එක්කෙනෙක්වත් නැහැ මේ පරිස්සමේ අද මේ යෝජනාවට එකඟ. මේක ඇත්තටම බුද්ධිමත් නොවන තීරණයක් ආණ්ඩුව අරන් තියෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගන්නවා.
4: එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ රජීව් අමරසූරිය මහතා කියා සිටියේ මෙම යෝජනාවට එරෙහිව නීතිඥවරුන් සියලු දෙනා අත්වැල් බැඳගෙන සිටින අතර අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
5: මේක අධිකරණයේ ස්වාධීනත්වයට තියෙන දැඩි පහරක්. අපි මේ ගැන දැනටමත් කතා කරලා තියෙනවා. අපි දිගටම කතා කරනවා. අපි මේ තිබුණටත් වඩා ශක්තියෙන් ජවෙන් කතා කරනවා. මොකද මේ වෙනකන් අපිට සමස්ත නීතිඥ ප්‍රජාවගේ සම්පූර්ණ අනුමැතිය තිබුණේ නැහැ. බා කවුන්සිල හරහා පාර්ලිමේන්තුව වගේ අපේ අනුමැතිය තිබුණේ. නමුත් සමස්ත නීතිඥ ප්‍රජාව මේ අවස්ථාවේ අපිට කියනවා මේක සම්පූර්ණයෙන් වැරදි, සදාචාර විරෝධී. මේක ඇත්තටම අපරාධයක්. මේක දූෂණයක්. ඉතින් මේක නවත්තන්න ඕන. අපේ ස්වාධීනත්වය ස්වාධීනත්වය කියනකොට ඒක මතනේ අධිකනේ ස්වාධීනත්වය කෙලෙසුනොත් මොහරි එක ප්‍රහාරයක් ඇති වුණොත් ඒක අදහෙත ප්‍රශ්නයක් විතරක් නෙවෙයි දිගු කාලීන ප්‍රශ්නයක්. මේ අමුතු දේ නිසා මම හිතන්නේ අපේ විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසුරුතුමන්ලටත් අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් පනතක විවස්ථාභාවය විවස්ථානුකූල භාවය තීරණය වෙන්නේ සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ. නමුත් මේ අවස්ථාවේ එතුමන්ලටත් මේ අපහසුතාවයකට පත් කරනවා මේ ආණ්ඩුව. මොකද එතුමන්ලටත් දැන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ එතුමන්ලටත් විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් එතනින් බෙනිෆිට් එකක් ලැබෙනවා. මාස දෙකක් තිස්සේ මේක එපා කියලා කියනවා. අද වෙනතුරු රජය අපට අවස්ථාවක් දුන්නේ අපේ අදහස බුද්ධිය භාවයෙන් ඉදිරිපත් කරන්න. කැබිනට් තීන්දුවකුත් දැන් අරන් තියෙනවා අපේ අදහස අහන්න නැතුව. අපිට අද අවස්ථාවක් තියෙනවා අද පහට අධිකරණ අමාත්‍යතුමාට අපේ ඒ නියෝජනය කරන්න අපි කරනවා. ඒ අපේ යුතුකම අපේ වෘත්තියත් නීති පද්ධතියත් අපේ ජනතාවත් වෙනුවෙන් කරන්නේ.
4: මේ අතර එම සාකච්ඡාවෙන් අනතුරුව නීතිඥවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. මේ නීතිඥ අජිත් පී පෙරේරා මහතා.
1: මේ යෝජිත 22 සංශෝධනයට ඒකමතිකව විරුද්ධ වෙන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලුම සමාජිකයන් ජෙනරල් මීටින් එකක් තීරණය කරා. ඒ වගේම මේ සංශෝධනය රටේ නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට එරෙහි ඒ වගේම පසුගාමි නිසි සලකා බැලීමකින් තොරව ඉදිරිපත් වුණු සංශෝධනයක් බව සියලු සාකච්ඡා අවසානයේ ඒකමතිකව තීරණය වුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පක්ෂපාත වේද මොකුත් නැහැ. සියලුම පක්ෂවල සමාජිකයෝ මෙතන ඉන්නවා. පක්ෂ නැති අය ඉන්නවා. අපි පෙනී ඉන්නේ අපි ක්‍රියා කරන්නේ අපේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් මේ රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන ඒ බලය අපේ දියුණු දිලා තියෙනවා නීතිඥ රෝෂෙන්. ඒ නිසා පක්ෂපාත ભેදයක් නැතුව මේ කරන වැඩේ වැරදි කියලා අපි තීරණය කරා.
4: නීතිඥ දයාසිරි ජයසේකර මහතා පළකලේ මෙවන් අදහසක්.
6: යෝජනාව ගේන්නේ කවුද කියලාවත් අපි දන්නේ නැහැ. මේකට සම්බන්ධ පාර්ශ්වයන් එක කතා කරලා නැහැ. මිනිස්සු කාර්යතුමන්ලෙක් කතා කරලා නැහැ. මේ රටේ නීතිඥ සංගමයත් එක්ක කතා කරලා නැහැ. නීති සංගමයත් එක්ක කතා කරන්න අපොයින්ට්මන්ට් එකක් දීලා ඒක තියෙද්දි තමයි දැන් මේ යෝජනාව කැබිනට් එකෙන් සම්මත කරන්නේ. මොකද්ද මේ කරන වැඩේ තේරුම්? අපි අහන්න කැමතියි මේ අය සූදානම් නැද්ද කන්සල්ටේෂන් එකක් කරන්න. මිනිස්සුන්ගෙන් අහන්න. මොකටද මම අපි මේක ගේන්නේ කියලා. ඉතින් ඒකට විශේෂයෙන් බයසුජන් එකෙන් අනිවාර්යෙන් අදහස් විමසන්න තිබුණා. නමුත් ඒක කරන්න නැතුව තමන්ගේ වැඩේ කරලා ඉවරලා නීති සංගමයේ මේක ඉතාම නරක පූර්වාදර්ශයක් මේ අරගෙන ඉන්නේ.
4: මේ නීතිඥ සාගර කාර්යව සම්මහතා.
7: මේ ආණ්ඩුව අපි නම් විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව දැන්ට වැඩ කරගන්න බැරුව මේ ආණ්ඩුව හදන්නේ මර්ධණයෙන් ඉදිරි කාලය රජ කරන්න. ඉතින් මේ මර්ධණයට ඕන කරන පිඹුරුපත් සකස් කරනවා. මේක රටේ ජනතාව දැනගත්තොත් හොඳයි.
4: දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර තව නොබෝ වේලාවකින් වේද සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා පවතින සූදානම පිළිබඳ තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කරගත්තා නෙට් නිවුස් නියෝජිත ටී කේ මහින්ද.
8: 769 වරට පැවැත්වෙන ඓතිහාසික ශ්‍රී උත්පලවන්න දේවාලයේ රන්දෝලි පෙරහැර තව සුළු මොහොතකින් ආරම්භ වීමට සියලු කටයුතු සංවිධානය වී තිබෙනවා. දෙවිනුවර පරිමිෂ්ඨාරාම විහාරස්ථානයේ විහාරාධිපති කල්යාණ වංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය ශ්‍රී සුනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් පෙරහැරේ චාරිත්‍ර වාරිත සිදු කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙනවා. අද පෙරහැරේ දෙවිනුවර බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ මදුසංක මහතා ගමන් කරන්නේ නැහැ. ඒ දිනුවට ගමන් කරන්නේ බස් කසාකල සහු ව්‍යාපාරය එක්ක ක්‍රියාත්මක කරන ටේපන් දන්සල මේ දන්සලට විශාල පිරිසක් එක්ක ඇති ආකාරයක් දක්නට ලැබෙනවා. මම පෙරහැර ගමන් කරන වීදියේ සිට නෙට් නිවුස් වෙනුවෙන් නියෝජිත ටී කේ මහින්ද.
4: දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහර මංගල්‍ය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ නෙත් FM රේඩියෝ වයි. මේ අතර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර අද රාත්‍රියේ පැවැත්වෙනවා. පෙරහර අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බවයි බස්නායක නිලමේ තිලින මදුශංක මහතා පැවසුවේ. දින 14ක් පුරා පැවති පෙරහරේ ගමන් මඟ වෙනස් කරමින් අද දින දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්වන පෙරහර කිරිවෙහෙර රජමහා විහාරස්ථානය බලා ගමන් කිරීමට නියමිතයි. සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා කතරගම පූජා භූමියේ රැඳී සිටින net news නියෝජිත MK නන්දසේන.
9: ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් මහ පෙරහැර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට පවතිනවා. අටට පමණ ආරම්භ වන පෙරහැර පෙර දින 14ම ගමන් මඟ වෙනස් කරමින් පළමුව ගමන් කරනු ලබන්නේ දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටවී කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය වෙතටයි. කිරිවෙහෙර උඩ මළුවට කරන පෙරහැර, කිරිවෙහෙර මළුවේ ආපසු පිටත් වන පෙරහැර, දේවාල මළුව මතින් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවීදී ඔස්සේ පල්ලියම්මා දේවාලය වෙත ගමන් කරනු ලබනවා. මෙහිදී පුදසිරිත් ඉතිකිරීමෙන් අනතුරුව ප්‍රධාන වීදී ඔස්සේ වස්නායක ලිනමේ කාර්යාලය, ශ්‍රී අභිනවාරාමේ විහාරස්ථානයේ ඉදිරිපිටින් මහදේවාලය වෙත ගෙවදීමෙන් පසු අද දින මෙම පෙරහැරේ අවසානය සමාප්ත වෙනවා. මම එම්.කේ. නන්දසේන, net news වෙනුවෙන් පූජා භූමියේ සිට.
4: ඇසලපුර පසළොස්වක පොහොය දිනය නිමිති කරගනිමින් සංවිධාන කෙරුණු net fm රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී මෙවන විටත් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. ආයුබෝවන් සමීර.
10: අයිබුවන්, පින්බර සන්ධ්‍යාවක් ඇසලපුර පසළොස්වක පොහොදා net fm ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ පැවැත්වෙද්දී මේ ප්‍රදේශයේ කවුරුත් දන්නේ පින්වත්තේ පන්සල කියලා මිරිසුළු වේලාවකට පෙර පූජනීය මැදිරිගිරේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ආශිර්වාද බෝධි පූජාව වසන් වූවා. එන අනතුරුව අපේ සූදානම් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව පූජනීය කුට්ටිකුළුමේ ප්‍රේමාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් රාත්‍රී ධර්මානුශාසනාව පවත්වන්නට, එවැගේම රාත්‍රී 8 සිට ආශිර්වාද මහා ගිතෙල් පහන් පූජාව පවත්වලා අද මේ මහා පින්කම් මාලාව නිමා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කරනවා මේ බණ්ඩාරගම අවටින සියලුම දෙනාට රාත්‍රී ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට, එවැගේම රාත්‍රී ගිතෙල් පහන් පූජාවේ දෙන්නට එන්නට කියලා මේ උතුම් වූ විහාරස්ථානයට. අද දවසේ ඉතාම සාර්ථකව මේ මහා පින්කම් මාලාව අපිට සිදු කරන්නට හැකියාව ලැබුණේ විහාරාධිකාරී පූජනීය පන්ලතිලක ස්වාමින් වහන්සේ, එවැගේම මේ විහාරස්ථානයේ බොහොම කල්යාණ මිත්‍ර දායක පිරිසක් ඉන්නවා. මේ සියලුම දායක පිරිස, කුලගෙන සමිතිය ආදී සියලුම දෙනා ඒකාවන්ව බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කළ නිසා ඉතින් මේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන ගමන් තමයි සමුගන්නේ. net news වෙනුවෙන් මම සමීර බණ්ඩාර වීරකෝන් බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම උතුම් විහාරස්ථානයේ සිට.
4: ස්තුතියි සමීර. මාතරගල ප්‍රධාන මාර්ගයේ මාතර නගරයේ ආසන්නයේ ඇති ප්ලාස්ටික් බඩු අලෙවිකරන වෙළඳ සැලක අද පසුරුවේ ගින්නක් හටගත්තා. ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. විදුලිය කාන්දු වීමෙන් මෙම ගින්න ඇතිවන්නට ඇතැයි පොලිසිය සැක කරනු ලබනවා. මාතර ගිනි නිවන ඒකකය මාතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට මේ වන විට සමත්ව තිබෙනවා. මේ අතර ගින්නෙන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා නොවන බව පොලිසිය සඳහන් කළා. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදැස්සන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11: net news, the truth people trust.
12: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
2: බැතිපර දායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.
3: වෙලාව රාත්‍රී 7:00 ඇසල පුන් පොහෝ දිනේ නිමිති කරගෙන net fm රේඩියෝව බොහොම බැති සිතින් යුතුව ඔබ වෙත ගෙනෙන්නු ලබන ශ්වේත පූජා සජීවී පින්කම් මාලාවේ සවස් යාමේ තවත් අදියරයක් වෙනුවෙන් අවස්ථාව ලබා ගන්නටයි අපි දැන් සූදානම් වන්නේ. ඒ අනුව අපි සූදානම් වන්නේ අද දවසේදී net fm රේඩියෝව net fm ශ්වේත පූජා සජීවී වැඩසටහන බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට ඔබට සමීප කරද්දී රාත්‍රී ධර්මදේශනාව සඳහා අවස්ථාව ලබා ගැනීමටයි මේ සූදානම් වන්නේ. ඒ සඳහා ඒ වෙනුවෙන් අපත් සමගින් එකතු වෙනවා net fm ආගමික අංශය වෙනුවෙන් දර්ශන. ආයුබෝවන්.
4: ආයුබෝවන් අසංක. ඇසලපුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහනේ සජීවී වහන අවසන් ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. අද ලංකාවේ සහ ලෝකයේ වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන වස් සමාදන් වන භික්ෂූන් වහන්සේලා ඒ විනය කර්ම සහ අනිකුත් සියලු කටයුතු සිද්ධ කරමින් වස් ආරාධනා කිරීම බොහෝ විට සිද්ධ කරන පුරපසළොස්වක පොහෝ දිනය. එනිසා අද අපි සජීවී වැඩසටහන සිද්ධ කරන මේ බණ්ඩාරගම පින්වත්ත පන්සලේදීත් මීට ටික වේලාවකට පෙර මහා සංඝරත්නය උදෙසා වැසිසලු වැසිගොටු පූජා කරමින් වස් ආරාධනා කිරීම චාරිත්‍රානුකූලව සිද්ධ කරන්නට යෙදුණා. ඒ පුණ්‍ය කටයුත්තත් නිමාවටපත් කිරීමෙන් අනතුරුවයි අපි රාත්‍රී ධර්මදේශනාව ඔබට සමීප කරන්නේ. ඒ වෙනුවෙන් අපි සිහිපත් කළ පරිදි අපගේ හාමුදුරන් වහන්සේ ධර්මාසනයට වැඩමවා සිටින මොහොතේ දැහැත්වට්ටිය පිළිගන්නමින් හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්නට චන්දන සිරිමාන්න මහත්මාට අපි ආරාධනා කරනවා. කවුරුත් සාදු හඬ පවත්වමින් ඒ අවස්ථාව සමගින් එක්කාසු වෙමු. අද ශ්වේත පූජා රාත්‍රී ධර්මදේශනාව පවත්වන්න අපි ආරාධනා කළේ net fm රේඩියෝවේ ඉරිදා උදෑසන 8:00 ධර්මදේශනාව පවත්වන දේශිකානන් වහන්සේ. ඔබ දන්නවා මනසින් වැටුණු විට මනසට ධර්මය තුළින් ශක්තිය එක්කාසු කරන මනෝවිද්‍යා උපදේශනයේ යෙදෙන ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ අති පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ ධර්මාසනයට වැඩමවා සිටින්නේ. අපි කවුරුත් සාදුහනින් ආරාධනා කරමු අපගේ හාමුදුරන් වහන්සේට මෙතෙන් සිට රාත්‍රියේ ධර්මදේශනාව සජීවි ලෙසින් සිද්ධ කරන්න. අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
5: හොඳයි, කවුරුත් එක්ක පංචශීලයේ සමාදන් වෙන්න තුන්වරක් නමස්කාරය කියමු.
4: භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ
5: බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි
4: සරණං ගච්ඡාමි.
5: තතියංපි සංඝං සරණං ගච්ඡාමි.
4: සංඝං සරණං ගච්ඡාමි.
5: පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
4: පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
5: අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
4: අදින්නාදාන වීරමණී සික්ඛාපදං

ಭಂಡಾರಗಮ ಕಳುತರ ಪಾರೆ ಶ್ರೀ ಪುಣ್ಯವರ್ಧನಾರಾಮ ವಿಹಾರಸ್ಥಾನ ಯಹಿ ವಿಹಾರಾಧಿಕಾರಿ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸೆ ಪ್ರಧಾನ ಧರ್ಮದೇಶನಾವ ಶ್ರವಣೆ ಕರುಣ ಲಭನ ಸದಾ ಪೂಜನೀಯ ಮಹಾಸಂಗರತ್ನೇನ್ ಅವಸರಾಯಿ ಸದಹವತ್ ಬಿನ್ವತ್ನಿ ಎಸಲಪುರ ಫಸಲಸ್ವಕ ಪೊಹಯ ದವಸ ನಿಮಿತಿ ಕರಗನ ಶೀಲ ಸಮಾಧಾನೇಹಿ ಕಟಯುತುವಲ ನಿಯಲಮಿನ್ ಧರ್ಮದೇಶನಾ ಧರ್ಮದಾನಮೇ ಪಿನ್ಕಂವಲ ನಿಯಲಮಿನ್ ಅದ ದವಸೇ ಹಮಾರಟ ಸಮಾಪ್ತಿಯಟ ಕಿಟ್ಟುವೆಲ ಇನ್ನ ವಿಲಾವಿ ತಮೈ ಮೇ ಧರ್ಮಾನುಶಾಸನಾವತ್ ಒಬ್ಬ ಶ್ರವಣೇ ಕರುಣ ಲಭನ್ನೆ ಅಪೆ ರಟೆ ಬನಹನಾಯಟ ಬನ ಅಹಂಡೋನ ಮೆಹಮೈ ಕೇಲ ಕಿಯಂಡ ಓನ ನೆತಿ ತರಮಟಮ ಧರ್ಮೇ ಸಮೀಪವ ಶ್ರವಣೇ ಕರಣವ ಏತ್ ಏಕ ವಚನಯಕ್ ವಿತರಕ್ ಮತಕ್ ಕರಣವ ಉದಾಸನವಾಗಿ ಅನುಶಾಸನಾವ ಕಲಾನಂ ಪೋಯ ದವಸೆ ವೆದಗತ್ಕಾಂಗ್ ಏಕ ಅಪಿ ಕಥಾಬಹ ಕರಣ ಮೇ ವೆನಕೊಟ ಗುವನ್ ವಿದುಲಿ ಮಾಧ್ಯಂ ದೇಶಕ್ಯಾನನ್ ವಹನ್ಸೇಲ ಬಹೋ ದಿನೇಕ್ ಅದ ದವಸೆ ವೆದಗತ್ ಕಂ ಗನ ಕಥಾ ಕರಲ ತಿಯನವ ಒಬ್ಬ ಮಠ ಯೋಜನಾ ಕರಲ ದೆಂಡ ಓಣಗಮ ತಿಯನ್ನೆ ಏ ಸಮಸ್ತ ದೇಶನಾವಲ ಹರಯತ್ ಅದ ದವಸೆ ಮೇ ಲೋಕೇಟ ಹದುನ್ವಾ ದುನ್ನ ಧರ್ಮೇ ಉತ್ಪತ್ತಿಯ ಕಿಲಪಿ ಸಂದಹನ್ ಕರನ ದಂಸಕ್ ಪ್ಯವತುಂ ಸೂತ್ರೇ ಹರಹ ಕಥಾ ಕರಂಡ ಎದುನ ಮೇ ಜೀವಿತಯಹಿ ಶಾಂತಿಯ ಸೆನಸುಮ ಅಪೇಕ್ಷಾ ಕರಗನ್ನ ಅಯಟ ಏಕ ಕೊಹಮದ ಕರಗನ್ನೆ ದನ್ನ ಬನಟಿಕೆ ಅತುಲೆ ಕೊಹಮದ ಜೀವತ್ವೆನ್ನೇಕಿನ ಕಾರಣಾಟಿಕಕ್ ತಮೈ ದೇಸನಾವೇ ಅದ ಸಾಕಚ್ಚಾ ಕರಲ ದೆನ್ನೆ ಏಕಟ ಮಠ ಒಬ್ಬ ಮುಳಿನ್ಮ ದವಸ ವೆದಗತ್ಕಮಕ್ ಎಕ್ಕ ಪ್ರವೇಶಯ ಗಂಡ ಪುಳುವನ್ಕಮಕ್ ತಿಯನವ ಒಯ್ ವೆದಗಕ್ಕಂ ಎತ್ತುಲೆ ಒಬ್ಬ ಕಥಾ ಕರಲ ದನ್ನವ ಅದ ಮಹಾಭಿನಿಷ್ಕ್ರಮಣೆಯ ಕರಪು ದವಸ ಕೇಲ ಅಪಿ ಕೌರು ದನ್ನು ಏ ದನ್ನ ಏಕ ಎತ್ತುಲೆ ಕಥಾ ಕಲಯುತ್ತು ಹರಾತ್ಮಕ ಪೆತ್ತ ಮ ಮುಳಿನ್ಮ ಕೇಳದೆಂಡೋನೆ ಮತಕದ ಮಹಾ ಅಭಿನಿಷ್ಕ್ರಮಣೆಯ ವಿಹಾರ ಚಿತ್ ವಲ ಸಿತುವಂ ಕರಲ ತಿಯನ ರೂಪಯ ಗಂಗ ತಿಯನವ ಇತನ ಅಶ್ವೇಕ್ಕಿನ್ನವ ಈ ಅಶ್ವಾಪಿಟ ದೆನ್ನೆಕ್ ಇನ್ನವ ನಗರಬದ ಪಲಾತೆ ಸಿಟ ವನಲೆಹಬಕ್ ಪೆತ್ತಟ ಗಂಗಟ ಉಡಿಂಗ್ ಪನಿನೋ ಒಕದ ಬಾಯಿ ಮಹಾಭಿನಿಷ್ಕ್ರಮಣೆ ಕೇಳ ಅಪಿ ಬಿತ್ತು ಸಿತುವಂ ವಲ ದಕಲ ತಿಯನ್ನೆ ಒಯ ಸಿದುವೀಮ ಎತ್ತುಲೆ ಲಘು ಕಥಾವ ತಿಯನವ ಪಣಿವಿಡೇಕಟ ಗಂಡ ಮಿತನ ಬಹು ದಿನ ಬನಹನ ಹಂದ ಅಪಿ ಎತ್ತನಿಂಗ್ ವೆಡೆ ಪಟಂಗತ್ತ ಹಮ ಮೇಕ ಲೇಸಿ ದೂಪತಕ ದೂಪತಕ್ ಕೆಲ ಕೆನೆಕ ಅಪಿ ದನ್ವನಿ ವಟವೆಚ್ಚ ಜಲೆಯಂಗ್ ವಟವೆಚ್ಚ ದೂಪತಕ ಮಿನಿಸ್ಸುಂಟ ವಿವಿಧ ಕಾಯಿಕ ಆಬಾಧ ಸಹ ಮಾನಸಿಕ ಆಬಾಧ ವೆಡಿ ಮಿನಿಸ್ಸುಂಟ ದುಃಖ ದೋಮನಸ್ಯನ್ ವೆಡಿ ಅಹಿಮಿವೀಂ ವೆಡಿ ಹಿತೇ ಸಹನೆಯ ಅಡುಯ್ ವೇದನಾವ ವೆಡಿ ತೊರ ತೋಂಚ್ಯ ನೆತುವ ಹಿತ್ ಕಡಾಗನ ವೆಟೆನೋ ಮೇ ದೂಪತೆ ಇನ್ನ ಹೇಗೆ ಎ ದೂಪತೆ ಮೇ ಹಿಟಿಯ ಕಿಸಿ ದೇಕಿಂಗ್ ಭೌತಿಕವ ಅಡುವಕ್ ನೆತಿ ತರುಣೇ ಎ ಪೌಲಕ್ ತಿಬುನ ಮೇ ತರುಣ ದರುವಟ ಹಿತುನ ಮೇ ದೂಪತೆ ಇನ್ನಾಯಟ ಮಮ ಪಿಹಿಟ ವೆಂಡ ಓನ ಏನಿಸಾ ಮಮ ದೂಪತೆಂ ಎಲಿಯಟ ಗಿಹಿಲ್ಲ ಮೇ ಅಯಗೆ ಪ್ರಶ್ನವಲಟ ವಿಸಂದುಮ ಹೊಯಾಗನ ಎಂಡೋನ ಕೇಲ ದೂಪತ ಅತ್ತಹರಲ ತರಣೆಯ ಕಲ ಅವ್ರದ್ದು ಹಯಕ್ಕತ ಗಿಹಿಲ್ಲ ಅರ ಕಿಯನಲದ ಸಿಯಲುಮ ದುಃಖ ದೋಮನಸ್ಯನ್ನೊಲಟ ಬೆಹೆತ ಅರಗನ ಆವ ದೂಪತಟ ಗೆನಾವ ದೂಪಟತ್ತ ಗೆನಲ್ಲ ಕ್ಯೂವ ಮೇ ತಮೈ ಅಪೇ ಪ್ರಶ್ನವಲಟ ಸಿಯಲುಮ ವಿಸಂದುಮ ಮೆತನ ತಿಯನೋ ಮೆನ್ನ ಬೆಹೆತ ಕೇಳ ದುನ್ನ ದುನ್ನಟ ಪಸ್ಸೆ ಏ ಅಯ ದೊಹತ್ ಮುದುನ್ ದೀಲ ಏಕ ಪಿಲಿ ಅರಗತ್ತ ಪಿಲಿ ಅರಗನ ವಟ್ಟಿನಮ ಅಲ್ಮಾರಿವಲ ದಾಳ ಲೊಕ್ಕಲ ಪೇನ ತೆನಗಿಂತಿಯಲ ಉದಯ ಹವಸ ದುಂ ಅಲ್ಲಲ ಮಲ್ತಿಯಲ ಒಂದಿಂಡದ್ ಗತ್ತ ಮಮ ಒಬೆಂಗ್ ಅಹನ್ನೆ ಡೆಂಗೆ ದೂಪತೆ ಮಿನಿಸ್ಸುಂಗೆ ರೋಗಟಿಕ ಸುವವೆನ ಅದ ಅಯ್ಯೇ
බෙහෙත් තියනවා බෙහෙතේ වරදක්ද? ගෙනාවු එක්කෙනාගේ ගැටලුවක්ද? දැන් බෙහෙත් කොහෙද තියෙන්නේ? අල්මාරියේ තියෙන්නේ. ඉඳ හිට වඳිනවා. ඒත් ලෙඩ හොද වෙන්නේ නැහැ. මහා අබිනිෂ්ක්‍රමණයත් එක්ක ඔබ සංසන්දනය කරන්න මේ සිද්ධිය. අර දූපතෙන් එළියට අස්වැයා පිට තරණය කළේ සිදුහත් කුමාරයාක් තමයි. ඒ දූපතේ ඉන්න අය අපි තමයි. අවුරුදු ගානක් පර්යේෂණ කරලා අපේ තියෙන ගැටලුවලට විසඳුම් හොයාගෙන ආවත් තමයි. එකක් ඇත්තයි. ඒ ඇත්ත පරම සත්‍ය හැටියට චතුරාර්ය සත්‍ය කියලා දේශනා කළා සහ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතු මාර්ගය දේශනා කළා. එකක් ඇත්තයි. ඒ වුණාට අපේ තියෙන මානසික ගැටලු අඩු වෙලාද? දැන් ඔබ මුලින් කිව්වනේ අර දූපතේ ඇයට හොඳ වුණේ නැත්තේ ඇයි කියලා මොකක්ද වෙලා තිබුණේ? භාවිතයේ තිබිලා නැහැ. අපෙත් ජීවිත ඇතුලේ නොවිසඳෙන ගැටලු වලින් පීඩාවට පත් නොවෙන්නේ, පත් වෙලා සනීප නොවෙන්නේ අර විදිහේ දූපතේ ඉන්න අයගේ වෙච්ච දේම තමයි. ඔප්පු කරලා මට පෙන්වන්න පුළුවන්. දැන් මම උපදේශන ශාස්ත්‍රයේ ඉන්න හන්දා අර කියන ලද අන්නගි බෙහෙත ලාච්ඡුගත කිරීමෙහි අසාධාරණ අපිට වෙච්ච මට ඔප්පු කරලා පෙන්වන්න සාධක තියෙනවා. එකක් පෙන්වන්න. සතියක් නෑ මීට අවුරුද්දකට විතර කලින් තාත්තා කෙනෙක් එන්නේ එයාගේ නෝනත් එක්ක. වයස් පරතරයේ තාත්තට අවුරුදු 78යි නෝනට 80යි. එන්නේ උපදේශනයකට. ඒ එන්න අවුරුදු 78 උපාසක මහත්තයාට එයාගේ තාත්තා පේනවා හීනෙන් අවුරුදු 50ක්. මගේ බනහලා ඒ 50 පේනවා විතරක් නෙමෙයි කරදර කරනවා. අවුරුදු 50ක් නිදාගෙන නැහැ කියලා අඬාගෙන වැටුනේ. සාධක සහිතව මම මේක කියන්නේ. මම කොහොමෙන් හෝ වේවා උපදේශන ක්‍රියාමාර්ගයක් අරගෙන දින, ඒ කියන්නේ සැසි දෙකකදී ඒ ප්‍රශ්නයට විසඳුම දුන්නා. විසඳන්න පුළුවන් වුණා. ඒ විශ්වාසය ඒ තාත්තා ගාව තිබිලා තියෙනවා. ගිය සතියේ මාව හොයාගෙන එනවා හාමුදුරුවනේ. මගේ නෝනා නැති වුණා. නෝනා නැති වුණා. දැන් මොකද්ද ප්‍රශ්නේ? දැන් තාත්තගේ ප්‍රශ්නේ විසඳලා දුන්නනේ. තාත්තා හීනෙන් පේනවා. ඒක විසඳන්න කිව්වා අවුරුදු 50 ප්‍රශ්නේ. අනේ සායනාංශ මං ඔබ වහන්සේට පින් සිද්ධ වෙන්න දැන් නිදා ගන්නවා. එහෙම කිව්වා. දැන් මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ? හාමුදුරුවනේ මලත් හරි තාම මට නෝනා හීනෙන් පේන්නේ නැහැ. අන්න වැඩි. උපදේශනයේදී හීන පෙන්වන්න පුළුවන් ඈ. පේනේව නවත්තල දෙන්න පුළුවන්. දැන් පුළුවන් ද අපිට හීන පෙන්වන්න? ප්‍රශ්නේ මොකද්ද දන්නවද? මැරෙන්න කලින් ළඟට අරන් කිව්වලු මට ඔහෙට දෙයක් කියන්න තියෙනවා. ආන් ඒක කිව්වා විතරයි හුස්ම ගියා. දැන් එයාට ඕන හීනෙන් හරි අහගන්න මොනවද කියන්න තිබ්බේ කියලා. මෙච්චර බන කියපු අහපු රටේ ලාච්චුවට බන දාපු එකේ ප්‍රශ්නේ නෙමෙයිද කියලා ඔබ ඔබෙන් අහලා බලන්න. ඒ කියන්නේ ඒ මනස ඇතුලේ, ඒක මනස ඇතුලේ හැදිච්ච මනෝභාවයක් තමයි. හැබැයි ඒ මනස අසරණ නැද්ද? ඒ විදිහට අපි මේ ජීවිතේ මැරෙන්න ඕනද, අහිමි කරගන්න ඕනද? මෙච්චර අපූර්වට දේශනාවල් තිබිලත් ඒක නිසා මම ඒකයි කිව්වේ. අපි බන දහම පුදන එක වැරදි නෑ. පුදන අතරතුර අපි දැනගන්න වෙනවා ඒක භාවිතා කරන්න කොහොමද කියලා. ඉතාල කුඩා කාලේ පිරිත් දේශනාවලට මම යනකොට ඔය ගෙවල් වලට වැඩිහම ඉස්සර ගොඩාක් ලොකු ඉඩ නෑ. අපිටත් වැඩ ඉන්න කාමරයක් තමයි දෙන්නේ 12 නමකට. මහ පිරිත් කියලා අපි ගිලම්පස එකක් වළඳනකොට සමහර තැන් වලින් අහනවා, කියනවා, ඇහෙනවා, අක්කේ මේ එහෙනම් ධම්මචක්කේ පටන් ගන්නකොට මට ඇහැරවපන් කියලා.
ඒ නොකිය කියන්නේ මොකද්ද? ආන්න සද්ද මනුස්සා වේසුන් කියනකොට සාදු කියන්න තමයි දැන් මේ නැකිට්ටවන්න කියන්නේ. ඒකට අමුතු වෙන්නේ නැකිට්ටවන්න ඕනේ. එතකොට හේවිසි තිබුණොත් හේවිසියෙන් ගහනවා, නැත්තම් රතින්යක් හරි දානවා. ඒත් කල් යනකොට මට තේරුණා මේ ඇහැරවන්න කියලා කිව්ව අමුතුවෙන් ඇහැරවන්න දෙයක් නෑ. සද්ද දෙකයි ඇහැරෙනවා. ඒ වෙනකල් ඇහැරවන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ. ලස්සනට කියලා තියෙනවා. කලාත්මකව එක කියලා තියෙනවා, නිර්මාණශීලී. හැබැයි එහෙම දම්සක් පැවතුන් සූත්‍ර දහස් ගණක් ශ්‍රවණය කළාට විතරක් ආශිර්වාදයක් නෑ කියන්න බෑ. හැබැයි ප්‍රයෝජනය ප්‍රමාණවත් නෑ. අද අපි කතා කරනවනේ ඉසිපතනේ මිගදාය නේද, ධම්මචක්කප්පවත්තුතුන් කියලා අද බණවලදී කතා කරන්න ඇති. හැබැයි එහි තියෙන හරාත්මක පැත්ත අපේ ජීවිතයේ ඇතුලේ තිබුණා නම් අපේ මේ චිත්ත විපල්යාසයන් වෙන්නේ නැහැ. අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ තියෙනවා විපල්ලාස සූත්‍රය. මේකේ තියෙනවා මිනිස්සු දහම ලාච්‍ය දාලා වැඳලා පිදුවහම භාවිතා නොකළහම විපල්ලාස තුනක් වෙනවා, හතරක් තියෙනවා මේකේ. විපල්ලාස කියලා කියන්නේ සිහිමුලා වීම. ඒකේ තියෙනවා චිත්ත විපල්ලාස, දිට්ටි විපල්ලාස, ඒ වගේම සංඥා විපල්ලාස කියලා. ටිකක් ගැඹුරු වගේ නම් හරි සරලව මෙහෙම කියන්නම්කෝ. සමහරුන්ට හිතෙනවා මේ ලෝකේ අනිත්‍ය නැහැ, නිට්යයි කියලා හිතෙනවා. නිට්යයි කියලාම හිතන්නේ, වෙනස් වෙනවයි කියලා හිතන්නේ නැහැ. එහෙම අය නැද්ද ගෙවල් වල? උපදේශනේ මට ඕන තරම් බුරුදු පිටින් ඉන්නවා. කොහොමද කියන්නේ? පටන් ගත්ත ගමන් හාමුදුරනේ මේ මිනිහා මෙහෙම වෙනස් වෙයි කියලා හිතාගත්තේ නම් නැහැ. ඒ කාලේ අපේ අම්මට හම්බ වෙච්ච හොඳම බෑණා අම්මත් කිව්වා මැරෙනකොට. ඒ වුණාට මේ මිනිස්සු රස්සාවට ගියාට පස්සේ වෙනස් වුණානේ. දැන් බුද්ධාගම පටන් ගන්නෙම මොන දර්ශනෙන්ද? අනිත්‍ය දර්ශනයත් එක්ක. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන අය නොවෙනස් වෙනවයි කියලා හිතාගෙන පොරබදින ජීවිතය ඇතුලේ නෙමෙයිද දුක් දෝමනස්ස තියෙන්නේ? විපල්ලාසය. අන්න දැක්කද? ඒක පිළිගන්නේ නැහැ. හැබැයි මේ ලෝකේ වෙනස් නොවන මොනවම හරි දෙයක් තියෙනවද? වැඩිහිටි වෙනකොට ගොඩක් අයට එනවා වැඩක්. ඒ තමයි ළමයි වෙනස් වෙලා. ඔක ලොකු ළමයි වෙන්න ඕනෙන්නේත් නැහැ. දැන් මේක අහගෙන හිටියයි කියලා උපදේශනට ළමයි නොගෙන ඉන්නත් ඕනේ නැහැ. හොඳේ අපි මැදිහත් වෙන්න වෙලා තියෙනවා. මැදිහත් වෙච්ච ඒ වගේ ගුණ දන්න අය දන්නවා. හාඳුරුනේ අපේ ළමයා දැන් වෙනස් වෙලා. දැන් වයස කීයද? 16යි. ඉස්සර කොහමද? නෑ, මීට අවුරුදු 6කට විතර කලින් හොඳට හිටියා. ඔව්, ළමයි වෙනස් වෙන්න පටන් ගන්නවා අවදි කීපයකදී. ඒක නොතේරුනොත් ගැටෙනවා. අවුරුදු 28යි ගෑනු ළමයා උපදේශරේන මයිගාවට අරන් එනවා. අම්මා, මං කිව්වා අම්මා එහෙනම් චුට්ටක් එළියෙන් ඉන්න, මං කතා කරන්නම් දූත් එක්ක. යන්නේ අම්මා. අම්මා එළියට යන්නේ. මං කිව්වා උපදේශනේදී අම්මා මට තනියෙන් දූට කතා කරන්න ඕනේ. සාන්නාස අද්ද වෙනකල් ළමයා තනියෙන් කිසි තැනක මම තියලා නැහැ. අන්න වැඩි. ඔන්න ලෙඩේ ඕක. වැඩෙත් නෙමෙයි ලෙඩේ. මං කිව්වා අම්මා එහෙනම් මේ පුඩුව ගෙලින් පිටිපස්සට දොරගාවට ගිහලා බලන් ඉන්න. අනේ සයන්ස ළඟින්ම ඉන්න ඕනේ. මං කිව්වා දුව ඔයා එළියට යන්න, අම්මා තියන්න, අම්මටයි කවුන්සලින් ඕන. දුව පැත්තකින් තියලා අම්මට කවුන්සලින් දුන්නා. ඔව්. එතකොට ඒ අම්මා කියනවා හාඳුරනේ අපේ දුව ඉස්සර වගේ නැහැ. මොකද ඉස්සර වගේ කියන්නේ? නෑ, ඉතින් ඒ කාලේ මට මං කියන දේ හොඳට අහනවා. කී කරුයි. මම තැනකට යන්න එපා කිව්වොත් යන්නේ නෑ. බලන්න එපා කිව්වොත් බලන්නේ නෑ. එහෙම නෙමෙයි, දැන් මටත් අඩි හප්පනවා. අඩි හප්පලා නවත්තනවා. හොඳයි, ඒ ළමයාගේ හැටියට දෙකේ හතරේ හොඳ උස මහත තියෙන ගැහණු දරුවේ අවුරුදු 28ක් වෙනකලුත් අත අල්ලගෙන නම් ඉන්නේ. ඒ ළමයා වෙනස් වෙනවා තමයි ඒ විදිහට. ඇයි ළමයින්ගේ වෙනස් වීම දරාගන්න බෑ? මේ ගෙවල් ඇතුලේ තියෙන ලොකුම ගැටලුව තමයි අපේ ළමයි වෙනස් වෙලා. මට මොන ගෙදරකින් හරි හොයලා දෙන්නකො වෙනස් නොවිච්ච ළමෙක්. දැන් මෙතන මේ බණහන රටේ බණහන කවුරු හරි ඉන්නවද වෙනස් නොවිච්ච? ඉපදුනේම මේ විදිහටද? අවුරුදු 22 ඉදි කරගත්ත ගොංකන් තාම කරගන්නවද? නෑනේ. ඒ බව හදන්න බැදුව දුක් වෙනවා මිසක්ක. පුළුවන් නම් හදලා නේ. මෙම හදන්න බැරි ඔ කොච්චර දිනව?

දේවල් තියෙනවා ඒව සුබයි කියලා සමහරු හිතනවා. අනාත්ම දේවල් තියෙනවා ඒව ආත්මයි කියලා හිතනවා. ඒ කියන්නේ මමය මාගේය නම් මේ සියල්ල මට ඕන විදියට පවතින්න ඕනනේ. මට ඕන විදියට කැස්සක්වත් පවත්තන්න බැරි කොට ඉතින් ආයේ මොනවද මගෙන් එහා ඒව පවත්තන්නේ නේද? එහෙම බෑනේ. ඒක මම නම් එහෙම මගේ නම් එහෙම වෙන්නේ නැහැ. හැබැයි විපල්ලාස වුණාම අපි මේකට කියනවා උමතුවක් කියලා. පතුල නොදැනීමක්. පතුල නොදැනෙන්න ගත්තාම එයාට හිතනවා නෑ ආත්මයි කියලා. ඊළඟට දුක්ඛිත දේවල් සැපයි කියලා හිතනවා. මේක දුක නෙමෙයි මේක සැපමයි. ඒක දිගටම එහෙම ඒවා තියෙනවද කොහේ හරි? නෑ නේද? බණයේදී ඉගෙන ගත්තද නේද ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච කියලා කිව්වට මිනිස්සු සාමාන්‍යයෙන් දුක ප්‍රතික්ෂේප කරලා සැපම හොයනවා. ගැටලුව තියෙන ලෝකෙ හැමදාම සැප තියෙනවද? නෑනේ. දුකක් තියෙනවද හැමදාම? නෑ. හැබැයි එහෙමයි කියලා හිතන් ඉන්න ඕනේ. අම්මලා කියනෝනේ ආඳුන්නේ දන්න කාලේ ඉඳන් අපිට දුක විතරයිලු. කවද මේ කරුමෙන් ගොඩේද දන්නේ යාලු. එහෙම ඒවත් නෑ. ඒකත් වැරදි බණක් නේ. දුකත් හැමදාම පවතින්නේ නෑ. එහෙම නෑ. හැබැයි අපි මොකද කරන්නේ? ඇති වෙලා නැති වෙච්ච දුක අල්ලගෙන දඟලනවා. ඒකනේ ඇත්ත කතාව. එහෙම පවතින්නේ නෑ. හැබැයි අතහැර ගන්න බැරුව ඉන්නවා. අතහැර ගන්න බැරි අපිට කරපු කෝන්තර තමයි. මම බණ අහගෙන ඉන්නකොට කියන සමහරු හාඳුරු නම් ඔහොම කියයිලු. අපි නිදන්නේ උන් අපිට කරලා තියෙන ඒවා. කරලා ඉවරයිනේ. දැන් අල්ලගෙන ඉන්නවා. ඒ නිසා හිත විපල්ලාස වුණහම ඔය විදිහට පතුල තේරෙන්නේ නැති වුණහම මේ ජීවිතයත් සසරත් අතරමඟ අඳුරක. එයින් බේරෙන්නත් මිනිස්සුන්ව අවබෝධ කරගෙන ඔබ ඔබව තේරුම් අරගෙන මේ පතුල ඇතුලේ අතරමං නොවෙන්නත් අවශ්‍ය කරන පෞරුෂ ලක්ෂණ ටිකක් තමයි අද ධර්මදේශනාවේ දේශනාවට තියෙන්නේ කියන්න. අර කිව්වේ විපල්ලාස ගැන. ඒවාට අහු වුණොත් සෝදාපාලු වෙන ජීවිත නවත්තන්න බෑ. නවත්තන්න බෑ. හැබැයි එසේ නොවෙන්න වග බලා ගන්න සහ ගොඩක් අය කියනවානේ අර උපදේශනකට ඇවිල්ලා කිව්වේ අපිට මේ මිනිස්සුන්ව තෝරා ගන්න බැරි වුණා. හිතා ගන්න බැරි වුණා. එහෙම ඒවත් තියෙනවා. ඒක නිසා හරි අපූරු උපමාවක් බුදුරජාණන් වහන්සේ භාවිතා කරනවා. චත්තාරෝ භික්කවේ කුම්භා. කුම්භ කියලා කිව්වේ කලයටනේ. මතක ඇතිනේ අහලා තියෙන කුම්භූපමං කාය මිමං විදිත්වා නේද? මැටි කලයක් වගේ තමයි ශරීරය. ඒව බණ අහලා තියෙනවා. කුම්භ කියලා කිව්වේ එතකොට කලයට. කල ජාති හතරක් ගැන කියනවා. ඊළඟ කාරණාවත් මම කියාගෙන ඉන්නම්. මේ කල ජාති හතරේ උපමාව තමයි මිනිස්සුන්ට මේක සම්බන්ධ කරනවා. ඒ නිසා ඒ න්‍යායෙ මේක ඇහුවම හරි. ඊළඟ බොහොම සීයෙන් අහන්න gedara ඉන්න අයත් මේ කල ගෙඩි වගේ එක ජාතියකට වැටෙනවා. gedara ඉන්න අය නැතත් අඩුම තරමේ මේ බණ අහන අය මොන කල ගෙඩියද කියලාත් හොයාගන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නේ. ඔව් ඔව් ඔව්. වැරදි කලයක හිටියොත් අපි හරියකට එන්නත් පාර කියනවා. ඒක නෙවෙන්න ඕනන්නේ. හරි. පළවෙනිම කලගෙඩිය ගැන කියනවා. ඒ තමයි තුච්චෝ පිහිතෝ. ඒක සාමාන්‍යයෙන් නිකන් ඇහුවහමම තේරෙනවා. මේ කලගෙඩිය වල එක කලගෙඩි જાතියක් තියෙනවා. ඇතුලේ මොනවත් නැහැ හිස්. හැබැයි පිටින් හොඳටම විසිතුරු කරලා තියෙනවා. කලගෙඩියේ කට වහලා පින්තාරු කරලා කැටයන් කොටලා චිත්‍ර ඇඳලා සායම් කරලා හොඳටම තියෙනවා කලගෙඩිය. හැබැයි ඇතුළ හිස්. ඔන්න පළවෙනි කලගෙඩිය. හරිනේ. දෙවෙනි එක. දෙවෙනි කලගෙඩිය තමයි පූරෝ. ඇතුළ තියනවා හැබැයි විවටෝ. අන්න දෙවෙනි කලයේ ස්වභාවය තමයි ඇතුළ පුරවලා තියනවා මොන මොනවාරි හොඳ දේවල් වලින්. හැබැයි
එල්ලි

0: ඒ අර කියන ලද විසිතුරු බව නැත. කැට්ටයන් නැහැ, සායන් නැහැ, ප්‍රසාද බව නැහැ. ඒ උනාට ඇතුලේ සමහර වෙලාවට රත්තරන් රිදී මුතුමැණික් තියෙනවා. කලගෙඩි දෙකයි. තුන්වෙනි කලගෙඩිය. තුන්වෙනි කලයේ ස්වභාවය තමයි එක තුච්චෝ විවටෝ. ඒ තමයි ආයෙත්ින් කලේ හදපු විදිහම තමයි ඇතුළත් හිස් එළියෙත් කිසිම විසිතුරු බවක් නැහැ. ඇතුළත් හිස් එළියත් හිස්. අවසානයේක පූරෝ පිහිතෝ. අන්තිම කලෙකදී තමයි ඇතුළෙත් මිනිමුතු මැණික් ඕනතරම් තියනවා, එළියෙත් හරි ලස්සනට කැටයම් කරලා සායම් කරලා කට වහලා හොඳට තියෙනවා. කලගෙඩි හතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කලගෙඩි හතර ඔබට මට සම්බන්ධ කරනවා. දැන් පැහැදිලිනේ. පළවෙනි කලගෙඩියේ ස්වභාවය මතකයි. ඇතුළ හිස් එළිය තමයි විසිතුරු. අන්න දැන් හොයන්න මිනිස්සු. ඒකට ලස්සන පාලි පාඨයක් බුදුරජාණන් වහන්සේ මතක් කළා. අන්තෝ අසුද්ධෝ බහිසෝබමානා. ඇතුළතින් අපිරිසිදුයි, බහිසෝබමානා එළියෙන් විසිතුරු වැඩි, කැටයන් වැඩි. තේරෙන භාෂාවෙන් කිව්වොත් ගොඩක් අය රඟපානවා. හැබැයි ඇතුළේ මොකුත් නැහැ, ඇතුළේ මොකුත් නැහැ කියන එකේ තියෙනවා මොනවද තියෙන්න ඕන කියලා. එයාට තේරෙන්න ඕන අර මුරුණු විපල්යාසෙන් අයින් වෙන්න ඕන. අනිත්‍ය දේ අනිත්‍ය බව දැනෙන්න ඕන. දුක දේ දුක වෙයි කියලා හඳුනා ගන්න ඕන. දැන් ඔන්න අර ආපහු පොඩි වචන තුනක් එකතු කරනවා. චතුරාර්ය සත්‍යයේ එනව නේද? කෘත ඥාන, කෘත්‍ය ඥාන එනව නේද? ආන් එතකොට එතන තියනවා චතුරාර්ය සත්‍ය දන්න එක එකක්, පුහුණු කරන එක තව එකක්. එමනේ? ඒ වගේ අඩුම තරමේ එයාගේ ඇතුලේ තියෙන්න ඕන කියනවා. මට මේ සංසාරයෙන් ගැලවෙන්න දේවල් ඕන. හැබැයි ඒක කිසි දෙයක් ඇතුළත එයාගේ නැත. එළියෙන් මොකද විසිතුරුකම? කාය සංවරය හොඳයි. තැනකට ගියපුවාම කැපිලා පේනවා. එහෙම පේනවා. අනුන්ට උපදෙසුත් දෙනවා. දැන් මංගාවට උපදෙස් ගන්න එනවා. කාන්තා හිංසනේ තියෙනවනේ අපේ ගෙවල් ඇතුලේ. ඒත් නෝනයි මහත්තයා වහම මහත්තයා නෙමෙයි නෝනා දාලා යන්නේ කාමරේ. කියන දෙයක් හාඳුරු මං ඉන්න තැන කියන්නලු. මට උපදේශනෙට එන්න කලින් CR කොළ හතරක ලියුමක් ලියලා එව්වා හාඳුරනේ. අසවල් දවසේ මම එනවා මහත්තයත් එක්ක. අපේ මහත්තයා එළියෙන් දාලා මට කතා කරන්න. ඔව්. මහත්තයා නෙමෙයි යන්නේ. මං කිව්වා දැන් උපදේශකයා මමනේ. මම කරන ක්‍රමයක් තියෙනවා මහත්තයා එළියෙන් ඉන්න. මහත්තයා ඇඹරි ඇඹරි ගියා. ඊට පස්සේ නෝනා කට ඇරියා. නෝනාගේ දත් හතරක් නෑ කටේ ගලවලා. දත් දොස්තර නෙමෙයි මහත්තයා ගලවලා තියෙන්නේ. දොස්තර ගැලවුවා නම් හිත හදා ගන්න පුළුවන් කිව්වා. ඔව්. මහත්තයා ගහලා කොණ්ඩේ කපලා, දිග කොණ්ඩයක් තිබ්බයි කිව්වා, කතුරක් ගෙනල්ලා කපලා. එහෙම කපලා. ඇයි කපලා තියෙන්නේ? Facebook එකේ වෙඩින් එකකට ගිහලා ෆොටෝ එකක් දැම්මලු. ෆොටෝ එකට යටින් කොල්ලෝ ලිව්වලු ලස්සන කෙස්, දිග කෙස් කියලා ලිව්වලු. එදා දැක්කලු මහත්තයා බෙල්ල නොකප යන්තම් ආන්දරේ මම බේරුනේ, මගේ කොණ්ඩේ ඔක්කොම කැපුවා කියලා කිව්වා. මං කිව්වා මහත්තයා මොනවද කරන්නේ? පෞල් උපදේශනේනේ. ආන්න ඒක තමයි මිනිහා යන්නේ නැත්තේ. එයා මොකද කරන්නේ? මුළු රටටම දේශන දෙනවා නෝනව ආදරෙන් බලාගන්න ඕන, නෝනට ගරු කරන්න ඕන, නෝනගේ ඇවතුම් පැවතුම් ගැන හිතන්න ඕන. ඔක්කොම උපදෙස් දෙන මහත්තයා දත් ගලවලා නෝනගේ. ඒක කියයි කියන බයට තමයි මගෙන් මාව අතහැරලා යන්න දෙන්නේ නැත්තේ. ඒ අයට තමයි කිව්වේ තුච්චෝ පිහිතෝ. එළියෙන් රඟපෑම අතිවිශිෂ්ටයි, ඇතුළත හිස්. ඔබ මතක් කරන්න මම ඊට පස්සේ මේ සිද්ධි යන්න ඕන හන්ද දරුවන්ට කතා කළා. දූලම තුන් දෙනෙක් ඉන්නවා. ඒ දූලා කියනවා හාඳුරනේ අපේ තාත්තා ගෙදර ඉන්න එක තමයි වස කරදරේ. දූල දිනා ගන්න බැරි තාත්තෙක්. ඒ වුණාට ෆැමිලි කවුන්සලින් තමයි රට වටේම කරන්නේ. බය බය ඒකයි හොඳේ. බය ඒකයි. මේක හරි ගැටලුවක්. සමහර ගම් වලත් මෙහෙමයි ඉන්නවා. මනෝවිද්‍යාවේ කියනවා මේ ඩිපෙන්ඩ්ස් මෙකනිසම් කියලා වචනයක්. ඒ කියන්නේ මේ සංරක්ෂණ ප්‍රයෝග. මිනිස්සුන්ගේ අතුලාන්තයේ තියෙන හිස් බව වහගන්න එළියෙන් රඟපානවා. අය නීට් එකට අඳිනවා නේද? ඇවිදිනවා. කතා කරන්නේ නිකන් ආය මොනවත් නැහැ. අර මේ මේ ප්‍රියශීලී වචන හොඳට ගලාගෙන එනවා. ගීතවත්ව එහෙම තියෙනවනේ. ඒක සංස්කෘතිය හරි අපූර්වට කියනවා. ඒ තමයි මේ මදු තිෂ්ඨති දිව්‍යාග්‍රේ හෘදයේසු හලහලං කියලා. දිවග මීපැණි වගේ වචන තිබුණත් හෘදයේසු හලහලං හදවතේ තියනලු හලහල විස. මං එහෙම ඇතුලෙන් සෞත්තු වෙච්ච අය. අතුලෙන් සෞත්තු වෙච්ච බව වටහා ගන්න හොඳටම පුළුවන්. ඕන් දැන් අර පටිච්ච සමුප්පාද න්‍යාය අපි භාවිතා කරලා එනවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එක තැනක තියෙනවා මතකද? මං හැමදාම කියනවනේ මේක දන්න හොඳේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වැටෙන්නේ සීලයටද සමාධියටද ප්‍රඥාවටද? ප්‍රඥාවට. සිලබස් කවර් ඈ මං දන්නවා මේ අම්මලාගේ සිලබස් කවර් වෙලා තියෙන්නේ. එක්සෑම් තමයි ෆේල්. මොකද සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් මුහත් වෙන්නේ ප්‍රඥාව තමයි. ඒ ප්‍රඥාව ඇතුලේ තියෙනවා මතකද? සම්මා සංකප්ප වල කර්ණ තුනක්. නෙක්ඛම්ම සංකප්පේ, අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය. මොකද අව්‍යාපාද සංකප්ප කිව්වේ? තරහ නැතිකම, වෛරය නැතිකම, කේන්තිය නැතිකම. දැන් අවිහිංසා සංකප්පෙත් තියෙනව නේද? දැන් අර ඇතුළතින් හිස් අයගේ ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. ඔය සංකල්පනා වලින් ව්‍යාපාද සංකල්ප තමයි තියෙන්නේ. හිතේ තරහ තියෙන අය ඇතුළතින් හිස් අය. හිතේ වේදනාව තියෙන අයත් ඇතුලින් හිස්. කොහමද වේදනාව තියෙන හිස් වෙන්නේ? දෝමනස්ස සහගත පටික සම්පයුක්ත හිතක් තියෙනවා නම් ඒක ඇතුලෙන් අපිරිසිදු බවක්, හිස් බවක්. ඔන්න බලන්න නොමිලේ පව් සිද්ධ වෙන හැටි. ඒ කියන්නේ පව් සහ පින් වල පැකේජ් එක නොමිලේ හම්බ වෙන්නේ. හොඳේ නොමිලේ. මං කිව්වා අපි සම්මා සංකප්ප කියලා කියලා කියලා කියලා තිබ්බට ඒක ජීවිතයට බද්ධ කරලා නැහැ කියලා. එහෙම නැහැ. බහුතරයක් ගෙහිත් ඇතුලේ ව්‍යාපාදය ඇත. මොනව හරිම දෙයක් මත. හොඳේ. එහෙමනම් හිස් තමයි ඈ. දැන් මොකද්ද මං කිව්වා නේද එකින් එක ගලවන්නත් උපදෙස් දෙනවයි කියලා. එහෙනම් ගොඩනගා ගන්න ඕන කොහොමද? අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප. වෙන මොකුත් නෙමෙයි. හිත සතුටෙන් තියෙන සිතුවිලි වල ඉන්න. ඒකයි කිව්වේ සම්මා සංකප්පේ පදනම එතන. ආන් එතන ස්පර්ශ කරපුවාම අපි අර කිව්වා දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුළෙදි ප්‍රායෝගික දේවල් ගොඩක් තියෙනවා. අන්න ඒකකට ස්පර්ශ කරගන්න පුළුවන්. තව ඉතින් S2 පියලා අද ගෙදර ගිහිලා බලන්න අපේ පවුල් වල කවුද වැඩිපුර ඔය කියන විදිහට රඟපාන්නේ කියලා. කොහමද? ඇතුලෙන් හිස්, එළියෙන් ෂොක්. එහෙම ඒව ඉන්නව ඈ. ඉතින් අපිටත් එහෙම හොඳටම හම්බෙලා තියෙනවා. දිගෑරිලා වැඳේ වඳින්නේ. එහෙම ඒව තියෙනවා. ෆෝන් කෝල් එකක් ගත්තාම හතර වරන් දෙයියොන්ගෙන් ඔක්කොම ආරූඪ වෙලා තමයි ෆෝන් එක තියන්නේ. ඔව්. අපිට කියනෝනේ උදේට නැගිටින්නේ හාමුදුරනේ මං උදේතයන් චක්කුමා කියලා. හවසට නිදාගන්නේ අපේතයන් චක්කුමා කියලා. ලේලිය ඇවිල්ලා කියනවා ඒ වුණාට අපේ නැන්දම්මා කාලියක්ෂණී වගේලු. අපේතයන් කියලා, උදේතයන් කියලා. ගා එහෙම හරියන්නේ නැහැ. මතක තියාගන්න දැන් මේ හෙට අනිද්දාට පටන් ගන්නෙ කටින කාලේනේ. හෙට ඉඳන් මේ මාස 3 හොඳ ශික්ෂණ මාස 3ක් බවට ගිහි ජීවිතේ ගේන්න. අඩුපාඩුකම් කොච්චර තිබුණත් හදාගන්න තියෙන හොඳම කාලේ. සිහිනුවන දියුණු කරලා තමන්ගේ අඩුපාඩු බලන එක. එහෙම නේද බුද්ධ ධර්මයේ කියන්නේ? අත්තනාචෝද යත්තානම් පටිමාසේ අත්තමත්තනා සෝ අත්ත ගුත්තෝ සතිම සුකං වික්කු වියහසි. සැපෙන් ඉන්නනම් චෝදනාව කරන්න ඕනේන්නේ අත්තන තමන්ට තමන්. අපිට දැන් තියෙන චෝදනා කාටද? ආනුන්ට තමයි. අපි ඔක්කොම හොඳයි. ඒ තමයි ඇතුළත හිස්ස. බුද්ධාගමේ න්‍යාය පටිච්ච සමුප්පන්නයි. ඕනම ගැටලුවකට හේතු ගොඩයි. අපිත් එක හේතුවක්. ඒක නිසා එතන අඩුපාඩුව බලන්න. ඊළඟට දෙවෙනි කෙනාට කිව්වනේ පූරෝ විවටෝ. ඒ කියන්නේ ඇතුළතින් ඔය කියන කරුණු කාරණා ටික දන්නවා, ශික්ෂණයක් ලැබලත් තියෙනවා. ඒ කියන්නේ දුක සැප තියෙන බව, නිත්‍ය අනිත්‍යතාවය හඳුනාගෙන, ඇත්තටම එයා නිවුණු කෙනෙක්. එළියට හැබැයි පේන්නේ. එළියට පේන්නේ. එළියට පේන්න නම් එයාව ටිකක් කල් ඇසුරු කරන්න වෙනවා. ඒකත් පළවෙනි එකට වඩා නරක නෑ. මොකද එයා එයාට හානියක් කරගෙන නෑනේ. ඒගොල්ලෝ ටිකක් සයිලන්ට්. දැන් මනෝවිද්‍යාවේ ඒගොල්ලෝ හඳුන්වන්නේ ඉන්ටර්වර්ඩඩ් මිනිස්සු කියලා. එහෙම ඒවා ගෙවල් වල තියෙනවා. හොඳේ මේක ඒ කියන්නේ ඇතුළතින් අපි කියනවා ටිකක් গুপ্তයි කියලා. තියෙන ඒවා එකවර කියන්නේ නැහැ කියලා සමහරු අය එනවා හොයාගෙන. ඔව් මේ තමයි ඇතුළතින් සමහර වෙලාවට පිරිලා. හැබැයි යාට එළියේ ප්‍රශ්න වැදගත් නැහැ. එහෙම ඒවා තියෙනවා. ඒ කියන්නේ කාය සංවරය ගැන වැඩි අවධානයක් නැහැ. වචී සංවරයත් අවධානයක් නැහැ. හැබැයි මනෝ සංවරය හොඳයි. මං කියන්නම් එහෙම හොඳ නිදර්ශනයක් අපි අහලා තියෙන පරණ කතාවක මතකද? අර දානයකට වඩම්මගෙන හාමුදුර නමක් වඩිනවා කුඹුරක් මැදින්. කුඹුරේ වක්කඩ කියන එක දන්නවනේ. වක්කඩ කපන්න ක්‍රම දෙකක් තියෙනවා. නියරෙන් කපන්නත් පුළුවන්, නැත්නම් ඇලපාරෙන් කපන්නත් පුළුවන්. නියරෙන් කපන වක්කඩ ලොකු නැහැ. උදැල්ලෙන් එකපාරයි. බය ඇලෙන් කපන වක්කඩ හරස් කරපුවාම උදුළු පාරවල හතරක් විතර ගහන්න ටිකක් දුරයි. දානෙට වඩින ගමන් හාමුදුරුව ලොකු වක්කඩ තිබ්බා. පොඩ්ඩක් පැන්න ඉදින්. පැන්න ගමන් දායකයා හිතුවා මෙහෙම හාමුදුරු නමකටද මම දානෙ දෙන්න අරන් යන්නේ. අරන් යන හන්දා දානෙ දෙනව පිරිකර නැහැ. ඊට පස්සේ ඉස්සරහා තියෙනවා තනි උදැල්ලකින් ගහපු වක්කඩක් පොඩි හාමුදුරු බැසා. දායකයා එකෙන් පැන්නා. එකෙන් පැන්නා. ඊට පස්සේ දායකයාට හරි කුතුහලයක් නේ. ඇහුවා ජයන්න සර ලොකු එකෙන් පැනලා පොඩි එකෙන් බැහැලා ආවේ. ලොකු එකෙන් පැනලා කරගත්ත හරිය මද පිරිකර නැති වුණා. පොඩි එකෙන් පැන්නා නම් දානෙත් නැති වෙනවා. ඒ නිසා බැහැලා. කවුද මේ රහත් වෙලා? රහත් වෙලා. රහත් උනත් සාංසාරික පුරුදු පිටිපස්සෙන් ගමන් කරනවා. සාංසාරික පුරුදු එන්නේ නැත්තේ ලෞතුරු බුදුරජාණන් වහන්සේට පමණයි. ඒකයි මේ කතාව. එතකොට සමහර වෙලාවට අපි නොදැනුවත්ව ඔය ආර්ය උපවාදයේ වගේ ඒවා කියලා කියන්නේ හරි භයානක ඒවානේ. ආර්ය උපවාද දැන් මේ දවස්වල විලාසිතාවක් වගේනේ. හිතලත් කරනවා, නොහිතත් වෙනවා, සැලසුම් කරලත් කරන බව පේනවා. ආර්ය උපවාදය ඉතාම භයානකයි. මොකද අපි දන්නේ නැහැ ආධ්‍යාත්මය ඇතුලේ කොයිතරම්නම් පිරිලද කියලා. දැන් අර බණ පොතේ තියෙන හරි අපූරු තව සාන්නහන්සේ නමගේ සිද්ධියක්. ඒකත් අපි ගමු. මොකද මේ අනතුරු වලින් වළක්වා ගන්න ඈ. මේ ටික කියන්නෙම අනතුරු වලින් වළක්වා ගන්න. බඩේ අමාරුවක් ඇදිලා කැඳ ටිකක් ඕන වෙනවා. පණිවිඩයක් දෙනවා හිතවත් ගෙදරකට. පිණ්ඩපාතයට එනවා. හැබැයි පිණ්ඩපාතේ වළඳන්න මට විදියක් නැහැ. බඩේ දැවිල්ලක් තියෙනවා. කැඳ ටිකක් හදලා දෙන්න. බඩේ අමාරු කොච්චරද ප්‍රබලද කියලා කියන්නේ කැඳ ටික අරගෙන පාත්‍රයට වාඩි වෙන්නවත් විදියක් නැහැ. වේදනයි. එහෙමමම උන්වහන්සේ අර පොඩි බංකුවක වාඩි වෙලා වළඳනවා. ඒක විනයානුකූලව අකපයි. එතනින් තරුණ හාමුදුරුවක් යන ගමන් මේ සිද්ධිය දැක්ක. මේ හාමුදුරුව වැඩිහිටි අවුරුදු 60ක් විතර. 60 පැනලා දැක්කද කරන වැඩේ උචිත නෑ කියලා පන්සලට ගිහිල්ලා අනිත් හාමුදුරුවන්ටත් කිව්වා. අනිත් හාමුදුරුවන්ගෙන් වැඩිහිටි හාමුදුරුවන්ට මේක ආරංචි වුණා. ඒ තරුණ හාමුදුරුව හොයාගෙන ගිහිල්ලා ඇහුවා, ඔබ වහන්සේ මේ වෙනකොට මොන වගේ ඵලයකට පත් වෙලා ඉන්නවද? මම සෝවන් ඵලයේ කිව්වා. සෝවන් ඵලයේ. එහෙනම් ඉතින් අනිත් ඵල තුන දෙන අතාරින්න කිව්වා. ඇයි? මොකද උනේ? නෑනේ ඔබ වහන්සේ මං කැඳ වළඳන වෙලාවේදී මට බැන්නනේ 60 පැනලත් තාම විනයක් නැහැයි කියලා. ඔබ වහන්සේ කොහොමද එහෙම දන්නේ? ආන රහත් වෙලා. දැන් සෝවාන් වෙලා හිටියත් ආර්ය උපවාදයේ කළොත් සකෘදාගාමි අනාගාමි අරහත් දොර වැහෙනවා. ඕක තමයි භයානකකම. ඒක නිසා නේද මේ අම්මලා බහුතරයක් අම්මලාට ඔය දේ වෙන්නේ නැහැ. හැබැයි නූතනයේ යම් කිසි પરම්පරාවකට රෝගයක් හැටියට ඔක බෝ වෙමින් පවතිනවා. අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ, දැනුවත් කරනවා හැර. ආර්ය උපවාදය කිසිදු විදිහකට සසරෙන් බේරෙන්න බැලිය කුසලයක්. දන්නේ නැති ඒව ඒ නිසා අනුමාන කොට කරගෙන යන්න හොඳ නැහැ සාසනික දේවල්. ඒකයි මෙතන තියෙන කාරණාව. යම් අර්බුද යම් තැනක තියෙනවා නම් ඒව ඒ අර්බුද වලට මුහුණ දෙන අය විසඳ ගත්තා වෙයි. ඒවට අත දාලා නම් පුච්චගෙන වැඩේ වරද්ද ගන්න හොඳ නැහැ. මොකද අපි දන්නේ නැහැ මොන වගේ කලයක්ද කියලා. සමහර වෙලාවට ඇතුලෙන් පිරිලා සාංසාරික පුරුදු ඇති. මතකයි නේද පිළිඳ වච්ච මහරතන් වහන්සේ කතා කරන්නෙම වසලයා කියලා. මිනිසුන්ගේ හිත රිදෙනවා නේ. දැන් අර වක්කඩෙන් පැනපු හාමුදුරුවන්ගේ අතීත කතාව මතකයිද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතන මතක නැහැ ගොඩක් අයට. දැන් ওই කතා බහ වුණාම අහනවනේ හාමුදුරුවෝ, ඇයි අර වක්කඩෙන් පැන්නේ? රහත් උනත් මහණනේ සමීප බව කීපයකම වඳුරු ආත්මයක් ලැබලා තිබුණේ. පුරුද්ද. ඒව එනවා. ඒ නිසා අපි දෙවිනියට මතක තියාගන්න ඔව් අනිවාර්යයෙන් සමහරු ඇතුළතින් එහෙමම තමයි. හොඳයි ಗುಣ යහපත්කම් සීල සමාධිකම් තියනවා. එලියෙන් බැලුවම තේරෙන්නේ නැහැ. මං කිව්වා ඉන්ටර්වර්ඩඩ් සහ එක්ස්ට්‍රවර්ඩඩ් කියලා පෞරුෂ දෙකක් ගැන. මං ඒක තේරෙන්න මෙහෙම කියන්නම්. මේ දෙකම නරක නැහැ හොඳේ. මේ දෙකම නරක නැහැ. අවබෝධ කරගත්තේ නැත්තම් විනාශයක්. මං විනාශය කියලා දෙන්නම්. උපදේශන අත්දැකීමක්මනේ කියන්න වෙන්නේ. අවුරුදු 4යි යාළු වෙලා දැන් කසාත බඳින්න බෑ කියනවා ගෑනු ළමයා. අවුරුදු 4ක් යාළුල ගිහිල්ලා. සිද්ධිය මොකද්ද? සිද්ධිය හරි සරලයි. ඒ ළමයාගේ උපන් දිනේ තිබිලා තියෙනවා ගිය මාසේ. ඔන්න ඇතුළත නිහඬ, ඇතුළත පිරිච්ච, එළියෙන් හැඩ නැති අර අපි කියන গুপ্তයි කියන අය තමයි ওই ටිකක් ඉන්ටර්වර්ඩඩ් කියලා කියන්නේ. ඒගොල්ලෝගේ අත්දැකීම් එක මේ එකක්වත් වැරදි නැහැ. වරදින හැටි මං කියන්නම්. කොහොමද මේක තේරුම් ගත්තේ නැතුණාම? ඒ ළමයා කියනවා මගේ උපන් දිනේට චොක්ලට් කේක් කෑල්ලක් අරන් දෙන්න මට. චොක්ලට් කේක් කෑල්ල කේක් එකක් නෙමෙයි ඈ. දැන් මේ පිරිමි ළමයා එක්ස්ට්‍රවර්ඩඩ් කෙනෙක්. එයා හිතන්නේ වැඩිපුර. එයා තනියෙන් වැඩ කරන්න කැමති නැහැ. ටිකක් විසිතුරුව ඒවට කැමති. අපි කියන්නේ දැන් අලුත් වචනයක් තියෙන සිංහල වෙලා සර්ප්‍රයිස් කරන්න කැමති. මේකෝල්ලා මොකද කළේ? ඉල්ලුවේ චොක්ලට් කෑල්ලයිනේ. යාළුවන්ටත් කියලා බැලුම් මෙල්ලලා ස්ප්‍රේ ගෙනල්ලා ලොකු පාටියක් ඕගනයිස් කළා. එහෙම කළා. බඳින්න කලින් ගන්න අපේ අන්තිම උපන්දින පාටියනේ. මොකද නෑ මේ ළමයා දොර අරගෙන ගියා. ඔක්කොම නෑ යෝ ඉන්නවා, යාළුවෝ ඉන්නවා. ලක්ෂ දෙකක් විතර වියදම් කරලා තියෙනවා. ඒ වෙලාවේ හොඳට හිටියා. වැඩේ තියෙන්නේ කොල්ලා ඕඩර් කරලා තිබුණේ අයිසිං කේක් එකක්. චොක්ලට් කේක් නෑ දැන්. පාටි ඉවර වෙලා ගියා. දැන් තරහ වෙලා ඉන්නවා. මම ඉල්ලුවේ චොක්ලට් කෑල්ලක්, මට අවධානේ දුන්නේ නෑ. ඔයලා ඔයාලගේ පාටි ගත්තා. එහෙම අය හිතන්නේ බොහෝම පොඩි තැනකින් සතුට වෙන්න තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඕක තේරෙන්නේ නැති වුනහම කසාද ජීවිතත් ඉවරයි. ගොඩාක් ගෙවල් ඇතුලේ තියෙනවා අනිත් එක්කෙනා හිතන විදිහ හිතාගන්න බැරි වුනහම ගොන් වැඩ කරගන්නවා. ඔව් ඒක නිසා මේ එළියට නොකියන ඒවා ඇතුළතින් තියාගෙන ඉන්න අයව තේරුම් ගන්න ටිකක් කිට්ටු කරලා බලන්න වෙනවා. උපදේශනේ දැන් දෙනවා ඒ දරුවන්ට අවුරුදු 4ක සම්බන්ධයක්. ඒ ළමයා මට කියනවා මේ මිනිහත් එක්ක මං කොහොමද හාමුදුන්නේ කසාද ජීවිතයක් ගත කරන්නේ? මං ඉල්වෙට් ටික දෙයක් ඒකවත් දෙන්න බැරි නම්. අර ළමයා කී හිතන්නේ චූට්ටයි නිතින් චොක්ලට් කෑල්ල, කේක් කෑල්ල. ඉතින් ඊට වඩා ඒ වගේ දහස් ගුණයකින් වියදම් කළා වැඩේ කළා. ඒ වුණාට වැඩේ සෞතුයි. මොකද උනේ? අරයාගේ පෞරුෂය තේරුම් ගන්න බැරි වුණා. මං ඒකයි කිව්වේ සමහර කල තියෙනවා. කල කවුද කියලා හොයා ගන්න ඕනේ. දැන් කල දෙකක් ගැන කිව්වා. තුන්වෙනි කලේ ස්වභාවය තමයි ඇතුළත් හිස් ආයිතින් බාහිරත් කිසි කැටයමක් මොකුත් නෑ එලියත් හිස් එහෙම එව්වා තියෙනවා බැලූ බැල්මට කට ඇරියොත් එක්ක බොරු එක්ක පරුස වචන හිස් වචන කේලම් අර මේක බලකායක් ලියපු පද වගේක් තියෙනවනේ දානෙට සීලෙට මුලටම ඉන්නේ කට වට කර වැට කොහොම බඳින්නේ ගම අවුලන්යන් ගිනි ගෙඩි දෙන්නම් නින්ද යන්නේ ඇලු ගිනි ගෙඩියක් පත්තු කරන්නේ නැතුව මට තියෙන ප්‍රශ්නේ ඔගේ මුල් ටික හරි නෑනේ දානෙට සීලෙට මුලටමත් ඉන්න ඕන මං අර කිව්වා බන ලාච්චු දැම්මට පස්සේ ඔව් මෙහෙම හිස් වෙන්න පුළුවන් සමහරු එනකොටම කියන්නේ නැද්ද ඕක විස බෝම්බයක් කිට්ටු කරන්න එපා කියනවා ඇතුළත් හිස් එළියත් හිස් කියලා දන්නවා එහෙම ඒවා තියෙනවා සමහරු කියන්නේ ඒවට වෛරස් කියලා ඔව් මොනවා හරි ගමේ තොරතුරක් ගන්න ඕනේ නම් හැබැයි එයා කිට්ටු කරලා අහගන්නවා ආයෙත් මොකුත් නැ රහස් පොලිසිය පරාදයි එහෙම ඒවා තියෙනවා ඒ කියන්නේ තමන්ගේ ඇතුළාන්තය ගැන හොයන්නේ නැ බාහිර ඒවා ඕන තරම් දන්නවා ඒක අර අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැහැ වගේ නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ තමන්ගේ පාඩුවේ අනුන්ගේ වැඩ බලාගෙන ඉන්නේ. ඔක ග්‍රාමසේවක මහත්තුරු හොඳට දන්නවා මේ පැත්තේ එක්කෙනා ඉන්නවනම් ඔය නම්බර 64 න් 1 ගෙදර තොරතුරු ගන්න නම් නම්බර 64 න් 2ට ගියාම ඇති. ඔව්. පොද 64 න් 1 ගෙදර දන්නේ නැතිව ගොඩක් දන්නවා 2 ගෙදර. හරි අවධානෙන් ඉන්නේ. ආන් එහෙම જાති අය ඔක්කොම දන්නවා තමන්ගේව හැර. ඒ කලගෙඩි තමයි මේ. හරි. එතකොට හතරවෙනි කලගෙඩිය ඒ පූරෝ පිහිතෝ ඇතුළතත් ශික්ෂණ ක්‍රමවේදය දන්නවා. එළියත් බැලූ බැල්මට කාය සංවරය වචී සංවරය ඇත. ආන් එයාව අනුමත කරනවා ඒ තමයි ලාච්චුවෙන් බණ එළියට ඇදලා ගත්ත අය. දැන් කය වචන සංවරයි. කය වචන සංවරයි කියන එකෙන් කලේ සීලේනේ. කය වචනං සමෝධානං සීලං කියලා කිව්වනේ. හැබැයි කය වචන සංවර කරනවා කියලා සමාදම් වෙන එක නෙමෙයි පවතින එක. දැන් ඔන්න ආපහු අර වචන හතරකට යනවා. පවත්ත නිවත්ත කියලා වචන දෙකක් තියෙනවා. පැවැත්ම සහ නැවැත්ම. පැවැත්ම හදාගන්නේ අර මුල් කලගෙඩි අය. නැවැත්ම හදාගන්නේ මේ හතරවෙනියට කියපුවා. එයාගේ ඇතුළතත් හොඳයි පිටතත් හොඳයි අය ඩුවලිසම් නැ ඩබල් ගේම් නැ රංගපාන්නේ නැ එහෙම නැ එයාගේ හිත දන්නවා ආ මගේ හිත ඇතුලේ තියෙන්නේ අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප ඒ අයට තමයි අර අපිට ධම්මචක්කප්පවත්තන සූත්‍රය එනවා නේද පළවෙනියට මෙන්නේ සම්මාදිට්ඨිය ප්‍රඥාව මුහත් වෙන කොහොමද කම්මස්සකතා සම්මාදිට්ඨිය එයාට තමයි හිතෙන්නේ මෙලවක් තියනවා පරලවක් තියනවා මං කරන පව්වල ආදීනව මට තියනවා පින්වල ආනිසංස මට තියනවා මවට පියාට සලකන එකේ ආනිසංස තියනවා මහාන බමුණන්ට දන් දුන්නාම පින තියනවා මහා පින්කම් දැන් මේ අද දවස පුරාම මේ ආයතන කරන්නේ මහා පින්කම්නේ මහා පින්කම් කරන්නේ වගේ ආනිසංස තියනවා කියලා හිතලා ආධ්‍යාත්මය ශික්ෂණය කරගන්න උත්සාහ දරන එහෙම කෙනා මතක තියාගන්න උපදිනකොට කිසිම කෙනෙකුගේ ආධ්‍යාත්මය සංවර වෙලා එහෙම හදලා එවන්නේ නැහැ. ජීවත් වෙනකොට එන අර්බුද වලට මුහුණ දෙන විදියට තමයි අපි ඔය කලගෙඩි වලට වැටෙන්නේ. අවංකවම. දැන් බැරිද තමන් වැටෙන කලයේ කොහෙද කියලා හොයාගන්න. හෘද සාක්ෂියට එකඟව පුළුවන්. මං කියන්නම්කෝ. gedara ayge කලගෙඩි එහෙමම තිබුණාවේ. අවට ආයේ තිබුණාවේ. දැන් බාන අහගෙන ඉන්නකොට හිතෙනවා අපේ ගෙවල් හතරකට එහා පැත්තේ අක්ක ගැන තමයි ඔය පළවෙනි කලවලින් කිව්ව කියලා එනවා හොඳේ. අනුන්ට බණ අහන්න එපා. හරි. අපිට වැරදුනේම ෂෝක් බණ අහවලා හිටියානම් කියලා හිතිලා තියෙනවා. නැහැ. මේකෙන් ගැලවෙන්න මිදෙන්න අද ඇසල පොයේ දවසේ අදිෂ්ඨානයක් කරගන්න තමන්ගේ විමුක්තිය තියෙන්නේ තමන් හිතන විදිය වෙනස් කළොත් විතරයි. විතරමමයි. බුද පූජාවල් නවත්තන්න දෙපේ ඒවා කළා කරන්න හැබැයි අර දූපතේ අසනීප හොඳ වුන්නේ නැහැ කියලා මතක තියාගන්න ඒ ගෙනාපු බෙහෙතට වැන්ද පිදුව පමණින් විතරක් මොකද මේ කටින කාලේ පටන් ගත්තට පස්සේ සමහර තැන්වල තරංග බල්බ් තරංග පෙරහැර තරංග ඔය තරංග මේ දවස්වල පෙරහැරවල් වල පාතාල තරජන ඒවත් තියෙනවා. ආධ්‍යාත්මයේ සුවය හදන ආධ්‍යාත්මික ගමන පෙරහැර නම් කොතනින්ද අපි එතෙන්ට වැටුනේ කියලා අපි අපෙන් අහන්න ඕනේ නැද්ද? විසිතුරුකම තියෙන්න ඕනේන්නේ බාහිර නෙමෙයි ඇතුලේ කියලා අපි දැන් අද කලගෙඩි උපමාවෙන් හොයාගත්තා. එනිසා ගොඩක් හිතන්න වෙයි නිවෙන හදවතක් හදන මිනිස්සෙකුට ජීවිතේ ඉදිරි කාර්තුව. එහෙම නැතුව රංගපාලා අනිත් අය රවට්ටලා වැඩක් නැහැ. තමන්ට තමන් රැවටිලා නම් ආන්ගේ සඳහා තමයි අපි අද මේ දේශනාව ආරම්භ කළේ. ඉතින් ඊට එහා අනුශාසනා ගොඩාක් කියන්න ඕනෙන්නේ නැහැ. චිත්ත විපල්යාසයක් නැත්තම්, ditthi විපල්යාසයක් නැත්තම්, සංඥා විපල්යාසයක් නැත්තම් මං ඔය කියන ලද කලගෙඩි ටිකේ උපමාවෙන් අර පිරුණු සහ විසිතුරු කලගෙඩියක් බවට පත්වෙන්න ඔබට දැන් පුළුවන්. සම්මා සංකල්පයෙන් පටන් ගන්න කිව්වේ හිතේ තියෙන පිරිසුදුකම හදා ගන්න ඕනේ. ඒක හැදුනහම අර සම්මා දිට්ඨිය කතාවක් මම කිව්වා එතන පිළිපැද්දහම ඔව් අය මහා ලොකු දේවල් එන්නේ නැහැ. සම්මා සතියට එනකොට කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා මහා අමාරුවක් වෙන්නේ නැහැ. මුල ප්‍රඥාව මෝහවත් කරගත්තහම ඒකයි මේ කිව්වේ. එනිසා දම්සක් පැවතුම් සූත්‍රය සජ්ජහනා කරන්ඩ ආශිර්වාද ලබන්ඩ මතක් කරන්නේ දූපතේ අසනීප හොඳ වුණේ නැහැ වගේ අපේ අසනීප හොඳ වුණ නැති වුණොත් ගැටලුවක්. මොකද අපිට ආයේ කවුරු කොහොම කවද බෙහෙත් තරම් එයිද කියලා දන්නේ නැහැ. ඒකයි මේ තියෙන ගැටලුව. කාට හරි හිතෙන්න පුළුවන් මෙතේ බුදුන් හම් වෙදී අපි නිවන් දකිමු කියලා. මෙතේ බුදුන් නම් පහළ වෙනවා නොඅනුමානයි. අපි එතකොට ඒ බෙහෙත් ගන්න පුළුවන් තැනක ඉඳීද දන්නේ නැහැ. දැන්නම් ඒ බෙහෙත් ගන්න පුළුවන් තැනක ඉන්නවා. ඒක ගත්තනම් වඩා උචිතයි කියන යෝජනාවත් එක්ක තමයි අද දවසේදී මේ net fm රේඩියෝවේ සේත පූජා සදීවි වැඩසටහනේ රාත්‍රී ධර්ම දේශනාවෙහි සමාප්තිය තියෙන්නේ. ඒ සමාප්තිය සටහන් කරන වෙලාවේදී දායකත්වයේ දරන රන්ජනී පෙරේරා මෑණියන්, චන්දන සිරිමාන්න මහත්මිය, චමරේ සිරිමාන්න මහත්මිය, රොසාන් සිරිමාන්න පුතණුවන්, අසේන් සිරිමාන්න පුතණුවන් ඒ අයගේ දායකත්වය අරමුණ වෙන්නේ පරලෝ සැපත් වෙච්ච SD මර්වින් පියානන්ට පින් අනුමෝදන් කරන්න, KA අරනෝලිස් පෙරේරා පියානන්, AL ඇලිස් නෝනා මෑනියන්, SD ගුණේරිස් පියානන්, SD ඩේලින් මෑනියන් ප්‍රධාන, අනන්ත සසර පුරාවට මිය පරලොව ගොස් අපෙන් පින් බලාපොරොත්තු වෙන හැම දෙනාටමත්, ඊළඟට EB සිරිමාන්න පියානන්, SW ගුණරත්න මෑනියන් ඇතුළුව ඒ පින් අනුමෝදන් වන හැම දෙනාටම පින් දෙමු. අද දවසේ සිල් සමාදන් වෙලා විවිධ පුද පූජාවන් පවත්වගෙන බණ අහලා භාවනා කරලා අත්පත් කරගත්ත සියලුම ආනිසංසයන්ද ඔබේ නමින් මගේ නමින් මිය පරලොව ගොස් යමෙක් පින් බලාපොරොත්තු වේ නම් ඒ සැමට නොඅඩුව අනුමෝදන් වේවා. ලබා ඇති භවයන් සුවපත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවි සැනසෙත්වා කියා අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ඒ වගේම ආශිර්වාද කිරීම මේ දායකත්වයේ දරපු පවුලේ හැම දිනාටම, ඒ වගේම මේ විහාරස්ථානයේ විහාරාධිපති පූජනීය පන්නිල තිලක පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු පොඩි ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කිරීම, ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආශිර්වාදයේ කිරීම, සුජීවත්ව සිටින KA රන්ජනී පෙරේරා මෑණියන්ට ආශිර්වාද කිරීම කියන මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නම් සඳහන් කළායත් අද දවස පුරාවටම මේ ස්ථානෙත් රටේ හැම තැනකමත් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කර ගැනීම සඳහා කැප වෙච්ච සියලු දෙනාගේම ජීවිතවලට බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදය ලැබේවා සැලසේවා. විශේෂයෙන්ම මෙබඳු පින්කමක් සජීවීව විකාශනය කරන net fm රේඩියෝවේ ආගමික අංශ හැම දිනාටම ඉහළ කළමනාකාරීත්වය හැම සියලු දෙනාටම ආශිර්වාද කරනවා. හැම දිනාගේම ජීවිත තුල අගුණ අදහම් දුරු වී සුගුණ සදහම් වැඩි වේවා. මළගේ ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝක සත්වයාටත් ඔබ අප හැම දිනාටමත් ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයක නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු පින්කම් පිහිට පිළිසරණ වේවා කියා සාදු කියා පින් අනුමෝදන් වෙන්ට. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තුමන් පරන්ති. සියලු දෙනාට තෙරුවන් සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. සිත පිරිසුදු කරගෙන ජීවිතය සුවපත් කරගන්නට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට යෙදුණු අති පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට අෂ්ටපරිස්කාර පූජා කරන්නට කේ රංජනී පෙරේරා මහත්මියට අපි ගෞරවයෙන් ආරාධනා කරන අතරේ සෙසු පිරිකර පූජා කරන්නට නෙට් FM රේඩියෝවේ විධායක ඉංජිනේරු මහේෂ් තාරක සොහිරාටත් ආරාධනා කරනවා. ඒ අතර අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව සමගින්. ඒ උතුම් ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා අති පූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ තමයි වැඩමවීම සිද්ධ කරන්නේ. ඉතින් සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියලා සිහිපත් කරමින් සම්බන්ධතාවය යොමු කරනවා බම්බලපිටියේ පිහිටි නෙට් FM අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
2: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
3: බැතිපර දායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313
4: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවදී මම මේ අධ්‍යක්ෂකෙන් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳ ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
2: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 071 856 0956

0: ಅಲ್ ಸ್ಟೈಲ್ ಲೆಕ್ಕ ವಿಲಾಸಿತ ಲೋಗೆ ಕಲಬಂದ್ ಫ್ಯಾಷನ್ ಬಗ್ ಅಲುತ್ಮ ಶಾಖಾವ ದನ್ ಗಾಲಟ ಆಗಸ್ಟ್ ಪಲವಿನಿದ ಅಲುತ್ಮ ಮೋಹನೋರಕಿನ್ ವಿವೃತವನ ಫ್ಯಾಷನ್ ಬಗ್ ಗಾಲ ಶಾಖಾವಟ ಒಬತ್ತೆನ್ನ ಒಬೆ ಮುಲು ಪಾವಲಟಮ ಗಲಬನ ನವತಮ ಕಲೆಕ್ಷನ್ ರಸಕ್ ಅತ್ರಿನ್ ಹಿತೆ ಹಟಿಯಟ ವಿಲಾಸಿತ ತೋರಗನ್ನ ಅಗೋಸ್ತು ಏಕ ಸಹ ದೆಕ ಯನ್ನ ದೆದಿನ ತುಲ ಸಿಯಲಮ ಬಹಂಡ ಸದಹಾ ಸಿಯಟ ದಹಾಯಕ ವಟ್ಟಮಕ್ ಸಹ ನೆತ್ ಎಫ್ ಎಂ ಕಂಡಾಯಮ ಸಮಗ ಇಕ್ವಿ ತ್ಯಾಗಿ ದಿನ ಗಣಿಮಟತ್ ಅವಸ್ಥಾ ಫ್ಯಾಷನ್ ಬಾಗ್ ವೆನಸ್ವನ ಜೀವನ ರಟಾವಂಟ
1: අලුතන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713333636
3: මුදලාලි
4: අනෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
6: විජේ දාන්න ඔක්කොටම
5: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
3: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහු වෙනවා
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
10: FM 95 FM 94.8 Net FM
11: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
0: net fm ශ්වේත පූජා
11: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
0: බැතිපර දායකත්වය
11: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.
12: වෙලාව රාත්‍රී 8:04. ඔතුමු ඇසලපුන් පොහෝ දිනේ නිමිති කරගෙන නැත FM රේඩියෝව ඔබට බොහොම බැතිසිතින් යුතුව අරගෙන එන ශ්වේත පූජා සජීවී පින්කම් මාලාවට සමගාමීව රාත්‍රියාමේදී සිදු කෙරෙන්නා වූ ආශිර්වාද ගිතෙල් පහන් පූජාව වෙනුවෙන් සජීවීව සම්බන්ධතාවය ලබා දෙන්නයි අපි සූදානම් වන්නේ. අද දවසේදී බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට තමයි මේ පින්කම් මාලාව අපි ඔබට අරගෙන එන්නේ. ඉතින් එන්සාවෙන් අපි ඔබට දැන් සූදානම් සජීවීව ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙන්න ආශිර්වාදාත්මක ගිතෙල් පහන් පූජාව එවෙනුවෙන් මන් සම්බන්ධතාවය ලබා දෙනවා දර්ශන අයිබෝවන්.
13: අයිබෝවන් උතුම් ඇසල පුර පසළොස්වක පොහෝ දිනයේ සජීවී වැඩසටහනේ අවසන් ආගමික වතාවත් ඉටු කරන්නටයි අපි බලාපොරොත්තු වන්නේ. ඒ ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වමින් අපි නිවසේ ඉන්න සියලු දෙනාටත් මුලින්ම සිහිපත් කරනවා ඔබ සූදානම් කරගත්ත ගිතෙල් පහන් සියල්ල දැල්වා ගන්න. යම් විහාරස්ථානයක ඉන්නවා නම් ඒ සියලු දෙනාටත් මතක් කරනවා ගිතෙල් පහන් සියල්ල දැල්වා ගන්න සහ අද සජීවී වැඩසටහන සිද්ධ කරන බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ නැත්නම් පින්වත්ත පන්සලේ රැඳී ඉන්න ආදරණීය සදහවත් සියලු දෙනාටත් සිහිපත් කරනවා ගිතෙල් පහන් සියල්ල දැල්වාගෙන හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වන්න කියලා. අති පූජනීය පන්නිල තිලක අපේ විහාරාධිකාරිය හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තමයි ඇසල පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහන සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ වැඩසටහන සම්බන්ධ කිරීමේදී අපි ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ KD ශාන්ති මහත්මිය, නන්දන මහත්මා වගේම KD ස්වර්ණා මෙනවිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද ඒ සියලු දෙනා එක්කාසු වෙලා අපිව සම්බන්ධීකරණය කිරීම කරපු නිසා තමයි මේ දක්වා මේ සජීවී වැඩසටහන සාර්ථක කරගන්නට හැකියාව ලැබුණේ. ඒ පිළිබඳව සිහිපත් කරමින් මං හිතන්නේ ගිතෙල් පහන් සියල්ල දල්වා ගන්නට ඇති වැඩමවන්නට යෙදුණු අපගේ හාමුදුරන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගැන්වීම සඳහා අපේ බණ්ඩාර මහත්මාට අපි ආරාධනා කරනවා. මහා විශාල කැපකිරීමක් සිද්ධ කළා. මොකද අපි ආපු මොහොතේ සිට මේ මොහොත දක්වාත් විහාරස්ථානයෙන් සිදුවිය යුතු යුතුකම් කොටස ඉතාමත්ම සතුටින් ඉටු කරන, නොපිරිහෙලා ඉටු කරන බණ්ඩාර මහත්මාගේ සුරතින් තමයි හාමුදුරන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගැන්වීම සිද්ධ කරන්නට යෙදුනේ. එසේනම් අපි ගිතෙල් පහන් දල්වා ගැනීමෙන් අනතුරුව සූදානම් වන්නේ මේ උතුම් පූජාව ආරම්භ කරන්න. අපි ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කරනවා ඓතිහාසික පත්බේරිය ශ්‍රී බෝධිඅංගන මහා විශුද්ධහරාමය, දැරණියගල තලාව, ජයසිංහරාමය යන විහාරස්ථානවල විහාරාධිපතිත්වයේ උසුලන ශාසන කීර්තිසී මංජුස්සර සම්මාන පරිත්‍යචාර්ය සද්ධර්මාචාර්ය පරකඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී ශාස්ත්‍රවේදී අති පූජනීය මාපිටිගම කුසලදම්ම ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

0: සාදු
1: සාදු. හොඳයි, මේ වෙලාවේ ඔබේ යතේ තියෙන පහන යමාමෑණී බුදුරජාණන් වහන්සේගේ නවාරහදී වූ බුදු ගුණයට මේ වෙලාවේ පූජා කරන්නයි අපි සූදානම් වෙන්නේ. මේ අසිරිමත් පින්කමට සියලු සම්ම්‍ය දුෂ්ටික දෙවියෝ වැඩම කරත්වා ඒ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආනුභාවේ අප හැම දෙනාගේම ජීවිතවලට නිබදව ලැබේවා කියන සිතවිල්ලෙන් දෙවියන්ට අපි මෙසේ ආරාධනා කරමු. කවුරුත් වැඳගෙන මෙහෙම කියන්නේ.

හොඳයි. දැන් ඔබේ දෑත තිබෙන මේ ගිතෙල් පහන, ඒ අමාමෑනේ බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී වූ නව ගුණයට පූජා කරනවා, පූජා වේවා. ඒ අනුහසින් මගේ ජීවිතයට එළඹ පැබෙන තිබෙන සියලු දුක් විපත් රෝගාබාධ විපසමනේ වේවා. බුද්ධාදී රත්නත්‍රය තුම ආශිර්වාදයෙන් මගේ ජීවිතයට සදා සැනසෙල්ලම වේවායි අදහසින් කවුරුත් වැඳගෙන මෙහෙම කියන්නේ. අරහං නම් බුදු ගුණයට පහන පිදේවා.

සම්මා සම්බුදු පහණින් සැනසුම වේවා. විඤ්ඤා චරණය ගුණයට පහන පිදේවා.

හොඳයි හොඳයි. නවාරාදීව බුදුගුණ බලයෙන් ඔබගේ හිසේ සිට පාදාන්තය දක්වා සීල රෝගාබාධ දුරු වේවා, විපසමනේ වේවා. බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඔබට යහපත වේවායි අපි ආශිර්වාද කරන්නෙමු. ඔබ අපි මේ කවි කියවල අවසානයේ පහන ඉහළට ඔසවලා සාදුනාද පවත්වමින් බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදුගුණ බලයෙන් මට සෙත් වේවායි ප්‍රාර්ථනා කරන්නේ.

හොඳයි මේ වෙලාවේ මේ අසිරිමත් ඉදල් පහන් පූජාවෙන් අපි ඔබට ආශිර්වාද කළා. ඔබගේ හිසේ සිට පාදාන්තය දක්වා සියලු රෝගාබාධ දුරු වේවා. බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදයෙන් ඔබ හැමදෙනාටම යහපත සිත ශාන්තිය ආශිර්වාදයේ උදා වේවායි ප්‍රාර්ථනා කරමි. මේ වෙලාවේ අපි පූජාවේ කටයුතු නිමා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අසිරිමත් සම්බුද්ධ වන්දනාවෙන් ජනත මේ උත්තම කුසලයේ සිරු දෙවියන්ටත් මේගේ ඥාතීන්ටත් තත්වේ වායි අදහසින් අපි එකට පින් දෙමු.

හොඳයි, මේ වෙලාවේ අපි මේ අසිරිමත් සම්බුද්ධ වන්දනාවෙන් ජනිත පින දෙවියන්ට මේක ඥාතින්ට අනුමෝදන් කළා. අද මේ අසිරිමත් ගිතෙල් පහන් පූජාවේ දායකත්වයේ නන්දන මහත්මා, කේඩී ශාන්ති මහත්මියේ දීනේ ඇතුළු පවුලේ හැමදෙනාම අරමුණ හැටියට තබාගෙන තිබෙනවා. කේඩී ශාන්ත මහත්මියගේ ආදරණීය අම්මට තාත්තට පින් අනුමෝදන් කරන්නට, නන්දන මහත්මාගේ තාත්තා ඇතුළු කොට ඇති අනිකුත් අයට පින් අනුමෝදන් කරන්නට, එවැගේම අපේ නන්දන මහත්මාගේ වයෝවෘද්ධ මෑණියන්ට බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නට කියන අරමුණු පෙරදරි කරගෙනයි මේ පින්කමේ දායකත්වයේ දරන්නේ. මේ වෙලාවේ මේ පවුලේ හැමදෙනා ප්‍රධාන කොට ඇති මෙම විහාරාධිකාරී අපේ පනිල තිලක නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ පින්කම වෙනුවෙන් උදව් කළ උපකාර කළ සත්පුරුෂ හැමදෙනාටම ආශිර්වාද කරනවා. බුද්ධාදී රත්නත්‍රයතුම ආශිර්වාදයෙන් ඔබ හැමදෙනාට මෙහපත වේවා, නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, අවසනමේ උත්තම කුසලියතුම් නිවන් අවබෝධයේ පිණසම වේවා. ඊ සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

0: හැම දිනාටම තෙරුවන් සරණ වේවා.
1: සාදු සාදු සාදු. අද උතුම් වූ ඇසළ පුර පසළොස්වක පෝදා ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාපිටිගම කුසල ධම්මා අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬනගා සාදුවනක් පවත්වමින් නිදුක් නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේට අෂ්ට පරිස්කාර සහ සෙසු පිරිකර පූජා කරන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. පූජ්‍යපාද නළුවෙල විපස්සී පොඩි හාමුදුරන් වහන්සේට, පූජ්‍යපාද පිළිමතලාවේ සීලවංශ පොඩි හාමුදුරන් වහන්සේට, දහම් පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති ගාමිණී කන්නංගර මහත්මාට වගේම විනෝද් මහත්මාටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා පරිස්කාර පූජා කිරීමේ උතුම් අවස්ථාවට සහසම්බන්ධ වන ලෙස. අද උදෑසන 6 සිට මේ මොහොත දක්වා මේ උතුම් සජීවී වැඩසටහන පැවැත්වන්නට නැත්නම් මේ පුණ්‍ය භූමියේ සිට විකාශය කරන්නට අවවාද අනුශාසනා සපයන්නට යෙදුණු අතිපූජනීය විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පන්නිල තිලක අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් ආශිර්වාද එක්කාසු කරමු. මනාවට පිළිවෙලට මේ පින්කම සංවිධානය කර තිබීම වෙනුවෙන්, එවගේ උදෑසන සිට විවිධ ආගමික වැඩසටහන් සඳහා ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ඇතුළු විවිධ වැඩසටහන් සඳහා සාපස් සම්බන්ධ වූ මහා සංඝරත්නයටත් ආශිර්වාද කරනවා. ඒ වගේමයි මේ වැඩසටහන වෙනුවෙන් දහම් පාසල, ඒ වගේම දායක සභාව, කුලඟන සමිතිය ඇතුළු වචනයකින් සිතුවිල්ලකින් හෝ උදව්වක් උපකාරයක් කළා නම් මේ සියලු දෙනාටත් නැතිෆම් රේඩියෝවේ ගෞරවය ප්‍රණාමය අපි පුද කරන්නට කැමතියි. ඉතින් මෙවන් වූ සජීවී වැඩසටහනක් ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයන්වල ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මේ දුරකථන අංකය පැහැදිලිව සටහන් කරගන්න 0774152 0774152 තමයි අපේ දුරකථන අංකය. ඉතින් අපි මාස්ටර් ගයිඩ් ආයතනයත් ගෞරවයෙන් සිහිපත් කරන ගමන් අපි ලබන පුරපසළොස්වක පොහෝ දිනය කැස්බෑව ශ්‍රී නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේ සිටයි සජීවීව විකාශය කිරීම සිද්ධ කරන්නේ. ඒ පිළිබඳවත් සිහිපත් කරමින් අපි සමුගන්නයි සෝදානම් වන්නේ ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ නැතිෆම් රේඩියෝවේ ගරු සභාපතිතුමා නිහාල් සෙනවිරත්නපා මැතිතුමා, ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත කේ දහනායක මහත්මා, අපගේ ආගමික වැඩසටහන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වරුණ ඉදිරිසිංහ, සමීර බණ්ඩාර වීරකෝන් සමගින් නොබෙන් සමුගන්නා මම ලබදී මාධ්‍ය හිත මිත්‍රෝ දර්ශන බණ්ඩාර ප්‍රාර්ථනා කරන්නේ පෝය සඳේ සඳ කිරණින් සෑම සිතක්ම නිවි පහන් වේවා. උදා වෙන සෑම මොහොතකම ඔබේ හදවතට මනුෂ්‍යත්වයේ උතුම් සිතුවිලි වැඩි වැඩියෙන් ජනිත වේවා. ඒ නැතිෆම් අපේ ප්‍රාර්ථනාවයි. වැඩසටහනේ නිමාව සනිටවරුන් කරමින් සම්බන්ධතාවය බම්බලපිටියේ පිහිටි නැතිෆම් අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා, ශ්වේත පූජා
2: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සිට සජීවීව
3: බැතිපර දායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. කවතත් අලුත් කාගෙත් නෙත්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
3: Cowen Gate 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
5: බින්දේ

දහස් විසි පවසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
2: කවදත් අලුත් කාගෙත් නෙත්

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්තෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අයිබෝවන් තෙරුවන් සරණයි. නෙත්තෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන මොහොතේ අපි ඔබට මතක් කරනවා ලෝතුම්ම දානය ධර්ම දානය නිසා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබට ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0777 275 214 0777 275 214 අංකයට කතා කරලා ඔබේ පින්බර දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්නට පුළුවන්. නෙත්තෆම් රේඩියෝව නිරන්තරයෙන්ම ඔබට පින්කම් පැවැත්වෙන තැන්. ඒ පින්කම් පිළිබඳ ඔබට මතක් කරනවානේ. ඉතින් අභිධර්මයේ සිහිය භාවනාව ජීවිතාවබෝධයේ පිණිස අනන්ත සමන්නාගත පဋාණ ධර්මානුශාසනාවක් පැවැත්වෙනවා. පැවැත්වෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා උදේ 9 ඉඳලා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී. අපි දන්නවා BMICH කිව්වහම ධර්මදේශන සඳහා අත්පත්‍රිකාව දිවාහාරය ඔබේ ආසනයේ වෙන් කරවා ගැනීම සඳහා මෙන්න මේ WhatsApp නම්බරයකට අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කරලා 0770668080017 අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න. අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කරලා පැවැත්වෙන්නේ අගෝස්තු 25 වෙනිදා උදේ 9 ඉඳලා BMICH දී. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

සුදුද්දසං සුනිපුනං යත්කාම නිපාතිනං චිත්තං රක්කේත මේදාවි චිත්තං ගුත්තං සුකාවහංති. මේ මුළු මහාතුන් ලෝකයම සද්ධර්මයේ අනුහසින් සනසා වදාළ ලොවේ ලෞතුරා අමාමෑණී බුදුහිමියනේ සද්ධර්මය දේශනා කරන්නට අදත් මට අවසරයි. අපිව අහගෙන ඉන්න ලෝකේ රටවල් වල ඉන්දියාවේ, ඒ වගේම ජපානේ, චීනේ, කොරියාවේ විවිධ රටවල් වල ඉඳගෙන, සයිප්‍රස් විවිධ රටවල් වල ඉඳගෙන අපිව අහගෙන ඉන්න අපේ හාමුදුරුවනේ ලංකාවෙත්, ඒ වගේම පොඩි හාමුදුරුවනේ මෙහෙණින් වහන්ස, ඔබ වහන්සේලාගෙන් අවසරයි. ඊළඟට පින්වතුනි, අපිව අහගෙන ඉන්න ලෝකේ රටවල් වලත් බොහෝ රටවල් ලෝකේ ජපාන, චීන, කොරියාව, සයිප්‍රස් ওই ගොඩක් ලෝකේ රටවල් වල ඉඳගෙන ලංකාවේ වාගේම අද බදාදා මේ ධර්ම දක්ෂිනාව, ධර්ම දාණය ලංකාවෙත් ලබන, ලෝකෙත් ලබන, පසුව නැවත නැවත නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් බලන සහ අහන නොයෙකුත් තැන්වල සිටින වැඩබිමේ, කාර්යාලේ, ගෙදර පාඩම් කරන ගමන්, රෙදි මහන ගමන්, කන්න වියන ගමන්, වෙන මොනවා හරි වැඩක් කරන ගමන්, නොයෙකුත් ක්‍රියාකලාපයන් කරන ගමන් හෝ තමන් කර කර හිටපු වැඩේ නවත්තලා ඇවිල්ලා මේ හඬට සවන් දෙන අසන පින්වන්ත පුංචි දුවේ පුතේ ආදරණීය පින්වතුනි, අම්මේ තාත්තේ, අද පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ අද උතුම් පුරපසළොස්වක පෝය දවස, ඇසල පෝයදා, ඇසල සඳ පිරුණු දවස. මේ උතුම් ඇසල පෝය දවසේ සමහර විට ඔබේ ගමට, ඔබේ ගෙදරට, ඔබේ හිසට උඩින් ඇසල පෝය සඳේ කිරණ ඔයත්තන්ගේ හිසට උඩින් දැන් දැනෙනවා, විඳිනවා ඇති. ලස්සන පුර හඳක් ඔයත්තන්ට පේනවා ඇති උඩ බැලුවට පස්සේ, මිදුලට බැහැලා බැලුවට පස්සේ. ඔබ ඔය බනහගෙන ඉන්න තැන බැලුවම ඈතින් ජනෙල් කවුළුවෙන්, දොර කවුළුවෙන් ඔබට ලස්සන පුර හඳක් පුතේ පේනවා ඇති. ඒ හඳ මටත් පේනවා මෙහෙට, නේද? ඔයාට පේන හඳ මටත් මෙහෙට පේනවා. එහෙනම් ඔබවයි අපවයි යා කරන්නේ මට හිතෙනවා මේ පෝය හඳ කියලා. ඔබ ඔය බැලූ පෝය හඳ දිහා මාද බැලුවොත් ඔබයි මායි හමු වුණා කියලා හිතෙනවා පින්වතුනි. අද මේ උතුම් පෝය දවසේ පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ මැදිරිගිරිය නවනගරේ පදිංචි පద్මකුමාර අතපත්තු, දමයන්ති අතපත්තු, උපුල් කුමාර අතපත්තු, සිසිර කුමාර අතපත්තු යන අය විසින් පින්බර දායකත්වයගෙන කටයුතු කරනවා. පින්බර අරමුණක් ඇතුව මැදිරිගිරිය පැත්තේ, මැදිරිගිරිය නවනගරේ පැත්තේ දැන් අද විශාල පිරිසක් බණ අහනවා. මොකද පින්වත්නි, පద్මකුමාර අතපත්තු මැතිතුමා සහ දමයන්ති අතපත්තු, උපුල් කුමාර අතපත්තු, සිසිර කුමාර අතපත්තුයි මෙන්න මේ කියන අය අද පින්බර දායකත්වය ගැන කටයුතු කරනවා. මම හිතනවා අනිත් හැම පලාතම වාගේ මැදිරිගිරිය පැත්තෙත් අද විශාල පිරිසක් බදාද රාත්‍රී, අද පෝය දවස, ඇසල පෝයදා අපි වහගෙන ඇති කියලා. අද උදෑසන කාලේ ඉඳලා නිතිෆම් රේඩියෝව සේත පූජා අද දවසේ සජීවී විකාශය සිදු කරන්නට යෙදුනේ බණ්ඩාරගම පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානේ. ඉතින් අපේ නායක හාඳුරු මහා සංඝරත්නය බණ්ඩාරගම, මුළු බණ්ඩාරගමම අද රාත්‍රී කාලේ ඒ ප්‍රදේශෙම බණ්ඩාරගම පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානේ දායක පිරිස ඇතුළු පින්වතුන් සැදැහැයෙන් පේවෙලා උදෑසන හිමිදිරි පාන්දර ඉඳලා නෙත් FM ශ්වේත පූජා
අද පෝදා විකාශය සමගින් එකතු වෙලා. ඉතින් මේ වෙලාවෙත් අද මේ රාත්‍රී කාලෙත් මුළු බණ්ඩාර ගමම අපේ පුණ්‍යවර්ධනාරාමේ ස්වාමීන් වහන්සේලා දායක පිරිස මං හිතනවා ටිකක් නිදහසක් ලැබපු මේ වෙලාවේ, වැඩ කටයුතු වලින් පහසුවක් ලැබපු මේ වෙලාවේ අපි වහගෙන ඇති අපේ හාමුදුරුවනේ පින්වතුනි. සමහර වෙලාවට මේ හඬ ඇහිලා කාමරේ පාඩම් කරපු චූටි දුව දුවල ඇවිල්ලා ආච්චි ළඟට එකතු වෙලා, එයිම ළමයි ඉන්නවනේ. සමහර දරුවෝ අපිට කතා කරලා කියනවා සමහර තැන්වලට වැඩියාම චූටි දරුවෝ මේ ළඟදී දවසක් මට මතකයි ඔය ගාල්ල පැත්තේ දුවක් 9 වසර ඉගෙන ගන්න දුවක් ගාල්ලේ පාසලක මම ආගමික කටයුත්තකට වැඩම කරලා ඇඹිලි පිටියේ ප්‍රදේශයේ ඉන්නකොට ඔය සෙනඟ අතරින් තමන්ගේ අයියාගේ අතත් අල්ලගෙන මේ චූටි දුවක් මගේ ළඟට ආවා 9 වසරේ දරුවේ. මගේ කටහඬ ඇහිලා යාට හිතුණලු මගේ රූපේ දැකලා නැහැ. මේ තමයි බදාදරයට net ගුවන් විදුලියේ බණ කියන හාඳුරු. මගේ ළඟට ඇවිල්ලා වැඳලා පින්වන්ත දරුවෙක් වැඳලා කියනවා සයන්හස ආච්චි බණ අහනවා අපේ, මමත් ඔබ වහන්සේගේ බණ අහනවා ආච්චිත් එක්ක ඉඳගෙන. ආච්චි කතා කරනවා අර හාඳුරු බණ කියනවා එන්න දුව බණ අහන්න කියලා කියනවා. ඉතින් මම මේක ඒ තරම් විශ්වාස කරෙත් නෑ. ඊට පස්සේ මේ ළමයා කියනවා බණට කියන ඒවා. ආඳුරු අසවල් දවසේ බණට මෙන්න මෙහෙම කිව්වා. අසවල් දවසේ බණට මෙහෙම කිව්වා. එතකොට තමයි දැන් මට මේක සත්‍යමයි කියලා හිතෙන. ඒ නිසා අද අම්මා චූටි දූලා පුතාලා බෑනලා ලේලිලා නේද හැමෝම බණ අහන දවසක් නේ පුරුද්දක් කරගෙන ගම්බින් පිටින් සමහර අල්ලපු ගෙදර ඇහෙනකොට ගුවන් විදුලියේ හඬ ඇහෙනකොට ඔබත් ගෙදර ගුවන් විදුලිය සුසර කළ මේ බණ ටික අහනවා. ඒ නිසා විශාල පිරිසක් අද බදාදා net ගුවන් විදුලිය අහනවා පිනොතුනි හදවතට හරි සතුටුයි. විදේශ රටවල් වල ඉඳගෙන ගොඩාක් ඇත්තෝ අහනවා මේ බණ. දුරු කතරට ගියපු අය සමහර වෙලාවට සයන්හස අපිට සෙනසුරාද දවස්වල නිවාඩු තියෙන. අපි නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව බලනවා සයන්හස. ඒක තමයි සැනසීම කියලා කියන දුරු රටවල් වල සිටින බොහෝ පින්වන්ත පිරිසක් ඉන්නවා පින්වත්නි. ඒක සතුටට කාරණාවක්. මා විශ්වාස කරනවා අපි දරන උත්සාහය සාර්ථකයි කියලා. ඒ සාර්ථක වීමේ පෙර ලකුණක් තමයි වැඩි වැඩියෙන් අද විශේෂයෙන්ම නේත්‍රාලෝක YouTube නාලිකාවට ගියාම විශාල පිරිසක් සතියකට බදාදා ධර්ම දක්ෂිනාව බලන ඔබට පුළුවන් ඔබේ ජංගම දුරකථනේ අන්තර්ජාලය හරහා YouTube එකට ගිහිල්ලා ඔබට පුළුවන් සජීවීව මේ බණ බලන්න පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාවේ. නැවත නැවත මේ බණ අහන්න බලන්න පුළුවන්. එහෙනම් පින්වතුනි අද ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නේ මෙන්න මේ සතුට හදවතේ දරාගෙන, මෙන්න මේ ධර්ම ප්‍රීතිය හදවතේ දරාගෙන. පින්වත්නි සුදුද්දසං සුනිපුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේධාවී චිත්තං ගුත්තං සුඛාවහං. දැන් ඔය ඇතු කල්පනා කරන්න, මේ දරුවෝ කල්පනා කරන්න, දූලා පුතාලා කල්පනා කරන්න, අද මේ දේශනාව පැවැත්වෙන්නේ ඔබේ ගෙදර ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරලා වඩා හිඳුවලා ඔබේ නිවසේ ඔබ අත්පසින් වාඩි වෙලා ඉඳගෙන මේ දේශනාව අහනවා කියලා අම්මලා කල්පනා කරන්න ඕන අප්පච්චිලා. දැන් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ නුවණැත්තා දැකීමට අමාරු සියුම් කැමති අරමුණු ගන්නා සිත රකින්නේය, ඒ සිත සැපතගෙන දෙන්නේය. ඔන්න දේශනාව. මේ නුවණැත්තා කවුද පුතා මේ නුවණැත්තා කියලා කියන්නේ? කවුද දුව නුවණැත්තා කියලා කියන්නේ? අම්මා නුවණැත්තා කියන්නේ අඥානයා කියලා කියන්නේ සසර ගැන තේරුමක් නැති කෙනා, නිවන ගැන අවබෝධයක් නැති කෙනා, සසර දිග්ගස්ස ගන්නා කෙනා. එහෙනම් සසර ගැන තේරුමක් ඇති කෙනා, සසර ගැන අවබෝධයක් ඇති කෙනා, නිවන වහවහා සාක්ෂාත් කරගන්න කෙනා
ලෝකෝත්තර වශයෙන් පින්වත්නි නුවණැත්තා. නුවණ තියෙන කෙනා පුතා අම්මා දකින්න අමාරු හිත. අන බලන්න. සිත කියන දේ දකින්න අමාරුනි. හරි වැඩේනේ වෙන්නේ නේද පුතා? හිත පේන්න තිබ්බනා. ඔය හොරකම් මගඩි වැඩ ඔක්කොම ආච්චිලට අහුවෙනවා, සීයලට අහුවෙනවා, අම්මලට අහුවෙනවා. හොඳ වෙලාවට තමයි නේද පුතා? හිත පේන්න ඇති තැනක තියෙන හිත බලන්න බැරි. හිත දකින්න පුළුවන් වුණා නම් හිතලා ඉවරයි පුතා. හිතන්න වෙන්නේ නෑ. නිදහසේ හිතන්න වෙන්නේ නෑ. හිත පේන්න තිබ්බා නම් ඒ ප්‍රශ්න කෝටියයි. එනං නෝනගේ හිත මහත්තයාට පෙනුනා නම් නේද? මහත්තයාගේ හිත නෝනට පෙනුනා නම් එහෙම මොකද වෙන්නේ? පවුල් ඇරෙනවා පුතා. එනං පුතා, එනං හිතලා ඉවරයි. එහෙනම් මල මිනිස්සු වගේ තමයි ඉන්න වෙන්නේ. හිතන්න නම් වෙන්නේ නෑ. සිතන්න නම් වෙන්නේ නෑ. එහෙනම් නුවණැත්තා දැකීමට අමාරු සියුම්. මේ හිත හරිම සියුම් පුතා. චිත්තක්ෂණයක් කියලා කියන්නේ සිතුවිලි උපදින කාලේ. සිතුවිලි මැරිලා සිතුවිලි උපදිනවා. හොඳ සිතුවිලි, පුණ්‍යවන්ත සිතුවිලි, ඒ වගේම අකුසල් සිතුවිලි උපදිනවා මේ සිත ඇතුලේ. මේ සිත උපදිනවා එක එක අරමුණු, මේ පසිඳුරන් හරහා ගන්න අරමුණු තුල සිත් උපදිනවා. වෛරී සිත් උපදිනවා, ක්‍රෝධ සිත් උපදිනවා, කරුණා සිත් උපදිනවා, මෛත්‍රී සිත් උපදිනවා, දයානුකම්පාව මිශ්‍ර සිතුවිලි, ප්‍රේමණීය සිතුවිලි, රාගික සිතුවිලි සිත් උපදිලා ඊට පස්සේ සිතුවිලි ඒව ඇතුලේ උපදිනවා. එහෙනම් දකින්න අමාරු ඊටාම සියුම් කැමති වූ අරමුණු ගන්න මේ සිත රකින්න අපහසුමයි. ඒ සිත රකින්නේ පණ්ඩිතයන්මයි, සසර දුක දකින අයමයි. ඒ රකින්ු ලබන සිත පුතා ඔයාට සංසාරේ සැප ගෙනල්ලා දෙන බව අද මේ උතුම් ඇසල පුර පසලොස්සක පෝයදා කල්පනා කරන්න ඕන. අද බලන්න උදේ කාලේ ඉඳලමයි අම්මලා අප්පච්චිලා පන්සල් යන්න ඇති, සීල සමාදානෙ යෙදෙන්න ඇති. දැන් මේ වෙලාවේ අම්මා පන්සලකට නොගියට ඔයා ගෙදර බුද්ධ පූජාව බුදුන්ට පූජා කරලා, අම්මා ඔයා ගෙදර සිල් සමාදන් වුණානේ, වගේ ඇත්තෝ අපි අහගෙන ඇතිනේ. ගෙදර සිල් සමාදන් වුණා. එහෙනම් ගෙදර සිල් සමාදන් වෙලත් ඔයා ගොඩක් පින් කරගත්තා. පන්සලට ගිහිල්ලා ගොඩක් පින් කළා. අද පන්සල් වලට දානි පූජා කරපු අය සමහර වෙලාවට සිය ගණන් වලට, දහස් ගණන් වලට අද පන්සලේ දානි පූජා කරපු අය ඇති. අද දන්සල් දීපු අය ඇති. අද විවිධ වූ දන්සල් දෙන්න ඇති. අදත් මේ පෝය දවසෙත් විවිධ දන්සල් අද සවස් කාලේ දෙන්න ඇති. අද සමහරලාට සාන්නහසලා අද පොහොය කර්ම කරලා, අද සිල් පිරිසිදු කරලා, පොහොය විචාරලා, අද වැඩම කරපු ස්වාමීන් වහන්සේලාට විවිධ පුද පූජා පවත්වන්නට ඇති. කටින පින්කම් බාරගත් පින්වතුන් වස් ආරාධනා කරලා ගම්බිම් පිටින් එකතු වෙලා පුද්ගලික වශයෙන් සමහර වෙලාවට වෙහෙර විහාරස්ථානවල ඒ වස් ආරාධනා පින්කම් වල දැහැත්ගොටු පූජා කරලා ඒ දායකත්වේ බාර අරගෙන, ඉතින් අද මේ රාත්‍රී කාලේ බණහන කොට පින්වත්නි විශාල පිරිසක් මේ වාගේ පුණ්‍යවන්ත කටයුතු කරලා තමයි ඔය ඇත්තෝ දැන් අපේ විහාරස්ථානවලත් වස් ආරාධනා කිරීමේ කටයුතු සිද්ධ වුණා සවස් කාලේ. ඉතින් ඔය ඇත්තන්ගේ විහාරස්ථානවලත් ඒ කටයුතු සිද්ධ වෙන්න ඇති. විවිධ වූ දන්සල් පවත්වන්න ඇති. විවිධ වූ පින්කම් ඔය ඇත්තෝ ධර්ම දේශනා, කාව්‍යමය ධර්ම දේශනා, පරිත්‍රාණ දේශනා වූ විවිධ වූ පින්කම් අද දවසේ කරගන්න ඇති. මේ සියලු කුසල් කරගන්නේ, සියලු පින් කරගන්නේ හිත හදාගන්න, ඒ වගේම පින්වත්නි සසරට අවශ්‍ය කරන ඒ කුසල ශක්තිය එකතු කරගන්නා වූ අදිෂ්ඨානය බලාපොරොත්තුව ඔයත්තන්ගේ හිත්වල තියාගෙන. ඊළඟට පින්වත්නි අද මම බලාපොරොත්තු වෙනවා දේශනාවේ දේශනා කරන්නට ඔයතු ධර්මය ශ්‍රවණය කරනකොට, බණ අහනකොට පින්වත්නි ලෝකේ තියෙන උතුම්ම පින්කම ධර්ම දේශනාමය පින්කම කියලා කල්පනා කරලා ඔයත ධර්මය ශ්‍රවණය කරනකොට මතක තියා ගන්නට පින්වත්නි, ධර්මය තරම් සැනසීමක්

0: කල්පනා කරනවා පින්වත්නි, සමාජ සංස්ථාවක් විදියට, එහෙම නැත්නම් නිවසක් විදියට, නිවසේ පින්වතුන් විදියට ඔය ඇතු ආරක්ෂා කර ගන්න ඕන, රැක ගන්න ඕන, කල්පනා කර ගන්න ඕන කරුණු ටිකක් ගැන අද දේශනාවේ දේශනා කරන්නට මා බලාපොරොත්තු වෙනවා පින්වත්. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ, බුදුහාඳුරු ජේතවනාරාමේ වැඩ හිටියේ, අර විශාල මුදලක් වියදම් කරලා පූජා කරපු ආරාමේ බුදුහාඳුරු වැඩ හිටියේ. විවේකීව වැඩ ඉන්නවා රාත්‍රී කාලේ භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයට දෙවි කෙනෙක් එනවා පින්වත්නි. බුදුහාඳුරු ළඟට දේවතාවෙක් එනවා. එයාපු දෙවියන්මයි පුතා ප්‍රශ්නයක් අහනවා. දැන් ওই පුතාලටත් තියෙනවනේ ප්‍රශ්නනේ, ආච්චිලගෙන් ආනේ බණානගම. ආච්චි ඒක කොහොමද වෙන්නේ? පව්පින් කොහොමද වෙන්නේ ආච්චි? ඈ ඔහොම අහනවනේ ප්‍රශ්න නේද? ආච්චිලගෙන් ඉවරයක් නැහැ බණහල. තොරතෝංචියක් නැතුව. ආච්චිලගෙන් තොරතෝංචියක් නැතුව පින්වත්නි ප්‍රශ්න අහනවා. ආච්චි කොහොමද ඒක වෙන්නේ? ආච්චි එහෙම වෙන්නේ කොහොමද කිකි අහනවා. සමහර ප්‍රශ්න වලට ආච්චිලටත් උත්තර නැහැ, සීයලටත් උත්තර නැහැ නේද? එනිසා පුතේ දෙවියන්ටත් තිබුණා මයි පුතාලාට වාගේ නෙමෙයි, ටිකක් ලොකු බැරෑරුම් ප්‍රශ්නයක් තිබුණා පුතා. ලොකු ප්‍රශ්නයක් තිබුණා. සමහර පුතාලගේ හිතේ තියෙන ඔය චූටි චූටි ප්‍රශ්න වලට පුතාලා ටික ටික ලොකු වෙනකොට ඒවට උත්තර ලැබෙයි, හම්බ වෙයි, මුණ ගැහෙයි ඔයාලට උත්තර. සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්න එපා අමුතුවෙන් දඟලලා. ඔයාලා නොසිතූ තැනකදී සමහර ප්‍රශ්න වලට පුතේ උත්තර ඔයාලා ළඟට මේයි. අන්න ඒක මතක තියාගන්න. දැන් දෙවියෝ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ විවේකීව වැඩ ඉන්නවා. දෙවියන් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ජේතවනාරාමයට ඇවිල්ලා, ජේතවනාරාමයේ එළිය කරගෙන ඇවිල්ලා දෙවියන් අහනවා ප්‍රශ්නයක් වින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ වැඳලා ඉල්ලනවා, මට ප්‍රශ්නයක් තියෙනවා, මෙන්න මේ ප්‍රශ්න ටික භාග්‍යවතුන් වහන්සේ මට විසඳලා දෙන්න කියලා දෙවියන් ප්‍රශ්නයක් අහන. ඔන්න එදා දෙවියන් අහපු ප්‍රශ්න ටික තමයි අද බණට කියන්නේ. දෙවියෝ අහපු ප්‍රශ්න ටික තමයි අද බණට කියන්නේ. දෙවියෝ අහනවා අම්මා, පළවෙනි කාරණාව තමයි කිංසු ඉස්සරියන් ලෝකේ. ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි භාග්‍යතුන් වහන්සේ, බුදුන් වහන්සේ ලොවෙහි අධිපති බව යනු කුමක්ද කියලා අහනවා දෙවියෝ. අහනවා අධිපතියෙක් වෙන්නේ කොහොමද, ලෝකේ බැබලෙන්නේ කොහොමද, නායකයෙක් වෙන්නේ කොහොමද, අධිපතියෙක් වෙන්න බැබලෙන. දැන් කැමතිනේ අධිපතියෙක් වෙන්න. දැන් බලන්නකො සමහර අය ගාව තියෙන අහංකාරය නේද දුවේ. මයි පුතාලා අහංකාර වෙන්න එපා, උඩඟු වෙන්න එපා. අර කිව්වේ උඩඟුනොව මහන කියලානේ කිව්වේ. පැවිද්දෙක් දැන් පැවිද්දොත් ඉන්නවා පුතා හරි උඩඟුයි. සමහර වෙලාවට ඔය කවියක් දෙකක් කිව්වාම, සමහර වෙලාවට මාධ්‍යක වැඩසටහනක් එහෙම කළාම, අනේ ඉතින් අපේ හාමුදුරනේ අපි මෙහෙමත් ඉතින් කිව්වට කමක් නැහැනේ, සමාව අවසරයි. අපේ හාමුදුරුවරු තහගෙන ඇති. ඉතින් ගොඩාක් අය කැමති මේ සමහර මේ අලුත් පරපුරේ සාමීන් වහන්සේලා ඉන්නවා. අපේ පොඩි හාමුදුරුවනේ මේකත් දේශනා කරන්නට ඕන. බැබලීම කියන එක පින්වන්තකමට උත්සාහය තිබෙන්නටත් ඕන. පින්වන්තකමට ලැබීමට ඉබේ තමන් හොයාගෙන එනවා බැබලීම. ඉතින් සමහර ඇත්තෝ බැබලෙන්න යනවා. දැන් ඔය ගිහි පැවිදි බොහෝ අය අද තියෙනවානේ මේ සමාජ මාධ්‍ය ජාලා, ඒ වයින් නටනවා බැබලෙන්. අර සමහර අය නටලා බැලුවාට පස්සේ පින්වත්නි පිල් බෙදිලා, ඈ පිල් බෙදිලා නටනවා. ඉතින් බැබලෙනවා නෙමෙයි අන්තිමට නැති වෙනවා, නැහෙනවා අන්තිමට. එහෙම දේවලුත් තියෙනවා. ඊළඟට ගොඩාක් අය ආසයි ඉතින් ඔය සමහරලාට නම කියනකොට රූපවාහිනී, ගුවන් විදුලි දේශක, ධර්ම දේශක, ධර්ම කතික ඔහොම දාගන්න. ඉතින් ඕවයින් අපිට පේන්නේ මොකද්ද? බැබලෙන්ට කැමතියි කියන එක. තනතුරු තියෙනවා, ඒවා භාවිතා කරනවා. හැබැයි ඉතින් මොනවා හරි මාධ්‍යක පොඩි එක වැඩසටහනක් කරාම, මොනවා හරි එක දෙයක් කරාම, දැන් අපිට වඩා මේ ධර්ම කතික ස්වාමීන් වහන්සේලා කොපමණ වැඩ හිටියද අතීතේ නේද? මේ වැඩසටහන් කරපු උන්වහන්සේලානේ මේ වැඩසටහන් කළේ පින්වත්නි.
1: සමහර වෙලා

අපට සමහර ඇත්තෝ ඉන්නවා ගිහි අයත් ඉන්නවා පැවිදි අයත් ඉන්නවා නිකම් බැබලීම කියන එක එයා තුලින්ම එයා නිකන් මනෝමය හදලා මාන්නක්කාරව හදලා නිකන් ලොකු කමක් මහ කමක් විදියට බැබලීම කියන එක හදා ගන්න උත්සාහ කරනවා. ඉතින් දැන් අහනවා මේක මේ වරදකට කිව්වා නෙමෙයි. අපි හැමෝම තේරුම් ගන්න ඕන කාරණාවක් කිව්වේ පුතේ. කින්සු ඉස්සරියන් ලෝකේ භාග්‍යතුන් වහන්සේ බුදුන් වහන්සේ ලොවේහි තියෙන අධිපති බව කුමක්ද? එහෙම නැත්නම් අධිපතියෙක් වෙන්නේ කොහොමද ලෝකේ? ලොක්කෙක් වෙන්නේ කොහොමද ලෝකේ? බැබලීම තියෙන්නේ කොතනද? නායකයෙක් වීම කියන්නේ කොහොමද කියලා ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. දෙවියෝ අහන්න. බුදුරජාණන් වහන්සේ පුතා උත්තර දෙනවා, පිළිතුරක් දෙනවා. උත්තරේ තමයි වස්සෝ ඉස්සරියං ලෝකේ. ලෝකයේ බැබලීම ඇති කරගන්න ඕන කුමකින්ද? ලොව වසඟ කරන අය ලොව අධිපති බවට පත්වේ. ලොව වසඟ කරන අය කවුද අප්පා? මේ ලොව වසඟ කරන අය නේ, ලෝකේ වසඟ කරන අය. දැන් ඊළඟ දෙවෙනියට අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නත් පුළුවන්. ඒ උත්තරේදී මම මේ උත්තරෙත් සම්බන්ධ කරලා මට කියන්න දෙයක්, දේශනා කරන්න දෙයක් හිතට ආවා පුතා. හැබැයි මම මෙතන එක කියන්නේ දෙවෙනි පිළිතුරේදී ඒ ගැන ටිකක් වැඩිපුර කියන්න. දැන් ලොව වසඟ කරගන්න අය බැලුවාම කොහොමද වසඟ කරගන්නේ? ලොව වසඟ කරගන්න අය අධිපති බවට පැමිණේ කිව්වා. ලොව වසඟ කරගන්නේ සමහර අය රූපයෙන් වසඟ කරගන්න. හොඳයි, සුන්දර අය රූපයෙන් වසඟ කරගන්නවා. දැනුම තියෙන අය දැනුමෙන් වසඟ කරගන්නවා. ඥානය තියෙන අය ඥානයෙන් වසඟ කරගන්නවා. බුද්ධිය තියෙන අය බුද්ධියෙන් වසඟ කරගන්නවා. ගුණය තියෙන අය ගුණයෙන් වසඟ කරගන්නවා. බලය කියන්නේ චණ්ඩිකම වගේ දේවල්, බලය, බල පරාක්‍රමය, ඒ තියෙන අය වෙනත් බලයන්, දේශපාලන බලය වෙන්න පුළුවන්, ඒ විවිධ වූ බල පුළුවන්කාරකම් තියෙන එහෙම වසඟ කරගන්නවා. සමහර අය සීලයෙන් වසඟ කරගන්නවා, සමහර අය සමාධියෙන් වසඟ කරගන්නවා. දැන් බලන්න පින්වත්නි, ලෝකේ ලෞකිකත්වයෙන් ලෝකයේ වසඟ කරගන්න අය ඉන්නවා, ලෝකෝත්තර භවෙන් ලෝකයේ වසඟ කරගන්න අය ඉන්නවා. දැන් ඔයත්තන්ට යමක් තේරෙනව නේද මෙතන මේ දේශනා කරනකොට? දැන් අපි රූපය අරගෙන බලමු. අනේ රූපය නැති අය රූපය හදාගන්න කොච්චර දුක් විඳිනවද? එහෙම බැරි අය අම්මා තමන්ගේ ඇඟපසඟ උපන් ඇඳුම කියලා කියන්නේ නිර්වත්‍රව කියලා අපි කියන්නේ නේද? උපන් ඇඳුමෙන් ඉන්න චූටි රෙදි කෑලි ඇඳගෙන ඉන්න. දැන් අද එහෙම විලාසිතාවක් වෙලා තියෙනවනි පුතා නේද? පිරිමි වේවා, ගැහණු වේවා නේද? සමහර වාණිජමය දේවල් සමාජයට ඇවිල්ලා, දැන් ඉස්සර කොණ්ඩයක් රැවුලක් කපන එකනේ තිබුණේ ක්‍රමේ, නා කියා ගන්නවා, කොණ්ඩයක් රැවුලක් කපනවා, තව ඉතින් පච්චයක් කොටනවා වාගේ එකක් එහෙම තිබුණා ටිකක්. පච්චයක් කොටලා තිබුණොත් ඉතින් ටිකක් රැඩිකල් මිනිස්සෙක්, IRC කාරයෙක් වගේ තිබුණ සංකල්පයක් ඒ වගේ. ඉතින් ඇත්තටම බැලුවම ගොඩක් එහෙම අයත් තමයි ඒ පැත්තට නැඹුරු වුණේ. පස්සේ කාලෙක පින්වත්නි, සමහර දේවල් සමාජේ ඒවා නිකන් මේ සමාජේ දැන් ගොඩක් අය එහෙමනේ පින්වත්නි, අර කවුද කියන්නා වාගේ, මම මේක බනට කිව්වට කමන්නේ, මේ පස්ස පැත්ත ගහගන්න නියපොත්ත නැහැ. අපි ඒ වචනේ කියමුකෝ නේද අම්මා? මිනිස්සු ගත්තාම අපි ඔය ගැමි විහාරේ කියන්නේ එහෙමනේ කියන්නේ නේද? ඈ, ඇඟ කහගන්න නියපොත්ත නැහැ. ඒ වුණාට ඉතින් පුතා, කන දිගට විදලා කරාබු හයක් අතක් දාලා පච්චයක් කොටලා ඈ කොණ්ඩේ වවලා නිකන් අර නිකන් චරිතයක් වෙන්න හදන්නේ අර ඇඟ කහගන්න නියපොත්ත නැති මිනිහා නිකන් වෙනම චරිතයක් වෙන්න හදනවා. නිකන් පුතා දුව ඈ විකාර රූපී වෙලා අර අපි කියන්නා වාගේ පොරක් වෙන්න නෙමෙයි පුතා, වැඩෙක් වෙන්න, දක්ෂෙක් වෙන්න, ඥානවන්තයෙක් වෙන්න, නුවණක්කාරයෙක් වෙන්න. එදාට මේ පුතා ඈ විකාර රූපී වෙන්න අවශ්‍ය නැහැ මයි පුතා, මයි දුව.
එක එක ශේෂ්ඨ දැන් ඔය සමහර චරිතින මෙලෝදියක් බෑනේ. කන්නයි බුදිය ගන්නයි මල පහ කරන්නයි විතරයිනි පුළුවන්. ඒ උනාට මේ මොනවද මොඩලින් කරනවා කියුවා අපි. මොඩලින් කන්න දෑ පුතා. ඈ මොඩලින් කරන්ට විලාසිතා තියෙන්න ඕන. හැම එකකම මොඩලින් එකක් තියෙනවා. හැම චරිතකම මොඩලින් එකක් තියෙනවා. Tamanට ආවේනික සුන්දර බවක් තියෙනවා පුතා නැත්තේ නෑ. සුන්දරත්වයක් තියෙනවා පුතා. සුන්දරත්වයට කවුරුත් කැමති ලෝකේ. භාග්‍යවතුන් වහන්සේ පවා රමණීයානි අරඤ්ඤානි අනේ මේ කැලේ අරිස් ලස්සනයි මේ සුන්දරයි මගේ සිත් අලවනවා සුන්දරත්වය වර්ණනා කරලා තියෙනවා ප්‍රේමණීය බව පිළිබඳ දේශනා කරලා තියෙනවා ඈ ප්‍රේමයේ වින්දනය පිළිබඳව දේශනා කරලා තියෙනවා සමහර දේවල් ලෞකිකත්වයේ තුල ඉඳගෙන නෙමෙයි ඒවා මේ ලෞකික මිනිසුන්ගේ හිත්වල පැලවෙන බව උන්වහන්සේ දේශනා කරලා තියෙනවා හැම එකම අනිත්‍යයි නෙමෙයි අනිත්‍යයි තමයි හැබැයි ලෞකික ජීවිතයේ ඇතුලේ ඔයත්තන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය මේ දේශනා තුල දේශනා කරලා තියෙනවා ලෞකිකත්වයේ ඇතුලේ ඒ නිසා පින්වත්නි මයි පුතාලා මතක තියාගන්න ඕන අර කියනවා වාගේ දක්ෂභාවයක් ඇති කරගෙන නිකම් මේ ඇඟවල් කපලා කොටලා වීදලා මහලා ඈ විකාර කරලා ඇහි බැඹ කපලා කොටලා වීදලා නෙමෙයි ඔයා මොනෝhari ශේස්ත්‍රයක හොඳ ගෝවි මහත්මයෙක් වෙන එකත් බොහොම ශ්‍රේෂ්ඨයි ඔයා වෘත්තිමේ වටිනාකමක් අදා ගන්න. ඔය මොකක්වත් නැත්තම් මනුස්සකමවත් අදා ගන්නකෝ පුතා. ඈ? ඔය මොකවත් නැත්තම් මයි දුව ඔයා ළඟ ආදරණීය මනුස්සකම් ටිකක් ගැහණියක් ළඟ තියෙන කොට නගා ගන්න. ඒක දවසක ඔයා පොරක් කරાવી. ඒ ಗುಣ ටික දවසක ඔයා බුහුමන් ලබන මනුස්සයෙක් බවට පත් කරයි. දැන් මෙතන කියන්නේ මොකද්ද? සමාල්ලාට මම මේ රූපය ගැන රූපය මුල් කරගෙන කිව්වේ සමහර අය නිර්වස්ත්‍රව යන්න පුළුවන් නම් එහිමත් යනවා. මොකද රූපේ පෙන්නන්නට. රූපේ පෙන්නන්නට. ඉතින් රූපයෙන් බලනවා මේ එතකොට රූපේ විතරක් ඇඟ මාස විතරක් පිහිටලා ඔළුව ඇතුළට මොලයක් දීලා තිබුණේ නැත්තම් පපුව ඇතුළට හදවතක් දීලා නැතුව එළියෙන් පපුව විතරක් දීලා තිබුණොත් මිනිස්සු පපුව එළිය දාගෙන යනවා පින්වත් ඈ ඔළුව ඇතුළට මොලයක් දීලා තිබුණ නැත්තම් ඇඟ එළිය දාගෙන යනවා මිනිස්සු එනිසා ඇඟක් දෙනකොට ඔළුව ඇතුළට මොලේකුත් දෙන්න ඕන හා පපුවක් දෙනකොට පපුව ඇතුළට හිතකුත් දෙන්න ඕන හදවතකුත් දෙන්න ඕන සංවේදී හදවතක් දෙන්න ඕන කුසලා කුසල ධර්මයන් වෙන් කරගන්න පුළුවන් හදවතකුත් දෙන්න ඕන ඒ නිසා ඕන දැන් රූපයෙන් සමහර අය බලනවා පිනෝදි අධිපතියෙක් වෙන ඊළඟට දැනුමෙන් බලනකො දැනුමෙන් අධිපතියෙක් වෙන එක හොඳයි නේද පුතා ඥාණයෙන් බුද්ධියෙන් අධිපතියෙක් වෙනවන යම්කිසි කෙනෙක් පුතා ඥාණයෙන් නම් අධිපති වෙන්නේ නුවණින් නම් අධිපති වෙන්නේ බුද්ධියෙන් නම් අධිපති වෙන්නේ ඒක හොඳයි. දැන් සමහර දරුවෝ ඉන්නේ ගණිතයට දක්ෂයි විද්‍යාවට දක්ෂයි සමහරට උගන්නපු ගුරුවරුන්ටවත් වඩා පුදුමාකාර දක්ෂතා තියෙන දරුවෝ ඉන්නවා. ඕනේ ගාන කියලා ඉවර වෙනකොට හදන්න පුළුවන්. එහෙම ළමයි දැන් මේ මෙතන අපි ආගෙන ඇදී. ඔය ගෙවල් වල අපි වහගෙන නැටි. ඕන දෙයක් ගලවනවා බලන් හිටියම හයි කරන්න පුළුවන්. ඕන දෙයක් ගලවලා හයි කරන්න පුළුවන්. ඒ වගේ හරි දක්ෂතා තියෙන බුද්ධිමය දැනුම් තියෙන සම්භාරයන් තියෙනයි. ගුණයෙන් අධිපති වෙනවා නම් ඒක හොඳයි. හැබැයි බලයෙන් අධිපති වෙනවා නම් චණ්ඩිකමින් ඇඟේ අමාරුකමින් ඈ චණ්ඩිකම් ඇඟේ අමාරුකම් ගොඩාක් කල් තියෙන්නේ නැහැ පින්වත්නි. ඈ ඇඟේ ශක්තිය කියන එක වැහැරෙනවා. වැහැරුණු බව ළඟදී ගතේ ශක්තිය හීන වෙලා යනවා අම්මා. එතකොට ගොඩාක් අය මහා බල පරාක්‍රම පතුරවාගෙන හිටියාට චණ්ඩිකම් පතුරවාගෙන හිටියාට දෑති හයිය දෙපයි හයිය පතුරවාගෙන හිටියාට ඒවා සනාතනික නෑ සදාතනික නෑ වේදනාකාරී හැබැයි සමාධියෙන් අධිපති වෙනවා නම් සීලයෙන් අධිපති වෙනවා නම් අන්න යා ලෞකික භව ඇතුලේ සමාධිය සීලය පුරුදු කරනවා නම් ලෝකෝත්තර බව ඇතුලේ සමාධිය සීලය පුරුදු කරනවා නම් අන්න යා අධිපති වෙනවා පින්වත්නි. එතකොට දැන් ඔය ඇත්ත කල්පනා කරන කිංසු ඉස්සරියන් ලෝකේ. දැන් මේ අධිපති බව කියන එකත් පින්වත්නි දැන් තවත් අංශ තියෙනවානේ රූපය කියනකොට අපිට කියන්න පුළුවන් ඔය ප්‍රසිද්ධ චරිත නළුවෙක් වෙනවා නිලියක් වෙනවා ගායක මහත්මයෙක් වෙන කටහඬින් අධිපති වෙනවානේ. හැබැයි පින්වත්නි තව දෙයක් ඔය ඇත්ත මතක තියාගන්න ඕන. ඒකත් පින්වත්නි ලැබෙන්නේ සංසාරේ පුදුමාකාර පිනකට. දැන් ඒ වගේ දේවල් හැකියාවල් ගායන හැකියාවල් කාව්‍යමය හැකියාවල් දැන් ගොඩාක් ඉන්නවානේ.
කවි ගායනා කරන ඒ හඬවල් පින්වත්නි දිව්‍ය ලෝකෙන් පෙරලා ගෙනල්ලා තිබ්බා වාගේ. ඒ හඬවල් දිව්‍යමය හඬවල් දැන් මිනිස්සු ළඟ තියෙනවා. මේ හඬවල් අහගෙන ඉන්න මේ මගේ හඬ අහගෙන ඉන්න ඔය ඇත්තෝ ළඟ තියෙනවා කවි කීමේ හැකියාවල්, ගීත කීමේ හැකියාවල්, නර්තන හැකියාවල්, රංගපෑමේ හැකියාවල්, ඒවයින් අධිපති බවට තැනකට ගියාට පස්සේ අනේ අර කවිය කියන කෙනා නේද මේ, අර දේශනාව කරන කෙනා නේද මේ, අනේ අර රංගනේ යෙදෙන කෙනාද බලනකො සමහර ඇවිල්ලා අත අල්ලගෙන බලනකො පුංචි පහේ පිනක්ද කරලා තියෙන කියලා අධිපති බව කියනකොට නේ. එයා එතන ඉන්නවා නම් පින්වත් අනිත් අය ඔක්කොම කැපිලා විසි වෙනවා. දැන් හැබැයි සමාජයේ එහෙම දෙයක්ත් තියෙනවා. අපි හිතමුකෝ එහෙම හාමුදුරු නමක් සංඝ පිරිසක් අතර ඉන්නවා නම් අනිත් හාමුදුරු වරු ටික ඒ හාමුදුරුන්ට එච්චර කැමති නෑ. මොකද ඒ හාමුදුරුව ළඟට ඇවි ඇවිත් අර දායකයෝ කියනවා අපි ඔබ වහන්සේගේ බණ අහනවා, අපි ඔබ වහන්සේගේ කවි අහනවා, අනේ අපි අදත් ඇහුවා. ඔහොම කියනකොට අනිත් හාමුදුරුවරු ඒ හාමුදුරුව විතර දාහන්නේ කියලා අනිත් අයට මේකේ හරි ගැටලුවක්. දැන් බලන්න අපි හිතමුකෝ නටන ළමයෙක් ඉන්නවනම් හැමෝම ඇවිල්ලා කියනවා අනිත් ළමයින්ට ඔයාගේ නැටුම අපි බැලුවා, ඔයාගේ කවි අපි ඇහුවා, නේ හරි හොඳයි අපි කවි ඇහුවා කියනකොට අනිත් අයට මොකද කාලා ඉන්න බෑ, කාලා ඉන්න බෑ. එක්කෝ වහ දෙනවා, එක්කෝ වින කරනවා, එක්කෝ ඉරිසියා කරනවා, එක්කෝ සමාජයේ පිරිස් යන්න තියෙන තැන්වලට අර පුද්ගලයාට එන්න ආරාධනා දෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට ඉදිරියට යන්න දෙන්නේ නැහැ, සුදුස්සාට සුදුසු තැන දෙන්නේ. මොකද බැබලෙනවට බයයි. ඒ කෙනෙකුගේ පිනට ලැබෙන බැබලීම පුතා තව කෙනෙකුට පාගම් නම් ඉන්න බෑ. හොඳට මතක තියාගන්න නේ. සමහර කෙනෙක් ඉන්නවනේ දැන් ඔය ඇත්තෝ පින්වත්නි නැටුමක් නැටුවා කිව්වොත් ප්‍රසිද්ධ නර්තනයක යෙදුන සම්මාන ගත්තු. දන්නවද ඔය ඇත්තන්ගේ ගමේ කට්ටිය? ඈ ඔය ඇත්තන් ගමේ කට්ටිය මොකද්ද කියන්නේ? අර කොනේ ගෙදර කට්ටිය, අර දියුල් ගහ යට ගෙදර කට්ටිය, ඔය එහෙ මොකද නැටුමකට කියලා නැටුන් නම් මොනවද අප්පා, කෝවත් ඉතින් නටන එකනේ ඔය කට්ටිය කරන්නේ. ඔය නටල මොකද්ද සම්මානයක් ගත්තලු ඔහම කියනවා. සමහරට ගමේ කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ගමේ ඉන්නවද සින්දු කියන්න දක්ෂ ළමයෙක් අපි මේ හොයා, සින්දු කවුද කියන්නේ ගමේයි දන්නේ, කවි කියන්නේ කවුද දන්නේ. ඔය ඇත්තට වැරදිලා බලන්න කොපින්වත්ද? අපි හිතමුකෝ ප්‍රේමේ හබක් වුණා කියලා, ප්‍රේමවතා දාලා ගියා, බැඳපු කෙනා දිවෝස් වුණා, ඈ මොකක් හරි ඔය ඇත්තන්ට විපතක් වෙලා බලන්නකෝ කියනකොටම දන්නවා අර ගමේ මේ දික්කසාදුණු කටේ අර සින්දු එමත් කියන්නේ එයා ගෙදර ආරාතන කෙලවරි හොඳට දන්නවා පින්නත්. ඔය ඇත්තන්ට අර බලන්නකෝ කෙලවිලානේ, අපි කියන්නේ ගමේ ගොඩ එහෙමනේ. ඔය ඇත්තන්ට වැඩක් වැරදිලා බලන්නකෝ පින්වත්නි. ඉතින් අහලගන් හතම දන්නවා පින්වත්. හැබැයි ඔය ඇත්තන්ගේ අධිපතිභාවයේ පිහිටන්නේ හොඳ දෙයක් තුල නම්, නර්තනයකින්, දක්ෂතාවයකින්, බුද්ධිමත් බවකින්, ක්‍රීඩාවකින්, දිවීමෙන්. සමහර වෙලාවට ඔය ඇත්තෝ දුවලා සම්මාන ගෙනල්ලා, රාජ්‍ය සම්මාන ගෙනල්ලා, විදේශ රටවල සම්මාන ගෙනල්ලා ඔය ඇත්තන්ගේ ගෙදර සහතික පදක්කම් පුරෝලා තියෙනවා. අල්ලපු ගෙදර අයවත් දන්නේ නැහැ ඔයා දුවනවා කෙනි, ඔයා දුවන්න දක්ෂෙක් කියලා. අල්ලපු ගෙදර අයවත් දන්නේ නැහැ පුතා ඔයා බයිසිකල් පදින්න දක්ෂෙක් කියලා. ඈ ඔය ඇහුවොත් එම මෙහි බයිසිකල් ඉන්නවන්න පිස්සෙක් ඉන්නවනේ බයිසිකල් පදින, ඔය අවුරුදු උස්සෝල්ට එම කියලා මිනිහාගේ වැඩේ බයිසිකල් පදින. ආන් එමයි කියන්නේ. ඈ හැබැයි ඔය ඇත්තන්ට වැඩක් වැරදිලා බලන්නකො කොහොමද කියලා. යතිනුත් දාලා ඔය ඇත්තෝ ගෙදර එන්න කලින් මුළු ගමම දන්නවා. අරම ඔය ඇත්තෝ සම්මානයක් අරන් ගෙදර එනකොට කවුරුවත් දන්නේ නැහැ. ආන් එහෙමයි පුතා ලෝකේ කියන්නේ. එනිසා බැබලෙන ඔය අධිපතිභාවයේ පුතා ලැබෙන්නේ හැකියාවකින් නම්, සමහරට රූපයෙන් නම් ලැබෙන්නේ, සමහරට කලාවෙන් නම් ලැබෙන්නේ, කවියෙන් ගීතයෙන් නම් ලැබෙන්නේ, හැකියාවකින් නම් ලැබෙන්නේ. ඒක පුතේ සංසාරේ කරපු පිනකටම ලැබෙන දෙයක් කියලා මතක තියාගන්න. ඒක අතිමහත් වාසනාවක්. නිවේදන හැකියාව තියෙනවා නම්, සබාවක් මෙහෙව ගන්න හැකියාව තියෙනවා නම්, ඒක වෙනත් කෙනෙකුට දෙවෙනි නොවන අති දක්ෂ හැකියාවක් නම්, ඒක පුතා ඔයාට සංසාරයේ පිනට ලැබුණු දෙයක්. එනං කිංසු ඉස්සරියං ලෝකේ, වස්සෝ ඉස්සරියං ලෝකේ, ලෝකේ ලොව වසඟ කිරීමෙන් නේද, ලොව ආකර්ෂණය කිරීමෙන්. ඔයත දැකලා තියෙනවද සමහර තැන්වල ඉන්දියාවේම රංගපාන නලු නිලියෝ ගෙදර දොරාරිනකන් දාස් ගණන් සිය ගණන් මිනිස්සු ගෙදර ගේට්ටුව ළඟට වෙලා බලාගෙන.
ගේට්ටුව ළඟ ඉඳන් බලාගෙන ඉන්නවා, සිය ගණන් එළියට බහිනකම් බලාගෙන ඉන්නවා දොරාරේ කියලා. අස්සනක් ගන්න අන්න බලන්න, මේ ඉසුරුමත් බව කියලා කියන්නේ කීර්ති ප්‍රශංසා සංසාරෙන් ගෙන පිනෙන් ලොව වස්සඟ කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන්නේ අන්න ඒක. එතකොට පින්වත්නි බලන්න, දැන් අධිපති වෙන්නේ තමන් ළඟ තියෙන දෙයක් දියුණු කරලා කියලා. ඒ දේ ලෝකයට පෙන්නලා, ඒ දේ වසඟ කරලා, කියන්නේ තමන්ගේ නිර්වත පෙන්නලා නෙමෙයි, ඈ තමාට තමන්ගේ කුල ප්‍රවේණියට ලැජ්ජා කරලා නෙමෙයි. ලෝකේ ප්‍රසිද්ධ වෙන්නේ පින්වත්නි අධිපතිභාවයට පත් වෙන්නේ, ලොව වසඟ කරගන්නේ මොනවයින්ද? තමන් ළඟ තියෙන අතිමහත් වූ සුවිශේෂී දක්ෂතාවයක් දියුණු කරලා ලෝකේ වසඟ කරගන්නවා. ලෝකය වසඟ කරගත්තු අය අතර ප්‍රධාන කෙනා තමයි බුදුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ බුදුවරු ලෝකයේ වසඟ කරගත්තේ. පින්වත්නි බුදුවරු දේශනා කරපු දෙයක් කවදාවත් බිඳ වැටිලා නැහැ. බිඳ නොවැටෙන දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. විද්‍යාව හමුවේ සත්‍ය වෙන දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එනිසා ලෝකේ බුදුවරු ලෝකෝත්තර අතින් පින්වත්නි ලොව වසඟ කළා. බුදුවරු ලෝකේ වසඟ කළා. බුදුවරු භාග්‍යවතුන් වහන්සේලා ලෝකේ ලොව බුදුවරු වසඟ කරගත්ත අධිපති බවට පත් වුණා කියලා මතක තියාගන්න. අර අනිත් අධිපති භාවයන් වගේ නෙමෙයි, බුදුවරුන්ගේ අධිපති බව ලෝකයට ශාන්තිය. ඊළඟට අහනවා මේ දෙවියන් කිංසු බණ්ඩාන මුත්තම. භාග්‍යවතුන් වහන්ස ලෝකේ භාණ්ඩ තිබෙනවා. ඒ තිබෙන භාණ්ඩ අතර ඉතාම ඉහළම වටිනාකමක් තියෙන පරිස්සමින්ම පරිස්සම් කරගන්න ඕන භාණ්ඩය කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේ බුදුන් වහන්සේ දේශනා කරනවා ඉහළම වටිනාකමක් තියෙන ලෝකේ භාණ්ඩය, ලෝකේ රැකිය යුතුම භාණ්ඩ අතර ඉහළම වටිනාකමක් තියෙන භාණ්ඩය තමයි කාන්තාව. හැබැයි මෙතන මේ භාණ්ඩයක් කියන අර්ථකථනය දෙන්නේ දැන් අපිට රණින් නිර්මාණය කරපු මැණික් සත්‍රුවණින් නිර්මාණය කරපු භාණ්ඩ තියෙනවානේ. ඒතර ඒවයි වටිනාකම වැඩි. අන්න ඒ වගේ කාන්තාව යනු ලෝකේ අමිල වස්තුවක් කියන අර්ථකථනෙ පුතා. දැන් කාන්තාව ගැන බලන්නකෝ. කාන්තාව ගැන දේශනා කරනකොට ලෝකේ පින්වත්නි කාන්තාව කියලා කියන්නේ පින්වත්නි දැන් දූලා බණ අහගෙන ඇති නේද? මැදි වයස කාන්තාව අම්මලා බණ අහගෙන ඇති, ලේලිලා බණ අහගෙන ඇති. කාන්තාව කියලා කියන්නේ එක පැත්තකට ලෝකේ පින්වත්නි පුදුමාකාර දුකක් විඳින කණ්ඩායමක්. කාන්තාව කියලා කියන්නේ ලෝකේ මේ හරි දුකක් බලන වැඩ කරන කාන්තාව ලෝක රටවල් වල වැඩ කරනවා. මේ වෙලාවේ මම මේ බණ කියන වෙලාවෙත් පුතා ඔයාගේ ගෙදර ගැහැණියක් වැඩ. ඔයාගේ ගෙදර ගැහැණියක් වැඩ පුතා. මේ බණ කියන වෙලාවේ ඔයාට සමහරලාට මගේ අඬාරියට ඇහෙන්නෙත් නැතුව ඇති. වලන් හෝදන සද්දේ, පිඟන් හෝදන සද්දේ, ඈ වතුර කරාමි අරින සද්දේ ඔයාට ඇහෙනවා ඇති. රෙදි බේසන් අදින සද්දේ මේ රාත්‍රී කාලේ. ආන්නේ ගැහැණිය තමයි ලෝකේ පුදුමාකාර දුකක් විඳින ගැහැණිය. රටවල් වල ගිහිල්ලා දුක් විඳිනවා. දරුවන් දාලා ගිහිල්ලා, ස්වාමි පුරුෂයා දාලා ගිහිල්ලා, තමන්ගේ ආදරේ අතහැරලා ගිහිල්ලා, හුදේ කලාව පින්වත්නි ගැහැණු ජීවිත ගොඩාක් දුක් විඳිනවා පින්වත්නි. සමාහට කතා අනුන්ගෙන් කතන්දර අහගෙන අසරණ වෙලා, අනුන්ගෙන් අහන කතා කෙසේ වෙතත් තමන්ගේ ගෙදර මිනිසුන්ගෙන් අහන කතන්දර ටිකම ඇතිනේ නේද අම්මා? තමන් ආදරය කරපු ප්‍රිය ස්වාමි පුරුෂයාගෙන් අහන කතන්දර ටිකම ඇතිනේ පින්වත්නි. බලන්න ඒ නිසා සමහර කාන්තාවෝ පිරිමි ජීවිත ළඟදි සහ ආදරය ළඟදි සහ තමන් ආදරය කරන දේවල් ළඟදී ජීවිත නැති කරගන්නවා. කෝච්චියට බෙල්ල තියෙනවා. ඔයතෝ දැකලා ඇති. ජීවිත නැති කරගන්නවා. කෝච්චියට බෙල්ල තියෙනවා. ඈ සමහර වෙලාවට සමහර කාන්තාවෝ තමන් ආදරය කරන දේවල් පුද්ගලයෝ චරිත නිසා ඒව රැක ගැනීම වෙනුවෙන් තමන්ට ජීවිත කාලයක් ආදරය කළ තමන්ව හදාපු අම්මා තාත්තට පවා බොරු කියලා වංචා කරන තැන්ටපත් වෙනවා. මොකද තමන්ගේ ආදරය රැක ගන්න, තමන් ආදරය කරන දේවල් රැක ගන්න, තමන් ආදරය කරන පුද්ගලයෝ රැක ගන්න. ඔය කාන්තා ජීවිත අසරණ වෙන්නේ නැහැටි. ඊළඟට මෙතන බුදුන් වහන්සේ දේශනා කරානේ ලෝකේ ආරක්ෂා කරන්න ඕන වටිනාම වස්තුව
කාන්තාවයයි කියලා. පින්වත්නි දැන් කාන්තාවෝ මේ බණ අහගෙන ඉන්නවනම් මතක තියාගන්න මයි පුතාලා. ඈ ඒ තියෙන සුන්දරත්වය ආරක්ෂා කරගෙන පුතා. නිදහසේ කියලා කියන්නේ පින්වත්නි ඒක අවිචාරවත් නිදහසක් නෙමේ, විචාරශීලී නිදහසක් වෙන්න ඕන. ඒක හිර කිරීමක් නෙමේ, ඒක අවනම්බුවක් නෙමේ. ඈ දූලට ලැබෙන නිදහස පුතාලට, පුතාලටත් එහෙමයි දූලට විතරක් නෙමේ. ඒක අවිචාරවත් නිදහසක් වෙන්න බෑ, විචාරශීලී නිදහසක් වෙන්න ඕනේ. එතකොට ඔයාගේ ගෙදර ඉන්න මේ දියණිය අපච්චි ඈ සමාජයට ගැහණියක් විදියට මොකද දන්නවද? ඔය දියණිය තමයි දරුවෝ බිහි කරන්නේ. ඔය දියණිය තමයි පුතාලා බිහි කරන්නේ. ඔය දියණිය තමයි දූලා බිහි කරන්නේ. ඔය දියණිය නිවැරදි ක්‍රමවේදයකට නිර්මාණය නොවුනොත් අපච්චි ඒ බිහි කරන පුතාලා වැරදි පුතාලා වෙනවා. සමාජයේ විනය විරෝධී පුතාලා වෙනවා. ඒ බිහි කරන දූලා විනය විරෝධී දූලා බවට පත් වෙනවා. ඒ නිසයි දුව රැක ගන්න ඕන. ඒ නිසයි දුව විනයකට හැදෙන්න ඕන. ඒ නිසයි දුව සංයමයකට හැදෙන්න ඕන. නැතුව වෙන කාරණාවක් නිසා නෙමෙයි. ඒ කියන්නේ සමාජය නිර්මාණය කිරීමේ වගකීම ඔය ඔහොම කොහොම කිව්වත් වෙනවද තියෙන්නේ ගැහණියගේ අතේ. ගැහණිය තමයි මේ සමාජයට පුද්ගලයෝ බිහි කරන්නේ. ගැහණියට වැරදුනොත් මේ බිහි කරන පුද්ගලයෝ වැරදි පුද්ගලයෝ වෙනවා. අන්න ඒකයි දේශනාව. ඉතින් ඒ නිසා බලන්න සමාජයේ පිනවත්නි කොයිතරම් දුක් කරදර කම් කටොළු විඳගෙන නේද දැන් අපි සමහරලාට අනන්ත දකිනවා. ස්වාමි පුරුෂයා මේ දැන් මම දැක්ක පහුගිය දවසක එක තැනක පින්වත්නි ස්වාමි පුරුෂයා දරුවෝ ඒ කාන්තාවට ලැබිච්ච දරුවෝ දෙන්නාම අඩුපාඩු සහිතයි. අපි කියන්නේ අංගවිකල ළමයි කියලා. අපිත් සංසාරේ කොච්චර එහෙම ඉපදිලා ඉන්නේද? ඉතින් ඒ අඩුපාඩු සහිත දරුවෝ ඉපදුනාම ස්වාමි පුරුෂයා මොකද කළේ? අර දරුවෝ ඒ ගැහණියමයි දාලා ගියා. හැබැයි අම්මා දාලා ගියේ නැහැ. අම්මා ඒ දරුවෝ රක්ෂා කරගෙන පෝෂණය කරලා කුඩි වැඩ කළා. තනකොළ අහුලලා තනකොළ උගුලලා වතුවල වැඩට ගිහිල්ලා බොහෝම අමාරුවෙන් ඒ අම්මා කන්න දුන්නා. ඒ වගේ තාත්තලත් ලෝකේ ඉන්නවා. මම තාත්තල ගැන අද කියන්න යන්නේ. ඒ වගේ තාත්තලත් ලෝකේ ඉන්නවා. දෙපැත්තම ඉන්නවා පින්වත් මේකේ. ඈ ස්වාමි පුරුෂයා තමනුයි තමන්ගේ දරුවෝයි දාලා යනකොට අම්මා මේ දරුවා දාලා ගියේ නැහැ කුණු කානුවට. අන්නේ අම්මලාට මගේ ආචාර්ය අද මනාගෙන ඉන්නවනම් උත්තමාචාර්ය සමහරලාට ලෙඩ දරුවෝ බිහි කරනවාය කියලා ස්වාමි පුරුෂයා නැත්තම් නැන්දම්මලා මාමලා තමන් දාලා යනකොට තමන්ව ප්‍රතික්ෂේප කරනකොට දරුවෝ දාලා නොගියපු දරුවෝ වෙනුවෙන් මේ රාත්‍රියේ අදත් හඬන වලපෙන ලතැවෙන අම්මලාට මාගේ අනුමෝදනාව උත්තමාචාර්ය. ඕන්න ගැහැණිය බලන්න. එතකොට පින්වාදී මං අර මුලින් උද්දේශනා කරේ අද කාන්තාව සමහරට වෙළඳ භාණ්ඩයක් කරගෙන නේද ඇඳුම් අංශෙන් ආභරණ අංශෙන් ශරීරමය වශයෙන් දූෂ්‍යට ලක් කරනවා කාන්තාව. වෙලාවක කියන්නේ පිනවන්දි ගැහැණියටත් නොදැනි ගැහැණිය විකුණන සමාජයක් කියලා. ගැහැණියටත් නොදැනි ගැහැණිය විකුණන සමාජයක තමයි ඔය ඇත්තෝ ඉන්නේ. එනිසා ලෝකේ රකින්න ඕන වටිනා වස්තු අතර ආරක්ෂා කරගන්නම ඕන ලෝකේ රැකිය යුතුම භාණ්ඩය ඉහළම වටිනාකමක් තියෙන වස්තුව තමයි පින්වත්නි කාන්තාව කියන්නේ. අතින් අතට ගියොත් ඉවරයි. ඈ ඔය කුණාල ජාතකයේ එහෙම තියෙනවන්නේ නේද? කුණාල ජාතකයේ කාන්තාවන්ගේ ගතිගුණ ගැන කියලා තියෙනවා. ඊළඟට බලන්න පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි කාන්තාව බිරිඳ අම්මා කාන්තාවට වැරදුනොත් එහෙම සමාජයේ අම්මලා අපිට නැති වෙලා යනවා. කාන්තාවට වැරදුනොත් එහෙම අපිට සමාජයේ දකින්න ඉන්න ඔය ඇත්තන්ට බිරිඳ කියන ඒ පරිපූර්ණ චරිතය දකින්න නැතුව යනවා. කාන්තාවට වැරදුනොත් අම්මා කියන පරිපූර්ණ චරිතය දකින්න නැති වෙලා යනවා. එසා කාන්තාවට වැරදුනොත් මුළු මහත් සමාජයටම වැරදෙනවා පින්වත්නි. ඈ ඉතින් තන දුටු තන වෙනස් වෙන අය ඉන්න ලෝකේ කාන්තාවට දැන් සමහර කාන්තාවත් ඉන්නවනේ ඒ තැන්වල වෙනස් වීම වලට ලක් වෙන අවස්ථාවාදී කාන්තාවෝ ඉන්නවා, පිරිමිත් ඉන්නවා, ඒ වගේ අය. ඉතින් ඒ වගේ සල්ලි පස්සේ යන කාන්තාවෝ ඉන්නවා. ඒවා පුංචි කාලේ ඉඳලා මේ දරුවන්ගේ මනසට ඒවා ජාන වලින් වැටෙන විදිය පින්වත්නි ඇඟ ඇතුලෙන් එන විදිය. එනිසා දුවකට කියා දෙන්න ඕන දුවකගේ වටිනාකම. දුවකට කියලා දෙන්න ඕන දුවට වැරදුනොත් මහා සමාජයේ බිහි වෙන දවසක අම්මා කෙනෙකුටයි වරදින්නේ. දුවකට වැරදුනොත් මහා සමාජයේ බිහි වෙන දිනකදී ආදරණීය බිරිඳකටයි වරදින්නේ. ඔන්න ඔය ටික දරුවන්ට කියා දෙන්න ඕනේ. එහෙනම්
ගැහැණිය රැක ගන්න ඕන යම් සමාජයක කාන්තාව රකින්න නැත්නම් ඒ සමාජේ පිරිහෙනවා. කින්සු සත්ත බලං ලෝකේ. මොකද්ද කියන්නේ? ඊළඟ ප්‍රශ්නේ කියනවා ලොව තියෙන පින්වත්නි ආයුධය කුමක්ද? ආ ලෝකේ තියෙන බලවත්ම ආයුධය ලෝකේ තියෙන ආයුධය කුමක්ද කියලා අහනවා. ලෝකේ තියෙන මේ අපි නැත්තම් මෙහෙම කියමුකෝ කින්සු සත්ත බලං ලෝකේ බලවත් ආයුධය ලෝකේ තියෙන ප්‍රබල ආයුධය බලවත් ආයුධය මේ ආයුධය ප්‍රයෝජනෙට ගත්තොත් එහෙම ලෝකෙම විනාසයි. මොකද්ද ලෝකේ තියෙන ප්‍රබලම ආයුධය ලෝකේ බලවත් ආයුධය කියලා අහනවා. ලෝකේ තියෙන පින්වත්නි ආයුධ අතර පින්වත්නි මේ බලවත් ආයුධය එහෙම නැත්නම් විනාශකාරී ආයුධය තමයි ක්‍රෝධය. ක්‍රෝධය ක්‍රෝධ කරන්නා ඉවරයි. ක්‍රෝධ කරන්නා තමනුත් ඉවර වෙනවා, අනුනුත් ඉවරයි. කියන්නේ ක්‍රෝධයට ලක් වෙන කෙනත් ඉවරයි, ක්‍රෝධ කරන්නත් ඉවරයි. හරියට ඒකේ උපමාවක් කරනවා නම් පින්වත්නි රත් වෙච්ච යකඩයක් අතින් අරගෙන තව කෙනෙකුට පහර දෙනවා වගේ කලින් පිච්චෙන්නේ තමන්ගේ අත. ඔන්න ක්‍රෝධය ඒ වගේ. ක්‍රෝධය තමයි පින්වත්නි ප්‍රබලම, ඒ කියන්නේ බලවත්ම විනාශකාරී ආයුධය. එහෙම නැත්නම් දුරු කරන්න ඕන ආයුධය ප්‍රබලම මේ ආයුධයක් වෙලා තියෙන පින්වත්නි ක්‍රෝධය. ක්‍රෝධය කින්සු සත්ත බලං ලෝකේ කුමක්ද බලවත් ආයුධය ලෝකේ කියලා කියන්නේ. ක්‍රෝධය කියන්නේ පවුල් පිටින් විනාශ කරන, ගම් පිටින් විනාශ කරන පින්වත්නි සමහර අයගේ මෙන්න මූණු බැලුවම ඔය බලන්නකො hina පොදක් නැහැනේ පින්වත්නි. උපතින්ම ක්‍රෝධයි. ගතිගුණ සමහර අයගේ අංගගෙන ඉන්නේ. දැන් කාන්තාව ඉන්නවා, පිරිමි ඉන්නවා නේද? මුල් කාලේ ගතිගුණ හංගලා බොරු ගතිගුණ පෙන්නනවා පින්වත්නි. ගතිගුණ හංගන් ඉන්නේ. එතකොට ඒ හංගපු ගතිගුණ දවසකදී එළියට ආවන් තමයි මෙයා ක්‍රෝධී කෙනෙක්, මෙයා වෛරී කෙනෙක්, මෙයා ශාප කරන කෙනෙක් කියලා පේන්නේ පින්වත්නි. ඒ නිසා මිනිස්සු ක්‍රෝධය හංගගෙන ඉන්නේ. ක්‍රෝධය කියන්නේ නිකන් දූවිලි අරගෙන තව කෙනෙකුට පහර දුන්නා වගේ. දූවිලි ගන්නකොට තමන්ගේ අතේ දූවිලි ඉස්සෙල්ලා ගෑවි. ඊට පස්සේ තමයි අනිත් කෙනාගේ ඇඟේ මේ වදින්නේ. එසා ක්‍රෝධය කියලා කියන්නේ මහා භයානක දෙයක්. කින්සු ලෝකස්මින් අබ්බුදා. ලෝකේට තියෙන ලොකුම උවදුර කුමක්ද? අර්බුදය කුමක්ද? ප්‍රශ්නය කුමක්ද කියලා අහනවා. ලෝකේට තියෙන ලොකුම අර්බුදය තමයි පින්වත්නි ලෝකේට තියෙන ලොකුම අර්බුදය ප්‍රශ්නය මොකක්ද කියලා ඇහුවට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් උත්තර දෙනවා. ලෝකේට තියෙන ලොකුම අර්බුදය තමයි හොරු. හොරු නිසා විශාල විනාශයක් ලෝකෙට ඇති වෙනවා. හොරු බලන්නකෝ. සමිතිවල හොරු, පන්සලේ හොරු, දායක සභාවේ හොරු, හැම තැනම හොරු, හැම ආයතනෙම හොරු. සමහර අය හොරකම් කරන්නේත් නැහැ, හොරකම් නොකරන්නේත් නැහැ. එහෙම අයත් ඉන්නවනේ. හැම තැනම හානි. හොරු නිසා පින්නදී හොරකම බොරුව කියන්නේ සමාජයේ ඉවර කරන විනාශ කරන දෙයක්. යම් සමාජයක හොරකම තියෙනවා නම් හොරු ඉන්නවා නම් ඒ සමාජය ඉවරයි. කින්සු හරන්තං වාරෙන්ති. අරගෙන යන දේවල් කාගෙන්ද රැක ගන්න ඕන කියලා ඇහුවා. සමාජය ඉවරයි හොරු ඉන්නවා නම් මහමග අරගෙන යන දේවල් කාගෙන්ද රැකගන්නේ? රැකගන්න ඕන හොරුන්ගේ. ඈ අරන් යන දේවල් මන් පහරා ගන්නේ කිසිම වෙහෙසක් මහන්සියක් නැතුව. ඔය ඇත්ත වෙහෙස මහන්සියලා උපයා ගන්න දේවල් හොරෙන් කඩා වඩා ගන්නේ කවුද? හොරු. හොරු කියන්නේ ප්‍රශ්නයක් සමාජයට. මගතොටේ අරන් යන වටිනා දේවල් රැක ගන්න ඕන කාගෙන්ද? හොරුන්ගෙන්. මේක ලෝකෝත්තර පැත්තටත් අරගෙන ඔය ඇත්තන්ට හිතන්න පුළුවන්. හොරුන්ගෙන් තමයි ආරක්ෂා කරගන්නේ. එහෙනම් හොරු හොරකම කියන එක මහා ප්‍රශ්නයක්. ඊළඟට කියනවා හරන්තෝ පන කෝපියා. අරගෙන යද්දි මොනවා හරි මිනිස්සු සතුටු වෙනවා නම් ඒ මොන දෙයින්ද? අරගෙන යනකොට මොනවා හරි මිනිස්සු අරගෙන යනකොට සතුටු වෙනවා නම් ඒ මොන දෙයින්ද? කවුද එහෙම සතුටු කරන්න පුළුවන් අය කියලා කියනවා. ඈ සතුටෙන් අරගෙන යනකොට මොනවා හරි අරගෙන යන්න පුළුවන් එහෙම සතුටු වෙන අය කවුද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දෙයක් අරගෙන යනකොට සතුටෙන් ඒ දේ අරගෙන යන අය අතර මූලිකයි භික්ෂුව.
මිනිස්සු දෙන දෙයින් සතුටු වෙනවා. ඊළඟට හොරුවත් හොරකම් කරන්නේ, පාත්‍රා සිවුරු හොරකම් කරන්නේ. අතේ දෙයක් දරන් යනකොට සතුටෙන් ඒ දේ දරාගෙන යන පිරිස තමයි භික්ෂුව. නිවන් සුවය කරා යන භික්ෂුව පින්වත්නි, පාරේ වඩිනවා නම්, මගතොට වඩිනවා නම්, අන්න ඒ භික්ෂුව පින්වත්නි ප්‍රිය ගමනක් ඇති කෙනෙක්, ප්‍රියශීලී කෙනෙක්, ප්‍රිය ගමන් නැති කෙනෙක්. කින්සු පුනප්පුනා යන්තන් අභිනන්දති පණ්ඩිතාති, නැවත නැවත කවුරු තමන් ළඟට එනවට එද්දිද පණ්ඩිතයෝ සතුටු වෙන්නේ කියලා අහනවා. මේ දෙවිවරුන්ට තිබ්බ ප්‍රශ්න ටිකක් තමයි මේ අහන්නේ පින්වතුනි. එතකොට කියනවා දේව මේ දේවතා සංයුත්ත එහෙම කියන්නේ හරි ලස්සනයි. එතකොට පණ්ඩිතයෝ කියන්නේ නැවත නැවත නැවත නැවත කවුරු ළඟට එනවටද පණ්ඩිතයෝ සතුටු වෙන්නේ කියලා අහනවා පින්වතුනි. ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා මොකද්ද? බුද්ධිමත්තු ඥානවන්තයෝ, පින්වන්තයෝ, සිල්වන්තයෝ තමන්ගේ ළඟට නැවත නැවත එනවා නම් පණ්ඩිතයෝ කැමති. අඥාන වෙනවට කැමති නේ, අඥාන ඇසුරට කැමති නේ. ඉතින් දැන් ඔන්න ඔය කාරණා ටික ඔය ඇත්තෝ මතක තියාගන්න. දේවතා සංයුත්තේ කියවන්, ඉස්සර සූත්‍රයේ, ඊශ්වර සූත්‍රයේම කියවන්. මේ ප්‍රශ්න හත පිළිබඳව තව අවබෝධයක් ඇති කරගන්න, හොඳ අවබෝධයක් ඇති කරගන්න. පින්වත්නි පණ්ඩිතයන් බොහෝම ප්‍රිය වෙනවා භික්ෂුව තමන් කරා එනවට කියලා කියනවා. උත්තර දෙනවා සීලය, සීල කතා කරන්න, දාන කතා කරන්න, ඊළඟට බණ කතා කරන්නට භික්ෂුව තමයි පණ්ඩිතයෝ වඩා කැමති. භික්ෂුව තමන්ගේ ළඟට එනවා නම් එහෙනම් ඔන්න අද ඔන්න ඔය කාරණා ටික ජීවිතේ මතක තියාගන්න. දූලා ජීවිතේ හදාගන්න, පුතාලා ජීවිතේ හදාගන්න, සැනසුණු ජීවිත බවට පත් කරගන්න. හැම දිනාටම අද ධර්ම දේශනාව ශක්තියක් ධෛර්යයක් බවට පත් වේවා. ඉතින් අපි දේශනා කරන්නේ අද පින්වත්නි මැදිරිගිරිය නවනගරේ පදිංචි පద్ම කුමාර අතපත්තු, දමයන්ති අතපත්තු, උපුල් කුමාර අතපත්තු, සිසිර කුමාර අතපත්තු යන අය විසින් තමයි මේ පින්වන්ත මහත්ම මහත්මීන් තමයි අද පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. මං හිතනවා මැදිරිගිරිය පැත්තේ අද මේ දේශනාව මුළු මැදිරිගිරියෙම අහනවා ඇති කියලා මං හිතනවා, ආගෙන ඇති කියලා හිතනවා. මැදිරිගිරිය නවනගරේ පදිංචි පద్ම කුමාර අතපත්තු, දමයන්ති අතපත්තු, උපුල් කුමාර අතපත්තු, සිසිර කුමාර අතපත්තු යන මේ පින්වන්ත පිරිස දායකත්වයේ දරන්නේ 2026/7/29 වන දින, අද දින 80 වන ජන්මදිනය සමරන RJWM පොඩිමැණිකේ දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින්. ඉතින් අපේ අම්මා බොහෝම පින්වන්ත අම්මා කෙනෙක්. අද 80 වන ජන්මදිනය සමරන, මූණේ සතුරු සිනා දරාගෙන පින්වන්ත සිතින් සිටින ඔබතුමිය අද 80 වෙනි ජන්මදිනය සමරනවා. RJWM පොඩිමැණිකේ දයාබර මෑණියන්. මං හිතනවා මැදිරිගිරිය වාගේ ප්‍රදේශයක බොහොම දුක් මහන්සිලා දරුවෝ හදපු ආදරණීය අම්මා කෙනෙක් කියලා හිතනවා. ඉතින් ඒ අම්මට සුබ උපන්දිනයක් වේවා. නිරෝගී සුවය තමයි වාසනාව. නිරෝගී සුව වේවා. මැදිරිගිරිය නවනගරේ පදිංචි පద్ම කුමාර අතපත්තු, දමයන්ති අතපත්තු, උපුල් කුමාර අතපත්තු, සිසිර කුමාර අතපත්තු යන අයට මේ පින් ලැබේවා. දේශකයන්න් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරනවා. ඒ පින් ප්‍රාර්ථනාව තබන ගමන් ඉතින් අද දවසේ විශේෂයෙන්ම බණ්ඩාරගම පුණ්‍ය වර්ධනාරාම විහාරස්ථානයේ සියලු දෙනා පින් දෙමින් සිහිපත් කරන ශ්‍රේත පූජා සජීවී විකාශය අද පෝයේ දවසේ සිද්ධ කළේ ස්ථානයේ ඉඳලා. ඉතින් ඒ සියලු දෙනාට අද රාත්‍රී කාලේ දේශනාවේදීත් අනුමෝදනා කරන බොහෝම ලස්සන අතිසාර්ථක පින්කමක් අද දවසේ සිද්ධ වුණා. ඊළඟට අපි සිහිපත් කිරීමක් කරනවා මහා නුවර අනුරගම ලේඩි ලෙජන්ඩ් සංසදයේ සංවිධානය කරන උත්තම මාපිය වන්දනාව අනුරගම ශ්‍රී සුගත නන්දනාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. අපි ගිය සතියේත් මතක් කළා පූජ්‍ය මන්දාරම් නුවර සුමන රතන අති ගෞරවනීය හිමිපාණන් වහන්සේගේ මේ අවවාද අනුශාසනා පරිදි මහනුවර අනුරගම ලේඩි ලෙජන්ඩ් සංසදයේ සංවිධානය කරන උත්තම මව්පිය වන්දනාව ශ්‍රී සුගත නන්දනාරාමයේ අනුරගම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. හෙට දවසේ, දිනේ හෙට 2026/7/30 හෙට හවස 6ට ජූලි මාසේ 30 හෙට දවසේ
හවස 6ට ඔන්න මම නුවර ප්‍රදේශයට වැඩම කරන අනුරගම සිරි සුගතනන්දනාරාමයට වැඩම කරන ඔය ප්‍රදේශේ නුවර පැත්තේ අපි වාහන බණ අහන ඒ ළඟ ආසන්නය අහන ලංකාවේ ඕන කෙනෙකුට එන්න පුළුවන් අපි සූදානම් මං හිතනවා අනුරගම විහාරස්ථානේ මන්දාරන් නුවර සුමනරත්න හාඳුරෝයි ලේඩි ලෙජන්ඩ් සංසදයයි සූදානම් ලංකාවෙන්ම ආවත් අකමැති වෙන්නේ නැ ඒ ඇත්තෝ බාර ගැනීම ආදරේ ඒ නිසා නුවරට ආසන්නේ ඉන්න මේ බණහන ඔයත්තන්ට මං ආරාධනා කරන මමවත් සතුටුයි ඔයත්තන්ගේ මූණ දැකලා උත්තම මෞපිය වන්දනාව සිද්ධ කරන්න ඔය ළඟ අහල පහල ඉන්න සියලුම දෙනාට නුවර පැත්තේ ඉන්න හැම දෙනාටම ආරාධනා කරනවා මහනුවර අනුරගම සිරි සුගත නන්දනාරාම විහාරස්ථානයට එන්න කියලා මේ උතුම් මෞපිය වන්දනාවට හෙට දවසේ හවස 6ට මේ ආරාධනාවත් කරනවා. ඉතින් ඒ වගේම අවසාන වශයෙන් අපි සුපුරුදු ආරාධනාව කරනවා හෝමගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මගේ පන්සලේ ඒ ඉදිකිරීම් කටයුතු. ඉතින් මේ වස් කාලේ අපි සිද්ධ කරලා ඉවර කරන්න අපේ අදහසක් තියෙනවා. බොහෝ කටයුතු මගේ චූටි පන්සලේ කරගන්න තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් විෂ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් දෙවොල් දෙකක් හදන්නට කටයුතු ලෑස්ති කරන් යනවා. ඒ සඳහා ඔයත්තන්ගේ දායකත්වය බලාපොරොත්තු වෙනවා. තවත් ඉදිකිරීම් ගණනාවක් කරගෙන යනවා. ඉතින් පින් බර දෑත මේ වස් කාලයේ පින් සිතින් ඒ වෙනුවෙන් දිගු කරන්න එක මට මහත් ශක්තියක් වෙනවා. මට කතා කරන්න 071 2.5 0.3 071 2.5 0.3ට අපිට කතා කරන්න කියන පින්වන්ත ආරාධනාවත් කරන ගමන් හැම දිනාටම මේ පින් ලැබේවා. දෙවියෝ මේ පින් ලබත්වා. මැදිරිගිරිය නවනගරේ පදිංචි පත්මකුමාර මහත්මයා ඇතුළු ඒ පින්වන්ත පිරිසටත් මේ පින් ලැබේවා. බුදුන් දැක නිවන් දකින්ට හැමට මේ පින් හේතු වාසනා වේවායි සාදු කියලා මේ විදියට ප්‍රාර්ථනා කරමු.

0: ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නැවත ලබන සතියේත් ඔබව සොයා වඩිනතුරු හැමට තෙරුවන් සරණ වේවා.
1: සාදු සාදු සාදු. නෙතුෆිම් ධර්ම දක්ෂිනා උතුම් වූ ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපිවට මතක් කරනවා නෙතුෆිම් රේඩියෝව සමග පින් පුරන්නට හැකි හොඳම දවස තමයි පොහෝ දිනය කියන්නේ. ඉතින් ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ ඔබ සංවිධාන කරන්නට කැමතිනම් එකම දිනයකදී දිවෙනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩම කරවල සිදු කරන මේ උතුම් වූ ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධාන කරන්නට ඔබ කැමති නම් 0774151272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න 0774151272 අංකයට. එමනම් ඒ අතරේ අපි මතක් කරනවා උතුම් වූ දඹදිව වන්දනාව සඳහා, උතුම් වූ බුද්ධ දේශයේ වන්දනාව සඳහා ඔබට මඟ පෙන්වන්නේ ට්‍රැවල් නෙත් ආයතනයේ සියලු පහසුකම් සහිතව විශ්වසනීය ආයතනයක් විදිහට ඔබට මඟ පෙන්වන ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා වාරයන් පිළිබඳ විමසීම් කරන්නට ඔබ කතා කරන්න 0112-863-0736-716-3872 කියන අංකවලට. ධර්මය සුරේ ඔබේ ජීවිතය ගත කරන්න දිගින් දිගටම නෙතුෆිම් රේඩියෝ සමග රැඳී ඉන්නට කියලා අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මේ උතුම් වූ ධර්මානුශාසනාව යළි ශ්‍රවණය කරන්නට. ඔබට සම්මා සම්බුදු සරණයි.
2: අද නෙතුෆිම් ධර්ම දක්ෂිනාවට වැඩමවා වදාළ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.
3: කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

95.5 Spirit Mandebild. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත්

Net FM, Net Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම් චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආරේ ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Ferit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන්